0: ලෝකයේ දිවිය ලෝකයක ඉඳගෙන ආලෝකයක් මහපොළොවටේ වෙල ඒ ආලෝකයේ බුදුරජාණන් වහන්සේ පෙනෙන්න සලස්සලා ඒ දේශනාව කරන්න වුණ පුද්ගලයා ඉදිරියේ පෙනී හිටලා බණ කියාපු කතා තියෙනවනේ. බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන ඔහු මේවල තියෙනවනේ. ඉතින් ඒවට පහුගිය කාලෙක සමහර ඇත්තු නිකන් හරින් මෙහෙන් ඌව බොරු වෙන්න ඇතෙයි කියලා ඉඟිමැරුව හිනා වුණත්නේ. දැන් පේනවනේ ඒක බාහිර බලය දිනු කරලත් පුළුවන් කියලා. ඉතින් මේවයි එතකොට බොහොම විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒ නිසා අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය සංවත්තේ තිදිබ්බ චක්ඛු ඥාන දර්ශනේ ලබන්නත් පුළුවෙනි. චතුර්ථ ධානයේ ලබාගෙන පංචාභිඥාවලට ගියාම දිබ්බ චක්ඛු ඥානේ එනවා. එතකොට අපට විරුද්ධව හිතන මිනිහාගේ හිතත් බලන්න පුළුවන්. ওই දිබ්බ චක්ඛු ඥානේම තව එක කොටසක් පරිචිත්ත විඥානන කියන්නේ. කෙනෙකුට හිතන්නවත් බෑ අපට නොදැනෙන්න කොච්චර හොඳ දෙයක්ද බලන්න. සමාධි භාවනාවෙන් එතෙන්ටත් එන්න පුළුවෙනි. ඊළඟට තුන්වෙනි එක අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා සති සම්පජඤ්ඤාය සංවත්තති. සීබුද්ධිය පිණිස පවතිනවායි කිව්වනේ සමාධි භාවනාව. අනේක ටිකක් වැඩිපුර මේ ඇත්තන්ට පැහැදිලි කරලා දෙනවනම් භාවනා කරන්නේ නැහෙන්න කිට්ටු වෙයි කියලා හිතන ඇත්තන්ට නෑ බාලකාලි හිටම්ම මේක ඕන කරන එකක් අපි මේ වැරදිලා නේද කියලා තේරුම් ගන්න පුළුවෙනි. සමාධි භාවනාව හිත එකඟ කිරීම. පුංචි කාලේ දරුවෙකුට හිත එකඟ කරගන්න පුළුවෙනි එකේ ඉඳලා පහට ගණින්නේ කියන්නේ. ඒ ළමයා ගණිනවනේ 1යි 2යි 3යි 4යි 5යි. වෙන වෙනම හිත හිතාවේ වැඩේ කරන්න බෑනේ එකඟ වුණානේ. එතකොට මේ හුස්ම ගන්න කියන්න බලන්න. උඩට හුස්ම ගන්නවා පහළට හුස්ම හෙලනවා. උඩට හුස්ම ගන්නකොට 1යි පහළට හෙලනකොට 2යි ආයිම 3යි 4යි 5යි 10ට යනකම් ගණිනවා. එකඟ වුණානේ හිත පුංචි දරුවෙකුට බැරි දෝක කියලා කරවන්න. ඔය විදිහේ එක තැනක හිත රඳවන්න පුරුදු කෙරුවොත් සිහි බුද්ධිය වැඩෙනවා. දීර්ඝ විස්තර ගේන්න අපට කාලයෙන් ඉඩ නැහැ. අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khayaය සංවත්තති. ආශ්‍රවක්ෂේ පිනිස පවතිනවා සමාධි භාවනාව දිගට හොඳට වඩාගෙන ගියාම. එතකොට කතමාච භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khayaය සංවත්තති. ඒ කියන්නේ ටිකක් දිගට කර්ම ප්‍රකාශ කිරීම වැදගත් නිසා ඒකට අපි එනවා ටිකක්. මේකෙම තියෙනවා ඉද භික්ඛවේ භික්ඛු පංචඋපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරති. මේ පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම ගැන කල්පනා කරනවා. උපදිනවා මැරෙනවා ඒක පේනවනේ ඕන පුංචි දරුවෙකුට. උපදිනවා මැරෙනවා නෙමෙයි ක්ෂණික මරණය උත්පාදස්ථಿತಿ භංග වශයෙන් හැම රූපයක් පිළිබඳවම හැම රූප ධර්මයක් පිළිබඳවම හැම නාම ධර්මයක් පිළිබඳවම ඒක එහෙම තියෙනවනේ. කොච්චර ඉක්මනටද හට ගන්නව පවතිනව නැති වෙනව හට ගන්නව පවතිනව නැති වෙනව මේ කියන වේගයටත් වඩා වේගයෙන් ඒක වෙන්නේ. ඉතින් එහෙම වෙවි ගලන ගඟක වගේ සැඩ පහරකට අහු වෙලා වගේ යන ගමන. එතකොට ඒ ඉති රූපං මේක තමයි රූපය එත්තකං රූපං රූප මෙච්චරයි තියෙන්නේ අටවිසි රූප ඉති රූපස් සමුදයෝ මේක තමයි රූපය හට ගන්න විදිය රූපය විඥාන පත්‍ය රූපං උපාදානං කිව්වේ ඒකේ පටිච්ච සමුප්පාදයට ගිහිල්ලා විස්තර කරන දේ තියෙනවා. ඉති රූපස් ආත්ථගමෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියාපු විදියට විඥානේ පටිසන්ධි විඥානේ නැති වුණොත් නාම රූප හට ගැනීම නැති වෙනවා. ඔය වාගේ මේ ආශ්‍රවක්ෂේ පිනිස තියෙන භාවනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දිගට ගෙනිච්චම මේකෙන් ලබන්න පුළුවන් ප්‍රතිඵල. දැන් බලන්න මේ ගෙවල් වල හදිසි පුංචි අලාභයක් වෙච්ච ගමන ගහනවනේ සේවය කරපු සේවකයාට අතේ තිබිච්ච මහපිහියේ කැඩුනේ පිඟන් කටුවක් අර මනුස්සයාගේ බෙල්ල කැපුවා මැරෙනවා අධිකරණයට යනවා උසාවියේ එල්ලුම් ගහ ඊට පස්සේ අපාය. මේ තරමේ දෙයක් කරනවනේ මේ ආශ්‍රව මැඩපවත්වා ගැනීමට ක්ෂය කර ගැනීමට බැරි වෙනකොට තියෙන විපත්‍ය බලන්න. ඒව කල්පනා කරලා වුණ මේකේ හරි අදහස තේරුම් ගන්න. එතකොට ඉමාකෝ භික්ඛවේ චතස්සෝ සමාධිභාවනා, ඔන්න බුදුරජාණන් වහන්සේ එතකොට උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ අන්තිමට සම්පින්දනය කරලා නිගමනය කරනවා. ඉමාකෝ භික්ඛවේ චතස්සෝ සමාධිභාවනා, මානෙනි මේ හතර තමයි සමාධිභාවනා කියන්නේ. මේ විදියට ඔය දක්වලා තියෙනවා විශේෂ විභාග. ආසව කියන වචනේ වචනකින් තේරුමක් දුන්නොත් ආසවන්තීති ආසවා, වැගිරෙන නිසා ආසව කියනවා. කොහෙන්ද වැගිරෙන්නේ? ඇහෙනුත් වැගිරෙනවා, කනිනුත් වැගිරෙනවා. ඉහින් කනින් වැගිරෙනවායි කියලා අපේ පරණ ඇත්තු කියනවනේ. ඒ මනුස්සයාගේ මේ කුණු කසල ගති ඉහින් කනින් බේරෙනවායි කියලා කියනවනේ. සම්පූර්ණ මේකට එකඟයි. ආසවන්තීති ආසවා, චක්ඛුතෝපි මනතෝපි සවන්ති පවත්තන්තීති බුත්තං හෝති. ඇයින් දකින රූපයක් දැක්කම ඒකට ආස වෙලා ඔය වැගිරෙනවා. කනට ශබ්දයක් ඇහුනම ඒකට ආස වෙලා එහෙන් වැගිරෙනවා. ඉතින් ඔය විදියට තමයි කෙලෙස් වැගිරෙන්නේ. ඔය කෙලෙස් වැගිරෙන ගතිය සංවරය ඇති කරගෙන නවත්ත ගන්න ඕන. ආසව ක්ෂය වෙන්නේ ඒ ක්‍රමයටයි. එතකොට යම්කිසි ආශ්‍රව ධර්මයක් පිළිබඳ තත්වයේ තේරුම් ගන්න මේ පින්නතුන් කියවන්නේ අපට තැනක් ඉදිරිපත් කරන්න පුළුවෙනි. සබ්බාසව සූත්‍රය, මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රය, බොහොම අදහස් ඒකින් ගන්න පුළුවෙනි. ඉතින් මේට වඩා දිගට මේ කරුණු ගෙනියන්න බෑ. සලායතන සූත්‍ර ක්‍රමයටත් ආශව ධර්ම පිළිබඳ ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒකත් සඳහන් කරගෙන පුළුවන් නම් කියවන්න. නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙනවා, ඒකත් සඳහන් කරගෙන තව ඉඩකඩ තියෙන ඇත්තෝ එහෙම කියවන්න. අත්‍යාසවා තිරච්ඡාන යෝනිගාමිනියා, තිරිසං අපායට ඇදගෙන යන්න ශක්තිය තියෙන ආශ්‍රව තියෙනවා. අත්‍යාසවා පිත්තිවිසේගාමිනියා, ප්‍රේත භවයට ඇදගෙන යන ශක්තිය තියෙන ආශ්‍රව තියෙනවා. අත්‍යාසවා මනුස්ස ලෝකගාමිනියා, මිනිසත් බවට ගෙනියන්න ශක්තිය තියෙන ආශ්‍රව තියෙනවා. අත්‍යාසවා දේවලෝකගාමිනියා, ඔය බලන්න අපි නිකන් නරකාදී අකුසලයක් කියලා හිතුවනේ ආශ්‍රව, නෑ සමහර ආශ්‍රව තියෙනවා දිව්‍ය ලෝකෙටත් ඇදගෙන යන්න පුළුවන් ඒවා. මේ විදිහට ආශ්‍රව ධම්ම පිළිබඳ විස්තර කතාව බොහොම දිගයි. අංගුත්තර චක්ක නිපාතේ ආපු සූත්‍ර ධර්මයක් අත්‍යධික්කවේ ආශවා සංවරා පහතබ්බා, ඒ ආදී වශයෙන් කරුණු තියෙනවා. ඉතින් ඕවා ඔය කාරණා පිළිබඳ හැඳින්වීමක් විතරයි මේ වෙලාවේදී අපට කියන්න පුළුවන්. දැන් අපේ කාලය අවසාන වේගෙන යනවා. මේ දේශනා කෙරුවේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති රෝහිතස්ස වර්ගයේහි මුල් සූත්‍රය, සමාධි භාවනා සූත්‍රය. ඉතින් සමාධි කියන්නේ මොකද කියලා අපි නිවැරදි අරමුණක හිත රඳවා ගැනීම කියන අදහස ඉස්සර වෙලා දුන්නා. සමාධිය දෙආකාරයේ කිව්වා, උපචාර අප්පනා වශයෙන්. උපචාර සමාධියයි කියන්නේ ධ්‍යානයක් ලැබෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන එකඟ කමිටේ කියලා කිව්වා. ඒකෙදි වෙන්නේ නීවරණ ධර්ම යටපත් වීමයි කිව්වා. අර්පණා සමාධියයි කියන්නේ ධ්‍යානය ලැබෙන වෙලාවේ ඒ තත්වේදී ඇතිවෙන අරමුණට ස්ථිරව බැසගත්ත තත්වෙයි කියලා ප්‍රකාශ කෙරුවා. මේ විදියට ඒ දිගින් දිගටම කියාගෙන ආ කාරණා ඔස්සේ නැවත මෙනෙහි කරලා ධම්මානුස්සති භාවනාවකුත් වඩලා දිගින් දිගටම මේ ධර්ම මෙනෙහි කිරීමෙන් හිතට ප්‍රයෝජනයට ගැනීමෙන් සමාධි භාවනා වැඩිම ආදී වශයෙන් මෙලොව පරලොව සැප ලැබීමෙන් කෙලවර ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් වේවා කියලා කවුරුත් සාදු කියන්න. ධර්මශ්‍රවණානි සංස හේතුවෙන් සෑම දිනාටම ශාන්ත වූ නිවන් සැප ලැබේවා.
1: එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාමාධිපතිව වැඩ විසු අමරපුර සිරි සද්ධම්ම වංශනිකායේ මහානායක, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති, රාජකීය පණ්ඩිත සාහිත්‍ය ශූරි අතිපූජ්‍ය තලල්ලේ සිරි ධම්මානන්ද මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ.
2: එම උතුම් ධර්ම දේශනා මාලාවේ පින්බර දායකත්වයේ සඳහා විමසන්න බිඳුවයි එකයි එකයි දෙකයි හැට නවයයි හැත්ත එකයි හතලිහ දුරකතනාංකේ.
3: ඔබ සැමට සිත්පතා දැස්සන පහත ජාතික ගුවන් විදුලිය ඔස්සේ සිත නිවන බුදුබණ.
4: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් බියෝඩේල් කිරිතේ විතරමයි.

දැන් වෙලාව දස්සන පහයි විනාඩි 46යි 91.7න් 91.9න් ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවයයි ඔබ මේ අහන්නේ. උදවුණු දවස ඔබගේ දවසේ ඔබගේ දිනචරියාවට වැදගත්කමක් එක් කරන දවසක් බවට පත්වේවා. නැතිනම් අපගේ ක්‍රියාකලාපයන් අපේ හිතන පතන අයුරෙන් මිටු කරගන්නට මේ ඉරිදා දිනේදී හැකියාව ලැබේවා. අද මේ මාසේ 3 වෙනිදා. ඉතින් දවස මුළුල්ලේම ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔබත් සමග ඔබගේ සාර්ථකත්වයට උදව් වෙමින් රැඳෙන්නට සූදානම්. මම බද්‍රජිත් සෞමේ, ඔබට යහපතක්ම වේවා.

දිනේ දසුන. දිනදසුනින් මේ සිහිපත් කිරීම අද ඉරිදා ඔබට ඇසෙන අපේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම පිළිබඳු දැසන 6ට ප්‍රධාන ප්‍රතිප්‍රකාශය. එන අනතුරුව පෙරවරු 7 සිට 8 දක්වා සුභාරතී සංකතන මණ්ඩපයේ අදත් ගුවනට මුසු වෙනවා. අද සුභාරතීන් මෙරට සාහිත්‍ය කලාවේ ප්‍රගමනයේට සිරිසුමන ගොඩගේ මහතාගෙන් ඉටු අනුපමේය මෙහෙවර පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේ සභාපති ලංකා ලේකක සංවිධානයේ ලේකම් කමල් පෙරරා මහත්මාගේ සහභාගීත්වයෙන් දිනක ගුණවර්ධන ඔබ වෙත සමීප කරන්නේ. පෙරවරු 8ට ධර්මානුශාසනාව දේශකයන් වහන්සේ පූජනීය හොරණ ජිනානන්ද ස්වාමින්ද්‍රණන් වහන්සේ, පෙරවරු 10ට සත්‍යක්ෂණී පරිසරයේ සුරකිමින් බැතිසිතින් සිරිපා කරුණාව පිළිබඳව අද රහුර දෙකක් සත්‍යක්ෂණීන් ඔබ වෙත ගෙනෙනවා. දහවල් 12ට කිතුණුගේ එකතුව කරාසේ විඳින්නට පුළුවන්. දහවල් 12:45 දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව පද්‍යාවලි දහවල් 1:30ට සිංහල කවියේ මතක සැමරුම් ඉදිරිපත් කරන්නේ සංහිත්‍ය සංගීත මාධ්‍යවේදී ලාලානන්ද බේදීර සංගීතඥ මාධ්‍යවේදී ලාලානන්ද බේදීර අද පද්‍යාවලිය ඔබ වෙත ගෙනෙන්නේ. ඒ පසුරු 1:30ට ඉන්න අනතුරුව 2:00ට විදුරු ලබාකුවන් තුලේ ආරම්භයේ මුලින්ම මුතු අහුරුව සංග්‍රාමයේ වැඩසටහන, ඉන්න අනතුරුව මා ආමග සවස 3:00ට විභාග ජයමග, අදෙන උසස් පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ සිංහල විෂයට අදාළ පාඩම් මාලාව ගෙනෙන්නේ. ඉන්න අනතුරුව කිතුණු ළමා හමුව සවස 4:00 සිට අදත් බෝසත් ළමා ලපටියෝ උඩවලව තලකෑල්ල ශ්‍රී ගංගාරාම විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ දූපතුන් ගෙනෙන්නේ. ඉන්න අනතුරුව රංගරාව මියුරු ගී එකතුව කරස්ස විදිනට පුළුවන් සවස 5:00 සිට සවස 6:00ට සන්ධ්‍යා ප්‍රවෘත්ති ප්‍රකාශය. ඉන්න අනතුරුව ගීමිණි කලස රාත්‍රී 7:30ට ක්‍රිස්තියානි අඩපය, රාත්‍රී 8:00ට ධර්මානුශාසනාව දේශිකනන් වහන්සේ පූජ්‍යපාද මැදකොඩ අබේතිස්ස ස්වාමින්ද්‍රණන් වහන්සේ. රාත්‍රී 9:00ට ප්‍රවෘත්ති ප්‍රකාශය. ඉන්න අනතුරුව සරසරාවේ ගුණට මුසු වෙමින් අනතුරුව රාත්‍රී 10:00ට සුදේශීය සේවය වැඩසටහන් නිමාවටපත් වෙනවා. FM 91.7 91.9 ඔබට ඇසෙන ජාතික ගුවන්තුලේ සදේශීය සේවයේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්මයි ඒ මතක් කළේ. දැන් වෙලාව 5:52.

මෙන්න අවුරුද්ධටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතමාරගන්න.

0: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 011 2 69 71 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසෙත අපේ පැතුමයි.

0: น่ะ
1: งัดตัดที่เกิดเด็กกักใจไอ้เมตาโพเท
2: වැඩි වැඩියෙන් දින දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ

0: ජීවිතේ නිතර පාද හද තුර මෙවුනා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම 2 ලක්ෂපතියන් බිහි කරන ලොතරැයිය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ම රුපියල් කෝටි 5කින් ආරම්භ වෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.

0: සම්පත සංවර්ධන ලොතරැය.
1: ලොතරැයි ඉතිහාසයේ දින ගණිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය.
2: යමුද?
3: කොහෙ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා
2: නැද්ද?
3: නැතුව. කලබලෙන්නේ.
1: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2 හමාරක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.

0: වේලාව උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය මදුභාෂිණී කිරියැල්ල. මාලදිවයින් ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවයිනට. සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. වියට්නාම ජනාධිපතිවරයා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණේ. ඔහු පාර්ලිමේන්තු ඇමතීම ලබන සිකුරාදා. රුසියානු සෞඛ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක. ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය අද. ශ්‍රී ලංකාව ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ඉදිරියට. වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම හෙට ඇරඹෙයි. ලෙබනනයට ඊස්ට්‍රායිලයෙන් ප්‍රහාර මාලාවක්. ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් අතර රග්බි තරගය මහනුවරදී අද. මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද මෙරටට පැමිණේ. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවෙයි. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරුවේ පැවැත්වෙයි. 2023 බලයට පත්වීමෙන් පසු මොයිසු මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි. ලබන බදාදා දක්වා දිවයිනේ රැඳී සිටින ඒ මහතා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ සාකච්ඡා කිහිපයකට සහභාගී වෙයි. විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටෙහි පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිතයි. මාලදිවයින් රජයේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍යාංශය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, මාලදිවයින් ශ්‍රී ලංකා රජය අතර සංචාරක ශේෂ්ත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් හා මාලදිවයිනේ ජාතික අධිලේඛනාගාරය සහ මෙරට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අතර ලේඛනාරක්ෂක ශේෂ්ත්‍රයේ සහයෝගීතාව සම්බන්ධ ගිවිසුමක්ද ඒ අතර වෙයි. පුහුණු වැඩසටහන්, කාර්යමණ්ඩල හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම වෙනුවෙන් මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද නියමිතයි. ගුරුවරුන් හා පාසල් නායකින් පුහුණු කරමින් වෘත්තීය සංවර්ධන ශේෂ්ත්‍රයේ සහයෝගීතාව සඳහා මාලදිවයිනේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. තරුණ ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් දෙරටෙහි ක්‍රීඩා අමාත්‍යාංශ අතරද අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. මාලදිවයින් ජනාධිපතිවරයා සමග එරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක් වෙති. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ හේතුවෙන් කොළඹ නගරයේ ආශ්‍රිතව අද සිට ලබන බදාදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නේ පොලිසිය ජනතාවට දැනුම් දෙයි. මේ අතර වියට්නාම ජනාධිපති ටෝ ලැම් මහතාද නිල සංචාරයක් සඳහා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණේ. ඔහු ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතීමට නියමිතයි. දිවයිනේ රැඳී සිටින කාලය තුළ වියට්නාම ජනාධිපතිවරයා මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡාවට කිහිපයකට එක් වෙයි. වෙළඳ, සංචාරක හා ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද ඔහු සහභාගී වෙයි. අන්තර්ජාතික වෙසක් දින සැමරුමට සමගාමීව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පසුගිය වසරේ මේ මාසයේ වියට්නාමයේ නිල සංචාරයක නිරත විය. රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මිහායිල් මුරාෂ්කෝ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට අද පැමිණෙති. එම පිරිස සංචාරය අතරතුර ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරතවීමට නියමිතයි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාව සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට අදාළව එම සාකච්ඡාව පැවැත්වේ. ඊට අමතරව ඇමති විජිත හේරත් මහතා සමගද මෙම නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත. රුසියානු සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෙට සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකඟතාවලට එළඹීමටද සැලසුම් කර තිබේ. මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව අධ්‍යයන සහයෝගීතාව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු ප්‍රධාන ශාස්ත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා අදාළ එක් එක් අංශ සමග අදහස් හුවමාරු කර ගැනීමට මෙම නියෝජිත පිරිස අපේක්ෂා කරති. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 392කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා තිබේ. එහි නව මිල රුපියල් 410කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458කි. එය රුපියල් 15කින් ඉහළ නංවා තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 265කි. එය රුපියල් 10කින් ඉහළ නංවා තිබේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1993 දෙසැම්බර් 20 එම දිනය ප්‍රකාශයට පත් කළේය. නිදහස් මාධ්‍ය දර්ශකයේ නිර්ණායක කිහිපයකි. පුවත්පත් කලාවේදීන් ඇතුළු සෙසු මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහස, දූෂණ හා අක්‍රමිකතා හෙළිකිරීම, ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම එවැනි නිර්ණායක කිහිපයකි. ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 5 ඉදිරියට පැමිණ තිබේ. රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව 2026 ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතරින් 134 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව පසු වූයේ 139 වන ස්ථානයේය. ඉන්දියාවේ එම දර්ශකයේ 157 වන ස්ථානයේ පසුවෙයි. අඛණ්ඩව දසවන වතාවටත් දර්ශකයේ පෙරමුණේ සිටින්නේ නෝර්වේ රාජ්‍යයයි. කැප්පිටිපොළ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් 150,000 වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මද්‍රව්‍ය තොගයක් සමග 19 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාගිලියෙල්ල පාලමසලදී යතුරු පෙදිකරුවෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව හෙරොයින් මද්‍රව්‍ය අඩංගු පාර්සල් කිහිපයක් තිබිණි. ඔහු අත්අඩංගුවටගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම ජාලයට ඍජුවම සම්බන්ධ 6 හා සැකකරුවන් 12 අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී විවිධ ස්ථානවල ඉතාමත් සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් මද්‍රව්‍ය අඩංගු පාර්සල් 600ක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. අත්අඩංගුවටගත් පිරිස වැලිමඩ, ඌවපරණගම, හාලියල, දෙමෝදර හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඌවපළාත් පුස්තකාල සේවා මණ්ඩලය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අනුග්‍රහයෙන් සංවිධාන කළ ඌවේ පාසල් දරුවන් ලියූ පොත් 53 එළිදැක්වීමේ උත්සවයක් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. අකුරු කළ සිහින අභිෂේක ගැන්වුණු සොඳුරු හෝරාව පළමු පොත යනුවෙන් එය නම් කර තිබිණි. ඇමති සමන්ත විද්‍යාරත්න, ඌවපළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර එහි ප්‍රධාන ආරාධිතයෝ වූහ. ඌවපළාත් පාසල් සිසුන් 800 අතර තරග පවත්වා ඉන් තෝරාගත් 53 පොත් මුද්‍රණය කර එලෙස එළිදක්වනු ලැබීය. අවසන් වටේ ග්‍රන්ථ 119ක් සඳහා සහතික හා සම්මාන පිරිනැමීමද එහිදී සිදුවිය. ඉදිරියේදී එම පොත් පාසල්වලට හා මහජන පුස්තකාලවලට බෙදා දීමට නියමිතයි. දැන් ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ලබන 30වැනිදාට යෙදී ඇති වෙසක් පුරපසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම හෙට සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියයි. දිවයිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදුවෙයි. දන්සල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් නිකුත් කර තිබේ. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විස්තර ලබා ගන්නයි ලේකම්වරයා දන්සල් සංවිධායකින්ට දෙනුම් දෙයි.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: ක්‍රීඩාලේප
1: තිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
2: ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් 71.60 ලක්ෂයක මුදලක් වෙන් කර තිබේ. දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 319 එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ග්‍රාම සේවා වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් විවිධ සංවර්ධන යෝජනා 3190ක් ලැබී තිබූ අතර ඉන් යෝජනා 512ක් සඳහා අනුමැතිය ලැබුණු බව මොනරාගල නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ මදුෂිකා ලක්ෂාණී මාතරාරච්චි මහත්මිය පැවසුවාය. ජනතා සහභාගිත්වය යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. කතරගම, සෙවනගල, තනමල්විල, වැල්ලවාය, බුත්තල, බඩල්කුඹුර, මොනරාගල, සියඹලාණ්ඩුව, මැදගම, බිබිල සහ මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මකයි.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: මෙරට ගෘහකාණ්ඩය අනුව ලැප්ටොප් පරිගණක භාවිතය 19.7% දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. දෙපාර්තමේන්තුව 2024 සිදු කළ ජන හා නිවාස සංගණනයේදී එම තොරතුරු හෙළිවිය. 2012 කළ සංගණනයේදී එය 5.6% විය. ඩෙස්ක්ටොප් පරිගණක භාවිතය 15% to 7.4% දක්වා පහත වැටී තිබේ. ජංගම දුරකථන භාවිතය 2012 78.9% විය. 2024 එය 93.4% දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගෘහකාණ්ඩවලින් 94%ක් ජංගම දුරකථන භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්.
2: ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මේ මැසිපාලනයට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය කියයි. ඔවුන්ට අවශ්‍ය දැනුම හා භෞතික සම්පත් සැපේ. ස්වයං රැකියාවක් ලෙස ඔවුන්ට මේ මැසිපාලනය හුරු කිරීම අරමුණයි. මේ පැණි සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතින අතර මේ පැණි බෝතලයක මිල මේ වන විට රුපියල් 3000 ඉක්මවන බව එම කාර්යාලය සඳහන් කරයි.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: ගාල්ල බද්දේකම ප්‍රධාන මාර්ගයේ සරින්තු කඩේ හන්දියේ කොටසේ සංවර්ධන කටයුතු ඉතාමත් මන්දගාමීව සිදුවන බවට ප්‍රදේශයේ ජනතාවගෙන් චෝදනා නැගේ. මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර මේ වන විට වසර ගණනාවකි. සංවර්ධන කටයුතු සඳහා මාර්ගයේ දෙපස කඩතුළු කර ඇති මේ වන විට කඩතුළු කර ඇති අතර මේ වන විට එම ස්ථාන විශාල වලවල් බවට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති. යතුරුපැදිකරුවන් එම වලවල් වලට වැටුණු අවස්ථාද පවති. වැසි දිනවල මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වෙයි. කරාපිටිය ජාතික රෝහල හා ප්‍රධාන පාසල් රැසකට යන ජනතාව එම මන්සන්ධිය හරහා ගමන් කරති. ගාල්ල නගරයට යාමට ඇත්තේද එම මාර්ගයයි. මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් නිම කර දෙන්නේයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
2: ලෙබනනයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරමාලාවක් එල්ල වෙයි. ප්‍රහාරවලින් 13 දෙනෙක් මරණයට පත්වූහ. කාන්තාවෝ සිව් දෙනෙක් හා කුඩා ළමයෙක්ද ඒ අතර වෙති. ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 32කි. සති 3ක් සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද ඊශ්‍රායලය හා හිස්බුල්ලා කෙරළිකරුවන් අතර සටන් අතර වී නැත. හිස්බුල්ලා කෙරළි සංවිධානයේ පවසන්නේ ලෙබනනයේ සිටින ඊශ්‍රායල හමුදා සාමාජිකයන් හා වාහන ඉලක්ක කර ඊයේ ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාරවලින් තම සාමාජිකයෙකු මියගිය බව ඊශ්‍රායල හමුදා පිළිගෙන තිබේ. ඒ අනුව මාර්තු මස සිට මේ දක්වා ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල හමුදා සාමාජික සංඛ්‍යාව 17කි. මෙරට සංචාරයක නිරත නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බරපන්තියේ රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර දෙවැනි තරගය මහනුවර නිත්තවිල ක්‍රීඩාපිටියේදී අද පැවැත්වෙයි. තරගය පස්වරු 4ට ඇරඹෙයි. කණ්ඩායම් දෙක අතර කොළඹදී පැවති පළමු තරගය ජයගැනීමට නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බරපන්තියේ රග්බි කණ්ඩායම සමත් විය.
1: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මාලදිවයින් ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවයිනට. සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. වියට්නාම ජනාධිපතිවරයා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණෙයි. ඔහු පාර්ලිමේන්තුව ඇමතීම ලබන සිකුරාදා. රුසියානු සෞඛ්‍යමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක. ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය අද. ශ්‍රී ලංකාව ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ඉදිරියට. වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම හෙට ඇරඹෙයි. ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක්. ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් අතර රග්බි තරගය මහනුවරදී අද. උදෙස්නහය ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: මෙරට ශිෂ්‍ය ප්‍රජාව යනු සමස්තයක් වශයෙන් ආතතියෙන් පෙළෙන පිරිසකි. මෙරට අධ්‍යාපන ක්‍රමය දැනුමට වඩා වැඩියෙන් දරුවන්ගේ මනසට පුරවන්නේ ආතතියයි. ශිෂ්‍යත්ව විභාගයේ සිට සාමාන්‍ය පෙළ උසස් පෙළ හරහා විශ්වවිද්‍යාලය දක්වා එකී ආතතිය වැඩි වර්ධනය කෙරේ. අවම වශයෙන් උපාධියෙන් පසුව තමන්ගේ ඉරණම කුමක්ද යන්න හෝ බොහෝ සරසවිසිසුන් දන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල නවක වදේ යනු ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ආතතිය නවක සිසුන් මත මුදාහැරීමක්ද යන වග විශ්වවිද්‍යාල බලධාරීන් සොයා බැලිය යුතුය. විශ්වවිද්‍යාලවල මනෝවිද්‍යා අධ්‍යයනංශවලට ඒ සඳහා පෙරමුණ ගන්නට පුළුවන්. මෙරට විශ්වවිද්‍යාල තුළ නවක වදේ ගැන නොයෙක් වතාවල නොයෙක් දෙනා විසින් නොයෙක් නොයෙක් දේ පවසා තිබේ. විවිධාකාර විසඳුම් යෝජනා කර තිබේ. ජීවිතන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි දැඩිසේම අනුමත කළ නොහැකි මට්ටමේ පියවරගෙන තිබේ. එහෙත් මේ කිසිවක් නිසා නවක වදය විශ්වවිද්‍යාලවලින් ඉවත් වී නැත. අවම වශයෙන් නවක වදයේ ම්ලේච්ඡත්වය අඩු කරන්නට හෝ සමත් වී නැත. සෑම වසරකම පාහේ කවර හෝ සරසවියක නවක වදය සම්බන්ධ ඛේදජනක සිද්ධියක් වාර්තාවේ. ජයපරාජය පීඩාව දරාගත නොහැකි ඉදිරි පරපුරක් එකාතෙක සිටි. අනෙක් පස සිටින්නේ තමන්ගේ පීඩනය අනිකාමතින් මුදාහැර සතුටු වන පන්නේ පිරිසකි. මේ දෙපිරිසෙන් කොයිකවත් සමාජයට වැඩදායක නැත. ක්‍රීඩාවක් නොකරන සාහිත්‍ය කලා පරිශීලනය පෙළපොතට පමණක් සීමා වූ විභාග මානසිකත්වෙන් හෙම්බත් වූ පරම්පරාවකින් මින් එහා දෙයක් බලාපොරොත්තු වන්නටද හැකියාවක් නැත. කලෙක සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව ලබා දීමට කටයුතු කළ නමුත් එතැන කෙරුණේත් හමුදා පුහුණුව වැනි දරුවන් තව තවත් පීඩාවට පත් කිරීමකි. දැනට විශ්වවිද්‍යාලවල නවක සිසුන්ට ඇතුළත් කරගත් විගස ඉංග්‍රීසි පරිගණක වැනි විෂයන් උගන්වනු ලැබේ. එය අවශ්‍යය, නරක නැත. නමුත් ඊටත් වඩා මේ දරුවන් මුලින්ම මනෝ උපදේශන වැඩසටහන් වැනි දේට යොමු කිරීම වටේ. නවක සිසුන්ගේ පීඩනය තුරන් කරන සංගීත සන්ධ්‍යා, චිත්‍රපට දර්ශන, නාට්‍ය දර්ශන ආදිය සංවිධානය කරන්නට විශ්වවිද්‍යාල පරිපාලනයේ අවධානය යොමු විය යුතුය. ඒවාට ජ්‍යෙෂ්ඨ සිසුන්ද සම්බන්ධ කළ යුතුය. පෞරුෂ වර්ධන වැඩසටහන් වැනි දේට අවධානය වැඩි වැඩියෙන් යොමු කළ යුතුය. පළමු වසරට පාසලට ඇතුළුන දරුවනට දෙවැනි වසරට සමත් වූ සිසුන් අතින් මලක් දෙවා පිළිගන්නා සිරිතක් පාසල්වල පවතී. එවන් තත්ත්වයක් තුළ වදෙහිකින් තොරව නවකින් සුහදව පිළිගැනීමට පැරණි සිසුන්ට නොහැකි හේතුව කවරේද? නවක වදෙහ වෙනුවට සුහද හමුවක් සංවිධාන කරන්නට නොහැකි වන්නට හේතු තිබේද? විසඳාගත යුතු ගැටලු මේවාය. පිටපත අනුරකේ ඉදිරි සූරිය.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දැන් නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට?
0: හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සොත් විතරයි.
3: KD Rice
5: 0773523535.
6: දැන් වෙලව දෙසන 6:23.

0: ටීම් ජයරත්නගේ හඬක් කළේ.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 01112697140 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
2: ගී මිනි කලස
3: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්. ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
4: තිබෙනවා.
2: සුභාවිත ගීතී ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක්. ගී මිනි කලස සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්.
5: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
6: ආපත්‍ති කතනය.
7: දෙවි පියාණෙනි, ඇහුණා නේද මේ කුඩා දරුවා කී දේ?
5: විශ්ව සාහිත්‍යයෙන්
6: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව ස්වදේශීය සේවයෙන්
5: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
6: FM 91.7 91.9 ස්වදේශීය සේවය.

හුදී ජන පහන් සංවේගය උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකය පසක් කර ගැනුමට ධම්මගවේෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තලේ ස්වදේශීය සේවයෙන්.

තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාරභූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා පලදායිව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන් විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන් විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: ශුනිල් සන්ත අයිවෝ ඩෙනිස් සතුලෝ පිරිසකගේ ගී නිර්මාණයකතුවක්කේ.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත පොස්පරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 36යි.
3: මේ තරම් සරු හී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ පොස්පෙට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මාම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
2: පොස්පරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙන් මඩ රජා අපේ පොළවෙන් අපේ පොළවට.

උදැසන 6 විනාඩි 38 අපි සතියන්තයේ පුවත්පත් වෙත මෙතෙන් සිට අවධානය යොමු කරන්නට බලාගෙන ඉන්නේ. අද සතියන්තය මේ මාසයේ 3 වෙනිදා ඉරිදා වෙද්දී ප්‍රධාන පුවත්පත් ගණනාවක්ම ගෙවිගේ සතියට දලතුරුතුරු වාර්තා කරමින් සඳහන් කරනවා. ඒ අතර ප්‍රධාන ලෙස ඉඩක් වෙන් වෙනවා මේ දිනේ පිළිබඳව මේ දින වේදිකා තුලින් නැසුණු ප්‍රධාන මාතෘකාව වෙත අවධානය යොමු කරන්නට. දෙවිනිරදා සංග්‍රහයේ ප්‍රධානම මාතෘකාවක් වෙනවා හැකර් සහ ඩොල මුදල් මුදල් ලේකම් ගෙදර යවයි කියලා. හැකර් සහ ඩොල මුදල් ලේකම් ගෙදර යවයි කියලා සඳහන් වන්නේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරමු සිදුරේ නිලාසවීම සඳහා සලකා බලමින් සිටින බව දෙවිනිරදා සංග්‍රහයට වාර්තා වෙයි කියලා එහි සඳහන් වෙලා තියෙනවා. ඊළඟට හුරු හිරේ යන වසරයි මේ කියලා මේදිනට අදාළව දිවිනිරදා සංග්‍රහයේ පුවතක් වාර්තා කරනු දූෂිතයන් වංචනිකයන් සහ හොරුන්ට හිරගෙවල් නියම කළ වසර බවට 2024 වසර පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගී නූරිලී මෙයිරලේදී පැවසීය කියලා එහි ඡායාරූපයක් සහිතව වාර්තා කරමින් ඊට පහලින්ම වාර්තා කරනවා පච හොරු නැති ආණ්ඩුවක් හදනවා වැඩ නොකරන පච ආණ්ඩුව වෙනුවට රට දියුණු කරවන ජනතාව ශක්තිමත් කරන රාජ්‍ය පාලනයකට මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පැවති සජබ මෙයිරලේදී පැවසීය කියලත් දිවිනිරදා සංග්‍රහය සඳහන් කරනු. දිවින කියපු පුවතටම අදාළව ඉරිදා ලංකාදීපත් ප්‍රධාන පුවත වාර්තා කරන්නේ මේ මාසේ නඩු 10ක් විභාගයට ජනපති මෙයිරලේදී කියයි. මේ මාසේදී 10 දිනකු සම්බන්ධ නඩු විභාග ආරම්භ වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක නූරෙලී පැවති ජාතික ජනබලවේගී ජාතික මේ දින සැමරුමේදී පැවසීය කියලා සඳහන් වෙලා තිබෙනවා. හැකිනම් පළාත් සභා ඡන්දය තියන්න ජනපතිට අභියෝග කරනවා සජිත් මෙයිරලේදී කියයි කියලා විපක්ෂ නායකගේ ප්‍රකාශය ඉරිදා ලංකාදීපේ කියන්නේ. කල්ගන්නේ නැතුව හැකිනම් පළාත් සභා ඡන්දයේ දැන්ම පවත්වන්නයි ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ පළමුවෙනිදා මාලිගාවත් පීඩි සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති සජබ මෙයිරලේදී පැවසිය කියලා එහි සඳහන් වෙලා තිබෙනවා. ඊළඟට මෞබිමත් මීට අදාළව තොරතුරු කිහිපයක් වාර්තා කරනෝ මේ අවුරුද්ද දූෂිතයන් හිරේ යවන වසරක් ජනපති මෙයිරලේදී කියයි කියලා ඊට අදාළ තොරතුරු අභ්‍යන්තර පිටු වෙත රගෙන යමින් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරමින් තියෙද්දී ඊළඟ ප්‍රධාන පුවත බවට පත්වන්නේ හැකර් සහ ඩොල පිළිබඳ වූ සිදුවීම. දිවිනිදා සංග්‍රහයේ ප්‍රධාන පුවත විදිහට ඒ පිළිබඳව තොරතුරු සඳහන් කරද්දී ඊට අදාළවම ලංකාදීපත් පුවතක් වාර්තා කරනවා ප්‍රධාන පුවත් අතරේ. හර්ෂණ සූර්යපෙරමු දුරෙන් යවන්නේ ලීම් රසක් කියලා එහි සඳහන් වන්නේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරමු මෙම තනතුරින් ඉවත් කරන ලෙස සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම විවිධ බහුජන සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටීම ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි වාර්තා වේ කියලා ඉරිදා ලංකාදීප කියන්නේ. හර්ෂණ ඉවත් කරන තීන්දුවක් නෑ ජාතික ජන බලවේගයේ මහලේකම් කියයි. මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරමු එම දුරෙන් ඉවත් කිරීමට රජයේ තීරණයක් ගෙන නැතයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්මිතු මන්ත්‍රී වෛද්‍ය නිහල් අබේසිංහ ඉරිදා ලංකාදීපයට පැවසියේ කියලා එහි සඳහන් කරලා තිබෙනවා. එක්කම ලංකාවේ 3000ක් හැකර්වරුන්ට බිලි ව්‍යාපාරිකයෝ දේශපාලඥයෝ වෘත්තිය වේදින්නේ අතර විවිධ ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් වෘත්තිය වේදින්නේතුළු 3000කට වැඩි පිරිසක් මෑත පහගේදී පරිගණක හැකර්වරුන්ගේ විවිධ වංචාවන්ට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණ වෙයි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය කියලා එහි තොරතුරු වාර්තා කරමින් දක්වා තිබෙනවා. ඉතින් මේක විශාල තර්ජනාත්මක ක්‍රියාවලියක්. මේ ගැන දිගින් දිගටම තොරතුරු දීර්ඝ ලෙස සඳහන් කරමින් වාර්තා කරනවා ලංකාදීප. මෙම වංචනිකයින්ට ගොදුරු වී ඇති වැඩි පිරිසක් පරිගණක සාක්ෂරතාව ඉතා අඩු අය වෙතේ. පරිගණක හැකවරුන් මේ අයගේ ජංගම දුරකථන වට්සප් සේවා හැක් කර ඒ මාර්ගයෙන් ඔවුන්ගේ හිතවතුන් වංචනික ලෙස රවටා ලක්ෂ ගණනින් මුදල් වරින් වර අත්පත් කරගෙන ඇති බවට විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරී පැවසීය. මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වූ අපරාධකරුවන් කිහිප දෙනෙක් පොලිසිය විසින් දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මීට අමතරව මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වූ තවත් පිරිසක් සම්බන්ධයෙන් සිවිල්ලෙන් පසුවන බව පොලිස් මූලස්ථානයේ පවසයි.
මේ අතර සේ ජංගම දුරකථනවලට හිටි හැටියේ පැමිණෙන සැක කටයුතු ලින්ක් ඔෆ් ෆයිල් විවෘත කිරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේම සිය හිතවතුන්ගේ ජංගම දුරකථනවලින් මුදල් ඉල්ලා ලැබෙන පණිවිඩ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයකින් පසුවන ලෙස ඉල්ලා සිටින පොලිසිය එවැනි පණිවිඩු ලැබුණු සැනින් එකවර මුදල් බැර නොකර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව නැවත තහවුරු කරගන්නා ලෙසද ඉල්ලීමක් කරයි කියලා එහි වාර්තා වෙලා තිබෙනවා. තමන්ට හිතවත් කෙනෙක් හදිසි අවශ්‍යතාවයක් ලෙස මෙසේම පිනී සිටිමින් මුදල් ඉල්ලීමේ හැකියාවක් මේ හැකවරුන් හරහා සිදු කෙරෙන වග තමයි පොලිසිය සඳහන් කරන්න යනුවෙන් එහි වාර්තා කරලා තිබෙනවා. සත්‍යන්තේ පුවත් පත්වල තවත් තොරතුරු ගණනාවක් තිබෙනවා. අපේ ගීතකින් අනතුරුව ඒ ගැන කතා කරන්න සූදානම්.

දිමිත්‍රා රත්නායක ගී හඬ එක්කලේ විලවුදේශන 6:47 ඔබ සොදේශීය සේවයත් සමග රැඳී සිටින්නේ. අපි සත්‍යන්තයේ පුවත්පත් වෙත අවධානය යොමු කරමින් සිටි. ඒ අතරින් සේවා යෝජකයන් 9407කට අවසන් නිවේදන කියලත් පුවතක් දිවිරිද්දා සංග්‍රහයේ වාර්තා කරනවා. සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම පැහැර හරිනු ලැබූ සේවා යෝජකයන් සඳහා එකුත් වර්ෂයේ 2025 පළමු මාස 9 පළමු හා අවසන් නිවේදන 10482ක් යොමු කර තිබෙන බව තමයි එහි වාර්තා වන්නේ. නිමිතේ නිෂ්පාදනයේ අහිමිවීමේ අවදානමක් පොහුර සහ ශ්‍රම හිඟයෙන් වාර්ෂිකව නිමිතේ නිෂ්පාදන 12-15 පමණ රටට අහිමිවීමේ අවදානමක් හටගෙන තිබෙන බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපතිගේ ප්‍රකාශයක් තමයි ඒ වාර්තා කරන්නේ. ඒකම වස විසින්තුර පෝෂදාය ආහාර කෙරෙහි ජාත්‍යන්තර විද්‍යුතුන්ගේ අවධානය යොමු වී තිබු යුගයක කොස් කුණු වෙලා විසික් කරන පොතක් ගැනත් දෙවෙනි ඉරිදා සංග්‍රහයේ තොරතුරු වාර්තා කරනු කොස් වලට අපනයන වටිනාකමක් එක් කිරීමේ තිබෙන අගය පිළිබඳව සඳහන් කරමින් තමයි ඒ ගැන තොරතුරු කියන්නේ. වාර්ෂිකව කොස් ගෙඩි 120,000ක් ගස් යට කුණු වී කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ වී යන බව තමයි මෙලෙස අනාවරණ වෙලා තිබෙන්නේ. කෘෂිකර මමත්තංශය ඇතුළු රාජ්‍යයතන ගණනාවක් එක්ව අවස්ථා ගණනාවක දේශ දුකල සාකච්ඡා සම්මන්ත්‍රණවලදී ශ්‍රී ලංකාවේ සමස්ත කොස්ගිරි අස්වැන්න 28,00,000 බව අනාවරණ වී ඇත. ගිඩි 28,00,000 පමණ පරිභෝජනය කරන බව තහවුරු වී ඇත කියලයි එහි සඳහන් වන්නේ. ඉතිරි නිෂ්පාදනය අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව එහිදී හොයා බැලිය යුතුයි. ඉන්ධන ආනයන වියදම සිට 74%කින් නැගී කියලත් සඳහන් වෙලෝ. ඒ අනුව තෙල් මිල අද පටන් ඉහළ යාම පිළිබඳවත් තොරතුරු අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුළත් වාර්තා වෙලා තිබුණා. යුද්ධයේදී මිසයිල පොහොර මිටියට වදී විදී කියලයි සඳහන් වන්නේ. යුද්ධයේ මිසයිල පොහොර මිටියටත් වැදිපු පොත ආයෝජන මණ්ඩලී නම් පුස්කයි කියලා පොතක් දෙවිනිරිදා සංග්‍රහයම කියද්දි මෞබි මතය ගැනම කියනවා. BOI ඉඩම් අක්කර 2618ක් වේලේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සතු ඉඩම් අක්කර 2618.8ක් කිසිදු ප්‍රයෝජනයට නොගෙන හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණ වේ කියලයි කියන්නේ. පාර්මීන්තුවේ වැඩගෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ ඇස ශ්‍රී ලංකා පාර්මීන්තුවේ සිදුන ආයතනික අක්‍රමිකතා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලධර්ම ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙදිහත්වන ලෙස කරපු ප්‍රකාශයක් ඉල්ලීමක් පිළිබඳවයි. ඒ කියන්නේ එය හිටපු මන්ත්‍රීන් යවූ ලිපියක් සම්බන්ධයෙන්. ඒ ගැන මෞබිමත් කියද්දී ලංකාදීපත් කියනෝ හිටපු මන්ත්‍රීන් යවූ ලිපියට පොදුරාජ්‍ය මණ්ඩල පාර්මිත්තු සංගමයේ අවධානය කියලා පාර්මේන්තුවේ නියෝජ්‍ය මහලේ කම්වරයාගේ සේවය තහනම් කිරීම සහ නිලධාරීන්ට හිරිහැර සිදුවීම ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ යොමු කර ඇති ලිපිය පිළිබඳ පුදුරාජ්‍ය මණ්ඩල පාර්මේන්තු සංගමේ විශේෂ අවධානය යොමු වී ඇත කියලයි එහි සඳහන් වන්නේ. එකම ලංකාදීපයේම කියනවා නොරොච්චෝල අලුවලින් පරිසරයට හානියක් නැහැ. වයඹ පළාත් පරිසර අධිකාරිය නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන අලු හේතුවෙන් පරිසරයට කිසිදු සැලකියුතු හානියක් සිදු නොවන බව පරිසරයේ කෘෂිකර්ම හා සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනාවරණ වේ කියලයි එහි වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. මෙයයි සත්‍යන්තයේ ප්‍රධාන පුවත්. ඉතින් සත්‍යන්තයෙන් පස්සේ ලෝක දේශපාලනයේ තවත් තොරතුරු සහ දේශපාලනික භූමිකාව ලෝකයේ සිදුවන තොරතුරු පිළිබඳවත් අපි පෙරවරු 9:10 දක්වා ලෝ අතබුලෙන් ඔබ දැනුවත් කරන්නටත් සූදානම්. අද වගේ දිනක ඉතිහාසයේ සිදුවුණු සිදුවීම් අතරේ අපි මතක් කළ යුතු කාරණා ජාත්‍යන්තර ජනමාධ්‍ය දිනය අදට යෙදෙන්නේ. අපි ප්‍රවෘත්ති ප්‍රකාශය තුළත් එය සඳහන් වුණා. World Press Freedom Day එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1993 දෙසැම්බර් 20 මේ දිනේ ප්‍රකාශයට පත් කළේ. නිදහස් මාධ්‍ය දර්ශකයේ නිර්ණායක කිහිපයක් පුවත්පත් කලාවේදීන් ඇතුළු සෙසු මාධ්‍යන්ගේ වෘත්තයේ නිදහස දූෂණ සහ ආක්‍රමිකතා හෙළි පෙළි කිරීම ඒවා ප්‍රසිද්ධ දීරපත් කිරීම නීති රීති මගින් නිදහස් සීමා කිරීමට තැත් කිරීම වැනි නිර්ණායක කිහිපයක් ජාත්‍යන්තර ජනමාධ්‍ය දිනයට අදාළව සාකච්ඡාවට බඳුන් වෙනවා. එකම මේ අපි ඔබට ගීතයක් අහන්නට දැන් අවස්ථාව සලසා දෙනවා. මේ ගීතය ගැන කතා කරද්දී මේ ගීතේ වගේම ගීත ගණනාවක්ම රචනා කරපු ප්‍රවීණ ගීත රචක එකම කෙටි කතා කර ඔගස්ටස් විනයාගරත්න මහත්මාගේ උපත සිදු වෙන්නේ අද වගේ දවසක 1938. ඉතින් ඔහුට උපහාරයක් පිණිසයි මේ ගීය ඔබට අසන්නට මෙලෙස අවස්ථාව ලබා දෙන්නේ. මේ ගීතය ඇතුළුව තවත් ගී ගණනාවක්ම ඔහු අතින් රචනා වුණා. ඔය මා එදා ගීතය වගේ ඇන්ජලින් ගුණතිලක ගායනා කරන
ඒකමනුවන් උපුල්නුවන් විදහමිල්ටන් මලවරච්චේගේ රන්ටේ කෙරෙසෙන ටම් ජරතන ලා වික්‍රමසිංහ ගයනා කරන එයත්ගේ පොකුරේ ඔබ වඩාත් ආදරය කරන පණ්ඩෙත් ඩ අමරදේව ගයනා කරන මේ ගීතය ඔහුට උපහරයක් පිණිස එමල් මිඩිස්ගේ සංගීතය

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: උදැසන 6යි විනාඩි 55යි දැන්.
3: මේ තරම් සරු වී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
2: මේ සොදේශීය සේවය
0: ඕනෑම ආකාරයේ අක්ෂ රෝගයක් සඳහා නිසැක ප්‍රතිකාර ලබා ගැනීමට මාගම්මන සුභසිංහ වෙදමහතා හමුවන්න. ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්වයන්, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, 40 ඇඳරිය වැනි ඕනෑම අක්ෂ රෝගයක් සඳහා නියපොත්තට බෙහෙත් බඳ අක්ෂ රෝග සුව කරන මාගම්මන සුභසිංහ වෙදමහතා හමුවන්න. ආයුෂ් රෝහල පන්නිපිටිය 0772926226.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk.
2: එසනපුවත් සමග මම භද්‍රජිත් සෞම්‍ය. දෙත්ව සුලිකුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ සීලුම ආගමික ස්ථාන යළි ඉදිකර හෝ අලුත් වැඩියා කර යථාවත් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කෙරේ. බුදුශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හා යටතේ ඇති ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මේ සඳහා මූලික වී තිබේ. ආගමික මධ්‍යස්ථාන යළි ගොඩනැගීමේදී පූර්ණ වශයෙන් හානියට පත් ඒවා එම ස්ථානීයම ගොඩනැගවීම සඳහා උපරිමය රුපියල් 175,000 දක්වා වන්දියක් පිරිනැමෙයි. අර්ධ වශයෙන් හානියට පත් වූ පූජනීය ස්ථාන යළි පිළිසකර කිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් 150,000 පිරිනැමේ. මෙම ව්‍යාපෘති යටතේ සුළු වශයෙන් හානි වූ ආගමික ස්ථානද පිළිසකර කිරීමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු බර්මියුඩාවේ සංචාරයක නිරත වෙයි. ඇමරිකාවේ සිව්දින සංචාරයකින් අනතුරු ඔහු එහි පැමිණියේය. කිරුළ හිමිවීමෙන් පසු චාල්ස් රජු බර්මියුඩාවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙදැයි. කොළඹ ඩීසේ නායක විද්‍යාලය සහ මහානාම විද්‍යාල අතර පාසල් මහ ක්‍රිකට් තරගයේ ලබන 8, 9 සහ 10 දිනවලදී කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. රන් මහා සටන මෙවර පැවැත්වෙන්නේ 20 වරටයි. විදුහල් අතර සහෝදරත්වයේ සහෝදරත්වයේ වර්ධනය කිරීමේ අරමුණු කරගනිමින් ඒකාබද්ධ කමිටුවක් මගින් මෙම තරගය සංවිධානය කරන බව කොළඹ ඩීසේ නායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වීරගුණ මහතා සඳහන් කරයි. මිලංගෙසන පුවත් තවත් පැයකින්
5: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
6: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk.

0: FM 91.7 91.9
1: දසන 7 විනාඩි 1 ඔබ සොදේශීය සේවයේ සමගරදෙන අපි මෙතෙන් සිට සුභහරතේ සංකතන මණ්ඩපයේ වෙනුවෙන් ඉඳ හසර වෙන්නේ අදත් දිනුක ගුණ වර්ධන බුමුණ ගැසෙන්නේ

0: අයිබෝවන් සූදෑසනක් සෞමි ස්තුති සුභාරති සංවාද මණ්ඩපේට වෙනල වගේ මැරයුම් ගෙනවාට ප්‍රියාසන්නනි ඔබට ආරාධනා කරනවා 91.7 91.9 තරංගමාලා ඔස්සේ හෝරාවකට ආසන්න කාලය අදත් සුභාරති සංවාද මණ්ඩපයත් එක්ක එක් වෙන්නට කියලා. රටක සාහිත්‍ය කියන්නේ එරටේ මිනිසුන්ගේ මනස පෝෂණය කරන එවගේම දැනුමින් රසවින්දිනින් නිර්මාණශීලීත්වෙන් ඔප්නම්වන පිරිපුන් මිනිසෙක් නිර්මාණය කරන එක් මාධ්‍යයක්. එවැනි පරිපූර්ණ වූ බොහොම නිර්මාණශීලී වූ විදග්ධ සාහිත්‍යයක් අපට තිබෙනවා. අපි ඒ පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා. ඒ සාහිත්‍ය කලාව පෝෂණය කිරීම සඳහා විවිධ යුගවල කාර්යභාරයන් කළ විවිධ චරිත පිළිබඳව අපි කතා කරනවා. එලෙස සාහිත්‍ය කලාවේ පැවැත්ම උන්නතිය වෙනුවෙන් මෙහෙවරක් කළ තවත් ශ්‍රේෂ්ඨ චරිතයක් පිළිබඳව අද මතකාවර්ජනය කරන්නටයි සුභාරති සංවාද මණ්ඩපේ මේ හෝරාවක කාලය අපි වෙන් කරන්නේ. ඒ ගෞරවනීය මතකය මෙරටේ පාඨක ලේඛක හදවත් තුළ සදා අමරණීය වේවි. අපි එහෙම හිතනවා. අද අපි කතා කරන්නේ දේශමාන්‍ය සිරිසුමන ගොඩගේ මහතා පිළිබඳව. ඒ පිළිබඳව කතා කරන්නට අපි අද මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා මහතාට. අයිබෝවන් සුබෝදෑසනක්.
1: අයිබෝවන් සුබෝදෑසනක්.
0: කමල් පෙරේරා මහත්මයා, දැන් සිරිසුමන ගොඩගේ මහතා පිළිබඳව කතා කරනකොට අපිට බොහොම ඈත ඉතිහාසයකට අපේ අතීතයේ දිව යනවා. 1936 වර්ෂයේ මැයි මාසේ 18 වෙනිදා තමයි එතුමා මාතර පාලටු ප්‍රදේශයේදී උප්පත්තිය ලබන්නේ. බොහොම දුෂ්කර කාල පරිච්ඡේදයක් එතුමාගේ කුඩා කාලේ ජීවිතයේ තරුණ වයස වෙනකන් එතුමා ගත කරනවා. එතුමාගේ ජීවිත කතාව පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට ඒ පිළිබඳව බොහොම රසවත් විදිහට එතුමා ඒ කරුණු කාරණා සඳහන් කරලා තිබෙනවා. 1957 වර්ෂයේ තමයි මාලිගා කන්දේ පොත් බැඳුම් හලක් එතුමා ආරම්භ කරන්නේ. ඒ ආරම්භයත් එක්ක මෙපමණ දුරක් එතුමා පැමිණෙනවා වගේම ඒ ආරම්භයේ බොහොම සුභිශේෂීකක් වෙනවා ලංකාවේ මෙරට කලාව සාහිත්‍ය ගැන කතා කරනකොට. ඒ මූලාරම්භයෙන් අපි මේ කතාව ආරම්භ කරමු.
1: හොඳයි. ඇත්තටම ඔබ සඳහන් කරපු ආකාරයටම මේ ගොඩගේ සිරිසුමන ගොඩගේ මහත්මයා උපත ලබන්නේ මම හිතන්නේ ඔය මාතර පාලටුවේ මේ නිල්වලාගඟ බඩ අසබඩ ගම්මානයක. දැන් ඒ එතුමාගේ කතාවදී අපි අහලා තියෙන විදිහට නිතරම මේ ගංවතුරට යට වෙන ප්‍රදේශයක තමයි මේ ගොඩගේ මහත්මයා කුඩා කාලේ ජීවත් වුණේ පවුලත් එක්ක. කියන් දරුවෝ 9 දෙනෙක්ගේ බරපතල පවුලක 6 වෙනි සමාජික හැටියටයි මේ ගොඩගේ මහත්මයාව අපි හඳුනාගන්නේ. එතකොට මේ නිතරම මේ ගොවිතැන් ආලපාලු වෙනවා දකින්නවා, තාත්තා මාංශ වෙනවා බොහෝ වෙලාවට. නමුත් මේ ගොවිතැන් ආලපාලු වෙනවා. ඉතින් ගොඩගේ මහත්මයා හිතනවා දරුවෙක් හැටියට ඒ කාලේ ඉඳන්ම මම හිතන්නේ තිබුණා අර අනුන්ගේ දුක, ගෙදර බර උහුලන එහෙම බොහොම සංවේදී හදවතක් තිබිච්ච චරිතයක් කුඩා කාලේ ඉඳලම. හිතනවා මම මේ තව දුරටත් මේ ගෙදරට බරක් වෙන්න අරකයි, දෙමාපියන්ට බරක් වෙන්න අරකයි, මම මේ පවුල ගොඩ දාන්න ඕන කියලා හිතාගෙන ඇතරම හොරෙන් ගෙදරින් පිට වෙනවා. අවුරුදු 15 දී පිටවල තමයි ඇවිල්ලෝ කටුකුරුන්ද ගුරු විද්‍යාලයේ පැත්තේ මේ හෝටලයක වැඩ කරලා ආපහු ගෙදර ගිහිල්ලා දෙවෙනි වතාවටත් ගෙදරින් පිට වෙලා කියපු විදිහට තමයි ඔබ සඳහන් කරපු ආකාරයට මාලිකා කන්ද රැයිල්ල වැඩ පටන් ගන්නෙ. ඉතින් මම හිතන්නේ මේ අර ඔබ සඳහන් කරපු ආකාරයටම මේ සමාජයට යම්කිසි මෙහෙවරක් කරන්න ඉරණම් ලබා තිබෙනවා නම් කිසියම් චරිතයක් කවර බාධකාවත් තමන්ගේ ඉලක්කය කරා ගමන් කරනවා කියන එකට හොඳම සාධකය තමයි සිරිසුමන ගොඩගේ මහතාගේ චරිතය. මොකද අපි ඇසුරු කෙරුවා අවුරුදු ගානක සිට ගොඩගේ මහතා. ඉතම සරල සුන්දර චරිතයක්. දැන් සාමාන්‍යයෙන් අපි කිව්වොත් ජාතිකයන් බාඳින සාමාන්‍ය ගැමියෙක්ගේ පෙනුමක් තියෙන ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඕනම කෙනෙක් කමතන්නේ මුදලාලි කියලා. නමුත් මම කිසිම වෙලාවක අහලා නැහැ කිසිම කෙනෙක් සිරිසුමන ගොඩගේ මහත්මයාට මුදලාලි කියලා අමතනවා. ව්‍යාපාරයක් නෙගෙරුවේ. නමුත් ගොඩගේ මහත්මයා නැත්තම් සමහර ගොඩගේ සර් කියනවා. ඒ මොකද මේ මහත්මා ගුණාංග ඒ චරිතය තුළ ගැබ්බෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ ඔහු පොත් බැඳීම තමයි ඔහුගේ බාප්ප කෙනෙක් ගාව පිළියන්දල් කාලයක් සේවේ හිටියා. ඒ බාප්ප කෙරුවේ පොල් කර්මාන්තය, පොල් අලෙවි කිරීම. ඇත්තටම මේ තරුණයා කොච්චර ධෛර්යමත් සහ කැපකිරීමට සූදානම් චරිතයක්ද කිව්වොත්, ඒ බාප්පත් එක්ක පොල් කරත්තේ තල්ලු කරගෙන ගියා කියලත් අපි අහලා තියෙනවා. ඊට පස්සේ බාප්පටම අනුකම්පා හිතිලා මුද්‍රණාලයකට යොමු කරනවා වැඩ ඉගෙන ගන්න කියලා. අන්න එතන තමයි තන්නේ සිරිසුමන ගොඩගේ මහත්තයාගේ ජීවිතයේ අර කේන්ද්‍රස්ථානය, ජීවිතයේ යම්කිසි පෙරලියක් වෙන, ජීවිතේ වෙනස් වෙන අවස්ථාව. අන්න එතන සිට තමයි ග්‍රන්ථ කර්මාන්තයට ඔහු පිවිසෙන්නේ.
0: ඒ අතර දැන් මම මුලින් සඳහන් කරා වගේ 1957 කියලා කියන්නේ සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා, ඒ වර්ෂයක් බවට පත් වෙනවා. ඒ වර්ෂයේ තමයි එතුමාගේ මූලික මේ අඩිතාලම මේ සඳහා වැටෙන්නේ. කොහොමද මේ කාර්තව්‍ය සිද්ධ වෙන්නේ?
1: ඔව්, අර ඔබ සඳහන් කරපු ආකාරයට 1957 දී ඔහු මිතුරෙක් එක්ක තමයි පටන් ගන්න මාලිකා කන්දේ ඔය කියන ස්ථානේ පොත් බැඳීමේ ව්‍යාපාරයක්. එතනදී ඔහුට ලොකු අවස්ථාවක් ලැබෙනවා. මාලිකාගන්ධ පිරිවෙන ආශ්‍රයෙන් තමයි මේ අසබඩ තමයි මේ ඔහුගේ කාර්යාලය පටන් ගන්නේ. පිරිවෙනේදී නායක ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්නට සහ පිරිවෙනේ තියෙන පොත් මේ නැවත ප්‍රතිසංස්කරණය කරලා පොත් බැඳීම කරගන්නට ලොකු අවස්ථාවක් හම් වෙනවා. ඒකෙන් මම හිතන්නේ ගොඩගේ මහත්තයාගේ ජීවිතේ නැවතත් තවත් අර පරිවර්තනීය අවස්ථාවකට ලක් වෙනවා. ඒ අවස්ථාව මොකද, අර සමාජයේ පිළිගත් පිරිසක්, එහෙම නැත්නම් සමාජයේ ප්‍රභූ කණ්ඩායමක්, ගිහි පැවිදි විශාල ප්‍රභූ කණ්ඩායමක නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු කණ්ඩායම හඳුනා ගන්න අවස්ථාව ලැබීම. ඒ මාර්ගයෙන් තමයි ගොඩගේ මහත්මයාට හැකියාව ලැබෙන්නේ නැවත මරදාන පැත්තට එන්න සාප්පුවක් විවෘත කරලා. එතනදී පොත් බැඳීමට අමතරව ග්‍රන්ථ ප්‍රකාශනයක් පටන් ගන්නවා. ඒ ප්‍රකාශනය හරහා තමයි ගොඩගේ මහත්මයාට පුළුවන් වෙන්නේ මේ නැවතත් අර ගොඩගේ සමාගම, එහෙම නැත්නම් ගොඩගේ ග්‍රන්ථ කර්මාන්තයට ප්‍රවේශ වෙන්නට.
0: එතනදී දැන් ඔය මාලිගාගත විද්‍යෝදය පිරිවෙන ආසන්නේ ඒ කටයුතු ආරම්භ කරනකොට එතනදී සුවිශේෂී හමුවීමක් සිද්ධ වෙනවා. බලංගුණ ආනන්ද මෛත්‍රිය හාමුදුරුව සිරිසුමන ගොඩගේ මහත්මයාට හම්බ වෙනවා. උන්වහන්සේ එතුමාගේ ඉදිරිය පිළිබඳව බොහොම විවෘත මනසකින් දකිනවා. ඉන් අනතුරුව එතුමාගේ ජීවිතයත් බොහොම මේ ආගමානුකූලව, ධර්මානුකූලව සහ ගුණධර්මයෙන් පිරිපුන් ජීවිතයක් බවට පත් කරගන්නට ඒ ඇසුරුත් බොහොම වැදගත් වෙනවා.
1: ඔව්, ඇත්තටම මම අර කලින් සඳහන් කරපු ආකාරයට බලංගොඩ මෛත්‍රී මේ නායක සුවන්නාංශය ඇතුළු නායක සුවන්නාංශල ගණනාවකගේ ඇසුර ලැබීමත් එක්ක එක පැත්තකින් අර ජීවිතය අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය ඒ ධාර්මික අවබෝධය සමග ප්‍රායෝගිකව කොහොමද කර්මාන්තයක් ගොඩනගන්නේ, ව්‍යාපාරයක් ගොඩනගාගන්නේ සහ වැදගත්ම කාරණය ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු රැකගත්තේ ගුණධම. ඒ කියන්නේ වෙළෙන්දෙක් නොවීම. මොකද අපි දන්නවා මුදල් අතට ලැබෙනකොට ඕනෑම පුද්ගලෙක් බර වෙනවා ලාභේ සඳහාම තමන්ගේ අරමුණු මේ පෙරගස්සා ගන්න. නමුත් මේ ලැබිච්ච බලංගොඩේ මෛත්‍රී ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණු ඒ ධාර්මික මඟ පෙන්වීම අනුව ගොඩගේ මහත්මයා තීරණය කරනවා, මම කවදාවත් මේ වෙළඳාම කෙනෙක් අර සාධාරණ වෙළඳාම නැත්තම් කෙනෙක්ව සූරා නොකා කොහොමද මම සමාජයට මෙහෙවරක් කරන්න කියන ඒ ධාර්මික සිටිල්ල සමඟ ධාර්මික ව්‍යාපාරික බවට පත් වෙන්න අවශ්‍ය අඩිතාලම වැටෙන්නේ එතන තමයි.
0: එක් යුගයක් මෙරට ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ දැඩි අර්බුදයකට ලක් වී තිබුණා. මූල්‍ය අපහසුතා, පාඨක අවශ්‍යතා අඩුවීම සහ මේ වෙළඳපොළ තුල තිබුණු අස්ථාවරත්වය වගේ කරුණු මේකට හේතුවක් බවට පත් වුණා. බොහෝ ප්‍රකාශකීන් තමන්ගේ වෘත්තීය අත්තරලා වෙනත් ක්ෂේත්‍රවලට යන්නට කටයුතු කළා, වෙනත් ශ්‍රේෂ්ඨ වෙත යොමු වුණා. නමුත් මේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය තුළ නව ජීවියක් ලබා දෙන්නට සිරිසුමන ගොඩගේ මහත්මයාට හැකි වුණා කිව්වොත් එය නිවැරදි.
1: ඔව්, ඇත්තටම ගොඩගේ මහත්තයාට අර්ථවිච්ඡ ප්‍රායෝගික අවබෝධය වෙළඳාම් පිළිබඳව, එහෙම නැත්නම් ඉතාම කුඩා සමයේ සිට විවිධ අත්දැකීම් ලැබලා ජීවිතයේ අභියෝග හමුවේ නොසැලී හිඳීමට තිබිච්ච ශක්තිය මේ වෙලාවේ ඉතාම ප්‍රයෝජනවත් වුණා. ගොඩගේ මහත්මයා බැලුවා කොහොමද රටේ ඇතිවෙන වෙනස්කම් එක්ක ගැළපෙන විදිහට මගේ ව්‍යාපාරය ගොඩනගන්නේ කියලා. එහිදී ඔහු මූලික වශයෙන් බලපු දෙයක් තමයි කොහොමද ඉතාම අඩු මුදලකට ග්‍රන්ථයක් පාඨකයාට පත් කරන්නේ. ඒ සඳහා ඔහු වැඩපිළික් ඔහු සකස් කරගත්තා. ඒත් එක්කම ඔහුට පුළුවන්කමක් ලැබුණා පාඨකයා ලේඛකයා සහ ප්‍රකාශකයා. මොකද අපි දන්නවා මේ ග්‍රන්ථ කර්මාන්තයේදී පාඨකයා බොහෝ වෙලාට ව්‍යාපාර මේ ප්‍රකාශනයකයාගෙන් ඈත් වෙලා හිටියේ. ඒ වගේම ලේඛකයාත් ඈත් වෙලා හිටියේ. නමුත් ගොඩගේ මහත්මයා බැලුවා මේක ඔහුගේ ව්‍යාපාරය තුළ මේ තුන්දෙනා කේන්ද්‍රගත කරගෙන තමයි ව්‍යාපාරය ගොඩනගන්න ඕනේ. ඒ නිසා ඔහු පාඨක සමාජ ඇති කෙරුවා. ලේඛකයන්ට විවිධ සහන දෙන්න පටන් ගත්තා. දැන් මගේ අත්දැකීම මම දන්නවා. දැන් ගොඩගේ මහත්මයා කවදාවත් මේ වවුචර්ස් බලලා නෙමෙයි සල්ලි දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගියාම ලේඛකෙක් ගිහිල්ලා පොතක් බාර දුන්නාට පස්සේ ටික දවසක් ගිහිල්ලා දැන් කතෘ භාගයේ 10% සාමාන්‍යයෙන් ලෝකේ පිළිගත්ත ප්‍රමාණය. එතකොට මේ 10% ලේඛකයෙකුට ලැබෙන්නේ පොත අලුවි කෙරුවට පස්සේ නැත්නම් අවස්ථාව ගන්නවකදී. මොකද ගොඩගේ මහත්මයා කෙනෙක්ගේ දුක් අමාරුකම් තේරුම් ගත්තා නම් එතුමා කතෘ භාගයේ පොත පළ කරනකොටම දෙන අවස්ථාවක් තියෙනවා. බොහෝ වෙලාවට ඒ කතෘ භාගයේ ගත්තා ලේඛකෙක් ගිහිල්ලා තමන්ගේ අමාරුකමක් මේ ගැටලුවක් කිව්වහම සාක්ෂි මුදල් ඇරලා දෙන ඇදලා දෙන ප්‍රතිපත්තියකුත් තිබ්බා. මෙන්න මේ විදිහට අර ව්‍යාපාරයේ හුදෙක් කර මේ අර ව්‍යාපාරයේටම ව්‍යාපාරික නීති රීති වලටම සීමා නොකර පාඨකයා සහ ලේඛකයා තමන්ට සමීප කරගෙන සාහිත්‍ය උත්සවයක් තියලා හොඳම පොත්වලට සම්මාන දීම ඒකම ආධුනික ලේඛකයන්ට අතහිත දෙන අත්පිටපත් තරගයක් පැවැත්වීම ආධුනික ලේඛකයන් ඉදිරිපත් කරන මේ වැඩමුළු සම්මන්ත්‍රණ වලට අනුබල දීම. දැන් ලංකා ලේඛ සංවිධානයේ හැටියට අපි බොහෝ වෙලාවට අපේ වැඩවලදී ගොඩගේ මහත්තයාගේ අනුග්‍රහය අපිට ලැබුණා. අපි වැඩක් කරලා ගිල ගොඩ මහත්තයට කිව්වම ගොඩගේ මහත්තයා අපි නවක ලේඛකයන් සඳහා මෙහෙම වැඩපිළ සකස් කරගෙන යනවා වැඩමුළු අපවත්වනවා කිව්වම ඒකේ බරපැන දරන්න ඉදිරිපත් වුණා. අන්න ඒ විදිහේ ප්‍රායෝගිකව ව්‍යාපාරයට එළඹිලා අර මුලින් සඳහන් කරපු විදිහට ලාභ ලැබීම පමණක්ම අරමුණු නොකරගෙන මේ පැවතිච්ච රටේ පැවතිච්ච අරුබුද වලදී පවා ඉතම මේ සුහද විදිහට ලේඛකයා සහ පාඨකයෙක් කරපු ගනුදෙනුව සම්බන්ධේ නිසා තමයි තන්නේ අර ඔබ සඳහන් කරපු ආකාරයට අරුබුදයක් තුලත් කඩාවැටීමක් තුලත් කෙලින් හිටගෙන ඉන්න ශක්තියක් ගොඩගේ මහත්තයාගේ ව්‍යාපාරයට ලැබුණේ.
0: උදෑසන 7:15 ඔබ රැඳින්නේ සුභාරති සංවාද මණ්ඩපයත් එක්ක. අපි අද කතා කරන්නේ මෙරට සාහිත්‍ය කලාවේ ප්‍රගමණයට සිරිසුමන ගොඩගේ මහතාගෙන් ඉටු අනුපමේ මෙහෙවර පිළිබඳව. ඒ ගැන කතා කරන්නට අද අපිත් එක්ක සුභාරති සංවාද මණ්ඩපයට එක් වෙන්නේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා මහත්මා. කමල් පෙරේරා මහත්මා, දැන් විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මේ පර්යේෂකීන්ට උන්ගේ මේ ඔවුන්ට කළ සේවාව සිරිසුමන ගොඩගේ මහත්මයා අතිශය වැදගත් වුණා. ඒ ප්‍රශංසනීය ඔවුන් කතා කරනවා අදටත්. මේ පර්යේෂණ කෘති සමහර වෙලාවට ප්‍රකාශයට පත් කරගන්නට නොහැකිව සමහර අවස්ථාවලදී ලැතැවුණා. ඒ අවස්ථාවේදී අතදීලා මේ පර්යේෂණ කෘති එළිදක්වන්නට බොහෝ වෙලාවට ගොඩගේ මහත්මයා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. මේ තුළින් එතුමා බොහෝ වෙලාවට බලාපොරොත්තු වුණේ මේ රටේ ශාස්ත්‍රීය දැනුම ජනගත කරන්නට තමයි එතුමාගේ ප්‍රධාන අභිලාෂය බවට පත් වුණේ.
1: ඇත්ත. දැන් හොඳම නිදසුන දැන් ඊයේ ගොඩගේ මහත්මයාගේ අවමගල උත්සවයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සඳ ගෝමි කෝපරේවා තමයි ඔබ සඳහන් කරන ඔය විද්වතුන් වෙනුවෙන් මේ කතාව පැවැත්වී එතෙන්දී සැකවින් පැහැදිලි කෙරුවා එතුමා ගොඩගේ මහත්මයා කොයි විදිහටද මේ විද්‍යාර්ථීන්ට එහෙම නැත්නම් පර්යේෂකයන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අතහිත දුන්නේ කියන එක. මොකද අපි දන්නවා මේ අර මුලින් අපි දිගටම කතා කරපු විදිහට ලාභෙම අරමුණු කරගෙන ව්‍යාපාරය කරනට වඩා ශාස්ත්‍රීය මෙහෙවර. මොකද එතුමාගේ ජීවිතේටම කාවදලා තිබිච්ච දේ තමයි පොත්වලට බොහොම පෙම්බෙඳපු චරිතයක්. පොතක් නැතුව ඔහුගේ නිවසේ පවා මේ ගෙදරට ගියොත් ඔබ දකින්න පුළුවන් ගෙදර හැමතරම පොත් තමයි තියෙන්නේ. නිකන් අර දරුවෝ වගේ තමන පොත් කියන එක. ඉතින් කවුරු හරි හොඳ වැඩක් කරනවා කියලා තේරුනොත් අතහිත දීමට කිසිම පැකිලීමක් උන්නේ නැහැ. දැන් අපි එක් අවස්ථාවක මෑතකදී අපෙන් සමුගත්ත ටෙන්සන් පෙරා සුරින් වෙනුවෙන් විශාල ප්‍රබන්ධයක් සම්පාදනය කරුවා කුලතිලක කුමාරසිංහ ආචාර්ය මහාචාර්යතුමා සහ මම එකතු වෙලා පරිකල්පන කියලා පිටු 500 ගානක චරිතාපදානයක්. කිසිම ලෝභකමක් නැතුව ඒ පළ කරලා මම හිතන දැන්ටත් ඒකේ පොත් ඉතුරු වෙලා ඇති ගොඩගේ පොත්ශාලාවේ. නමුත් ඒවා රුපියල් 7 වලින් බැලුවේ නැහැ. හොඳම නිදර්ශන තමයි අද මේ රටේ සංස්කෘතික ඇමතිවරයාටයට වැඩ කරන ආචාර්ය සුනිල් සෙනවි මැතිතුමා. එතුමා විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය කෙනෙක් වෙලා ඉද්දි සපරගම විශ්වවිද්‍යාලයේ අත්පිටපතක් කරගෙන එනවා කුඩල්ගම කවියා පිළිබඳ රචනා කරපු පර්යේෂණ ග්‍රන්ථයක්. කිසිම විමසීමකින් තොරව ඒ පොත ප්‍රකාශයට පත් කරලා ඒක පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් පළ කරපු පොතක්. ඒ පොතට පුස්තකාල මණ්ඩලයෙන් ගෙවීමක් ලැබෙනවා, චෙක් පොතක්. ඉතින් මේ සුනිල් සෙනවී කථිකාචාර්යවරයා, තරුණ කථිකාචාර්යවරයා මේ චෙක් පොතත් අරගෙන ගොඩගේ මහත්තයාම් බෙඩ් එනවා. ඇවිල්ලා බාර දෙනවා. ඒක යුතුකමන්නේ. හිනා වෙලා ගොඩගේ මහත්මයා කියනවා, ඔබ ඔක තියාගන්න, ඔබ ආධුනික ලේඛකයෙක්, ඔබට කවදා හරි තව දේවල් ලියන්න ඕකෙන් අනුබලයක් ලැබෙයි කියලා.
0: ඒ පොතට සම්මානෙකුත් හම්බ වෙනවා.
1: ඒ පොතට සම්මානෙකුත් හම්බ වෙනවා පසු කාලයක. ඉතින් මං කියන්නේ මෙන්න මේ විදිහට බොහොම පෙරදකපු චරිතයක් ලේඛකයෙක්ව දැක්කම, තරුණ ලේඛකයෙක්ව දැක්කම, ආධුනික ලේඛකයෙක්ව දැක්කම ඔහුගේ මූණ බලලා කතා කරලා තේරුම් ගන්නවා වචන හතරකින් පහකින් මොහුගේ තියෙන ධාරිතාව කුමක්ද, මූට අතහිත දිය යුතුද නැද්ද කියලා. දැන් බොහෝ දෙනා වංචාවටත් ඇවිල්ලා අනුන්ගේ පිටපත් අරගෙන එනවා, නොයෙක් දේවල් කරනවා. ගොඩගේ මහත්ය බොහොම සියුම් විදිහට උපේක්ෂාවෙන් ඒවා දිහා බලලා සමහරට උපදෙස් දෙනවා. එතුමා පිටපතක් ගත්තම පිටු කීපයක් පෙරලා බලනවා. බලනකොට තේරෙනවා මේ පොතේ තියෙන අන්තර්ගතය කොහොමද කියලා. මේ පොත ඔහුගේම නිර්මාණයක්ද කියලා, ඔහුගේම ප්‍රබන්ධයක්ද කියලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා ගොඩගේ මහත්යට. ඉතින් මේවා ඇවිල්ලා අර මම හිතන්නේ ජීවිතයේ විසින්ම ලබා දීපු අත්දැකීම් ධාරාවෙම එක එක පැතිකඩයන්. ඉතින් මම හිතන්නේ ග්‍රන්ථ කර්මාන්තයේට ඒ හිදැස්ස පොරවන්න සෑහෙන කාලයක් ඇයි කියලා මට හිතෙනවා. ඒ ගොඩගේ මහත්යෙන් හිස් වෙච්ච හිදැස්ස
0: ඔබතුමා ඔය සඳහන් කළා වගේම එක්කටකට මේ එතුමාගේ මේ කාර්යභාරය තුළින් ග්‍රන්ථ කියලා කියන්නේ, පොත් කියලා කියන්නේ එතුමා සඳහන් කළේ වෙළඳ භාණ්ඩයක්ම නොවේ, දැනුම බෙදාහැරීම හා සමාජයේ ඉදිරියට ගෙන යාමේ ශක්තිමත් මාධ්‍යයක් බවට එතුමා ඒත්තු ගැන්ව සමාජයට මේ පොතපත කියන්නේ කියන එක. ඒ වගේ මුතුමාර සඳහන් කළා වගේ එතුමාට හොඳ මේ පොතපත සාහිත්‍ය පිළිබඳව හොඳ කියවීමක් තිබුණා. ඒ නිසාම මේ නැති ඔබතුමාර සඳහන් කළේ මේ සාමාන්‍යයෙන් පොතක් අරගෙන ආවම ලේඛකයෙක් ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්නට එතුමා කටයුතු කරනවා වගේම මුල් පිටු ටික කියවනකොටම එතුමාට හොඳ අවබෝධයක් ලැබෙනවා කියලා. එයම වැදගත් කාරණයක් නේද මේ කර්මාන්තේ?
1: මම හිතන්නේ අපි අර කියන දැන වෙළඳාම කියලා නේද? වෙළඳාම විතරක්ම නෙමෙයි, අපි ඕනෑම ව්‍යාපාරයක්, දැන් අපි කතාවට කියනවා බේකරියක් දානවා නම් බක්කරේ වැඩ ඉගෙන ගන්න ඕන කියලා. මොකද හිටපු ගමන් බක්කරලා අර පිටි ටික අල්ලලා තියලා යනවා කියනවනේ මොකක් හරි අමාරුවේ දාන්න ව්‍යාපාරිකයව. ඒතකොට ගොඩගේ මහත්තයත් අන්න ඒ විදිහේ පොතක් අකුරු ඇමිනීමේ සිට පොතක මුද්‍රණය, දැන් පොතක මිල නියම කරද්දී අර හුඟ දෙනෙක් මොකද ඝනකයක් තියාගෙන ගණන් බලලා හඳනවනේ. දැන් ගොඩගේ මහත්තයා පොතක් අත්පිට පොතක් ගත්ත ගමන් මෙහෙම මුලදී අගට බලලා පිටු ටික බලලා මේකේ මිල නියම කරනවා. මනෝමය වශයෙන් අර ඔබ දකින්න ඇති අර ලිපියේ තියෙනවා දෙනම සිරිවදන මහත්මයාගේ මේ ගණන් හැදීමේ පුදුමා සූරත්වයක් තිබිච්ච, කුඩා සමයේ සිටම හැකියාවක් තිබිච්ච චරිතයක් කියලා මේ සිරිසුමන ගොඩගේ කියන්නේ. ළමයින්ට නොමිලේ පන්ති කෙරුවා, මනෝමය වශයෙන් ගණන් හැදුවා. ඉතින් ඒ මම හිතන්නේ ඒ ශක්තිය, ඒ අර ප්‍රායෝගිකව ලැබපු අවබෝධය ඊටම මනවින් තමන්ගේ පෞද්ගලික ප්‍රතිලාභය සඳහා නොව සමාජ ප්‍රතිලාභය සඳහා වැය කරපු චරිතයක් හැටියට අපි ගොඩගේ මහත්තයා හඳුන්වන්න පුළුවන්.
0: ඒ වගේම දැන් ඔබතුමා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති, වගේම ලංකා ලේඛක සංවිධානයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරනවා. දැන් ලේඛකෙක් තමන්ගේ නිර්මාණයක් එළි දක්වනකොට, ඒ නිර්මාණය කල්ලිවරලේ නිර්මාණය එළි දක්වනකොට ඒ සඳහා හොඳ තෝතැන්නක් තිබිය යුතුයි, ඒ සඳහා හොඳ අවස්ථාවක් තිබිය යුතුයි. මං හිතන්නේ ගොඩගේ මහත්මයා ඒ සඳහා බොහෝම අනුග්‍රහයක් දැක්වුවා. නවක ලේඛකයින්ට එතුමා ලබා දුන් අතහිත ගොඩක් දෙනෙක් කතා කරනවා. එහෙම වැදගත් වෙනවා නේද මේ සාහිත්‍යයේ, කලාවේ ප්‍රගමණයට?
1: ඔව්, අත්දැකීම් වශයෙන් ගත්තොත් එහෙම මට කියන්න පුළුවන්. මම ගොඩගේ මහත්මයෙක් කාලයක් සමීප වැඩ කෙරුවා. මොකද මම විශ්‍රාම ගියාට පස්සේ ගොඩගේ මහත්මයාමට ආරාධනා කෙරුවා ඇවිල්ලා ව්‍යාපාරෙත් එක්ක එකතු වෙලා යම් වැඩක් කරන්න කියලා. අපි පටන් ගත්තා මේ යෝන් පොත් ප්‍රකාශන ව්‍යාපාරයක් මිතුරු පොත් කියලා. ඒකෙන් අර අදස්කරි ඔබ කිව්වා වගේම නැගී එන අංකුර ලේඛකයන්ට කොහොමද අපි අතහිත දෙන්නේ කියලා. ඒ මිතුරුපොත් ව්‍යාපෘති අඩතේ අපි පොත් ගණනාවක් පළ කෙරුවා නවක ලේඛකයන්ගේ. සමහරවට සම්මානත් හම්බුණා. ඒවා දුරට වඩම්මන අවස්ථාවල ලංකාවේ ඉතාම දුරබැහැර ප්‍රදේශවලට කිසිම පැකිලීමකින් තොරව ගොඩගේ මහත්මයා ගියා. සමහර ගමන් යන්න වුණා සැතපුම් 100-200 ඇවිද පයින් යන්න වුණා මේ වාහනේ යන්න බැරි තැන්වල. මට එක අවස්ථාව මතකයි, එතුමා ගියා නුවරඑලියටත් සැතපුම් කිලෝමීටර් 25-30 අපිට දුෂ්කර ගමකට. ගිහිල්ලා මේ පොතේ දොරට වැඩීම කරලා එන්න හදනකොට මහා වැස්සක් වැස්සා. වැස්සට පස්සේ කිලෝමීටරක් විතර පයින් යන්න තියෙනවා වාහනේ ගිහිල්ලා. එතුමාට දැන් එන්න බෑ පාරේ, අපිටවත් යන්න බෑ. පස්සේ කීප දෙනෙක් එකතු වෙලා පුටුවක තියලා තමයි ගොඩගේ මහත්තයාව මේ පාරට එක්කගෙන ආවේ. ඉතින් ඒ කිසිම පැකිලීමකින් තොරව බොහොම සතුටින්, ඒ කියන්නේ ඕනෑම තරුණ ආධුනික ලේඛකයෙක් කියලා බලන්නේ ලංකාවේ දුෂ්කරම පළාතකට ගිහිල්ලා තව පිරිසක් අඳගහගෙන තැන් තනියම යන්නේ නැහැ. ලංකාවේ ප්‍රකට ලේඛකයෙක් ඉපදෙනකොට කතා නෙන්න අර නවක ලේඛකයෙක්ගේ පොතක් දොරට වඩිනවා අපි ගිහිල්ලා ධෛර්යමත් කරමු කියලා. ඉතින් යන ගමනේදී එක යන ලේඛකයන්ට ඉතාම හොඳට සලකලා අතින් වියදම් කරලා කන්න බොන්න දීලා එන ගමන් සමහරට අපි ගෙමු නුවරඑලියට ගියා නම් එළවලු බෑග් එකක් අරන් දෙනවා ගෙදර ආයෙ යන්න කියලා. එතකොට අපි ගෙමු කාගේ හරි ලේඛකයෙක්ගේ මරණයක් ආරංචියට ලංකාවේ ඕනෑම පළාතක අනිවාර්යයෙන්ම ගෙදරට යනකොට හාල් මුට්ටයක් ඩිකේ දාගෙන යෑම සම්ප්‍රදායක් තිබුණා. ඉතින් මේ විදිහේ අර එළියට නොපෙන්න අර මහා කන්දක් වගේ ඇතුලේ මහා ගුණාංග ගණනාවක් තිබිච්ච චරිතයක්. ඒක නිසා මම හිතන්නේ ව්‍යාපාරිකයන්ට, මං කියන්නේ පොත් කර්මාන්තයේ විතරක් නිරතයට නෙමෙයි, ලංකාවේ ඕනම ව්‍යාපාරයක් කරන මහජනයාගෙන් මේ ලාභ ලබන ව්‍යාපාරිකයන්ට කදිම ආදර්ශයක් තමයි ජීවිත කතාව කියවනෝ නම්. ජීවිත කතාව ලියවිලා තියෙනවා ලංකාවේ ලේඛකයන් ගණනාවක් අතර. මේ මගේ අතේ තියෙනවා පොත් කීපයක්ම, එකක නම එස් ගොඩගේ සේවා දීපණී කියලා එකක් තියෙනවා, ඒකෝ පොරිසුත්තමෝ කියලා පොතක් තියෙනවා. මේ විදිහට ග්‍රන්ථ ගණනාවක් මේ ගොඩගේ මහත්තයාගේ ජීවිතාශ්‍රයෙන් ලියවිලා තියෙනවා. තරුණ ලේඛකයෙක් මහින්ද දළුගොඩ ආරච්චි මට ඊයේ මේ අවමගුල් උසේදී හම්බෙලා කිව්වා මහින්ද ලිව්වා කියලා මේ යෝන් නව කතාවක් මේ ගොඩගේ මහත්තයාගේ චරිතය පසුබිම් කරගෙන. ඉතින් මේවා මම හිතන්නේ අපේ ව්‍යාපාරිකයන්ට පමණක් නෙවෙයි, පොදු ජනතාවට, විද්‍යාර්ථීන්ට, ලේඛකයන්ට, මේ කාටවත් කාට ප්‍රයෝජනයි මේ ගොඩගේ චරිතය හැදෑරීම. තමන්ගේ නිරත වෙලා ඉන්න ශාස්ත්‍රයේ කොහොමද අර ඵලදායි විදිහට ඒ ශාස්ත්‍රය වැඩ කටයුතු කරගෙන යන්නේ, අභියෝගයේ ඉදිරියේ කොහොමද නොසැලී ඉන්නේ, ඒ වගේම මේ කොහොමද අපි අපේ අරමුණු සාක්ෂාත් කරගන්නේ, සමාජ සේවයක් කරන ගමන්ම අපි ජීවිතෙත් ගොඩනගන්නේ කොහොමද කියන ඒ බොහෝ ආදර්ශ මාලාවක් ගොඩගේ චරිතය ඇතුළේ තියෙනවා කියලායි මම විශ්වාස කරන්නේ.
0: ඒ වගේම මේ ලේඛකයන්, පාඨකයන් විශේෂයෙන්ම සාහිත්‍ය කලාව ඉදිරියට ගෙන යාම සඳහා, උන්න දිරිගැන්වීම සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමින් එතුමා විවිධ වැඩසටහන් පැවැත්තුවා. ඒවා මගින් මේ අලුත් පරම්පරාව, ඒ වගේම ලේඛකයන් දිරිමත් කිරීම එතුමා සිදු කළා. එයත් සුවිශේෂී අපිට කතා කරන්නට පුළුවන්.
1: ඔව්, දැන් එතුමා බොහෝ වෙලාවට ඒවා සඳහා සම්බන්ධ කරගත්ත ප්‍රාදේශීය ලේඛක සංවිධාන, දැන් අපේ ලංකා ලේඛක සංවිධානය වගේ සහ පාසල්. එතුමාගේ පුරුද්දක් තිබුණා දැන් කවුරු හරි ඇවිල්ලා පෞද්ගලිකව යමක් කිල්ලොත් එතුමා කියන දේ තමයි. දැන් අපි කියමු ඔබ ගිහිල්ලා කියනවා මම ගමේ පුස්තකාලයක් හදනවා මට බැරිද උදව්වක් කරන්න කියලා. හැබැයි එතෙන්දී එතුමා කියනවා නෑ, මම පොදු වැඩවලදී තමයි මේ වැඩ කරන්නේ. මම ලොකු සමාජ මෙහෙවරක් කරනවා, මම සාහිත්‍ය උත්සවයක් පවත්වනවා, ඊළඟට මම පාසල් වලට පොදු ආධාර කරනවා. අර සමහර වෙලාවට අර එතුමාගේ තිබුණ සම්ප්‍රදායක් මේ එහෙම නිකන් පෞද්ගලිකව ඇවිල්ලා ගොඩනගෙන්න හදනවා නම් කවුරු හරි පෞද්ගලික පරමාර්ථ සඳහා, අභිමතාර්ථ සඳහා ඒකෙදී මග පෙන්වීමක් කරනවා නෙමෙයි, ඔහොම නෙමෙයි ඔක වෙන්න ඕනේ. ඔබ සංවිධානයක් කරා එන්න, ඔබ පොදු වැඩක් යෝජනා කරන්න. පෞද්ගලික දේවල් වලදී ඇත්තටම පෞද්ගලිකව මතුවෙන අයට එහෙම ටිකක් බාධා කෙරුවා. මොකද හැම වෙලේම අර පොදු අරමුණත් එක්ක බැඳිලා ඉන්න කියලා. ඉතින් විශාල වශයෙන් ඔය පාසල් වල කරන සංවිධාන කටයුතු, පොදුවේ හදන මේ සාහිත්‍ය කටයුතු, මේවැදී උදව් පදව් කෙරුවා. ඒවට සහභාගි වුණා. ඒක තමයි තිබිච්ච වැදගත්ම දේ. සහභාගි වෙලා ඒ වැතිවිච්ච යම් කිසි අඩුපාඩුවක් දැක්කනම් ඒක සම්පූර්ණ කරන්නේ කොහොමද කියන උපදේශිත අවස්ථාවේ දුන්නා. ඉතින් මම හිතන්නේ පීක් වගේ අර ග්‍රන්ථ ව්‍යාපාරයෙන් නිරත වෙලා ඉන්න පාඨකයාට, ලේඛකයාට, ආධුනික ප්‍රකාශකයන් මේ සියලු දෙනාටම පීක් වගේ උපදෙස් දීපු චරිතයක්. ඒක අපි අගය කරන්න ඕනේ.
0: ඒ වගේම එතුමා මේ දැන් හෙළදිව මහා පොත්වලින්දා බවට මේ නාමයක් විරුදාවලියක් හැඳින්වුවා. එතුමා එයින් මං හිතන්නේ බොහොම තමන්ගේ තිබෙන ගුණධර්ම අතින් එතුමා සැලුනේ නැහැ. සහ එතුමා මේ අර අපි කියනවා මේ ආඩම්බරයකට පත්ුන්නේ නැහැ කොයිම අවස්ථාවකවත්. එතුමා බොහොම නිහතමානීව තමන් වෙත එන සියලුම දෙනාට, පාඨකයන්ට, ලේඛකයන්ට තමන්ගේ දායකත්වය ලබා දෙන්න නොපිරිහලා තමන්ගේ අනුග්‍රහය දැක්වුවා. එයත් සුවිශේෂව අපිට කතා කරන්න පුළුවන්.
1: දැන් ඔබ දකින්න තියෝගේ උදාහරණයක් තියෙනවා. අර ලිපි එක එක්තරා අවස්ථාවක නවක ලේඛකයෙක් එනවා පිටපතක් කරගෙන ගොඩගේ ආයතනයට. එතකොට ගොඩගේ මහත්මයා ඉස්සර අපිට වාඩි වෙලා ඉන්නවා මහාචාර්යවරයෙක්. ගොඩගේ මහත්මයේ තරුණ ලේඛකයාගේ අත්පිටපත මහාචාර්යවරයාට බලන්න දෙනවා ටිකක්. දීපම් මහාචාර්යවරයා අර පිටුවක් දෙකක් බලලා වැඩක් නැහැ කියලා පැත්තකට දානවා. එතකොට ගොඩගේ මහත්තයා දකින්නවා ආපු නවක ලේඛකයාගේ මූණ කොයි විදිහටද මූණේ ඉරියව් වෙනස් වෙන්නේ, ඔහුගේ අපේක්ෂ බිඳ වැටෙන ආකාරය දකින්නවා. ගොඩගේ මහත්තයා නැවත මේ පොත බලලා කියනවා, හිමිට කතා කරලා ගිහිල්ලා ආවල් ලිපිකරු හම්බෙන්න මේ කියලා පොතේ පොඩි සටහනක් දාලා දෙනවා. පස්සේ කාලෙක මේ පොත සම්මානයකට ලක් වෙනවා. ඉතින් අර මං කිව්වේ අර ප්‍රායෝගික වෙනස. දැන් කෙනෙක් කොහොමද කෙනෙක්ව හඳුනාගන්නේ, සහ අනිත් එක අර තරුණයා ඇත්තට මේ මොහොතේ ඒ පොත දුර්වල පොතක් වුණත් අර විදිහට ප්‍රතිචාරයක් ලැබුණාම ඔහුගේ සම්පූර්ණ මේ ව්‍යාපාරින් ග්‍රන්ථ රචනින් ඉවත් වෙන බව ගොඩගේ මහත්තයාට දැනෙනවානේ. අන්න ඒකත් එක්ක එවැනි දේවල් ගොඩාරියක් අපි ඔහුගේ ජීවිතය ඇතුලේ තියෙනවා. නවක ලේඛකෙක් ආවොත් පොත් 250ක් හරි ගහමු කියලා අනුබල දීලා තව සම්ප්‍රදායක් තිබුණා. ඒ පොත් 250න් කතෘභාගී වෙනකොට පොත් දීමේ සම්ප්‍රදායක් තමයි තිබෙ ගොඩගේ මහත්තයාගේ. මුදල් දෙන්නේ නැහැ. ඔයා ගිහිල්ලා මේක විකුණ ගන්න. මොකද ඔහු ඉදිරිමත් කරනවා අර ග්‍රන්ථ කර්මාන්තේ දිනු කරන්නත් අවස්ථාවක් බවට පත් කරගන්න ඒක. ඒ විදිහේ අර අනුබල දීම්, මඟ පෙන්වීම්, ඒ වගේම ධෛර්යමත් කිරීම ගණනාවක් ඒ චරිතය ඇතුළේ තිබුණා. කොහොමද ලේඛකෙක් ගොඩනගා ගන්නෙ, ඒ වගේම කර්මාන්තය ගොඩනගා ගන්නෙ, අර අඩුවෙන් ගහන්න ඕන පොත් ඩුප්ලෝ වශයෙන් ප්‍රින්ට් කරන එක හඳුනා දුන්නා. පොත් 250 දැන් සාමාන්‍යයෙන් පොත් 250ක් ප්‍රින්ට් කරන්නේ නැහැ නේද? නමුත් අර ලේඛකයෙකුට 250ක් ගැහිම තුල හරි ඔහු ශේෂය රඳවා ගන්න යම් කිසි උත්සාහයක් දැරුවා. ඉතින් මේ වගේ දේවල් ගණනාවක් අපිට දකින්න පුළුවන්.
0: උදෑසන 7:30 ඔබ රැඳෙන්නේ සුභාරති සංවාද මණ්ඩපයත් එක්ක.

0: අපේ පොළවෙන් අපේ පොළවට.
1: දැන් වෙලා උදෑසන 7යි විනාඩි 31යි.
2: මේ තරම් සරු වී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
3: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
2: මඩ රජා පොහොර?
3: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
2: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
3: මම කොහොමද දන්නේ?
2: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
0: පොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම්.

0: උදෑසන 7:35 ඔබ රැඳින්නේ සුභාරති සංවාද මණ්ඩපයත් එක්ක. අපි අද කතා කරන්නේ මෙරට සාහිත්‍ය කලාවේ ප්‍රගමනයේට සිරිසුමන ගොඩගේ මහතාගෙන් ඉටු වූ අනුපමය මෙහෙවර පිළිබඳව. මේ ගැන කතා කරනකොට අපිට සුවිශේෂී චරිතයක් සිහිපත් වෙනවා. අපි එතුමාව දැන් සම්බන්ධ කරගන්නට සූදානම් වෙන්නේ සිරිසුමන ගොඩගේ මහත්මයා පිළිබඳව. එතුමා නිරන්තරයෙන් කතා බහ කළා මේ සිංහල සාහිත්‍යයට, සාහිත්‍ය කලාවට සිදු කළ අනුපමයේ මෙහෙවර පිළිබඳව. එතුමා අපේ දුරකථනයේ රැඳී ඉන්නවා දැන් මේ වෙලාවේ. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරේවා මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. මහාචාර්යතුමනි, දැන් දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාගේ අභාවය මෙරට ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ එක් යුගයක අවසානයක් සනිටුහන් කරන බව තමයි ඔබතුමා සඳහන් කරන්නේ. මෙරට සාහිත්‍ය කලා කටයුතුවලට ඒ දායකත්වය, ලැබුණු දායකත්වය ඔබතුමා කොහොමද විස්තර කරන්නේ?
1: මම හිතන්නේ මේ මම වැඩසටහන අහන් මේ අසාගෙන සිටියා මේ අපේ හිතවත් කමල් පෙරේරා මහතා

0: ගේ අදහසුත් මාත ඒ සියලු කාරණා සමග එකඟ වෙනවා. මම හිතන්නේ සිරිසුමන ගොඩගේ මැතිතුමාගේ අභාවය මේ රටේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ එක් යුගයක අවසානය කියලා ඒතුමාගේ අවමගුළු උත්සවයේදීත් මායිය සඳහන් කරේ. මට එතන විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඔබ දන්නවා මම දැන් අපේ අසා මේ ශ්‍රාවකයන් සහ හැමෝම මේ විශේෂම 50-60 දශකවල මේ රටේ පොත් කර්මාන්තයේ විශේෂම ග්‍රන්ථ ප්‍රකාශන ලෝකයේ නමක් තිබුණ එම්.ඩී. ගුණසේන කියන නාමය. මේ එම්.ඩී. ගුණසේන කියන නාමය තමයි ලංකාවේ පොත් කියවීමත් එක්ක ඒ සංස්කෘතියත් එක්ක මුලින්ම බැඳලා තිබිච්ච නම. නමුත් 70-80 දශක වෙනකොට ගුණසේන සමාගම ඒ පොත් කර්මාන්තය බොහෝ වශයෙන් ඒක අඩපණ වෙනවා. ඊට පස්සේ මේ රටේ පොත් සමග බැඳුණු නාමයක් බවට පත් වෙන්නේ ඇස් ගොඩගේ කියන නම. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා ලංකාවේ දැන් මට අනේ ලේඛකයන් දන්න කාරණයක් බොහෝ දෙනෙක් මේ ලංකා වැඩිහිටි ලේඛකයන් මේ 80-90 දශකවල මේ පොතක් පළ කරව ගන්නවා කියන එක හරි අමාරු වැඩක්. අද ප්‍රකාශක ගොඩක් ඉන්නවනේ. නමුත් එදා ඒක හරි අමාරුයි. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ලංකාවේ මොද මේ පොත් පළ කිරීම සම්බන්ධයෙන් ග්‍රන්ථ ප්‍රකාශන සම්බන්ධයෙන් ඒ පියවර තැබුවේ ගොඩගේ මහතා. ඉතින් එතුමා ඒ කාලේ ප්‍රකට පොත් ප්‍රකාශකෙක් නෙවෙයි. නමුත් එතුමා විවිධ ලේඛකයන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිර්මාණ ලේඛකයන් ඔබ කවුරුත් දන්නවා ඒ කාලේ හිටියේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ට පවා හොඳම උදාහරණ ජී.බී. සේනානායක මහත්මයා. දැන් ජී.බී. සේනානායක වගේ ලංකාවට පු ප්‍රකට කිති කතාකරුවෙක් සාහිත්‍ය දරුවෙකුට පවා පොතක් පළ කරව ගන්න හරි අමාරු කාලයක් තිබුණා. ඒ කාලේ එතුමාට උදව් කරා. ඒ වගේ විශේෂයෙන්ම ඒ එතුමා 80-90 විශේෂම 90 දශක වෙනකොට මේ පොත් කර්මාන්තයට විශාල උදව්වක් සැපුවා ඒ ලේඛකයන්ගේ පොත පොත පළ කරලා. ඒ නිසා ඇතම 90 දශකෙන් පස්සේ ඊළඟට 2000න් පස්සේ ලංකාවේ මම හිතන්නේ වසරකට වැඩිම පොත් ප්‍රමාණයක් පළ කර ලේඛක මේ ග්‍රන්ථ ප්‍රකාශක බවට තමයි ගොඩගේ මහතා පත් වෙන්නේ. ඒතර විශේෂත්වයක් තිබුණා. එතුමා නිර්මාණාත්මක ලේඛන පමණක් නෙවෙයි. දැන් අද වුණත් මේ රටේ බලනකොට මේ ශාස්ත්‍රීය ග්‍රන්ථ දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරු කෙනෙක් දන්නවා මගේ මුල්ම පොතක් එතුමාත් එක්ක පළවුණේ 1997 වගේ කාලෙක. දැන් අවුරුදු 30ක් විතර ගුණේ මහත්තයත් එක්ක මම මගේ පොත්පත් පළ කර මගේ ප්‍රධාන වශයෙන් මගේ පොත්වල භාෂාව, සංනිවේදනය, පුවත්පත් කලාව, ව්‍යාකරණය වගේ හැම අංශයක් ගැන මගේ ශාස්ත්‍රීය පොත් තියෙන්නේ මගේ. මේ ශාස්ත්‍රීය පොත් පළ කරේ එතුමා. ඉතින් ඒ නිසා එවැනි පොත් පළ කිරීමට ඇතැම් ප්‍රකාශකයන් මැලිකමක් දැක්වූ අවධියක ඒ එතුමා ඒක කරා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල ප්‍රමාණයකට විශේෂයෙන්ම සිංහල විෂයට සම්බන්ධ විතරක් නෙවෙයි ඉතිහාසය වගේ විෂය අද වුණත් ඔබට ගොඩගේ පොත් මැදුරට ගියාම පැහැදිලි වෙන දෙයක් තමයි හැම විෂයක හැම විෂයක් සම්බන්ධයෙන්ම සිංහලෙන් පොත් පළ වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාම මම හිතන්නේ දැනුම ප්‍රචාරණය දැනුම සමාජගත කිරීම සම්බන්ධයි. මොකද එක්තරා කාලයක් තිබුණානේ මේ රටේ 1960 දශක වගේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේන්තුව ශාල වශයෙන් මේ ග්‍රන්ථ ශාස්ත්‍රීය පොත් පළ කරා. විවිධ විෂයන් පොත් පරිවර්තනය කරා. ඒක සම්පූර්ණයෙන් මේ ක්‍රියාවලිය අද වෙනකොට ඇනහිටලා තියෙන්නේ. අද වෙනකොට රජයෙන් එවැනි ශාස්ත්‍රීය පොත් පළ කිරීමේ ව්‍යාපෘතියක් නැහැ. සංස්කෘතික දෙපාර්තමේන්තුවලුත් නැහැ. ඒකට දැන් මොකද කරන්නේ? ඒකට මේ වැඩේ මං හිතන්නේ ගොඩගේ මහත්මයා විශේෂයෙන්ම 90 දශකේ පටන් ගත්තා. ඒක 2000 ඒ දශක වෙනකොට මේක ඉතාම ඉහළ තැනකට ආවා. ඒ නිසා අනිත් ලේඛකයන් අනිත් ප්‍රකාශකයන්ටත් අවස්ථාවක් ලැබුණා මේ රටේ විවිධ මේ විද්වතුන් හඳුනා ගන්න. ඒ විද්වතුන්ව ඉදිරියටගෙන මම ඇත්තම ඊයේ එතුමාට අපි ගෞරව කරන්නේ මේ පොත් දැන් ගොඩගේ මහත්මයානේ පොත් ගොඩක් ගහපු කෙනෙක් කියලානේ කියන්නේ. ගොඩගේ මහත්මයා කියන්නේ පොත් ගොඩක් ගහපු කෙනෙක්. ඒ පොත් ගොඩක් ගහපු නිසාම නෙමෙයි අපි එතුමාට ගරු කරන්නේ. එතුමා මේ රටේ අලුත් ලේඛක සිංහල ලේඛක පරම්පරාවක් හඳුන්වා දුන්නා. අපි මේ සමහර අපි දන්න නම් අද මේ රටේ විවිධ ශ්‍රේෂ්ඨ වලින් පත පොත පළ කරන ලේඛකයන් විද්වතුන්ගේ නම් එළියට ආවේ ගොඩගේ මහත්මයා නිසා. අපි දන්නවාද එතුමාගේ එතුමා හම්බෙන්න ගියාම ගොඩගේ පොත් මැදුරට අපේ මතනේ මල්පෙර මහත්මයාත් කිව්වා මේ ගියාමදී එතනදී අපි නොඑක් දෙනා හම්බෙන්න මට ඒ කාලේ මතකයි. දැන් මම එතුමත් එක්ක උංගක් සම්බන්ධ වෙන අපේ ජේ.බී. දිසානායක මහතාගේ මුල් අවදියේ කියන්නේ 60 දශකයේදී වගේ පොත් ගැවිලා ඒකව ඉන්වෙස්ට්මන්ට් සමාගම. ඒත් ඒක සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ ඒ ව්‍යාපාරයේ පොත් ප්‍රකාශන ව්‍යාපෘති අඩපණුනාට පස්සේ එතුමාගේ සියලු පොත්පත් පළ කරන්නේ අපේ JB සර්ගේ මේ ගුඩගේ මහත්තයා. ඉතින් එතුමා කිව්වාගේ සමහර පොත් පළකලේ දොරට වැඩිම් වලට පවන් ගියා. මට මතකයි එතුමාගේ රතක මහිම පොත් පෙළ. ළගෙන අපි තන්තිලි මලේ කුරුණෑගල රිදී විහාරේ ඒ වගේ ඒ ඒ පොත් සංස්කෘතියක් ඒ සංස්කෘතිය ඇති කරා එතුමා. ලේඛකයෙකුතු ඇද එතන ගියාම විවිධ විද්වතුන් හමු වුණා අපිට. විශේෂයෙන්ම රටේ ප්‍රවීණ ලේඛකයන් විද්වතුන් වගේම ආධුනිකයන්ට පොව. ඉතින් ආධුනිකයන්ත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඉතින් එතන කතා කරන. ඉතින් ඒ වගේ එතුමාගේ තිබුණා ඒ ඒ ඒ කටයුතු එපමණක් නෙවෙයි මං හිතන්නේ ගොඩගේ මහත්මයාගේ තිබුණා ඒ ලේඛකයෙකුට විද්වතෙකුට අර ඒ සමරේක ව්‍යාපාරික වැඩක් නේ ව්‍යාපාරික වැඩෙන් ඔබට කියපු දෙයක්. මට මතකයි මම මත මේක පෞද්ගලික දෙයක් වුණත් මම මේක මගේ පුවත්පත් ලිපියකත් මම සඳහන් කරා. මේක අපේ අසන්නන් වෙනුවෙන් මම කියන්නම් මේ මම මගේ ආචාර්ය උපාධියදී විදේශගත වෙන්න සූදානම් වෙලා හිටියා. දැන් මම අපේ එංගලන්ත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යන්න සූදානම් වෙලා ඉඳිද්දී දැන් අපේ දෙනා විශ්වවිද්‍යාලේ අපි බඳුම් කරයකට එන්න ඕන අර බොන්ඩ් එකක් අත්සන් කරන්න තියෙනවානේ. ඒ බඳුම් කරේක විශාල බඳුම් කරයක්. ඉතින් මොකද ආවේ නැත්තම් මම ලංකාවට ආචාර්ය උපාධියක ආවේ නැත්නම් මේ බඳුම් කරේ ඒ අපකරුව තමයි ඒකට බොවිට ගෙවන්න වෙන්නේ ඒ අදාළ පුද්ගලය ගිහුවේ නැත්තම්. ඉතින් මේ බඳුම් කරේට අත්සන් කරන්න 2005 වගේ 2005 ද අවුරුදු 20 කට විතර කලින් කතාවක් මම කියන්නේ මම ගොඩේ මාත්‍තර කිව්වා මගේ පුතුමා පොත් ප්‍රකාශ කළ තුමුණා කීපයක් මෙන් කෝල්ඩ් මාත්‍තර මම මෙහෙම යනවා මගේ මෙහෙම මේ බොන්ඩ් එකක් එහෙම නැත්නම් බඳුම් කරයක් තියෙනවා මේක ලොකු ගාණක් මේ අත්සන් කරන්න කෙනෙක් මට නැහැ. කොවා මාත්‍ය මං එන්නම් මං කොහට දෙන්න ඕන කියලා මං කොවා මගේ මාත්‍ය අද්දමා ඔක්කොම විශ්වවිද්‍යාලය අපේ විද්‍යාල මන්දිරේ කොලෙජ් හවුස් එකට එන්නකෝ. ඒ කියන්නේ මම යන වෙලා වෙනකොටත් එතුමා ඇවිල්ලා අර වාහනෙන් බැහැලා අර ටර්ස්ටන් පාරෙන් බැහැලා අර කොලෙජ් හවුස් එක ඇතුළට ඇවිදගෙන එනවා මම දැක්ක. මට තාම මතක් වෙනවා එතුමා ගියේ මේ අපි මම ඔය වෙලාවෙ එතුමාගේ චිතකයට ගිනි දාලපු වෙලාවේ මම මාත්‍ය එක්ක තිබුදු තව හිතවත් කීප දෙනෙක්ව කතාව කීමින් හිටියේ. එතුමා ඇවිල්ලා එතුමා ඒකට අත්සන් කළා කියනවා මේ මහත්තයා මට මේකට මේ මේ මේ මේ කොප්‍ර මහත්තයා මට මේකට අත්සන් කරලා ලැබිච්ච එක මගේ යුතුකම මට මේ මගේ වගකීමක් වගේ තමයි එතුමා සැලකුවේ. මේක එක සිද්ධියක් පමණයි. ඉතින් දැන් කියන්නේ මම එතකොට මට දැන් මම ආචාර්ය පදේ කළා ඊට පස්සේ 2009-10 විතර මම ලංකාවට එනවා. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ මම ගොඩක් ඊට පස්සේ විවිධ පතකොට පළ කරේක. ඉතින් මට ඒක මතකේ තියෙනවා. මොකද එහෙම නොවුනනම් මට මේ වගේ එකක් අත්සන් කරගන්න වෙන කීප දෙනෙක් ගාවට යන්න වෙනවා. ඉතින් ඒක හරි අපි වගේ කෙනෙක් එක හරි ගැටලුවක්. ඒ වගේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙකුට විවිධ අංශවලින් ඒතුමා දැක්ක ලේඛකයන්ට එතුමා උදව් කරා. ඉතින් මං හිතන්නේ එතුමාගේ පොත් කර්මාන්තයට තිබිච්ච තව දෙයක් තමයි මං හිතන්නේ එතුමායි යම් යම් විෂයන් පිළිබඳව එතුමාට හොඳ ඉවක් තිබුණා. දැන් ඉතාලම මෑතක එතුමා ගිලන් වීමට පෙර මං හිතන්නේ මම කොවිඩ් අවදි මේ ප්‍රසංගද සමයේදී මම පොතක් පටන් ගත්තා. ඒක ගිය අවුරුද්දේ තමයි පොත ප්‍රකාශනපත් උනේ. මොකද එතුමා අසනීප සිටින ඒ පොතේ උත්සවයට එන්න බැරි වුණා. මේ සිංහල භාෂා මේ භාෂා අධ්‍යයනය වාග් විද්‍යාව ගැන මේ පාඨ ග්‍රන්ථයක්. ඒක පිටු 400 විතර ලොකු පොතක් ඒක. එතුමා තේරුම් ගත්ත මේ වගේ පොතක් පළ කිරීමේදී ගියා මේ ඒකට උදව් කරා. මේකට මුදලක් අවශ්‍ය නම් ඒකට ඒක මේ මුදල දීලා මේ වැඩේ ආරම්භ කරන්න ඕන කියන එක. ඒ නිසා මං හිතන්නේ ගොඩගේ මහතාගේ අභාවයත් සමග ඒ ඇති වුණු හිඩස විශේෂයෙන්ම තාම අමාරු පුරවන්නේ. මොකද මේ කාටද දැන් කවුද ඊට පස්සේ දැන් මේ වගේ දැන් ගොඩගේ පොත් අහලා ඉතාලම හොඳින් පාත්වගෙන යනවා. ඉතින් ඒ ක්‍රියාවලියට ඒ මුල් පදනම දැම්මේ. ඊට පස්සේ ඒ දාපු ඒ ඇතිවෙච්ච පුනරුදයත් එක්ක බොහෝ අයට කියා වෙනත් ප්‍රකාශකයන්ටත් අවස්ථාව තිබුණා. ඒ ලේඛකයන් දැන් වුණාද ඒ ලේඛකයන්ට වෙනත් ප්‍රකාශකෝ ඊට පස්සේ කැමතුණා මේ පොත්පත් පළ කරන්න. ඒ නිසා මං හිතන්නේ එතුමාගේ මං විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට පමණක් නෙවෙයි පොත ලියන කෙනෙක් හැටියට මා දන්නවා. මේ රටේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ කවදා හරි ඒක ලියන කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ ගොඩගේ කියන නාමය පොත් සමග බැඳිච්ච නාමයක්. එතුමා පොත්වල ඒ තරමට ආදරය කළා. එතුමාගේ හැමදේ පොතක් ගත්තම එතන ඒක අපේ කමල් පෙරලා මාත්මයත් කිව්වා. ගත්තම එතුමා පොතක් එකක් දෙයක් පිටුවක් දැක් හරවල බලනකොට ඒ තමයි වැරද්දක් තුනේ මට. මම භාෂාව ගැන උගන්න කෙනෙක්නේ. ඒක ගැතෝ කියන මේ මාත්මය මෙතන මේක එහෙම නැති. මට හොඳටම මතකයි එතුමා මගේ තාම් ප්‍රකටම එතන අපේ ලේඛකයන් හොඳින්ම දන්න පොතක් මගේ ඔය අක්ෂර විඤ්ඤාසය ගැන අක්ෂර විඤ්ඤාස අකාදමිය 2000 පළ කරේ. ඒක මුද්‍රණ මම හිතන්නේ 20 ගාණක් විතර ගියා සංස්කරණ පහක් කරාම. ඒක හැම අවස්ථාවකදී තුමාට මේක තව ටිකක් අපි මේක තව වචන දාලා හදමු නේද කියලා එහෙම තිබුණා. يعني ඔතක් ඒ තුමා එක දැක්කේ පොත ඉතාම ශීක්‍රයෙන් පාඨකයන් අතට ගියා. ආක්‍ර විඤ්ඤාස ගැන ප්‍රශ්නයක් කරාම බලාගන්න. අද මේ ගෞරවය මම හිතන්නේ ඊට පස්සේ ප්‍රකාශක කීප දෙනෙක් මගෙන් ඇහුවා මේ පොත පළ කරන්න බැරිද කියලා. අපිට දෙන්න මේ පොත පළ කරන්න කියලා. නමුත් මම ඒක දුන්නේ නැහැ. මං ඉතමත් එක තාම ඒ පොත ගොඩගේ ප්‍රකාශන කැටියට මේ සිංහල අක්ෂර විඤ්ඤාස අකාරාදී පොත පළ වෙනවා. ඒක 2000 පළ වුණේ. ඒ නිසා එතුමා යම් යම් කටයුතු වලදී පොත්වල අගය පිළිබඳව තාම හොඳ වැටහීමක් එතුමාට තිබුණා. එතුමා ප්‍රකාශන කලාව, මුද්‍රණය මං හිතන්නේ ඒවා කොහෙවත් ඒ වගේ උසස් අධ්‍යාපන ලැබු කෙනෙක් නෙවෙයිනේ. ඒ විදිමත්ව හදාරුපු කෙනෙක් නෙවෙයි. එතුමා ජීවිතයෙන් අර මාතේ වික්‍රමසිංහ යන් කිව් විදියට එතුමා ඒව ජීවිතයෙන් තමයි ඉගෙන ගත්තේ, අත්දැකීමෙන් තමයි ඉගෙන ගත්තේ. තම මිනිස්සුත් එක්ක ඇසුරු කිරීමෙන් නොඑක දෙනා. ඉතින් මම හිතන්නේ මේ කතාව වැදගත්. මම හිතන්නේ අපි එතුමාට ගෞරව කරන්නේ එතුමාගේ ඒ ශාමේ ප්‍රකාශන ලෝකය. මම හිතන්නේ ඒක වෙනම නමක් ඇති කරා එස් ගුඩගේ කියලා. ඉතින් මම හිතන්නේ ලංකාවේ මෙයට ඉතිහාසය මම හිතන්නේ අද ප්‍රකාශනය පොත් ප්‍රකාශකයන් වෙනම එකතු වෙලා තියෙනවා සංවිධානයක් ඇදී. ඒ එහෙම සංවිධානයක් තිබුණ නැති කාලෙක එතුමා නොබියව රජයක් අත තමයි සමහර අය ඊයේ සඳහන් කරලා තිබුණා. මම දැක සමාජ මාධ්‍යවල එතුමා ජාතික වස්තුවක් කියලා. එතුමා ජාතික වස්තුවක් කියලා. මොකද තමයි රජයක් කරන්න ඕන සමහර වැඩක් ප්‍රකාශන ආයතනයක් කරන්න ඕන රජයක ප්‍රකාශන ආයතන. මොකද අද වෙනකොට රජයෙන් ඒ ප්‍රකාශන ඒක බිලිබැටලන තියන්නේ අද යම් යම් ආයතන කීපයක් තිබුණා. අද රාජ්‍ය භාෂා දෙපාර්ට්මන්ට් වගේ ඒවා යම් යම් පළ කිරීම කරනවා. දැන් ඒ කාලේ ඉතාම ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය පොත් සංස්කෘත දෙපාර්ට්මන්ට් උ පළ කරා. ඉතින් මම හිතන්නේ ඒ ඇතිවිච්ච හිදස මම හිතන්නේ ගොඩේ මාත්‍ය සම්පූර්ණ ප්‍රමුද සිංහලෙන් ශාස්ත්‍රීය ලෝක මොද විරත් ප්‍රකාශක ඉන්නවා මේ නිර්මාණ කෘති පළ කරන් පරිවර්තන නව කතා කෙටි කතා අතම් ශාස්ත්‍රීය කෘති එතුමා දැනගත් සමහර ඒවා මේවා දැන් මට මතකයි මගේ පොතක් තිබුණා 2010 විතර ඒ පොත මට මතකයි 20 වන සියවසේ සිංහල භාෂා විවහාරයේ මේ පොත මගේ ශාස්ත්‍ර මේ දර්ශනපද උපාධියට වගේ ඉදිරිපත් කරන නිබන්ධනය පස්සේ පොතක් හැදද මේක මම සකස් කරා. එතුමා හිතුව මේක උඩාර මේක ශාස්ත්‍ර කියන්නේ ප්‍රබල මේ කියන්නේ දැඩි ශාස්ත්‍රීය කෘතියක් නේ මේක විකුණ ගන්න පුළුවන් වේද කියලා තුමාට තිබුණා. එතුමා කිව්වා අපි මේ නම් මේ මහත්ය අපි මේක 250ක් ගහමු කියලා ඉස්සෙල්ලා තිබුණා. මං කිව්වා කමක් නැහැ. ඉතින් ගාලා ඊට පස්සේ පොත 500 ඊට පාර්ත කිපතාව ඊට පස්සේ මුද්‍රණය වුණා. නමුත් එතුමා මේ අවස්ථාව ලබා දෙනවා. අන්න ඒකේ වැදගත්කම තියෙනවා.
1: ඔව් මහාචාර්යතුමනි දැන් ඔබතුමා ඔය ගැන සිහිපත් කරනකොටම ඔබතුමාගෙන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට බොහොම කෙටියෙන් මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා ඔය සඳහන් කළා වගේම පොත්තලමින් ඔබට ගිහිල්ලා ශාස්ත්‍රීය වටිනාකමින් යුත් පොතපත පළ කිරීමට ගොඩගේ මහත්මයා කටයුතු කළා සහ එතුමාගේ ලොකු දායකත්වයක් ලබා දුන්නා. මේ මගින් සමාජයට යම්කිසි වූ දැනුමකින් පෝෂණය කරන්නට යම්කිසි වූ දෙයකින් දෙයක් සමාජයට ලබා දෙන්නට මේ ශාස්ත්‍රීය ග්‍රන්ථ පළ කිරීම තුළින් එතුමා යම්කිසි උත්සාහයක් දැරුවා කියලා අපිට කියන්න පුළුවන් නේද?
0: ඔව් ඇත්තම ඒක මම කිව්වේ මේ කියන්නේ ශාස්ත්‍රීය ග්‍රන්ථ වලින් විවිධ විෂයන් තිබුණාද? උදාහරණ ඉතිහාසය, භාෂාව වගේ විවිධ විෂයන් තිබුණාද? ඒ විවිධ විෂයන් පිළිබඳව ග්‍රන්ථ පළ කිරීම කියන්නේ තමන්ගේ දැනුමෙන් ස්වභාෂාවෙන් මේ දැනුම සමාජයට ඉදිරිපත් කරන්න ඕන. ඉතින් අපේ භාෂාවක උනත් පෝෂණය තියෙන්නේ ඒ භාෂාව අපි මේ දිනදා ගෙදර කතා කරලා අපේ රැකියා ස්ථානයේ කතා කරපු නිසා නෙවෙයි. ඒ භාෂාවක පෝෂණය ඇති වෙන්නේ ඒ බසින් අලුත් විෂයන් පිළිබඳ පතපොත පළ වෙන්න ඕන. ඒක වාග් විද්‍යාව වෙන්න පුළුවන්, පරිසරය ගැන වෙන්න පුළුවන්, සෞඛ්‍ය ගැන වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ විෂයන් ගැන පොත් දර්ශනය වගේ හැම විෂයයක් ගැන ඒ පොත් පළ වෙනවා. ඒතර ඒ පොත් පළ කිරීම ගැන මම හිතන්නේ ඒක කරේ පහුගිය කාලෙක ගුණගේ මාත්මෙදී. අද ගුණගේ ප්‍රකාශන නාමාවලිය කරන් බැලුවොත් අපිට තේරෙනවා මේ සිංහලෙන් මේ නව දැනුම පළ කිරීම සම්බන්ධ ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ විවිධ කටයුතු කර ඇත. මේ මම හිතන්නේ මේ ඒ නිසා තමයි මේ ගුණගේ මහත්මයාගේ පොත්පත්වල විවිධ විෂයන් රාශියක් එක රාශිය වුණේ. ඒක සමාජයට මේ ඒ බුදුදහම භාෂාව ගැන පමණක් විතරක් නෙවෙයි එතුමා ඒ පොත් පළ කරේ සමාජයට අලුත් විෂයන් පිළිබඳව පුරා විද්‍යාව ගැන, ඉතිහාසය ගැන, ඒ වගේ විවිධ අංශ ගැන පොත්පත් වලට එතුමා ඉහළ තැනක් දුන්නේ. ඒ නිසා ඒ භාෂා සාහිත්‍ය ඇති වෙච්ච පෝෂණය ඉතාම වැදගත් මහිතන් මේක ලංකාවේ පසුගිය කාලයක දැන් 50 දශකවල ඒක තමයි එදා 50 දශකවල එම්ඩි ගුණසේන සමාගම කරේ. ඒ ගුණසේන කියන නාමයත් නාමයෙන් පස්සේ මම හිතන්නේ එස් ගුඩගේ කියන නාමය මම හිතන්නේ අපිට ඉතාලම එනවා. ඉතින් අර මේ මම අර කිව්වාගේ මේ අලුත් විවිධ විෂයන් පිළිබඳ පත පොත පළ කිරීම ශාස්ත්‍රීය පොත්වලට තමා ඉතාම ඉහළ තැනක් ලබා දුන්නා.
1: බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරේවා මැතිතුමන්. එතුමා ඊයේ දිනේදීත් එතුමා පිළිබඳව විශේෂ සටහනක් තිබුවා. ඒ වගේම පුවත්පත්වලත් ඒ පිළිබඳව සටහන් කරලා තිබ්බා. කමල් පෙරේරා මහත්මිය, අපි දැන් වැඩසටහනේ අවසාන භාගයට පැමිණ තිබෙන්නේ. දැන් සිරිසුමන ගොඩගේ මහත්මා පිළිබඳව කතා කරනකොට සමහර වෙලාවට ඒ එතුමා තුළ තිබුණ ඒ ව්‍යාපාරික ගති ලක්ෂණ වගේම හොඳ ගුණධර්ම වලින් පිරිපුන් මනුස්සෙක් බවට එතුමා පත් වුණා. ඒ වගේම මම හිතන්නේ ජීවිතයේ මේ අවසාන කාලයේ වෙනකොට එතුමා මේ බොහොම බෞද්ධ දර්ශනයේ මේ දහමට බොහොම ලැදියාවෙන් සහ ඒ පිළිබඳව බොහොම අවබෝධයෙන් යුතුව මේ දේවල් පිළිබඳව හොඳින් අධ්‍යයනය කරමින් එතුමා ජීවිතයේ තමන්ගේ මේ අවසාන කාලය තුළ කටයුතු කළා. ඒ පිළිබඳවත් බොහෝ තොරතුරු සඳහන් වෙනවා විවිධ අවස්ථාවල.
2: ඇත්තටම මේ ගොඩගේ මහත්මයා අර ජීවිතය පිළිබඳ කිසියම් දැක්මක් දර්ශනයක් ඇතුව දිවච්ච චරිතයක් බව අපි මුලින්දලම දැක්කනේ. දැන් දිගින් දිගට අසනීප වෙනකොට වියපත් වෙනකොට එතම තේරුම් ගත්තා දැන් මගේ ජීවිතේ පරිසමාප්ත සටහනක් තියන්න ඕනේ කියන තැනට ආපුවම එතුමා කල්පනා කෙරුවා ධර්මයේ පිළිබඳව මීට වඩා ගැඹුරින් කොහොමද මම මගේ මෙහෙවර කරන්නේ, ඒක පෞද්ගලිකවම ප්‍රකාශකෙක් හැටියට අමතරව. ඉතින් මං අහලා තියෙනවා එතුමා 4:00 අවදි වෙනවා කියලා. අවදි වෙලා මෛත්‍රී භාවනාව කරලා තමයි දවසේ වැඩ පටන් ගන්නෙ. ඊට පස්සේ ධර්මයේ පිළිබඳව යම් යම් පොතපත පාල කිරීමට පවා පෙළඹුණා. දැන් උදාහරණයක් හැටියට අපි එතනට ගියාම වාඩි වුණාම ඉස්සලාම දෙනවා පොත් පිංචක් අතට. සමහරට ඒක පව්පීම් පිළිබඳව ලියවිච්ච එකක්, කර්මය පිළිබඳ ලියවිච්ච එකක්. බොහොම සරල මාතෘකා යටතේ තමයි එතුම පොත් පිංචවල් ගන්නාව පළ කෙරුවා. කරපම ඊට පස්සේ පොත කියවලා ප්‍රශ්නයක් අහන්න පුරුද්දක් තිබුණා. බලන්න 15 පිටුව ඒක ගැන මොකක්ද එතන මම සඳහන් කළ තියෙන ගැන ඔබතුමාගේ අදහස. මේ විදිහේ නිකම් පොඩි සංවාදයක් ගොඩනගාගෙන අර එන කෙනාගේ ප්‍රශ්නේ සමහරට ලොකු ප්‍රශ්නයක් ඇතුව තමයි කෙනෙක් ගුරුගෙමත් එකවට යන්නේ. දැන් උදාහරණයට මම දන්නවා සමහර ලේකකෝ යනවා තමන්ගේ ගේ අහිමි වෙන්න යනවා ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව. ගිහිල්ලා මේ ගොඩගේ මහත්තයා මට මේ ණය බේරා ගන්න උදව් කරන මමගේ ජීවිත කාලේ පුරාම ලියන පොත් ටික ඔබතුමාට දෙන්නම් කියලා කියනෑ ඉන්නවා. ඒ වෙලාවට ගොඩගේ මහත්තයා ඒ ගැන කතා නොකර කරන්නේ මේ තමන්ගේ ධර්ම කතිකාවට පොළඹවාගෙන ජීවිතයේ තියෙන ඒ අනිත්‍යභාවය, කෙනෙක්ගේ ජීවිතේ කොහොමද අභියෝග හැම වෙලේ ගොඩනගා ගන්නේ, අන්න ඒ වගේ දර්ශනයක් ඇතුව ජීවත් වෙච්ච චරිතයක්. රෝද පුටුවෙන් පවා අවසාන මොහොතේ මේ සාප්පුවට එනවා. එන්නේ මේ ඒකේ ලාච්චුවට වැටෙන මුදල් බලන්න නෙමෙයි,
1: පොතපත
2: පිළිබඳ තියෙන ආසාව කෙනෙකුට අන්තිම මොහොතේ පවා මට අතහිත දෙන්න පුළුවන්ද කියන සිතුවිල්ල. ඒක මම හිතන්නේ අර අපි කියන්නේ මේ පරමාදර්ශී චරිතයක් බවට පත් වෙන බොහෝ කෙනෙකුට බොහොම විරල අවස්ථාවන් ලැබෙන්නේ. ඒක තියෙනවා. මම හිතන්නේ මට සඳහන් කරන්න අමතකෙච්ච කාරණේ තමයි එතුමා මේ වාර්ගික සුවදත්තේ වෙනුවෙන් කරපු මෙහෙවර 2008 යුද්ධය අවසාන වෙනවත් එක්කම යෝජනාවක් ආවා මේ සිංහල දෙමළ මුස්ලිම් ලේකක එකමුතු කරලා මේ රටේ ඇතිවෙච්ච මේ ව්‍යසනය නැවත ඇති නොවන තත්ත්වයට අපි කොහොමද වැඩ කරන්න කියලා අපි යෝජනාවක් කරපු වෙලාවේ අපි එකතු කරලා සිංහල දෙමළ ලේකක එකමුතුව කියලා සංවිධානයක් හදන්න එතුමා කැමැත්තම ඉදිරිපත් කළා. ඒකට අවශ්‍ය සම්පත් සම්පාදනය කෙරුවා. කරලා යාපනය මඩ කලපුව මේ ආදිපතිවල ලේකකෝ කැඳවලා ඔහුගේ දුක් ගැනුවේ ලිහලා ඔහුගේ පොත් ප්‍රකාශනයට පත් කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තා. දෙමළ පොත් ප්‍රකාශන ව්‍යාපෘතියක් මම හිතන්නේ ලංකාවේ පටන් ගත්ත පළවෙනි ප්‍රකාශක වෙන්න ඇති ගොඩගේ මහත්මයා. එතුමාගේ සම්මාන උත්සවයේදී දෙමළ අංශයට තෑගි දෙන්න ආරම්භ කළේ ඒ වැඩසටහන ප්‍රතිඵලයක් හැටියට. ඉතින් මේ විදිහට බලපුවම පිරුණු චරිතයක් අර මේ පුන් කලසක් වගේ චරිතයක් හැටියට අපි දකින්න පුළුවන්. ජාති ආගම් කුල මල ભેද කියන දේවල් තැකුවේ නැහැ. එන පුද්ගලයාගේ තරාතිරම කුමක්ද කියලා බැලුවේ නැහැ. අර මං ඉස්සලා කිව්වාගේ මහාචාර්යවරයෙක්ද නවක ලේකකයෙක්ද බැලුවේ නැහැ. ඔය බැලුවේ මේ වෙලාවේ මේ පුද්ගලයාට යම්කිසි හැකියාවක් තියෙනවද, ඒ අතහිත දීමේ අවශ්‍යතාවයක් තියෙනවද, අන්න ඒක කොහොමද කරන්නේ කියලා. අන්න ඒ වගේ මේ බොහොම ගැඹුරු ජීවන දර්ශනයක් ඉතාම සරල විදිහට පෙන්වුම් කරපු සරල චරිතයක් හැටියට සුදු පාට ඇඳුමක් ඇඳගත්ත ජාතිකන්වෙන් සැරසිලා විශාල ශරීර කායක් නැතත් බොහොම පුංචි මනුස්සෙක් නමුත් විශාල මෙහෙවරක් අර ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ දැවන්ත වෘක්ෂයක් වනස්පතියක් හැටියට හඳුන්වන්න පුළුවන් ප්‍රකාශකයෙක් හැටියට මම ගොඩගෙන මහත්තයා හඳුන්වන්න කැමතියි.
1: තමන්ගේ ජීවිත කාලය තුළ රටට දැයට ඒ වගේම සමාජයට නව පරම්පරාවට තමන්ගෙන් ඉටයුතු මෙහෙවර නිබලදිවම හරියටම ඉටු කළ මිනිසෙක් විදිහට අපිට සිරිසුමන ගොඩගේ මහත්මා හඳුන්වන්නට පුළුවන්. එතුමාගේ ජීවිත කතාව මං හිතන්නේ නවකීන් විදිහට නවක පාඨකීන් ලේඛකීන් මේ හැමදෙනාම අධ්‍යයනය කරනවා නම් තමන්ටත් තමන්ගේ ජීවිතයට යමක් එක් කරගන්නට හැකියාවක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ සටහනත් එක්ක අපි අද සුභාරතී සංවාද මණ්ඩපෙන් සමුගෙන යන්නට මේ කටයුතු කරන්නේ. අපි අද කතා කළේ මෙරට සාහිත්‍ය කලාවේ ප්‍රගමනයේට සිරිසුමන ගොඩගේ මහතාගේ නිටවුණු අනුපමේ මෙහෙවර පිළිබඳව. ඒ ගැන කතා කරන්නට අද සුභාරතී සංවාද මණ්ඩපෙට එක්ුණේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා මහත්මා, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට ඒ පිළිබඳව සුභාරතී සංවාද මණ්ඩපයේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව. ඒ වගේම වැඩසටහන අතුරතුර අපිත් එක්ක සම්බන්ධ වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සදගෝමි කෝපරේවා මහත්මා, එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එනම් අද සුභාරතී සංවාද මණ්ඩපයේ මේ විදිහට නිමාවට පත් කරන්නට සූදානම. අද නදීකා ජයසේකර සමග මම දිනක ගුණවර්ධන ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වාමි කම්හි SLS සහතිකේ සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමි කම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලියෝපාදිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
3: සනපුවත් සමඟ මම බද්‍රජිත් සෞම්‍ය. ගාල දිස්ත්‍රික්කයේ හබරාදුව ප්‍රදේශයේ නිවසකට අදාළුවේ එකට පමණ අකුණු සැරවදීමෙන් එක අයෙකු මරණයට පත්වතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. අකුණු සැරවදී එම නිවසේ වහලේ හා බිත්තියක් කඩා වැටීමේ හේතුවෙන් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇත. අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කම්හලක සේවය කරන වයස අවුරුදු 25ක පමණ ගැහණු ළමයින් දෙදෙනෙකි. මියගොස් ඇත්තේ ඉන් එක අයෙකි. අනෙක් ගැහණු ළමයා ගාල කරාපිටේ රෝහලට ඇතුළත් කර තිබේ. අවධානයෙන් පසුවන්නේ බ්‍රිතාන්‍යයේ සිටින තම වැසියන්ට ඇමරිකාව දැනුම් දී තිබේ. බ්‍රිතාන්‍ය රජය ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම ඉහළ නැංවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ. බ්‍රිතාන්‍ය ඉස්ලාමීය හා අන්ත දක්ෂිණාංශික තර්ජන ඉහළ යමින් පවතී. සෆ් කාන්තා පාපන්දු ශුරතාවලියේ ලබන 25 වනදා සිට ජූනි 6 වෙනිදා දක්වා ඉන්දියාවේ ගෝවේහිදී පැවැත්වේ. ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වේ. ශ්‍රී ලංකාව ආයත් වන ඒ කාණ්ඩයට නීපාලී සහ භූතානයේ දැතුළත්ය. ඉන්දියාව බංගලාදේශය හා මාලදිවයින බී කාණ්ඩයෙන් තරඟවදී ශ්‍රී ලංකාව සහභාගි වෙන මුල්ම තරඟය ලබන 28 වෙනිදා භූතානයත් සමග පැවැත්වේ. මීළඟ සෙනපුවත් තවත් පැයකින්.
1: ආර්.එස්. වානේ කම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
3: දැන් අපි දහම් පාසල් ගීතය ශ්‍රවණය කරමු.

0: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහබලයක්
1: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි වෙනස දැනගන්න අතම අරගන්න
2: දැන් වෙලාව උදෑසනටයි විනාඩි 3යි ඉරිදා ධර්මානුශාසනාව මෙතෙන් සිට
3: ධර්මානු ශාසනාව සුපින්නතුනි අද ධර්මානු ශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ හොරණ රාජමහා විහාරස්ථානයේ භාරකාර හොරණ ධම්මරතන පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය හොරණ ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානු ශාසනාවේ අද දායකත්වයන් හේනේගම ගිනි ගැස්ම අංක 4 පදිංචි සංජය රණසිංහ මහතා තෝලංගමුව D36 එකේ පදිංචි රංජනි පද්මලතා මහත්මිය තංගල්ල උස්වැව වරායාය අංක 849 පදිංචි සුභත්‍රා වන්නිගම මහත්මිය බෝගා කුඹුර උඩ කිරින්ද පදිංචි ධනවති නවරත්න මහත්මිය කෑගල්ල හෙට්ටිමුල්ල මිනුවන් ගමුව පල්ලේවත්ත පදිංචි KA කුලරත්න ඒ සමගම මහනුවර කුළුගම්මන අංක 32 එක නිවසේ පදිංචි පවුලේ වැඩිමහල් දීනිය විසින් සුපින්නතුනි අද ධර්මානුශාසනාව මාතෘකාවී ඇත්තේ දියුණුවේ රන් දොරටු පිළිබඳවයි මේ මොහොතේදී ශ්‍රාවක ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැන්ත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ආරාධනා කර සිටින්නේ හේනේගම පදිංචි සංජය රණසිංහ මහතා විසින් අප හැම දෙනා සාදු නදක් දෙමු සාතු සාතු සාතු සුපින්නතුනි උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි අප සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණීට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස සාතු සාතු සාතු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස

0: සාදු.
1: ධර්මස්වනාබිලාසී සැදෑති පින්නතොනි, ඔබ සෑම කෙනෙක්ම ඉතාම ගෞරුවෙන් යුක්තව තථාගත මුවින් දේශනා කොට වදාළ දාම් පාඨයක් ශ්‍රවණය කරලා අපේ මෙලව පරලව ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙන දහම් කරුණු කීපයක් අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමටයි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. අද අපි ඔබ හැම දෙනාට විස්තර කරලා දීමට බලාපොරොත්තු වෙන්නේ පුජ්‍යලේකුගේ මෙලව ජීවිතයක් සාර්ථක කර ගැනීමට අතිශයින්ම ඉවහල් වන දියුණුවේ රන්දොරටු හයක්. නොඑක් නොඑක් ලෝකයා දියුණුවේ රන්දොරටු හැටියට නොඑක් විදියේ කරුණුකාරණා ඉදිරිපත් කරලා තියෙනවා, ඉදිරිපත් කරනවා. නමුත් ඒ සෑම කාරණාවකට වඩා වටිනා කාරණා හයක් මීට වසර 2500කට පෙරාතුව ලොව පහළ වූ අසිරිමත් ශාස්ත්‍රූන් වහන්සේ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා. එය ජාති ආගම් ભેදයකින් තොරව මේ විශ්වයේ සිටින සෑම මිනිසෙකුටම ඉතාම ප්‍රයෝජනවත් වන කාරණා කීපයක් වෙන බව සිහිපත් කරන්නට ඕනේ. එබඳු දේශනාවක් තමයි අද මේ දේශනාවේ මාතෘකාව හැටියට දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා අපේ දායක පින්වත් හැම කෙනෙක්ම නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා මෙබඳු වටිනා ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ලබනවා. ගෙදරක වාසය කරන කෙනෙක් වුණත් කොතරම් වැඩ කටයුතු තිබුණත් තමන්ගේ වටිනා කාලය මේ ධර්ම දේශනාව සඳහා වෙන්කර ගන්නේ එයින් අපේ ජීවිතයට ලැබෙන කියා නිම කළ නොහැකි ප්‍රයෝජනය නිසායි. අපේ පැරණි මී මුත්තන්ගේ පටන් සෑම කෙනෙක්ම බොහොම ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කරපු දේශනාවක් තමයි ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන ලබන ධර්ම දේශනාව. ඒ නිසා අපි වැඩිහිටියන් හැටියට ඔබම මේ දේශනාව ශ්‍රවණය කරන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබේ දූ දරුවන් මේවට හුරු කරවා ගන්න එකත් අද යුගයේ අවශ්‍යතාවයක්ව පවතිනවා. එක බණපදයක් ඇහිම කල්ප නවයක් ආනිසංස ලැබෙනවා. නවකප්ප සුතංච ධම්මං. ඒ වගේම අට්ඨ කප්පංච යාචිතෝ. ධර්ම දේශනාවක් කරන්න කියලා ආරාධනා කිරීම කල්ප 8ක් ආනිසංස ලැබෙනවා. ඒක කප්පංච අනුමෝදන්තු. ධර්ම දේශනාවක් කරලා වේරුණාට පස්සේ ශ්‍රවණය කරලා අවසන් වුණාට පසුව ඒකෙන් ලැබෙන පින තමන් තව කෙනෙකුට අනුමෝදන් කරාම එය කල්පයක් ආනිසංස ලබන්නට හේතු වෙන පින්කමක් වෙනවා. දේසිතෝච අසංකියෝ. එබඳු දේශනාවක් සිද්ධ කරන දේශකයන් වහන්සේට ලැබෙන ආනිසංසය ප්‍රමාණය කළ නොහැකි වෙනවා. එබඳු වටිනා ආනිසංසයක් ගෙන දෙන පින්කමක් තමයි ධර්මදානමය පුණ්‍ය කර්මය කියලා කියන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම මේ සියලු කටයුතු අත්හැර දාලා ධර්මය හැර අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නෑ කියන එක සිහියේ තබාගෙන මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරන කරුණු හොඳට මතකේ තබා ගන්නට ඕනේ. මතකේ තබාගත් කරුණු තමන්ගේ එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්නට යොදා ගන්නට ඕනේ. ඒ අනුව හැසිරෙන්නට ඕනාය කියන එක ඉතාම කෙටියෙන් මේ ධර්ම දේශනාවේ ධර්ම අවවාදයේ හැටියට අපි සිහිපත් කර සිටිනවා. පින්නතුනි, අද අපි ඔබ හැම දෙනාටම දේශනා කරලා දෙන්නේ, පෙන්වා දීමට උත්සාහ කරන්නේ මේ ලැබිලා තියෙන කාල වේලාව අනුව අපේ ජීවිතයට අත්‍යවශ්‍යම කාරණා හයක් පිළිබඳවයි. සමාජයේ දිහා බැලුවාම, ලෝකයේ දිහා බැලුවාම සෑම කෙනෙක්ම කළ යුතු කාරණාව, නොකළ යුතු කාරණාවන් පිළිබඳව අවබෝධයක් නැහැ. අතෘප්තිකර ආසාවන්ගෙන් පෙළෙමින් තමන්ගේ ජීවිතයට විනාශය ලංකර ගන්න ආකාරය දවස ගානෙම දකින්න ලැබෙන දේවල් වලින්, අහන්න ලැබෙන දේවල් වලින් අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම අපේ සලකන්නේ මිනිසා ධර්මයෙන් ඈත්වීම හැටියටයි. ධර්ම දේශනා පවත්වන්නට එබඳු ලොකු උස්ව පින්කම් සංවිධානය කරන්නට ලොකු නැඹුරුවක් තියෙන බව පේනවා. ඒ වුණත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නත්, ශ්‍රවණය කරපු ධර්මකාරණාවන් හිතේ ධාරණය කරගෙන ඒ අනුව හැසිරෙන්නටත් එතරම් උනන්දුවක් නැහැ කියන එක ඔබ අපි හැම කෙනෙක්ම පිළිගන්න කාරණාවක් වෙනවා. වැදගත්ම කාරණාව තමයි පුංචි දෙයක්, එක බණපදයක් වෙන්න පුළුවන්. ඒ අහපු බණපදය සිත්හි දරාගෙන ඒ අනුව හැසිරෙන්නට වෑයම් කරනවා නම් එයම තමන්ට මෙලවත් පරලවත් දෙලවටම යහපත පිණිස හේතු වෙන කාරණාවක් කියන එක. ඒක අපි නුවණින් තේරුම් ගත යුතු කාරණාවක් වෙනවා. පින්නතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩඉන්න අවස්ථාවක දේශනා කොට වදාළ වටිනා ගාථා ධර්මයක් තමයි අපි මුලින් දේශනා කරන්න යෙදුනේ. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර වැඩඉන්න වෙලාවේ එක්තරා බමුණු පිය කෙනෙක් තමන්ගේ පුතාව එක්කගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඒකට හේතු වුණේ ඒ බමුණු පියාණන්ගෙන් තමන්ගේ පුතා ඇහුවා, තාත්තේ මෙලව දියුණුවට හේතු වෙන යම් කරුණක් තියෙනවද කියලා. පුතා ටිකක් කටකාර වෙන්න ඇති. තාත්තා කල්පනා කරා මේ පුතාට මේ සඳහා ලබා දෙන උත්තරය මගෙන් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා මම මේ පුතාව සවැත්නුවර වැඩ ඉන්න තථාගත බුදුරජාණන් වහන්සේ ගාවට එක්කගෙන යන්නට ඕනේ. එක්කගෙන ගිහිල්ලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා මේකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න ඕනේ කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි, මේ මගේ පුතා, ඔහු වහනවා දියුණු වෙන්නට හේතු වෙන යම් කාරණාවක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒක දේශනා කරන්නයි කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ පුතාට මීට ආත්ම 500කට පෙර ආතුව මේ කරුණ මන් දේශනා කරා. මේ කරුණ කියා දුන්නා. මේ පුතා මගේ පුතෙක් වෙලා ඉපදුනා. පාරමී ධර්මයන් පුරන අවස්ථාවේදී. එදත් මේ ළමයාට මම මේ කරුණ ටික කියා දුන්නා. නමුත් අද ඒවා අමතකයි. අදත් ඒ කරුණ ටිකම මම මේ පුතාට කියා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාරන්ට දුනා. මුලින් දේශනා කරන්න දෙන ගාථාව අපි එහි සඳහන් වෙලා තියෙන කරුණු මොනවද කියන එක විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ වදාරනවා, ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. යම් කෙනෙක් දියුණුවක් කැමති වෙනවනම් ඒ දියුණුවට කැමති වෙන එක්කෙනා තුල තිබිය යුතු පළවෙනි කාරණාව තමයි නිරෝගිකම. ඒ නිරෝගිකම මිනිසාට කොයි ආකාරයෙන්ද කියන එක පරමංච ලාභං. මිනිසා තුල තියෙන පරම ලාභය තමයි නිරෝගිකම හැටියට දක්වලා තියෙන්නේ. දෙවෙනි කාරණාව එයා සීලංච. සිල්වත් බවෙන් යුක්ත වෙන්නට ඕනේ. තුන්වෙනි කාරණාව උද්ධානුමතං. වැඩිහිටියන්ගේ බසට ඇහුම් කන් දෙන්නෙක් වෙන්නට ඕනේ. හතරවෙනි කාරණාව සුතංච. බහුශ්‍රුත බවින් යුක්ත වෙන්නට ඕනේ. පස්වෙනි කාරණාව ධම්මානුවත්ති. ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නෙක් වෙන්නට ඕනේ. අලීනතා. අලස නොවී උත්තාන වීරයෙන් උස්සාහයෙන් කටයුතු කරන්නෙක් වෙන්නට ඕනේ. යම් පුජ්‍යලේකුගේ ජීවිතයට මෙන්න මේ කාරණා 6 තියෙනවනම් ඇති කරගන්න පුළුවන් නම් අන්නේ කරුණු 6 අත්තස්ස ద్వාරා පකාචලේති. මේ කරුණු 6 දියුණුවේ ප්‍රධාන ద్వාරයන්ය, දොරටුය කියලා එදා බුදුහාමුදුරෝ අර පිය බමුණාටත් පුතුණුවන්ටත් දේශනා කොට වදාරන්ට යෙදුණා. එතකොට අපි මේ කාරණා දියුණුවේ අත්තස්ස ద్వාරා මේ පුජ්‍යලේකුගේ දියුණුවට හේතු වෙන ප්‍රධාන දොරටු 6ක් පිළිබඳව තමයි දියුණුවේ රන් දොරටු හැටියට මේ කාල වේලාවේ හැටියට විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබ මීට පෙර ආතුවත් පාසල් වේදිත් නොඑක් දේශනාවලදීත් මේ පිළිබඳව අහලා තියෙනවා. ඒ අහලා තියෙන එක ඒ ආකාරයෙන්ම තිබුණාවේ. නැවත නැවතත් එය ශ්‍රවණය කරා කියලා ඔබට ඒකෙන් බාධාවක් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ ඒ කරුණ පිළිබඳව නැවත නැවත මතකයේ අලුත් කරගෙන සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ කරුණ ශ්‍රවණය කරලා මේවා මගේ ජීවිතයට කොයිතරම් දෙයක් සම්බන්ධ වෙලා තියෙනවද, ඇති කරගත යුතු දේවල් මොනවද, ඒ වගේම සංවර්ධනය කරගත යුතු කරුණ මොනවද කියලා තම තමන් විසින්ම ආවර්ජනයක යෙදিলা ඒවා පිළිබඳව කරුණුකාරණා සංවර්ධනය කර ගැනීමට කටයුතු කරන එක ඔබ සතු යුතුකමක් වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ බමුණු කුමාරයාට ප්‍රකාශ කරපු පළවෙනි කාරණාව තමයි නිරෝගිකම. දියුණු වෙන කෙනෙකු විසින් නිරෝගිකම කැමති වෙන්නට ඕනේ. එතකොට මම මුලින් සඳහන් කරන්න දුනා ඒ නිරෝගිකමට විශේෂණ වචනයක් එකතු කරලා තියෙනවා. පරමංච ලාභං. උතුම්ම ලාභය, පරම ලාභය නිරෝගිකම. එතකොට ඒ පුජ්‍යලේකුට තියෙන වටිනාම ලාභය නම් නිරෝගිකම. ඒ නිරෝගිකම ඇති කරගන්නේ කොහොමද? පින්නතුනි, මිනිසයාගේ මේ නිරෝගිකම ඇති කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි කායික නිරෝගී බව සහ මානසික නිරෝගී බව කියලා. එතකොට මේ කායික නිරෝගී බව ප්‍රධාන කොටස් දෙකකට ආපහු බෙදෙනවා. ඒ තමයි කායික නිරෝගී බව විනාශ වෙලා යන්නට හේතු වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි ආහාර සහ පැවැත්ම කියලා කියන එක. එතකොට මේ කායික නිරෝගී භාවය නැති වෙන්නට බලපාන කරුණු දෙක ආහාර සහ පැවැත්ම. එතකොට මේ ආහාර පුජ්‍යලයාගේ විනාශයට කායික නිරෝගී භාව නැති කරගන්නට හේතු වෙන ප්‍රධාන මෙවලමක් බවට අදපත් වෙලා තියෙනවා. දැන් ගෙවුණා වූ දවස් කීපය පුරාවට ඔබ ගැනම ඔබට හිතලා බලන්න පුළුවන්. මගේ සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව පැවතිච්ච සෞඛ්‍ය තත්ත්වයත්. දැන් මේ සිංහල අලුත් අවුරුද්ද ගෙවිල අවසන් වෙනකොට මගේ තියෙන සෞඛ්‍ය තත්ත්වයටත් හේතුව කුමක්ද කියන එක පිළිබඳව. ඒකින් අවංකවම අපි විමසලා බැලුවොත් පළවෙනි කාරණාව හැටියට අපට සිහි වෙන්නේ පාලනයකින් තොරව අපි ගත්ත ආහාර රටාව කියන එක අපි හැම කෙනාටම අවිවාදාත්මකවම පිළිගන්නට සිදුවෙන කාරණාවක් වෙනවා. එතකොට අපේ නිරෝගිකම නැතිවෙන්නට හේතු වෙන පළවෙනි කාරණාවක් තමයි ආහාරය කියන එක. හැබැයි අපි ආහාරය කියන එක පින්නතොනි අපි ගත යුත්තේ කොයි ආකාරයකින්ද කියන එක බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. දේශනාවේ සඳහන් වෙනවා කුම්බීල බයන්තිකෝ භික්කවේ ඕදරිකත්තස්සේත අදිවචන. මේ ඕදරික කියලා වචනයෙන් විග්‍රහ කරන්නේ බඩජාරිකමයි, කෑදරකමයි, ආහාරයේ ගිජුකම, කිඹුල් බයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. පමණ නොදැන ආහාර ගැනීමෙන්, නුසුදුසු ආහාර ගැනීමෙන් මිනිසා ජීවිතය විනාශ කර ගැනීම හරියට කිඹුලන් සිටින වතුරකට පනින්නාසේ දක්වලා තියෙනවා. ඒ නිසා ඒ කිඹුලන් ඉන්න ජලයකට පනින්නාසේ අපි බියක් ඇති කරගන්නට ඕනේ. ඒ වගේම ඒ බිය ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ මේ ආහාර ගැනීමේදී. ඒ වගේම පින්නතොනේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආහාර ගැනීමේදී සිහි කළ යුතු ප්‍රත්‍යවේක්ෂාවේදී බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උපාදෙස්සාමි. අපි මේ ආහාර ගත යුත්තේ කුමක් අරමුණ කරගෙනද කියන එකයි. ඉති පුරාණංච වේදනං, ආහාර ගන්න ඕනේ පරණ වේදනාවන්, පැරණි වේදනාවන් නැතිවීම සඳහායි. ඒ වගේම ආහාර ගත්තට පස්සේ අපට නවංච වේදනං න උපාදෙස්සාමි. අලුත් වේදනා ඇති වෙන්න බෑ. අලුත් වේදනා කියලා කිව්වේ මේ ස්මෘත්තා වගේ එකට වාඩි වෙලා ඉන්න බැරි, පෙරලෙමින් දඟලමින් ඉන්න බැරි, අපහසුතාවයන් ඇති වෙන, ආබාධ ඇති වෙන හේතු වෙන විදියට ආහාර ගන්න එපා කියලායි කියන්නේ. එතකොට පැරණි වේදනා නැති වෙන්නට ඕනේ. පැරණි වේදනා කියේ බඩගින්න නැති වෙන්නට ඕනේ. ඒ වගේම තමයි නව වේදනා, ආහාර ගත්තට පස්සේ වෙනත් ආබාධ ඇති වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙම ඇති නොවන විදියට ආහාර ගන්නට ඕනේ. අපි ඔය ඇත්තන් සෑම කෙනෙක්ම අහලා කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දවසේ සිටිය කොසල රජතුමා විශාල ප්‍රමාණයක් ආහාර අනුභව කරලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආපු වෙලාවේ කොයි ආකාරයකින්ද හැසුරෙන්නේ කියන එක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොසල රජතුමාට ප්‍රකාශ කරන්න දුනේ පමණ දෙන ආහාර අනුභව කරන්න කියන එකයි. ඒ වචනේ පිළිගත් රජතුමා අන්තිමට ඉතාම සුළු ආහාරයක් තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ ජීවිතේ නිරෝගී බව ඇති කරගන්නට කටයුතු කරන්න දිච්ච බව දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි ආහාර තව බත් කටවල් හතරක් පහක් කන්න ප්‍රමාණය ඉඩ තියෙද්දී ආහාර ගැනීම නතර කරලා ඒ සඳහා වතුර වගේ දෙයක් බොන්නට ඕනේ. එහෙම ආහාර පාලනය කරගන්නට ඕනේ. පින්නතුනි අපි ආහාර ගන්නට උවමනා වෙන්නේ අපේ ජීවිතයේ පැවැත්ම පිණිස මිසක් ආහාර වෙනුවෙන් ජීවත් වීම සඳහා නොවේ. ඒක මේ පරමාර්ථය, ආහාර ගැනීමේ පරමාර්ථය හුඟ දෙනෙකුට අමතක වෙලා තියෙනවයි කියන එක අද පැහැදිලිලා තියෙන කාරණාවක්. ඒ වගේම පින්නතුනි අපි පැවැත්ම කියන එක, පැවැත්ම කියන එක ආහාර වගේම පැවැත්මත් අපට වැදගත් වෙනවා. පැවැත්ම අපේ හොඳ නැතුනොතින් නිරෝගිකම, කායික නිරෝගී බව නැති වෙලා යනවා. විසමාචාරය ඇති වුනොතින් කායික නිරෝගිකම නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ පැවැත්ම නැත්තම් විහරණය දක්වලා තියෙන්නේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මේ යාම, හිටගෙන සිටීම, වාඩි වී සිටීම, නිදාගෙන සිටීම, නිදිවැරීම, කතාකිරීම, නිස්සබ්දව සිටීම කියන මේ සෑම ක්‍රියාවකදීම සම්පජානකාරී හෝති. තමන් කරන ක්‍රියාව පිළිබඳව මනස යොදවා ක්‍රියාත්මක විය යුතු බවයි. සිහිනුවණින් යුක්තව කටයුතු කළ යුතු බවයි. දැන් ඔබ හැම දෙනාටම ඉතාම කෙටියෙන් ඒ පිළිබඳව කියනවනම්, ඔබම හිතලා බලන්න, එදිනෙදා ජීවිතයේදී අපි මේ කරන මේ සෑම කාර්යකදීම යම් වැටීමකට, වැරදි වචනයක් ප්‍රකාශ වීමකට, අතපසු වීමකට, ඒ කරන ක්‍රියාවේ අඩුපාඩුවක් ඇතිවෙන්නට හේතු වුණ, හිඩස ඇති වුණේ කුමක් නිසාද? අපි කරන ක්‍රියාව පිළිබඳව නුවණින් විමසිල්ලෙන් කටයුතු නොකිරීමයි. අන්න ඒක තමයි පැවැත්ම කියලා කිව්වේ. එනිසා අපි කරන ක්‍රියාව පිළිබඳව මනස යොදවා ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් වෙනවා. පැවැත්ම කියන එක වැදගත් වෙනවා.

කය හදන තැන් පිළිබඳව. කය හදන දේවල් පිළිබඳව. නොයෙක් දැන්වීම් තියෙනවා, ප්‍රචාරණ කටයුතු කරනවා, මේ කය හදාගන්නට වෑයම් කරන ආකාර පිළිබඳව. නමුත් පින්නතෝනේ, අපි මේ මිනිස්යාගේ ආයුෂ වලින් බලනවා නම් අවුරුදු 100කට අඩු ප්‍රමාණයක් තමයි අද අපි ජීවත් වෙන්නේ. නමුත් ඒ ජීවත් වෙන කාලයේ පුරාවට අපි අපේ මේ කය පෝෂණය කරගෙන, කය හදාගෙන ජීවත් වෙන එකේ වරදක් නැහැ. නමුත් ඊට වඩා බෞද්ධ ශ්‍රාවකයෙකු හැටියට, බුද්ධ ශ්‍රාවකයෙකු හැටියට අපි වෑයම් කරන්නට ඕනේ මනස හදාගන්නට. මනස හදාගත්තේ නැති වුණොත් කායික නිරෝගී බව සම්පූර්ණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එයා මනසින් රෝගී කෙනෙක් නම් එයාට කොතරම් හොඳ කායික නිරෝගී බවක් තිබුණත් එයා ලෙඩෙක්. එනිසා එයා නිරෝගිමත් පුජ්‍යලයක් වෙන්න නම් කය නිරෝගී වෙන වගේම මනසත් නිරෝගී වෙන්නට මූමනා වෙනවා. මනස නිරෝගී වීමට මනස රෝගී වීමට හේතු වෙන කාරණා හැටියට දක්වලා තියෙන්නේ මොනවද? අපේ මේ චිත්තසංතානයන් තුල ඇතිවෙන ලෝභය, ద్వේෂය, මෝහය, තරහව, ඊර්ෂියාව, මද මාසය කියන මේ නොඑක් විදියෙන් දක්වලා තියෙන කරුණු කාරණාවන්. එදිනෙදා අපේ ජීවිතයේ ගැටුම් ඇති කිරීමට හේතු වෙන මේ ප්‍රශ්න, කරදර, බාධක, අසමගිකම් ඇති කරන්නට හේතු වෙන කාරණා හැටියට මේවා දක්වන්නට පුළුවන්. ඒවා පුජ්‍යලේකුගේ මානසික නිරෝගී බව නැති කරලා දාන්නට හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්ට යෙදුනේ චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. මේ සිත දමණය කිරීම තමයි යහපත්. සිත දමණය කිරීමෙන් පමණයි සැපය ලැබිය හැකිවන්නේ කියලා. ඒ නිසා අපට මංගල සූත්‍රයේ උගන්වන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අපි පින්නතොනේ, අපි මේ සැප හොයාගෙන යනකොට මෙන්න මේ කාරණාව ඉතාම වැදගත් වෙන්නට ඕනේ. අපට ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා කියන මේ අටලෝ දහම හමුවේ යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් තමන්ගේ මනස සමව පවත්වා ගන්නට අන්න එයාට පුළුවන්කම ලැබෙනවා නිරෝගිමත් කෙනෙක් බවට පත්වෙන්නට. අද හැම තැනකම තියෙන්නේ ලාභේදී උද්ධාමයට පත්වෙනවා, අලාභේදී දුකට පත්වෙනවා, පීඩාවට පත්වෙනවා. අපේ මනස හුරු කරගන්නට ඕනේ වැඩිහිටියෝ හැටියට තම දූදරුවන්ට කියා දෙන්නටත් ඕනේ මේ දෙකේදීම සමබරව කටයුතු කරන්නට යෝමනා වෙන්නේ. එහෙම නොවුනොතින් අපට හැම අවස්ථාවකදීම දැකින ලැබෙනවා තමන් විතරක් ජයග්‍රහණය කරන්නට ඕනේ, තමන්ට විතරක් මේක ලැබෙන්නට ඕනේ කියලා කල්පනා කරනවා. අනිත් අයගේ ජයපරාජය ඉවසන්න බැරි වෙනවා. එහෙම ඒ අය මානසිකව ලොකු ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තමන්ගේ ජීවිත පවාහානි කරගන්න අවස්ථා දකින්න ලැබෙනවා. ඒ නිසා කායික නිරෝගී බව වගේම මානසික නිරෝගී බවත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මානසික නිරෝගී භාවයක් ඇති කර ගැනීමට අපි දිනපතාම භාවනාවත් පුහුණු කරන්නට උවමනා වෙනවා. අපේ මනස පාලනය කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ තුලින් තමයි. ඒ නිසා අපි මානසික අභ්‍යාසයක් හැටියට මේ භාවනාව වෙනදට වඩා අපි ප්‍රගුණ කිරීම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. එය පින්නතුනි දියුණුවේ රන් දොරටුවල තියෙන පළවෙනි කාරණාවක් වෙනවා. ඒකයි මෙතන නිරෝගිකම කියන එක පරමංච ලාභං කියලා දැක්වේ. උතුම්ම ලාභය වන්නේ ඔය කියන දෙයන්සියෙන්ම සම්පූර්ණව පමණයි. සා කායික නිරෝගී බව පමණක් නෙමෙයි, එයාට ඇත්තටම කල්පනා කරලා බලනකොට කය කොච්චර හොඳට නිරෝගී වුණත් එයාගේ මනස නිරෝගිමත් නැත්නම්, සැනසීලදායක නැත්නම් එයා රෝගී කෙනෙක්. සතුට නැත්නම් එතන එයා නිරෝගී කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා පරමංච ලාභය ළඟා කරගන්න නම් එයා කායිකව සහ මානසිකව දෙකෙන්ම නිරෝගිමත් කෙනෙක් වෙන්නට ඕනේ. ඊගාට පින්නතුනි දෙවෙනිවට දක්වනවා සීලංච, සිල්වත් බව කියන එක. සිල්වත් බව කියන එක සංවර බව. මේ කියන එක ඉතාම වැදගත් වෙනවා පින්නතුනි. අපේ ජීවිතයක යහපත් ජීවිතයක් ගත කරන්න තියෙන අඩිතාලම තමයි මේ සිල්වත් බව කියන එක. සිල්වත් බව කියන එක අප හැම කෙනාගේම ජීවිතවලට ඉතාම වටිනා කාරණාවක් වෙනවා පින්නතුනි. සීලය දක්වලා තියෙන ධර්මයේ කොහොමද? කාය වාචානං සමෝදානං සීලං. කය වචන දෙක සංවර කර ගැනීම තමයි, සකස් කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට කය වචනය

0: හම පින්නතුනේ කයින් කෙරෙන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය කියන මේවැයින් වැළකෙන්නට ඕනේ. ඒවගේම වචනයෙන් කෙරෙන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කියන මේ වචනයෙන් කෙරෙන වැරදිවලින් ආරක්ෂා වෙන්නට ඕනේ, වැළකෙන්නට ඕනේ. එතකොට මේ කය වචනය දෙක සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. අද අපේ සමාජයේ දිහා බැලුවාම පේනවා පින්නතුනේ මේ පුජ්‍යලයා විසින් තම තමන් ආරක්ෂා කරන සීලය තමන් වචනයකට පමණක් එක යොදාගෙන තියෙනවයි කියන එක. එසා තථාගත බුදුරජාණන් වහන්සේ වරක් සැවැත්නුවරින් විවේකීව වස් කාලයක් ගත කිරීම සඳහා වනගත වෙන්න සූදානම් වෙන වෙලාවේ තමන්ගේ අග්‍රදායකය ඇවිල්ලා ආරාධනා කරනවා මේ වස් කාලේ මෙහෙ වැඩ ඉන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වස් කාලේ චිත්ත විවේකයේ සඳහා වනගත වෙනවයි කියලා ප්‍රකාශ කරාම ඒ අනේපිඩිසතුමාට හිතට ලොකු වේදනාවක් ඇති වුණා. නමුත් අනේපිඩිසතුමාගේ දාසිය පුන්නා පොරොන්දු වුණා මම ගිහිලා බුදුරජාණන් වහන්සේව නතර කරගන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ ගාට ගිහිලා වැඳලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, ස්වාමිනේ වහන්සේ මේ වස් කාලේ මෙහි වැඩ ඉන්නාසේක්වා කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ අහනවා, පුන්නා මම මේ වස් කාලේ මෙහි නතරුනොත් ඔබට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ස්වාමීනි, මට මැරෙන තුරාවට මේ ජීවිත කාලයේම සිල් රකින්න අවස්ථාව ලැබෙනවයි කියලා. තථාගත බුදුමුවින් ප්‍රකාශ වුණේ සාදු පුන්නා සාදු පුන්නා සාදු පුන්නා කියන වචනයයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතරම් ගෙදර දාසියගේ සිල් රකින්න තියෙන උවමනාවට බුදුරජාණන් වහන්සේ තන ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ නිසා පින්නතුනි කෙනෙක් සීලයක් රකින්නවා නම් ඒ සීලය රකින්න පුජ්‍යලයාම තමයි ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා වන්නේ පින්නතුනි. ඒ නිසා සීලයෙන් සමාධියටත් ගමන් කරන අතර සමාධියෙන් ප්‍රඥාවට ගමන් කරනවා. සීලය නැති තැන සමාධියක් නැහැ. සමාධිය නැති තැන ප්‍රඥාවක් නැහැ. සීලය නොමැතිකමින් මනස එකඟ නොවන අතර මනස එකඟ නො වූ තැන ප්‍රඥාව යථාර්ථ දර්ශනය ඇති කර ගැනීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සමාජයේ වියවුල් ඇති වෙන්නට, කරදර කම්කටොළු ඇති වෙන්නට හේතු වෙන්නේ මේ සීලයෙන් තොරව කටයුතු කිරීම නිසායි. සීලයෙන් තොරවීම නිසා මොකද වෙන්නේ? ඒ තමන්ට නිරවුල් දැක්මක් නැති වෙන්නට මඟ සලසා ගන්නවා. නිරවුල් දැක්මක් නැති වෙනකොට ඒ පුජ්‍යලයා නොඑක් අර මුලින් කිව්ව විදියට කායික වාචසික දුෂ්චරිතයන් සිදු කරලා විනාශයන් කරා ගමන් කරනවා. එයින් වැළකෙන කෙනා, සීලය ආරක්ෂා කරන කෙනා තමන්ගේ දියුණුවේ රන් දොරටුවක් විවර කරගන්නවා පින්නතුනි. ඒ නිසා ප්‍රඥාවන්ත පුජ්‍යලයා සීලේ පිහිටා සිට ප්‍රඥාව සංවර්ධනය කරගන්නට ඕනේ. දන්තෝ සෙට්ටෝ මනුස්සේසු, මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ සීලයෙන් යුක්ත කෙනාමයි. දමණයන වූ කෙනා සමාජයේ ප්‍රතික්ෂේපිත චරිතයක් වෙනවා. එනිසා අපේ සිත සීලයෙන් කෙරෙන සංවර බවයි. එතකොට සංවර නොවිච්ච කෙනා සමාජයේ සලකන්නේ ඒ ප්‍රතික්ෂේප කරපු පුජ්‍යලයක් හැටියටයි, නරක පුජ්‍යලයක් හැටියටයි. එයා පිළිබඳව ගෞරවාන්විතව කතා කරන්නේ නැහැ. එනිසා වචනයේ සංවර නොවෙච්ච පුජ්‍යලයන් පිළිබඳව වුණත් අපට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා ඒ පුජ්‍යලයන් සමග කතා කරන්න කැමති නැහැ. සමහරලාට නම කියනකොට ප්‍රතික්ෂේප කරනවා. මොකද එයාගේ ඒ වචනය එයාට සංවර කරගන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා පින්නතුනේ සීලය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා යමෙක් නිසි ලෙස සීල් රකින්නවා නම්, ඔහු සීලයෙන් යුක්තයි නම්, ඒ පුජ්‍යලයා හරියට ආජානීය අශ්වයෙක් වගේ කියලා කියනවා. ආජානීය අශ්වයාට පින්නතුනේ වරදකට වරක් පහර දුන්නොතින් ඒ අශ්වයා නැවත ඒ වරද වෙනුවෙන් පහරක් කෑමට ලක් වෙන්නේ නැහැලු. මොකද දේවතාවක් ඒ වරද කරන්නේ නැහැලු. අපිත් ආන්නේ වගේ කෙනෙක් වෙන්නට ඕනේ. වරදක් පෙන්වලා දුන්නොත් ඒ වරද ආයිති සංවරේ පිටලා නැවත ඒ වරද ඇතින වෙන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ සඳහා අපට හේතු වෙන්නේ සීලයයි පින්නතෝනේ. ඒ නිසා අපිද ලැජ්ජාවට බිය වෙන්නට ඕනේ. ලැජ්ජාවට බිය බයක් ඇති කරගන්නට ඕනේ. ඒ වගේම තමයි ආත්ම ගරුත්වය ඇති කරගන්නට ඕනේ. අත්තවාද බය කියලා කියනවා. අපි වැරද්දක් කරනවනේ මේ සීලය බිඳෙනකොට කැඩෙන්නට හේතු වෙනකොට කල්පනා කරන්නට ඕනේ, මගේ මේ ආත්ම ගරුත්වය නැති වෙන්නට හේතු වෙන්න පුළුවන් මේක. ඒ නිසා ඒක මම හැම වෙලාවකම තමන්ගේ ආත්ම ගරුත්වය පිළිබඳව සිහි කරන්නට ඕනේ. ඊගාට පින්නතුනේ පරෝපවාද බය ඇති කරගන්නට ඕනේ. මේ සමාජය මාදිහා බලන් ඉන්නේ මේ විදියටයි. එනිසා මගේ අතින් මෙබඳු වැරදි සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, මේ වගේ දෙයකින් මාව ලෝකයා මං විදියට මාව කොයි ආකාරයකින් මනීද, ඒකෙන් මට මගේ පවුලට, මගේ ආයතනයට, සමාජයට කොයි විදියට කැලලක් වෙති වෙන්න පුළුවන්ද කියලා හැම වෙලාවකම කල්පනා කරන්නට ඕනේ. පරෝපවාද බයක් ඇති කරගන්නට ඕනේ පින්නතෝනේ. ඊගාට පින්නතෝනේ දණ්ඩ බය ඇති කරගන්නට ඕනේ. මගේ අතින් මේ වරදක් සිද්ධ වුණොතින් මට මේවට දඬුවම් ලබන්න සිදු වෙනවා. ඒ දඬුවම නිසා සමහරලාට හිරේ විලංගුවේ ලගින්න සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මට ඒක සමාජයට, මගේ රැකියාවට, මගේ ආයතනයට, මගේ પરම්පරාවට, මගේ දරුවන්ට කැලලක් ඇති වෙන්නට හේතු වෙන කාරණාවක් වෙනවා කියලා කල්පනා කරලා සිහි කරලා ඒ වරද වලින් බේරෙන්නට, වැළකෙන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම පින්නතුනි දුක්ගති බය ඊගාට කල්පනා කරන්න ඕනේ. මේ එකකට වඩා මේ එකක්වත් අහු වුනේ නැතුව නට නමුත් මම මරණයෙන් පස්සේ ඒක අනිවාර්යෙන් මට මේකට දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා මගේ අතින් එබඳු දුගතියේදී පරලොවදී දුකක් වෙයි කියලා හිතලා වැරදි වලින් වැළකෙන්නට ඕනේ කියන එක තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙම යම් කෙනෙක් ඒ වැරදි වලින් වැළකීලා සීලය ආරක්ෂා කරනවා නම් ඒ පුජ්‍යලයාගේ දියුණුවට ඒක හේතු වෙනවා. පස්පව් දස අකුසල් කරන අය සමාජයේ පිළිගන්නේ නැහැ. එබඳු පුජ්‍යලයාගේ විනාශයට ඒක හේතු වෙනවා. ඒ නිසා පින්නතුනි විනාශයට හේතු නොවන පුජ්‍යලයක් හැටියට අපි සීලය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට උවමනා වෙනවා පින්නතුනි. තුන්වෙනි කාරණාව හැටියට දක්වලා තියෙන පින්නතුනි උද්ධානුමත. අපි හැම වෙලාවකම වැඩිහිටි බසට අවනත වෙන්නට ඕනේ. මොකද සමහර අය කල්පනා කරනවා මේ හනමිටි අදහස් කියලා. වැඩිහිටි අය යමක් කිව්වහම සමහරලාට දරුවෝ නොඑක් උපාදි දෙක තුනක් තියෙන්න පුළුවන්. නමුත් තමන්ගේ අම්මා තාත්තට උපාදි කිසිවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ හැම වෙලාවකම කල්පනා කරන්නට ඕනේ මගේ අම්මා තාත්තා විශ්වවිද්‍යාලයක ගිහිල්ලා උපාදියක් දෙකක් ගත්තේ නැති වුණාට අම්මට තියෙන උපාදිය ඔබට ලං කරන්නවත් පුළුවන් කමක් නැහැ. අම්මා සමාජයේ නැමැති විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂීම් නැමැති උපාධිය අරගෙන තියෙන්නේ. එනිසා අද සමාජයේ බොහෝ දූදරුවන්, තරුණ දූදරුවන් නොමගට යන්නට හේතු වෙන්නේ මේ වැඩිහිටියන් දෙන අවවාද, අනුශාසනා පිළි නොගැනීම නිසයි. සමහරවිට ගෝලයෝ නැත්නම් ශිෂ්‍යයෝ, දූදරුවෝ මේ හැම කෙනෙක්ම සේවකයෝ සමහර ලාකට වැඩිහිටියන් කියන අවවාද අනුශාසනා, ඒවැ දුරදිග දැකලා දෙන අවවාද අනුශාසනා පිළිගන්නේ නැතුව හිතුමන අපේ කටයුතු කරන්න යනවා. සුළු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කරන්න යනවා. ඒ නිසා තමන් දන්නේම නැහැ තමන්ගේ ජීවිතයම අඳුරේ විනාශයට පත් වෙලා යන ආකාරයට කටයුතු සාධනය වෙනවයි කියන එක. ඒ නිසා අපි හැම වෙලාවකම කල්පනා කරන්නට ඕනේ වැඩිහිටියන් ලබා දෙන අවවාද අනුශාසනා බොහෝම ගෞරවයෙන් යුක්තව අපි පිළිගන්නට ඕනේ. ඒ නිසා තමයි කිව්වේ මේ වැඩිහිටියන් ගරු කරන, වැඩිහිටියන්ගේ මතයට සවන් දෙන පුජ්‍යලයන්ට ආයු වන්නෝ සුකම් බලං, ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙනවයි කියලා. උද්ධානුමත ඒ වැඩිහිටියන්ට ගරු කිරීමත් ඉතාම වැදගත් වෙනවා. මොකද ඒකට හේතු වෙන්නේ පින්නතුනේ අපි මේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා අපේ ජීවිතයට එතරම්ම වටිනවා. එනිසා සමාජය කොයි ආකාරයකින් මේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගත්තේ නැති වුණත් ඔබ ඒක කරන්න එපා. ඔබ වැඩිහිටියන්ගේ වැඩිහිටියන්ට ගරු කරන්න, එය ලබා දෙන අවවාද අනුශාසනා හිස මුදුනින් පිළිගන්නට කටයුතු කරන්න. වැඩිහිටියන්ගේ අදහස් යනු අපේ ඉතිහාසය තුළින් අපට ලැබෙන ඥාණයයි. ඒ නිසා අපි අධ්‍යක්ීම් හා සම්බන්ධ වූ වැදගත් කාරණා ලෙස අප ඒ පිළිබඳව අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. යමෙක් අපට වැරැද්දක් පෙන්වන විටය නිධානයක් ලෙස සලකා කටයුතු කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ ආකාරයටයි. වරද පෙන්වා දෙන අයට අවමන් කරන්න එපා. ඒ නුවණැති පුජ්‍යලයන් ඇසුරු කරන්න. එයින් යහපතක්මයි සිද්ධ වෙන්නේ. එනිසා ඔබට යම් කෙනෙක් අම්මා තාත්තා දරුවන්ට වැරද්දක් පෙන්වලා දෙන්නේ ඒ අය තුළ තියෙන අසීමිත කරුණාවෙන්. සමහරලාට යමක් තරවටු කරලා ගහලා එමෙ නැත්තම් සැරෙන් කියලා වරද්ද පෙන්වලා දෙන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ හැම හේකින්ම කරන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් තියෙන අසීමිත සෙනෙහස නිසායි. ඒ නිසා පින්නතුනේ ඒ අයගෙන් ඒ අය දෙන අවවාද අනුශාසනා කොයි වෙලාවකවත් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවගේම අවවාද කරන කෙනෙකුට ඒ අයව සමච්චලයට හාසිට ලක් කරන්න එපා. මොකද අය ඒක සමහරලාකට ඔබ විපතකට පත්වෙච්ච වෙලාවේ ඔබ ආපස්සර හැරල්ල බලලා කනගාටුවට පත්වේවි. එදා මට මේ ලබා දුන්න අවවාද අනුශාසන පිළිගත්තනම් මට මේ දේ වෙන්නේ නෑ කියන එක. අද බොහෝම පිරිස අපි සමග කතා කරන අයට අපට ඔය කාරණාව නිතර මහන ලැබෙන දෙයක්. එනිසා එතකොට අපට වෙන්න තියෙන දේවල් සිදුවෙලා වියරයි. ඒ වෙලාවදී අපට කරන්න දෙයක් නෑ. එනිසා අපි ඒවා යමක් විපත්තියක් කරදරයක් වෙන්නට පෙරාතුව වැඩිහිටියන් දෙන අවවාද අනුශාසනා පිළිබඳව අපි අනේක වාරයක් මෙනෙහි කරලා ඒ අවවාද පිළිගැනීමට කටයුතු කරන්නට උත්සාහ කරන්නට ඕනේ. ඒ වැඩිහිටි අවවාද පිළිගැනීම පින්නතුනි අපේ දියුණුවේ රන්දොරටුවක් වෙනවා. ඒ නිසා අපි ඒ ආයතනවල අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ආයතනයක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්, ගොවි මහත්තයෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම ඒ ශේත්‍රයන්වල අධ්‍යක්ීම් තියෙන වැඩිහිටියෝ ඉන්නවා. ඒ අය කාලය දේශය පිළිබඳව ඒ කරන දේවල් පිළිබඳව හසල අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒ අයගේ අවවාද අනුශාසනා පිළිගැනීම මම හිතනවා අපි ඒ කරන ශේත්‍රය හොඳින් සාර්ථකව කරගන්නට ඒක ලොකු උපකාරයක් වෙනවයි කියන එක. ඊගාව කාරණා පින්නතුනි, සුතං බහුශ්‍රුත වීම, ධර්මයෙන් පිරිච්ච කෙනෙක් වෙන්නට ඕනේ. මේ බහුශ්‍රුත භාවය කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. අපි පින්නතුනි මේ බහුසුත වෙන්නට ඕනේ කියලා කියන්නේ ධර්මයට කැමති කෙනෙක් වෙන්නට ඕනේ. ධම්මකාමෝ බවං හෝති, ධර්මයේ ඇසුරු කරන කෙනෙක් වෙන්නට ඕනේ. යමෙක් ධර්මයට ද්වේෂ කරනවා නම්, ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම්, මගහැර යනවා නම්, ඒ කෙනා හෝ සමාජයේ පිරිහීමටපත් වෙනවා. ධම්ම දෙස්සී පරාභවෝ හෝති කියලා පරාභව සූත්‍රයේ දක්වලා තියෙනවා. එනිසා පින්නතුනි අපි හැම වෙලාවකම ධර්මයෙන් තොර දියුණුවක් බලාපොරොත්තු වෙන්නට එපා. සමහර වෙලාවට මහා මන්දිර තනලා ලොකු ඉඩකඩම් යාන වාහන තියෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ධර්මානුකූලව දිවි පැවැත්මක් නොතිබුණොතින්, ධාර්මික දියුණුවක් නොතිබුණොතින් පින්නතුනි ඒ ධර්මයත් එක්කම බොහෝ භෞසුත පුජ්‍යලයක් නොවුනොතින්, ඇසූ පිරිවුතෙන් ඇති කෙනෙක් නොවුනොතින් එතන පින්නතුනි නොයෙක් විදි අකටුතුකම් ඒ ඇසූ පිරිවුතෙන් තමන්ගේ දැනුම උපයෝගී කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ඔබ හැම වෙලාවකම ධර්මයෙන් දියුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ ගාවට පින්නතුනි ධම්මානවත්ති, ධර්මයට ලැබිව කටයුතු කරන්නට ඕනේ. ධර්මයට ලැබිව කටයුතු කිරීම තුළින් ධාර්මික දිවි පැවැත්මක් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනවා. සම්මා ආජීවයෙන් තොර වෙන්නට එපා කොයි වෙලාවකවත්. එනිසා පස්පව් දසා කුසල් වලින්, වැරදි අකටයුතුකම් වලින් ධනෙ උපයන්න යන්න එපා. ඒ ඔබේ ජීවිතයේ අවසානයේ සැනසීල නැති වෙලා යන්නට හේතු වෙන කාරණාවක් වෙන්න පුළුවන්. එනිසා සම්මා ආජීවයෙන් ලබන දියුණුව තමයි සැබෑ දියුණුව හැටියට ධර්මයේ දක්වලා තියෙන්නේ. එය දියුණුවේ රන්දොරටුවක් වෙනවා. ඒ වගේම තමයි අලීනතා, අලස නොවී, කම්මැලි නොවී, උත්තාන වීරයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට වෑයම් කරන්නට ඕනේ. දියුණු වෙච්ච කෙනෙකුගේ ජීවිතය දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න, ද්වේෂ කරන්නට හේතු වෙනවා. ඔබගේ ඉගෙන ගන්න කාලෙදී, යමක් හම්බ කරගන්න ඕන කාලෙදී තමන්ගේ දෑතේ වීරයෙන්, මහන්සියෙන් ඉගෙන ගත්තේ නැතුව නොතින්, යමක් හරි හම්බ කරගත්තේ නැතුව නොතින් දුකටපත් වෙන්නට සිදු වෙනවා. ඒ නිසා පින්නතුනි වැඩ පමා පස්සට කල් දාන්නේ නැතුව අද කළ යුතු, දැන් කළ යුතු දේ දැම්ම කරලා ඕනෑකමින් උත්තාන වීරයෙන් යුක්තව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට වෑයම් කරන්නට ඕනේ. එමනම් අපි පින්නතුනි මේ ධර්ම දේශනාවෙන් ඔබට විස්තර කරලා දුන්නේ කෙනෙකුගේ දියුණුවක් ලබන්නට, හේ මෙලව දියුණුව ළඟා කර ගැනීමට හේතු වෙන වටිනා දොරටු හයක් පිළිබඳවයි. නිරෝගීකම, ඒ වගේම සිල්වත් බව, ඒ වගේම වැඩිහිටියන්ගේ බසට ඇහුම්කන් දීම, ඒ වගේම බහුශ්‍රුත බව, ඒ වගේම ධර්මයට අනුව ජීවිතය ගොඩනගා ගැනීම, ඒ වගේම කම්මැලි නොවී උත්සාහවන්තව කටයුතු කිරීම කියන කාරණා හය දියුණුවේ රන්දොරටු හැටියට දක්වලා තියෙනවා, පෙන්වලා තියෙනවා. ඒ කාරණා හය ඔබ හැම දෙනාම තව තවත් ඒ පිළිබඳව සොයලා බලලා අහලා තව තවත් දැනුම වර්ධනය කරගෙන වෙනදට වඩා අද මේ කරුණු හය තමන්ගේ ජීවිතයේ සාර්ථක කරගන්නට හේතු වෙන අත්පොතක් හැටියට භාවිතා කරන්නට කටයුතු කරන්න කියන එක අපි බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඔබ හැම දෙනාට මේ ධර්මානුශාසනාව තමන්ගේ මෙලව ජීවිතයත්, පරලව ජීවිතයත් සාර්ථක කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින, මේ දේශනාව පාරමිතාවක්ම වේවා කියල ප්‍රාර්ථනා කරන්න.
1: අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවස්සේ ධර්මානු ශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2025 මැයි 6 වන දින අභාප්‍රාප්තු ලිලියන් සෝමලතා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම හා දැනට වර්ෂ 22කට පෙර පරලොව සැපත් වූ ෂෙල්ටන් රණසිංහ පියාණන්ට පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා. හේනේගම ගිනි ගැස්ම අංක 4 නිවස පදිංචි සංජය රණසිංහ මහතා විසින් 2026 මැයි 3 වන දිනට අවුරුදු 90ක් සපිරෙන මවවන යසවති යන අයට සෙත් පැතීම සහ DS රණවීර ඩිංගිරි මහත්මයා, විජේකෝන් ලීලාවති රණවීර, ඒ සමගම කුමාරසිංහ රණවීර, හේමචන්ද්‍ර රණවීර, ධර්මදාස නිහාල් අමරවංශ ඇතුළු මියගිය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, ඒ සමගම නිමල්, කමල්, උපුල් පුතාලා, රංජනී, නන්දනී දූලා, ඒ සමගම දයාරත්න, සුනිල් බෑන්ලා, කුසුම්, චම්නි, ප්‍රියන්ති, අනුමා ලේලිවරුන් සහ චරිත්, කෝලිත, නදීප, උදානි, බුද්ධිව, මුණුබුරු මිනිබිරියන්ට සෙත් පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා. තෝලංගමුව D31 පදිංචි HA රංජනී පද්මලතා මහත්මිය විසින්. මේ මාස 3 වන දින 67 ජන්මදිනයේ සමරන සුභද්‍රා වන්නිකම මෑණියන්ට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝාෂ පැතීමත්, මුණසිංහ පියාණන්ට නිදුක් නිරෝගී බව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත්, නිපුණ දිනගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමත්, ගයාන් ඉෂාර පුතුගේ හා දිලිනි දිනීගේ අනාගත බලාපොරොත්තු සඵල වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා. තංගල්ල උස්වැව වරායාය අංක 849 පදිංචි සුභද්‍රා වන්නිගම මහත්මිය විසින්. අභාප්‍රාප්ත HM මුතුබණ්ඩා, YM බණ්ඩාරමැණිකේ යන් අයගේ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස විසින් දෙමෝපියන් වන පරලොස්සපත් සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමත්, අපහට ධර්මාබෝධය ලබා සසර කෙටි කර ගැනීම පිණිසද මේ පින් කුසලේ හේතු වාසනා වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා. බෝඝා උඹර උඩ කිරින්ද පදිංචි ධනවති නවරත්න මහත්මිය විසින්. ඉඳුරංගේ දේනීර නිදුක් නිරෝගී සුවය හා PA රොසලින් නෝනා මෑණියන්ට හා පවුලේ මියගිය සිළුම් දෙනාට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත සින්න සිළු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් කෑගල්ල හෙට්ටිමුල්ල මිනුවන් ගමුව පල්හේ වත්ත පදිංචි KA කුලරත්න විසින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබනවා. මහනුවර කුළුගම්මන අංක 32 නිවසේ ජීවත් වූ KP ප්‍රේමචන්ද්‍ර පියාණන් මිය පරලොව ගොස් වසර 6ක් පිරීම නිමිත්තෙන් එතුමාගේ භවගාමී ජීවිතේ සැපවත් වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා. පින් බලාපොරොත්තුෙන් සිටින මියගිය සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන්ව නිවනට පැමිණිත්වායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා. මහනුවර කුළුගම්මන අංක 32 නිවසේ පදිංචි වැඩිමහල් දියණිය විසින්. දැන් ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව.
0: දයි දැන් මේ අවස්ථාවේදී ධර්මදේශනාවේ දායකත්වයන් පිළිබඳව අපේ නිවේදක මහත්මා විසින් සිහිපත් කරන්නා ඒ දේශනාවේ දායකත්වයේ බාරගත් පින්වත් හැම දෙනාටමත්, ඒ අයගේ නමින් මිය පරලොව ගිය සෑම දෙනාටමත්, සුජීවත්ව වාසය කරන දූ දරුවන් ඇතුළු සෑම දෙනාටමත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංස බල මහිමයෙන් මෙලව චිරජීවනයේ සැලසේවා, කරදර දුක් පීඩා බාධක මගහැරේවා, අවසානිය උතුම් නිර්වාණ අවබෝධය ලබන්නට මේ පින පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
1: සාදු සාදු සාදු.
0: නමින් මිය පරලොව ගිය ආදරණීය මව්පියන් ඇතුළු ඒ සංසාරගත සියලුම ඥාති වර්ගයාටත්, ධර්මශ්‍රවණය කරන්ට දුන සමස්ත ලෝකවාසී ඔබ හැම දෙනාමින් මිය පරලොව ගිය සෑම දෙනාමත් මේ පින් පින් පඳුරක් ලෙස අනුමෝදන් වෙත්වා, ඒ අයගේ ආයිති භවයන් සුවපත් වේවා. ඔබ හැම දෙනාටමත් මෙතුවක් වේලා සිත කය වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන මේ දේශනාව ශ්‍රවණය කිරීමේ සත්‍යානුභව බලයෙන් ලෝ පුරා පැතිරී යන යුදගිනි දුරු වේවා, සාමයේ උදා වේවා, තමන්ටත් ලෝකයාටත් සිත සාන්තිය සෞභාග්‍ය උදා වේවා, අවසානියුතු නිවන් පිණිස මේ පින උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා.
1: සාදු සාදු සාදු.

0: සාදු සාදු සාදු සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හොරණ රාජමහා විහාරස්ථානයේ භාරකාර හොරණ ධම්මරත්න පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය හොරණ ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවාවේ මෙවැනි ධර්මානු ශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 011-2-6971-40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානු ශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. සැමට සම්මා සම්බුදු සරණයි.
1: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදි ඔෆිස් එකේදි වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.
2: එසැන්න පුවා අනුග්‍රහය
3: ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි.
4: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 011-436-7073 පිවිසෙන්න www.iihs.edu.lk.
5: එසනපුවත් සමග මම බද්‍රජිත් සෞම්‍ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවලට සිසුන් පදවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණ සඳහා දැන් අයදුම්පත් බාර ගනී. 2025 දෙන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk විබඩවීට පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකිය. තම හමුදා 5000ක් ජර්මනියෙන් ඉවත් කර ගැනීමට ඇමරිකාව ගත් තීරණය පිළිබඳ ජර්මන් ආරක්ෂක ඇමතිවරයා කරුණු දක්වයි. හමුදාව අඩු කිරීමක් කල් ඇතිව අපේක්ෂා කළ බවත් නේටෝ හමුදා සංධානය පිළිබඳ තමන්ට දැනුම් දුන් බවත් ජර්මන් ආරක්ෂක ඇමති බොරිස් පිස්ටෝරියස් මහතා සඳහන් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ සංවිධානය කරන ඉසව් පහකින් සමන්විත කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව පළමු වරට එය සංවිධානය කරන බව ක්‍රීඩා අමාත්‍යංශය කියයි. මේලඟ ඉස්සෙන පුවත් තවත් පැයකින්
3: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
6: මම ජොයනා. IHS හි හෙද උපාධි ධාරණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීම අපි සූදානම් කරන ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
4: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 011-436-7073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: ගී මිනි කලස
2: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්. ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
3: තිබෙනවා.
1: සුභාවිත ගීතී ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්
4: Order in the court.
5: නීතිය රචකර වෙන දේශයක් උදෙසා
6: සතියේ සෑම බදාදාවකම උදෑසන 9ට ස්වදේශීය සේවයේ නීතිමය කතාබහ.
5: ලෝටෝක් රේඩියෝ.
7: ජනමන පුබුදන
8: ජන රාවය
7: ජන හද අමතන
8: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ.

0: FM 91.7 91.9
1: දෙස් විදෙස් ප්‍රවෘත්ති ජාල ඒජන්සි වාර්තාගෙන එන පුවතක මධ්‍යස්ථ පුනර්වාර්තා කරණය.
2: ලූ අතැඹුල
3: The World at a Glance.
2: உலகம் ஒரு பார்வையில் லூ அத்தேம்புல.
4: Instant reporting of latest and hot news from around the world through local and worldwide news networks and agencies.
5: දීප ව්‍යාප්ත විකාශනාගාර 10ක් ප්‍රතිවිකාශනාගාර 11ක් මගින් අති ප්‍රබල තරංගමාලා සහ www.slbc.lk ඔස්සේ ලෝකයටම ප්‍රවෘත්ති විසිරුවා හරින අති දවන්ත ගුවන් විදුලි මෙහෙයුම් මූලස්ථානය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වාර්තා කරයි.
2: ලූ අත්තැඹුල.

0: උදේ 9යි විනාඩි 5යි 91.7 මහතින් 91.9 සොදේශීය සේවය හකින් අපේ ලෝ අතඹුල වෙනුවෙන් ඔබව පිළිගන්නට සෝතනවන්නේ සචින්තන අයබෝන්.
1: අයබෝන් සෞම්‍ය සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපිව අහගෙන ඉන්න අපේ ප්‍රියාදර ඔබට අද අලුත් මාසයක් වෙසක් මාසය.
0: ඔව්, මැයි මාසෙ 3 වෙනිදා වෙසක් මාසෙ මැයි පළමුවෙනිදා පෝය දවසත් ඉදී තිබුණා.
1: පෝයවල් දෙකක් කියදලා තියෙනවා මේ මාසෙට.
0: ඔව්, සමනෙන් බක් මාසෙන් පස්සේ ලැබෙන්නේ වෙසක් මාසේ පළමු පෝය වෙසක් පෝය කියලානේ අපි සලකන්නේ. හැබැයි මේ මාසේ අගටත් වෙසක් පොහය තව පොහයක් ඉදී තිබෙන නිසා මේ වෙසක් සැමරුම 30ට
1: යදාගෙන
0: 30-31 දෙදින ඒ සඳහා සූදානම් වෙනවා. වෙසක් සතියත් ඊට පෙර ආරම්භ වෙමින්, ඉතින් අදි වෙසක් පුරපසළොස්සක පොහේ විදිහට තමයි අවසන් වුණු පොහය සැලකුවේ. කොහොම නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේගේ වෛශාඛ්‍ය මංගල්‍යය, නැතිනම් ඉපදීම බුදුවීම පිරුණාම් පෑම, මේ තෙමඟුලත් එක්ක බැඳෙන ඉතිහාස කතාව ස්මරණය කිරීමත් ඒකම ඉවෙනුවෙන් අපගේ ප්‍රතිපත්ති පූජාවන් ආමිස පූජාවන් සඳහා මුල් තැන දෙන කාලයක්.
1: ඒ කාලේ ඉදිරියට එළඹෙන්නට නියමිතයි. අපි ඒ පිළිබඳව කතා කරන්නට ස්වදේශීය සේවයේ ගුවන්විදුලි මහගෙදර බොහෝ වැඩ කටයුතු සූදානම් කරගෙන යන කාල සීමාවක්. හැබැයි මේ දැන් අපි එන්න හදන්නේ වෙනත්ම පැත්තකට. අපි අද ඇරඹුම වෙන්නෙත් ඒකම තමයි. මොකද අපි ආදරය කරන සුන්දරතමින් වෙන්නට පුළුවන්, නිර්මාණවේදීන් වෙන්නට පුළුවන්, සෞම්‍ය සිනමාකරුවා විසින් නැවත ප්‍රතිනිර්මාණය කරන්නට පටන් අරන් තියෙනවනේ. ඒ ගැන කතා කරන්නට හොඳම තැනක නවතිමු.
0: ඔව්, මේ දවස්වල තිරගත වෙන චිත්‍රපට අතරේ දැන් දේශීය චිත්‍රපට ගණනාවක් තිරගත වෙනවා. රිවර්ස්ටන් පෙන්නවා, ඒ වගේම චන්ද්‍රගේ වයිෆ් තිරගත වෙනවා. ඊට අමතරව සාජන්
1: ගඩාෆි
0: චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. ඒ අතර මේ ලෝකයේ පුරාම නවගේ චිත්‍රපටයක් ඔබ කිව් විදිහට
1: මේක මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වෙනකම් බොහෝ දෙනෙක් ඇත්තටම මඟ බලාගෙන හිටියේ.
0: ඒ තමයි ජැක්සන්, මයිකල් ජැක්සන් ගැන. මයිකල් තමයි චිත්‍රපටේ නම. දැන් මේ චිත්‍රපටියත් එක්ක මේ එකක් මම දැක්කා, මේ අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණා. දැන් මයිකල් ජැක්සන්ගේ ජීවන චරිතය ගැන බොහෝ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. ඔහුගේ ගීතමය පැත්ත ගැන චිත්‍රපට නිර්මාණය වුණා. ඔහුගේ අභාවයෙන් පස්සේ 2009 This is it කියලා චිත්‍රපටයක් ආවා. ඒක එක්තරා විදිහකට චිත්‍රපටයක් කියන්නේම ඔහුගේ අර ඔහු දක්වපු ඔහුගේ This is it කියන මේ ප්‍රාසංගික මාලාව, වැඩසටහන් මාලාව වෙනුවෙන්ම ඔහුගේ සූදානම අතුලත් වුණු චිත්‍රපටයක් බවට එකපත් වුණා. මොකද මේ ඔහු ඉතාම ක්‍රියාශීලීව සහ යම් ප්‍රසංගයක් වෙනුවෙන් පූර්ව සූදානම අතිවිශිෂ්ටයි. ඒක ඕනෑම කලාකරුවෙක්ට ජැක්සන් පිළිබඳව, මයිකල් ජැක්සන් පිළිබඳව ඉගෙන ගන්න ඉද්දී හොයා බැලිය යුතුම කාරණයක්.
1: සහ ඔහු ඔහුම තමයි, ඔහුව අපිට ඔහු වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අනුකරණය කරන්නට බොහෝ දෙනෙක් පසුකාලීනව පෙළඹෙනවා. මේ හැම දෙයක්ම එක්ක මේ චිත්‍රපටයේ තවත් සුවිශේෂී වෙන්නේ සෞම්‍ය මෙහි ප්‍රධාන නළුවා ගැන කතා කරද්දී. දැන් හැමෝම බලාගෙන හිටියන්නේ කවුරු වෙන්නට පුළුවන්ද මයිකල් වෙනුවෙන් පෙනී සිටින රංගදරයා බවට පත්වන්නේ කියන කාරණාව. එතනදී ඔහුගේ බෑනනුවන් වන ජාෆර් ජැක්සන් තමයි චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් තෝරාගෙන තියෙන්නේ.
0: ඔව්, ජාෆර් ජැක්සන් කියන්නේ අර මයිකල් ජැක්සන්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා. දැන් ජැක්සන් තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක සංගීත කණ්ඩායම ආරම්භ කළා. ඔහු එහෙම පුඩාම සමාජිකයා වෙලා ඊට පස්සේ ඔහුගේ ගැයුම් සහ රැඟුම් අතර තිබුණු දක්ෂතාවය නිසාමනේ ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්වන්නේ. ඊට පස්සේ ඔහුගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් තිබුණත් අර කුඩා දරුවන්ට විවිධ සමාජ සේවා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ ඔස්සේම කලාව කියන්නේ ලෝකයක් සනහන්නට ආපු මාධ්‍යයක් විදිහට තමයි ඔහුගේ ගීතත් එක්ක අපිට කතා කිරීම හැකියාව ලැබෙන්නේ.
1: ජෆාර් මේ බෑනනුවන් උණු නිසාම නෙමෙයි ඇත්තටම චිත්‍රපටය වෙනුවෙන් තෝරාගෙන තියෙන්නේ. නියමාකාරයෙන් මේ අවශ්‍ය කරන අපි ගත්තොත් සියලු සුදුසුකම් තියෙනවාද කියන කාරණය බලලා තමයි ඔහුව තෝරාගැනීමක් විදිහට කරලා තියෙන්නේ. ඊට පසුව තමයි පුහුණු වීම වල නියැලෙමින් මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට ඔහුව තෝරාගෙන කටයුතු කරන්නට අධ්‍යක්ෂවරයා තීරණය කරලා තියෙනවා.
0: ඔව්, ඉතින් මේ චිත්‍රපටය ඔබටත් බලන්නට පුළුවන්. ලංකාවේ දැන් අප්‍රේල්
1: 24
0: වෙනිදා සිට තිරගත වෙනවා චිත්‍රපට ශාලා ගණනාවකම. ලෝකේ පුරාම චිත්‍රපටයේ ප්‍රදර්ශනය අන්තර්ජාලයෙන් ඔබට මෙහි පූර්ව තේමාවන් දර්ශන
1: පටය
0: බලන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි අපට ආරාධනා කරන මේ වෙනස දකින්නට එකහුව වෙන්න කියලා.
1: එහෙනම් මේ ආරාධනයත් එක්ක අපි මයිකල් ජැක්සන් මේ වෙලාවේ ආදරයෙන් ඔහුගේ ගී හඬින්ම මතක් කරගමු.

0: பிற ஒரு நவியாய் வினாடி தாகத்துறா இதன் விழாவும் சுதேசிய சேவிய சமக උණුසුම් වන කාලගුණික තත්ත්වය ගැන අපිට කතා කරන්නට පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා නෙදර්ලන්දයේ පැත්තේ.
1: ඔව්, ලෝකයේ කාලගුණික උණුසුම් වීම එක දේශගුණික විපර්යාසයක් බවටත් පත් වෙනවා. ඊට පස්සේ කාලගුණයේ හැලහැප්පීම් සමස්තයක් විදිහටම මේ අපි වගේ දූපත්වාසීන්ට තදට දැනෙනවා. ඊට එහා ගිහින් මහද්වීපවාසීන්ටත් එය අඩු වැඩි වශයෙන් දැනෙන්නට පටන් අරන් තියෙනවා. සමහර මහද්වීපවලට ඒක තදින්ම දැනෙන අර කාන්තාර බවට පත්වීමේ මුල් ලකුණුත් පහළ වෙමින් තියෙනවා.
0: වනාන්තර අතර ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය මොකක්ද කියලා දැනගන්න අපි සුපුරුදු පරිදි බොහොම ආදරයෙන් ලෙන්ගතුකමින් එය එක්කරගන්න දුරකථන ඔස්සේ අපේ හිතවත් මාධ්‍යවේදී හර්ෂණ තුෂාර සිල්වා. අයිබෝන් හර්ෂණ, ඔබට
2: අයිබෝන් සුබදාසනාත් සෞම්‍ය සඳනි.
1: හොඳයි, මේක අපිට ආරංචි වන්නේ නෙදර්ලන්තයේ පැත්තේ. නෙදර්ලන්තයේ වනාන්තර ප්‍රදේශයක ඇති වෙලා තිබෙන මේ ගිනි ගැනීම් තත්ත්වයක්, ලැබුගිනි තත්ත්වයක් හෝ ආශ්‍රිත තත්ත්වයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. හර්ෂණ, අලුත්ම තත්ත්වය ඔබට බාරයි අපිට කියලා දෙන්න.
2: යුරෝපයේ තවත් රටවල් වෙන ප්‍රංශය සහ ජර්මනිය මේ නෙදර්ලන්තයට ඔවුන්ගේ ගෙන්වන කණ්ඩායම් ඇව්වා කියන කාරණේ. ඉතින් ඔබ එතන කිව්වා නෙදර්ලන්තයේ වනාන්තර ප්‍රදේශයේ තමයි මේ තත්ත්වය ඇදලා තින්නේ. හැබැයි අපිට දැනට තියෙන තොරතුරු එක්ක මේක අර විශාල ප්‍රමාණයක් ගැඹුරින් දක්වා වර්ධනය වෙලා නැහැ. හැබැයි තැන් කිහිපයක ස්ථාන කිහිපයක මේ වනාන්තරවල කිහිපයක් ලැබුණා කියන විශේෂම කටයුතු තමයි මේ හමුදාමය කටයුතු සිද්ධ වෙන දේන ප්‍රදේශ කිහිපයක තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේකට හේතුව මොකක්ද කියන එක තවම නිශ්චිතව නෙදර්ලන්තයෙන් වාර්තා කළා නැහැ. හැබැයි මේ තත්ත්වයත් එක්ක මේ නෙදර්ලන්තයේ මේ වෙද්දී නියං තත්ත්වයක් තියෙනවා. ඒත් එක්කම මේ නියං තත්ත්වය වසර ගණනාවකට පස්සේ ඇතිවෙච්ච ධර්මම තත්ත්වයකට අපි ලෝකයේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කරපු කාරණයක් තමයි. අවුරුද්ද අපේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙමින් තියෙනවා. හැම අවුරුද්දම වාර්තා වෙන එක පහුගිය අවුරුද්දට වඩා වාර්තාගත නැත්නම් ඉහළ තත්ත්වයක් තියෙන එක. ඉතින් මේකත් එක්ක තමයි මේ නෙදර්ලන්තයේ මේ සිද්ධිය වාර්තා වෙන්නේ. නෙදර්ලන්තයේ මේ යුරෝපා සංගමයේ රටක් විදිහට යුරෝපා සංගමයේ තියෙන සිරින්දා ආරක්ෂක රජසටහන් යාන්ත්‍රණයක්. මේක හරහා තමයි ඔවුන් උදව්පකාරී ඉල්ලලා තියෙන්නේ. ඒකට ප්‍රතිචාර දක්වමින් තමයි ඊයේ දිනේ වෙද්දී සංශය සහ සේවනයේ මේ විදිහට ඔවුන්ගේ කණ්ඩායම නැවතුණේ. හැබැයි නෙදර්ලන්ත බලධාරීන් මේ වෙද්දී සඳහන් කළ දුපාණයක් තමයි මේ වගේ තත්ත්වයකට ඕන මේ වගේ තත්ත්වයක් ඇති වේවි කියන සැකය සහ අවධානම තිබෙන නිසාම ඔවුන් අවධානම් වල පෙර ඒ කියන්නේ ආරක්ෂිත පියවර අරගෙන තිබ්බ කියන එක. ඒත් එක්කම මේ දැනට සිද්ධ වෙමින් තිබ්බ හමුදා මෙහෙයුම් කටයුතු පුහුණු කටයුතු අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා කියන කාරණේ තමයි නෙදර්ලන්තයෙන් අපිට වාර්තා වෙන්නේ.
1: හොඳයි, දැන් නෙදර්ලන්තේ හිම ගැන හිම තොරතුරු කියද්දී
0: පිලිපීනේ
1: ඔව් උණුසුමත් එක්ක ලෝකයේ උණුසුමට තවත් වැඩි වෙන හේතුවක් බවට පත් වෙනවා. අර පිලිපිනේ මායන් ගිනි කන්දේ සක්‍රීය වීම, ලෝකයේ බොහෝ ගිනිකඳු සක්‍රීය මට්ටමේ පවතිනවා. නමුත් ඒ සක්‍රීය මට්ටමේ පැවතීම අඩු වැඩි වශයෙන් යම් පාලනයක් එක්ක සිදු වෙනවා, සබාධහමේ පාලනයත් එක්ක.
0: සමේ උණුසුම ගැන අපි ඇත්තටම මේ වසර ආරම්භයේ සිටම සෞම්‍ය හර්ෂණ කතා කරපු දෙයක් නේ. විශේෂයෙන්ම අපිටත් ඒ බව දැනෙනවා ලාංකිකයන් විදිහට මේ දවස්වල නම් ටිකක් වැසි තත්ත්වයක් ඇති වෙලා තියෙන. නමුත් මේ අධික උණුසුමත් එක්ක තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙමින් යන ගමනක් බවට පත් වෙලා තියෙන්නේ. හර්ෂණ, අපි කතා කරමු පිලිපීනයේ තත්ත්වය ගැන.
2: ඔව්, මේ මායන් ගිනිකන්ද සක්‍රිය වෙලා කියන එක තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් ඊයේ දිනේ වෙද්දී ආරක්ෂිත පියවර රැසක් පිලිපීනයේ විසින් අරගෙන තිබ්බ කියන එක තමයි පිලිපීනයෙන් අපිට වාර්තා වුණේ. විශේෂයෙන්ම මේ දුම් වලා නිකුත් වීමත් එක්ක මේ ඒ අලු නැත්තම් මේ අලුත් එක්ක ඝන දුමක් පිට වෙනවා මේ ගිනිකන්ද වලින්. ඒක නැවත ආයේ මේ අපි මිනිස්සුන්ගේ ප්‍රදේශ වලට කඩා වැටීමත් එක්ක බොහෝ අවස්ථාවලදී ශ්වසන ආබාධ නැත්තම් ශ්වසන පීඩා ඇති වෙනවා. ඉතින් මේක තමයි මේ වෙද්දී තියෙන බරපතලම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. මේකත් එක්ක මේ මුදා ගැනීම නැත්නම් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කරන්න පිළිපීනේ බලධාරීන් පියවර ආරම්භ කරනවා. ඉතින් ගිනිකන්ද දින කිහිපයකින් අනතුරගේ නිකුත්තර තිබට ඊය දිනේදි තමයි එක හොඳටම සක්‍රිය වෙලා තියෙනවා කියන කාරණේ අපිට වාර්තා වෙන්නේ. ඒකත් එක්ක මේ පාෂාණ කොටස් නැත්නම් ජිනකන්දෙන් අභ්‍යන්තරෙන් කොටස් අහසට විදිහට සංස්කෘතිකව මේ ඝන දුම් බලාවක් අලුත් එක අහසට නිකුත් කරා කියන එකත් ඉතින් මේවා බොහොමයක් දැන් ආයේ ආපස්සට නැත්නම් මේ මිනිස්සු ඉන්න ප්‍රදේශවලට වැටෙමින් තියෙනවා කියන එක මේ අලු බොහොමයක් තියෙන අලු එක තමයි වැස්සක් වගේ වැටෙන්නේ. මේකත් එක්ක මේ ආරක්ෂක කණ්ඩායම සහන කණ්ඩායම මේ විදිහ පොලිසියත් මේ උදාගෙන මේ කටයුතු වලට මැදිහත් වෙලා ඉන්නවා කියන පිළිතුරෙන් වාර්තා වෙනවා. ඉතින් ඔවුන්ගේ ප්‍රධානම කාරණාවක් බවට පත් වෙලා තියෙන සාවට මේ මුඛ ආවරණ නැත්නම් මේ ඔවුන්ට සුසන පීඩාවෙන් බේර ගන්න ඕන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එකත් ආහාර සහ ගැලේ ලබා දීම කියන එකත් මේක. මේ විදිහ දහස් ගණනක් ආරක්ෂක ස්ථානවල යොමු කරලා තිනවා. ඒත් එක්කම මේ අද ස්ථාන අතරේ ප්‍රදේශවලින් ඉවත් වෙන්න කියන කාරණයක් පිළිපෙණ බලකරින් ගණන් දෙනවා කියලා. මේ මායම් හිමිකන්ද අවසන් වරද සක්‍රිය වුණේ 2023 ජූනි මාසෙ දෙකකටත් අපි මතක් කරන්න ඕන.
1: හොඳයි, ලෝකයේ මෙවැනි තත්ත්වයන් සිදු වෙමින් පවතිද්දී බලපෑම අපට තදින් බව දැනෙනවා. මොකද අපි කුඩා රාජ්‍යයක් විදිහට, දූපතක් විදිහට උෂ්ණත්වයේ වෙනස් වීමත් අපිට තර්ජනයක්, ඒ එක්කම ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් වල හැලහැප්පීමත් අපිට තර්ජනයක්. අවසන් ප්‍රතිඵලය අපි වගේ කුංචි රටවල් වලට දරාගත නොහැකි පීඩනයක් බවට පත්වීම.
0: සෞම්‍යාවේ හර්ෂණගෙන් මේ ප්‍රශ්නෙත් අහමු. මේ දැන් මෙහෙම මේ දේශගුණික විපර්යාස ඇති වෙනකොට ලෝකය මේ වෙනුවෙන් යම් කිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනද, එහෙම නැත්නම් එහෙම අරගන්නට බලාපොරොත්තු වෙන ඉන්නවාද කියන කාරණා.
1: මොකද මේ විවිධ සම්මුතීන් තියෙන හර්ෂණ, දැන් සමහර දේශගුණික සම්මුතීන් වලින්, සමහර ජාත්‍යන්තර සම්මුතීන් වලින් ඇමරිකාව පවා ප්‍රකාශ කරලා තිබුණා ඔවුන් ඉවත් වෙනවයි කියලා. ඉතින් එවැනි තත්ත්ව ලෝකයට කොහොම බලපාවිද?
2: ඔව්, දෙන්නම කිව්ව එක නිවැරදි. අපි දන්න මේ ප්‍රංශයේ නැත්නම් පැරිස් කෝඩ් කියලා අපි කියනවා මේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ලෝකය සම්බන්ධ වෙනවා. ඉතින් මේකේ අවසන් සමුළුව තිබ්බේ බ්‍රසීලයේ තිබ්බ. අපි ඒ ගැන වැඩසටහනේදී කතා කරද්දී මෙහෙම බොහොමයකදී එකිනෙතාවක් ඇති කර ගන්නා මේ දේශගුණික විපර්යාස වලින් කුංචි රටවල් වලට ලොකු බලපෑමක් වෙනවා කියන එක, ඒ වගේම ස්වභාවික වේසන. අපි ගිය අවුරුද්ද වැඩසටහන් මාලාවේ මම දැන් බොහෝ අවස්ථාවලදී මේ හදිසි ගම්මතුරු තත්ත්ව ගැන කතා කරා. ඉතින් මේ ගිවිසුම් වලින් විශේෂයෙන්ම මේ ඇමරිකානු ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නැහැ මේක මේ මිනිස්සු නිසා සිද්ධ වෙන දෙයක්, මේක ඇත්තටම සිද්ධ වෙන දෙයක් කියන එක. ඉතින් මේක බරපතල ප්‍රශ්න. මේ ලෝකයේ යම් දේශපාලන මධ්‍යමතාන්තර ධර්ම යම් ආකාරයක අපේම අයිඩියොලොජිකලි ඇත්තම යම් ආකාරයක මතවාදයක ඉන්න කිරිත් මේ දේශගුණික විපර්යාස කියන එක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ ස්වභාව ධර්ම මේ විදිහ වෙනස්කම් වෙනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් නැත්නම් ඇමරිකානු ජනාධිපතිවරයාත් ඒ ආකාරයේ පුද්ගලෙක්. ඉතින් එතකොට ඒකේ ප්‍රධානම කාරණයක් තමයි මේ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් කරගන්න ඔහු පෞද්ගලික පදවිනු දුරකාලීදී කටයුතු කරා. ඒත් එක්කම දෙවැනි දුරකාලීදීත් අපි කතා බහ කරා විවිධ සැටසටහන් වලින් ඇමරිකාව ඉවත් කරගන්න කටයුතු කරා. මේකේ තවත් කාරණයක් තියෙනවා. මේ ලෝකයට කාබන් නැත්නම් වායු අපිරිසිදු වායුව කාබන් වායු විමෝචනය කියන කාරණේදී මේ බොහොමයක් නැත්නම් මේ කාර්මික රටවල් අපි උදාහරණයක් ගත්තොත් ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදයේ, ෆ්‍රාන්සේ බොහෝ බලවත් රටවල්. ඉතින් මේකත් එක්ක මේ රටවල් වලින් නිකුත් වෙන දුමාරය, මේ කර්මාන්ත ශාලාවලින් එක නිදාග ඇති කරගත්තා. ඒත් එක්කම මේ සිද්ධ වෙන ක්‍රියාදාම නිසා පුංචි රටවල් විශේෂයෙන්ම සෞම්‍ය සනාන් කරා වගේම අර දූපත් රටවල් වලට වෙන බලපෑම විශාල. අපි දන්නවා ඉන්දියාවේ වල ඇති වෙන දුමාරයෙන් අපිට වෙච්ච බලපෑම, දෙන බලපෑම, සෝකන ආබාධනය කියන කාරණා එක්ක මේ කුඩා රටවල් වලට යම් ආකාරයක මුදල් ලබා දීමක්, ප්‍රදාන ලබා දීමක් මේ කාරණා දෙකකින් මේවත් එක්ක මේවල ප්‍රායෝගිකව සිද්ධ වෙන නැත්නම් මේක යථාර්ථයේ ආකාරයෙන් සිද්ධ වෙනවා කියන චෝදනාව දිගින් දිගටම එල්ලෙමින් තියෙනවා. විශේෂයෙන්ම මේ පරිසරය සම්බන්ධයෙන්, දේශගුණිකය සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයෝ ක්‍රියාකාරීව හැම දෙයක්ම චෝදනා කරන මේ රටවල් මේ අතරින් ඉන්නතේ ජාමාර්ථවලට යොමු වන කාරණේ එදිකම අපි දන්න මේ බලශක්ති ශේත්‍රයේ සම්බන්ධයෙන් මේ නීති ගැන ලොකු කතාබහ කර්බුදයක් ඇති වෙනවා. මේක ලොකුම චෝදනාව තියෙන අර මේ විශාල රටවල් වල තියෙන සමාන ශාලාවෙන් එල්ලගෙන දුමාරය මේ සිද්ධ වෙන විපර්යාස වලට ලොකු බලපෑමක් කරන කෙනෙක්. එවන් පුංචි රටවල් වලට සිද්ධ වෙන හානියට මේ බලවත් රටවල් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියන එක සහ ඔවුන් මේ වගකීමෙන් සහ වගකීම ගැන දෙකෙන්ම බැහැර වෙලා කටයුතු කරනවා කියන චෝදනාව තමයි තියෙන්නේ.
1: හොඳයි හර්ෂණ, අපි ගීතයක් අහමු. ගීතෙන් පස්සේ මේ ලෝකයේ තියෙන තත්ත්වයන් එක්ක අපි අසල් ලෙස ඉන්දියාව පැත්තට යන්නටයි සූදානම් වෙන්නේ.
0: මෙගී හඬ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්.

0: මැයි 4 වනදා සදුදා සුභාරතයෙන් දේපල අපේට තබා ගන්නා බැංකු නොවන ණය පිළිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සුභාරතී
1: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. සුභාරතී.
2: පස්වෙනිදා අඟහරුවාදා සුභාරතී. නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 01112697446 සහ 01112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.

0: නවයයි විනාඩි 29යි දැන් වෙලාව. ලංකාවේ භූදේශපාලනය, ලංකාවේ පිහිටීමත් එක්ක අපි අසල්වැසි රටවල සිදුවන භූදේශපාලනික තත්ත්වයන් අපේ රටටත් ඍජුව බලපෑම් එල්ල කරනවා. දැන් ඉන්දියාවේ පැවතුණු මැතිවරණය ගැන අපි කතා කළ යුතුයි. ඒක අපිට
1: තමිල්නාඩු මැතිවරණය. අපි දන්නවා මේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ වෙනුවෙන් සුපිරිනළු විජේ ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් බොහෝ දෙනෙක් පුරෝකථනය කරනවා, මඟ බලාගෙන ඉන්නවා. ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ පාර්ශ්වකරුවන් දක්වන උනන්දුව, ඒ කැපවීමත් එක්ක මේක කොයි පැත්තකට යයිද කියන කුතුහලය මේ ලෝකවාසීන් විදිහට අපේ හිතවලත් ඇති වෙලා තියෙන සෞම්‍ය.
0: සමනෙන් තමිල්නාඩුවේ මැතිවරණයක් කියන්නේ සචින්දනා, මේ මිනිස්සු, එහි ජනතාව බොහෝම දේශපාලනයත් එක්ක සම්බන්ධයි. ඔවුන් අර දේශපාලනඥයෙක් දිහා බලන්නේම ටිකක් වීරයෙක් දිහා බලනවා වගේ හැඟීමකින්. ඒ අතරේ නළුවෙක් දේශපාලනයට හැම
1: ලැබෙන
0: තවත් වැඩි වෙනවා. ඉතින් කොයි විදිහටද තත්ත්වය තියෙන්නේ අපි කැමති දැනගන්නට අපේ හිතවත් මිත්‍රයාගෙන් සුපුරුදු විදිහටම. හර්ෂණ,
2: ඔව් මේ වෙද්දි දැන් අපිට හිත දිනේදී තමයි නිශ්චිතවම ප්‍රතිඵල දැනගන්න ලැබෙන්නේ. මේක නිල වශයෙන් නිවේදනය කරන්නේ මයි 4 වෙනිදා නැත්නම් හිත දිනේදී. ඉතින් මේ මැතිවරණය නම් මේ ඡන්ද විමසීම පැවැත්ුනේ අප්‍රේල් 23 වෙනිදා. ඉතින් ඒකත් එක්ක මේ දැනට මතපල වෙලා තියෙනවා, සහ මේ ඉන්දියාව තුලත් බොහෝ රටවල තියෙන මැතිවරණවලදී අපි කියන මේ එක්සිට් පෝල්ස් නැත්නම් මේ මේ මත විමසුම් සහ ඡන්දයෙන් කවුරු ජයග්‍රහණය කරාවිද කියන කාරණාව සම්බන්ධයෙන් මත විමසුම් පළ වෙනවා. මේ නැත්නම් අර ඡන්දයට සමානව කවුද ජයග්‍රහණය කරන්නේ කියන කාරණය. ඉතින් ඒකත් එක්ක මේ වෙද්දි මත විමසුම් කිහිපයක්ම පළ වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ ඉන්දියන් අලු විජය ජයග්‍රහණය කරයි කියන එක නැත්නම් මේ තමිල්නාඩු සිනමාවේ නැත්නම් ඉන්දියාවේ සිනමාවේ යම් ආකාරයක වීරියක් විදිහට සැලකෙනවා, සහ ඉතාම ජනප්‍රියත්වයක් තියෙන නළුව. මේක ඡන්ද විමසීම තත්ත්වය අපි ගත්තොත් එහෙම ආසන 234ක් සඳහා තමයි මේ ඡන්ද විමසීම කරත්තුනේ. මේකත් එක්ක

0: කියලා තියෙන්නේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් ඊයේ දිනේදී සෙන්ගොට්ටේන් නැත්නම් පක්ෂයේ නියෝජිතයන් මාධ්‍යමව පවත්වලා තිබ්බ. ඉතින් ඔවුන් සඳහන් කරපු දෙයක් තමයි මේ බිම් මට්ටමේ ඉන්න නැත්නම් අපේ වැඩ කරන ජනතාව වෙනුවෙන් කැපවෙච්ච පක්ෂයක්. ඒ වගේම අපි පරිත්‍යාගය සහ මානවවාදය කියන එක මුල් කරගන්නවා කියන කාරණය. ඒත් එක්කම මේ ඔහුගේ මේ සිනමා මේ ඔහුගේ මැතිවරණ දේශපාලන ආගමනයත් එක්ක තවත් තර්ජනයක් එන්න වෙච්ච කාරණයක් තමයි මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අපි දන්නවා. ප්‍රධාන පක්ෂ දෙකක් අතර යහමහා වෙමින් තිබ්බ තමිල්නාඩුවේ දේශපාලනය, ඒත් එක්කම භාරතීය ජනතා පක්ෂයත් ඔවුන්ගේ සන්ධාන නැත්නම් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයත් සන්ධානගත වෙමින් මැතිවරණවලට ඉදිරිපත් වෙනවා. ඉතින් අවසන් වරද පැවති මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ඉතර ජයග්‍රහණයක් හෝ සාර්ථක ප්‍රතිඵලයක් තමිල්නාඩුවේ අත්පත් කරගන්න ලැබුණේ නැහැ. මේක සුවිශේෂී කාරණයක් තමයි මේ ඉන්දියාවේ දේශපාලන කොයි ආකාරයෙන් සිද්ධ වුණත් තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන සිද්ධ වෙන්නේ ඊට වෙනස් ආකාරයකින් කියනක නිරන්තරයෙන් කියපිච්ච කාරණයක්. සාමයේ ප්‍රධාන පක්ෂ දෙක අතර මේකමාර ඔබ දෙදෙනා කිව්වා වගේම මේ විශේෂයෙන්ම තමිල්නාඩුවේ දේශපාලනය ගත්තාම යම් ආකාරකර සිනමා මැදිහත් වුණාක් අපි දැවෙනා ජයගලිතා හිටියා එක්කනේ කරුණානිධි මෝන්ගේ මේ සිනමා පසුබිම සහ මේ දෙකම එකට යන කාරණා. ඒත් එක්කම අපි දැන් මේ දැන් පවත්වන ඉන්දියාවේ තරංගාවලිය චෙන්නයි සුපරි ස්ටැන්ඩර්ඩ් ඉස්තර අවස්ථාවකදී මිත්‍රය මුරුදු සෙල්ලම් කරන්න එන එද්දී ලොකු විරෝධතාවක් එල්ලුණා. ඉතින් මේකත් එක්ක තමයි මේ තමිල්නාඩු දේශපාලන නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම මේ විජේගේ විජේ යම් ආකාරයකින් ජයග්‍රහණය කළා මහා ඇමති බවට පත් වෙනවා. ඒක තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා. මොකද මේ චාන ඇතිවරණය ප්‍රචාරණ ව්‍යාපාරේ මුළුල්ලේම සහ ඒ එක්කම මේ ශ්‍රී ලංකාව ඈදා ගැනීම කියන කාරණේ අපි දන්න මේ දේශපාලනයේදී තමිල්නාඩු දේශපාලනයේදී නිරන්තරයෙන් ලංකාව ගැන කතා බහ ලක් වෙනවා. ඒත් එක්කම ලංකාවේ යුද්ධය සමගී ගිහිල්ලා තමිල්නාඩු ඉන්න පිළිස් ඒත් එක්කම මේ කච්චදීව දූපත ගැන මේ කච්චදීව දූපත ගැන විජේ අවස්ථා කීපකදීම සඳහන් කරා මේක ලංකාවට ලබා දීම වැරැද්දක් කියන කාරණේ. ඒත් එක්කම මේක නැවත පවරා ගන්න මධ්‍යම රාජ්‍යමතුන් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට පැමිණීමක් කරන්න කියලා බල කරනවා කියන කාරණේ. ඉතින් මේකත් එක්ක අපි දන්නවා මේ ලංකාවේ විදේශ අමාත්‍යවරයාත් ඒත් එක්කම විපක්ෂයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ අවස්ථා කීපකදීම ඕන් මේකට වෙනස් ආකාරයක් මේක සත්‍යතේ දූපත ලංකාවට අයිති එකක් වෙන කාරණේ ඕන් දෙකම සඳහන් කළා. ඉතින් මේකත් එක්ක අපිට බලන්න පුළුවන් මේ ඉදිරියේදී යම් ආකාරයක මේ දැන් තියෙන ජනමත විමසුම් වලට අනුව විජේ ජයග්‍රහණය කරොත් ලංකාව සම්බන්ධ විශේෂම කච්චදේව දූපත සම්බන්ධ ඔහුගේ අදහස් දැක්වීම කොයි ආකාරයෙන් වේවිද මැදිහත් වීම කොයි ආකාරයෙන් වේවිද කියන කාරණේ. හැබැයි මේ පහුගිය කාලය මුළුමින් පහුගිය දශක ගණනාවේම කොංග්‍රස් ආණ්ඩුවේදී භාරතීය ජනතා පක්ෂයේදී ඔවුන් මේ තමිල්නාඩුවේ එල්ල වෙන කාරණාව සම්බන්ධයෙන් එච්චර පැකීමක් කරේ නැහැ කියන කාරණය අපිට දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන් තමිල්නාඩු කච්චදේව දූපත ලංකාවේ තියෙන කාරණය මධ්‍යම ආණ්ඩුවේ නම් කිසි වෙනස් ප්‍රතිචාරයක් තමයි තමිල්නාඩුවට ලැබුණේ.
1: හොඳයි, දැන් මෙවැනි තත්ත්වයක් එක්කම අපි ඒක අපිට දැනෙන විදිහෙම සමීප කරගනිමු. ඉදිරියේදී තියෙන තත්ත්වයන් එක්ක අපි යන්නට සූදානම් වන්නේ තවත් ප්‍රවෘත්තියක් වෙත. ඒ තමයි මේ හමුදා බටින් 5000ක් ඉවත් කරගන්නවා කියලා ඇමරිකාව සිදු කරපු ප්‍රකාශය ජර්මනිය පැත්තෙන්. මේක ජර්මනියත් මේකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඇමරිකාව තමන්ගේ බලය ලෝකයේ නොයෙකුත් රටවලට පතුරද්දී තමන්ට සහයෝගය නොදුන්නු යුද්ධයේදී විශේෂයෙන්ම ඉරාන ගැටුමේදී සහයෝගය නොදුන්නු රටවල් වලට විවිධ ස්වරූපෙන් තමන්ගේ ප්‍රතිචාරය දක්වමින් සිටිනවා. මෙයත් එහි එක් පියවරක්ද හර්ෂණ?
0: ඔව්, මේක ගැන දැන් කරුණු විමසීමක් ජර්මනිය පැත්තෙන් නේටෝ සංවිධාන නැත්නම් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංධාන පැත්තෙන් කෙරලා තියෙන ඕන ඇමරිකාවෙන් විමසලා තියෙනවා මේ මෙහෙම කරේ කියන කාරණේ. අපි ජර්මනිය ගත්තොත් විශේෂයෙන්ම මේ යුරෝපයේ සහ දැන්ම මැද පෙරදිග රටවල් වලත් ඇමරිකානු හමුදා සිටිනවා. ඒ එක්කම යුරෝපයේ පිළිමදීමේ නැතිල පිරිසක් ඉන්නේ ජර්මනිය 36,000 කට ආසන්න පිරිසක් ජර්මනියවා කියන තමයි දැනට වාර්තා වෙන්නේ. ඒත් එක්කම ඉතාලියේ 12,000 සහ එක්සත් රාජධානියේ 10,000 ඉන්නවා කියන කාරණේ. ඉතින් මේකත් එක්ක මේ ජර්මනිය ආරක්ෂක අමාත්‍යවරු බොරිස් පිස්ටෝරියස් සඳහන් කරලා තියෙනවා ඉතින් මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා අපිට අදහසක් තිබ්බා කියන එක. ඒත් එක්කම ඔහු සඳහන් කරලා තියෙනවා මේ යුරෝපයේ ජර්මනියේ මේ රටවල් වල ඇමරිකානු හමුදා ඉන්න එක මේ ජර්මනිය හරි යුරෝපය හරි රටවල් ආරක්ෂාව විතරක් නෙමෙයි ඇමරිකාවේ ආරක්ෂාවටත් හේතුවක් වෙනවා. මේක ඇමරිකාවේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් තියෙන අභිලාෂ ඉටු කරන්නක් කියන එක. ඉතින් අපි දන්න අපි ගිය සතියේ සඳහන් කරා මේ එක්සත් රාජධානි සතු ෆෝක්ලන්ඩ් දූපත් වල හිමිකම සම්බන්ධයෙන් ඇමරිකාව විමසා බලමින් ඉන්නවා කියන කාරණේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. දැනට 5000කට ආසන්න පිරිසක් ගෙන්වා ගන්න ඇමරිකාව කටයුතු කරා කියන කාරණේ වාර්තා

0: මේ ඉදිරි මාස 6ක කාලය ඇතුළත සිද්ධ වෙවි කියන කාරණයත් මේ තීරණය ක්‍රියාත්මක වෙවි කියන කාරණය. ඒත් එක්කම මේකට තියෙන අනෙක් කාරණේ තමයි ඉදිරියේදී ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් මෙතරම් හමුදා ඉවත් කර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙනවා කියන කාරණය. ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා කියන කාරණය විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉතින් මේක එක ආකාරයකින් මේ යුරෝපියත් ඇමරිකා එක්සත් ජනපදයක් පදයක් අතර තියෙන මේ ඉතුරුදම් දැන් දිගින් දිගටම පළුදියලා තියෙන අපි දන්නා අවස්ථා කීපයකදී මේ සිද්ධි වාර්තා වුණා. ඇමරිකාම ජනාධිපතිවරයා පංච ජනාධිපතිවරයා චෝදනා කරනවා, යුරෝපීය අනෙක් නායකයන් චෝදනා කරනවා, ඒත් එක්කම ඔවුන්ගේ පෞද්ගලික විශේෂම පංච ජනාධිපතිවරයාගේ විවාහය සම්බන්ධයෙන් යම් ආකාරයක දැස් දැක්වීම කරා. එක්සත් රාජධානී අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ගැනීම වාර්තා හරෙල්ල කරා. ඉතින් ඒකත් එක්ක මේ ඇමරිකාවත් අපි දන්න ඉතිහාසය තුළ ඇමරිකාව සහ යුරෝපය කියන්නේ හිතවත් පාර්ශව. හැබැයි මේ වෙද්දී හිතවත්කම් පළදුවලා තියෙනවා. මේක තවත් එකතු කරන්න ඕන කාරණයක් තමයි එක්සත් රාජධානී නැත්නම් බ්‍රිතාන්‍ය චාල්ස් රජු පහුගිය දින කීපයේ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරක නියත වුණා. ඉතින් ඒ අවස්ථාවලදී මේ ඇමරිකා චාල්ස් රජුගේ කතාබහ සම්බන්ධයෙන් විදේශ මාධ්‍ය සහ මේ දේශපාලන විචාරකයන් අදහස් දැක්වීම කරලා තිබෙනවා. ඒකෙදි චාල්ස් රජු මේ ප්‍රජාතන්ත්‍රවාදී සමේ රටවල් ස්ථාපිත කරලා තියෙන වටිනාකම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරා කියන එක. ඒත් එක්කම මේ ට්‍රම්ප් පරිපාලනයේ උද්දච්ච කමිටු යම් ආකාරයක ප්‍රහාරයක් චාල්ස් රජුගෙන් එල්ල වුණා කියන කාරණාත් තමයි සඳහන් කරලා තිබෙන. විශේෂයෙන්ම මේ අවස්ථාවකදී චාල්ස් රජු කියනවා ඇමරිකාව විහිළු කරන කාරණයක් සම්බන්ධයෙන් යුරෝපීය ඇමරිකාව නොහිටින්නේ යුරෝපීය ජර්මනිය ජර්මන් බස කතා කරා කියන මේක උදාහරණයක් ගන්නේ හිට්ලර්ගේ පාලනයේ යුරෝපේ නැතු වේවි කියන කාරණේ. ඒත් එක්කම ඒකට පෙරලා චාල්ස් රජුගේ දෙන උත්තරේ තමයි එක්සත් රාජධානිය නොහිටියා නම් ඇමරිකාව මේ වෙද්දි පංච භාෂාව කතා කරන්නේ නැත්නම් මේ යටත් යුද්ධ සමය සම්බන්ධයෙන් කරන මේ යම් ආකාරයක හාස්‍ය උත්පාදක ප්‍රකාශ තමයි. ඒත් එක්කම චාල්ස් රජුගේ මේ ඇමරිකානු ජනාධිපතිවරයාට දෙල්ලකක් සීන්වක් ලබා දුන්න ත්‍යාගයක් විදිහට එහිදීත් ඔහු සඳහන් කරන කාරණය තමයි ඔබට යම් ආකාරයක අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ලින් එකක් නැත්නම් කෝල් එකක් දෙන්න කියන දුරකථනයක් පාස් දෙන්න කියන කාරණය.
1: හොඳයි, මෙහෙම ලෝකයේ මේ විදිහට ගලාගෙන යද්දී විවිධ හැලහැප්පීම් එක්ක ඉරානීය තත්වයේ ඉරානීය නාවික ක්ෂේත්‍රයට ඉරාන වරායන් වෙත පැමිණෙන නෞකාවලට දිගින් දිගටම ඇමරිකාව තමන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වමින් ඒ ගමන් මාර්ග සීමා කරනවා. ඒ අතරින්ම ඉරානයෙන් පිටවන නෞකා වලට තර්ජනය කරනවා. ඔවුන් මේ තෙල් නැව හෝ බඩු භාණ්ඩ ප්‍රවාහන කරන නැවවලට ඉරානයට මුදල් ගෙවීමක් සිදු කළොත් ඔබට තහංචි පනවනවායි කියලා, ඔබේ සමාගම් වලට යම් යම් සීමාවන් එල්ල කරනවායි කියලා ඉරාන ඇමරිකාව කියනවා. හැබැයි මේ අවසාන ප්‍රතිඵලය අපි දැක්කා පසුගිය දින කිහිපෙම හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරපු නැව් ප්‍රමාණය 40%කට සීමා වුණා. මේ තත්ත්වය ලෝකයේ දේශපාලනයට බලපෑම් කරනවා, විශේෂයෙන් මේ තෙල් මිල සම්බන්ධයෙන් කතා කරද්දී. ලංකාවේ අතින්දලා අයිත් තෙල් මිලත් ඉහළ යනවා, ලෝකේ බොහෝ රටවලවල මේ තත්ත්වය තියෙනවා. මොකද්ද මේ සිදුවීම් පවතින්නේ හර්ෂණ?
0: ඔව්, දැනටත් මේ දැනට තියෙන තොරතුරුත් සහ මේ තියෙන කාරණාත් එක්කම මේ යුද්ධයට අවසානයක් නැහැ කියන එක තමයි, නැත්නම් මේ යුද්ධය අවසන් වෙන කිසිම සංඥාවක් ලකුණක් නැහැ කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒත් එක්කම මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරියේදී යම් ආකාරයක ප්‍රහාරයක් ඉදිරිපත් කරයි කියන කාරණාත් එක්ක සහ මේ සම්බන්ධයෙන් සැලසුම් ඇමරිකානු ජනාධිපතිවරයාට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා ඉදිරිපත් කරන්න නියමිතයි කියන කාරණය මේ සතියේ අදදී වාර්තා වුණා. විශේෂම බ්‍රහස්පතින්දා දිනේදී ඒත් එක්කම මේ බොරදල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 122ක් දක්වායි පිළිගැ එක අවස්ථාවකදී නනතුරුව මේ අනුදෙන සිද්ධ වෙච්ච තවත් අවස්ථාවකදී 126ක් දක්වා ඉගෙන ගියා. ඉතින් මේක මේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන අවස්ථාවකදී ඉබ්බට වඩා වැඩි අටයක් කියන එක නැත්නම් මේක වාර්තාවේ කරුණක් කියන එක තමයි අපිට වාර්තා වුණේ. ඉතින් පස්සේ මේක 116ක් දක්වත් අඩු වුණා. ඊට පස්සේ 80 දක්වා සාමාන්‍ය අගයක පවතිනවා 100කට ආසන්න අගයක. ඉතින් මේකත් එක්ක මේ ඒ සතියේ සඳහන් කළා එක කලින් සතියේ මේ ඇමරිකානු නියෝජිත පිරිසක් රුසියා පාකිස්තානයේ දෙන්න නියමිතව බෝම්බ දැමීමේ නැහැ. ඒක එක්කම මේ සාකච්ඡා යම් ආකාරයකට දැන් ඊර වෙලා නැත්නම් අද පණ වෙලා තියෙන එක කනක නැවතිලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඊයේ දිනේ වෙද්දී අපිට වාර්තා වෙච්ච කාරණේ තමයි මේ ඉරානයේ යෝජනා 14කින් ඉදු යෝජනාවල ඉදිරිපත් කළ තිබ්බ සටන් ඉරානයකට ඒ යෝජනාව මුල් අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරා කියන වාර්තා වුණා. හැබැයි අපිට අසොල්ටේෂන් එකක් වාර්තා වෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ යෝජනා විමසා බලමින් ඉන්නවා කියන කාරණය. ඒත් එක්කම ඔහු සඳහන් කළ තියෙන කාරණා තමයි හැබැයි අපි ගිවිසුමකට යන්නේ නැහැ කියන කාරණේ. ඉතින් මේ මේකේ ලොකුම අරබුදේ තමයි ඉරානයේ පැත්තෙන් ඇමරිකාව විශ්වාස කිරීමත් ඇමරිකානු ජනාධිපතිවරයා නිශ්චිත අදහසකව ස්ථාවරයක නොසිටීමත් කියන කාරණාත් එක්ක මේ යුද්ධයේ දිග්ගැසෙමින් තියෙනවා. ඒත් එක්කම සෞම්‍ය කිව්වා වගේම මේ ඉරානයේ දාලා තියෙන නැත්නම් ඉරානයේ පනවලා තියෙන සීමාව හොමුස් සමුද්‍රයේ වසා දමලා තියෙනවා. ඒකටම අපිට ඇමරිකාවේ සජනාපදයේ මේ ඉරානයේ වරාරවලින් පැමිණෙන නෞකාවල සීමාවක් පනවලා තියෙනවා. හැබැයි අපිට මීට පැයකට කලින් වාර්තා වෙනවා මේ ඉරානයේ සුපර් ටැංක් එකක් ඇමරිකන් ඩොලර් මිලියන 220ක තෙල් නැත්නම් අරගත්තු තියෙන නැවක් මේ වෙද්දි ආසියා ශාන්තිකර මොහොත දිශට ගමන් කරලා තියෙනවා, ආරම්භ කරලා තියෙනවා. කියන්නේ කියන්නේ ඇමරිකාක් සජනාපදයේ නාවික හමුදාව පනවලා තියෙන සීමාවත් ඉක්මවා ගිහින් මේක මේ නෞකාව මේ හොමු සමුද්‍ර සම්බන්ධයෙන් පිට වෙලා තියෙන කාරණේ. ඒත් එක්කම අර ඔබ කිව්ව අතලොස්ස වගේ කාරණේදී විශේෂයෙන්ම මේ චීනයට නෞකා ඉදිකම වෙනත් නෞකා කීපයක්ම මේ හොමු සමුද්‍ර සමුද්‍ර සංදිහරා ගමන් කරා කියන කතාව අපිට දිගින් දිගටම වාර්තා වෙනවා. ඉතින් මේකේ එක පැත්තක කාරණේ තමයි අපි දන්නවා යුරෝපයේ මේ ඇමරිකාව අභ්‍යන්තරේ පවා මේ බලශක්ති මිල ගණන් ඉහළමින් තියෙනවා. යුරෝපයේ අවස්ථා ගණනාවක් ඉදිරි මිල ගණන් වැඩි කිරීම කළා කියලා අපි දන්නවා. මේ ආසියානු කලාපෙත් මේක සිද්ධ වෙමින් පවතිනවා. ආසියා සාන්තිකර කලාපෙත් සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මේ බොහොමයක් රටවල් මේ විදිහ අතුරු නැගීම සිද්ධ කරලා තියෙනවා. ඉදිරියේදී තියෙන්න පුළුවන් තත්ත්වය ඉතාම දරුණු තත්ත්වයකට යන්න පුළුවන් කියන කාරණේ මිල ගණන් දිගින් දිගටම වැඩි වෙන්න පුළුවන් කියන කාරණේ. ඒත් එක්කම අපි සඳහන් කරා මේ ලෙබනනාත් එක්ක සටන් විරාමයක් ඇති කරගත්තා කියන කාරණේ අවස්ථා කීපයකදී අපේ වැඩ සටහන් කරදී. හැබැයි මේ වෙද්දී ඊශ්‍රායල නැවත වරක් ලෙබනනට පහර දෙනවා කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕනේ.
2: හර්ෂණ, මේ ලෝකයේ තොරතුරු කියන දේ හැම වෙලාවකදීම හැම මොහොතකදීම වෙනස් වෙන දෙයක්. මේ ලෝකේ නොවෙනස් වෙන එකම දේත් ඒකම තමයි. ඒ තොරතුරු පිළිබඳව තමයි අපි ඔබත් එක්ක හැමදාමත් ලෝ අතඹුලෙන් මේ කාලේ වෙන් කරගෙන කතා කරන්නේ. එළඹෙන සතියේදීත් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුදෙනෝ මෙහිතවත් මාධ්‍යවේදී හර්ෂණ තුෂාර සෙල්වා.
1: හොඳයි හර්ෂණ, එහෙමනම් අපි ලබන සතියේදී මොන ගැහෙවෝ.
2: එවගේම ගීතෙට යන්නට කලින් මතක් කළ යුතුයි ගීතෙන් පසු අපි සූදානම් රාමුවෙන් පිටත බලන සිත්තරුවෝ හමු වෙන්න.

0: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
1: ඊයේ අර ශනිදා වාසනාව

0: හද තුර මැවුණ ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනි
4: පෙරරු 9:00 විනාඩි 48 දැන් වෙලාව ඔබ සොදේශීය සේවයේ ලෝ අතඹලත් සමග තමයි මේ වෙලාව ඉන්නේ. සෞම්‍ය දැන් අපි වහගෙන ඉන්න අපේ ආදරණීයන් දන්න දෙයක්නේ විශේෂ වැඩ කටයුත්තක් වෙනවා නම් ඒ වෙනුවෙන් අපි ලෝ අතඹුල මේ කාලෙන් පුංචි හරි වෙලාවක් වෙන් කරලා දෙනවා.
5: අපි හැම දෙයක්ම බලන්නේ අපේ පාටපිරුණු ලෝකයක අපිට අපි දකින සීමාවක සිට විතරයි. හැබැයි සීමාවෙන් ටිකක් ඈතට ගිහිල්ලා බැලුවාම මේ පරිසරය වෙනස් විදිහකට දකින්නට පුළුවන්. වෙනස් විදිහකට හිතන්නට යම් පෙළඹවීමක් ඇති කරනවා.
4: පිටතට ඇවිල්ලා ඇරිහාම අපිට පේන්න ගන්නවා.
5: දැන් එහෙම පිටත සිට බලන රාමුවින් පිටත බලන සොදුරු එකතුවක් ගැන නිර්මාණ ශිල්පීන් ශිල්පිනියන්ගේ අපූර්ව සිතුවම් දැක්මක් ගැනයි අපි මේ කියන්න හදන්නේ.
4: අපි ඒ ගැන කතා කරන්නට මේ වෙලාවේදීත් මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන මොහොතක එහි කොටස්කරුවෙක්ට උමාදරෙන් ආරාධනා කරාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙන අපිත් එක්ක මේ පිළිබඳව කතා කරන්නට අපි එවෙනුවෙන් සම්බන්ධ කරගන්නේ ප්‍රියදර්ශනී තනකොන් මහත්මිය. අයබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. මොකක්ද මේ වැඩ කටයුත්? අපි කියමු මොකද අපි වහගෙන ඉන්න බොහෝ දෙනෙක් ඉන්න ඔවුන්ට පුළුවන් නැවිත් නරඹන්න මේ අත්දැකීම විඳගන්න. අපි ඒ නිසා මේ ප්‍රදර්ශනය පිළිබඳව මුලින්ම හැඳින්වීමක් කරමු.
6: බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. ඉතින් ඇත්තටම මේ ප්‍රදර්ශනය අපේ කලාකරුවන් 4 දෙනෙක් මගේ සහෝදර මම ඇතුළුව කලාකරුවන් තව 3 දෙනෙක් එකතු වෙලා අපි ඔක්කොම 4 දෙනෙකුගේ තියෙන සමූහයක්ෙන් තමයි මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. මේක ඇත්තටම මේ අදහස ආවේ මගේම මිතුරියක් වන ස්වර්ණ අබේතුංග මහත්මියට. එතුමිය තමයි මෙනවිය ඇත්තටම. එතුමිය තමයි මේක මුලින්ම මේ අදහස අපිට අරගත්තේ. ඊට පස්සේ අපි මමත් ඇතුළුව ස්වර්ණ අබේතුංග සමන්ති හේමමාලි සරත් මාකරන්ද සහ මම අපි 4 දෙනාම එකතු වෙලා අපේ චිත්‍රවල විශේෂ චිත්‍ර එකතුවක් ප්‍රදර්ශනයට තියන්න අපි ඒ කියන්නේ අපි හිතුවා අපි එහෙම කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ප්‍රදර්ශනයේ නම තිබ්බේ එතුමියම තමයි විවිධ එකෝස්. මේ දවස්වල ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සපමල් පදනමේ සන්මේලි කලාගාරේ. අපේ ඕපනින් සෙරමනි එක තිබුණේ අප්‍රේල් 30. එතකොට ඉතින් අප්‍රේල් 30 ඉඳලා මැයි 24 වෙනකන් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එතකොට සතිය දිනවල පෙරවරු 10 සිට 5 වෙනකන් වෙනකනුත් සති අන්තයේ පෙරවරු 10 සිට 5 වෙනකනුත් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ප්‍රදර්ශනය බලන්න එන්න කියලා.
5: හොඳයි, ඒ ආරාධනය වැදගත්. මොකද මේ දීර්ඝ කාලයක් ප්‍රදර්ශනයක් එක විදිහටම එකම ස්ථානයක පැවැත්වුණා කියන්නේ ටිකක් වෙනස් අත්දැකීමක්. මොකද තමන්ට රෙසි ලෙස මේ ප්‍රදර්ශනය වෙත පැමිණෙන්නට පුළුවන්කම ලැබුණා. එහෙම හැම ඔබ ඇතුළු ඔබේ යම් කෙනෙක් මොන ගහන්නටත් අවස්ථාව ලැබෙනවා ඇති නේද?
6: අනිවාර්යයෙන්ම පුළුවන්. අපි 4 දෙනා මෙතන ඉන්නවා. ඉතින් මේ මොහොතේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් අපි 4 දෙනාගේම සිතුවම් 40ක වගේ ප්‍රමාණයක් එතන ඇවිල්ලා බලා ගන්න පුළුවන්. අපි වෙනස්ම විදිය සිතුවම් ටිකක් තමයි එතන තියෙන්නේ. ඉතින් මාධ්‍යවල මා කියන්නේ එක එක ශිල්පීන් කියන්නේ එක එක විදිවලට ඇඳපු චිත්‍රය කියන්නේ ස්ප්‍රේ ගන්ස් වලින් එතකොට පැලට් නයිස් වලින් එතකොට වෙනස් වෙනස් විදිය චිත්‍ර ඔබට බලා ගන්න පුළුවන්. එතනදී ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්, කිසිම අයකිරීමක් නැහැ. මේ ප්‍රදර්ශනය නොමිලේ තමයි අපි පෙන්වන්නේ.
4: සෞම්‍ය, මොකද අපිත් යමු ප්‍රදර්ශනය නරඹන්න. එහෙනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ප්‍රියදර්ශනී තනකෝන් මහත්මියට විවිධ එකෝස් පිළිබඳව කතා කරන්නට මේ වෙලාවේ දුරකථනය ඔස්සේ සම්බන්ධ වුවාට.
6: බොහොම ස්තුතියි ඔබට.
5: හොඳයි, එහෙනම් අපි ඒ ආරාධනයත් එක්ක ප්‍රදර්ශනය නරඹන්නට ඔබට කරන ආරාධනයත් එක්ක අපි දෙදෙනා අදට සමුගෙන යන්නේ මේ ලෝකතඹුලේ.
4: මම සඳුනි සචින්තන.
5: මම බද්‍රජිත් සෞම්‍ය. ඔබට යහපතක් වේවා.

0: නැරඹෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: SNFPUAN අනුග්‍රහය
2: ආර් එස් ස්වාමී කම්බි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්බි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
4: SNPUAN සමග මම සඳුනි සජින්තන. ප්‍රථමින් අවධානය දේශීය පුවතක් වෙත. දිවයිනපුර අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානයේ පවසයි. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදු කෙරේ. අපරාධ සහ මද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් අතරංකොට ගැනීම මෙහි අරමුණයි. පුද්ගල පරීක්ෂා කිරීම් 27042ක් ඊයේ සිදු කර තිබේ. එහිදී පුද්ගලයන් 593 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඒ අතර වරෙන්තුකරුවෝ 51 දෙනෙක්ද සිටිති. දැන් විදෙස් පුවත. ඉරානය එක්සත් ජනපදයට කරුණු 14කින් යුත් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කරයි. එදිරිවාදිකම් ස්ථීරවම අවසන් කිරීම සහ කලාපයේ එක්සත් ජනපද හමුදා සම්පූර්ණයෙන් ඉවත් කරගන්නා ලෙසද ඉන් ඉල්ලා තිබේ. එක්සත් ජනපදයේ ඉදිරිපත් කළ කරුණු 9ක යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් පකිස්තාන අතරමැදියන් මගින් මෙම සැලැස්ම ලබා දුන් බව ඉරානය පවසයි. සතුරුකම් අවසන් කිරීම හෝමු සමුද්‍ර සන්ධිය සඳහා නව පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමද එම යෝජනා අතර වෙයි. මේ සම්බන්ධයෙන් ඉරානය ඇමරිකාවෙන් විධිමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දැන් ක්‍රීඩා පුවත. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට පැමිණේ. කෙන්‍යාවේ නයිරෝබිහිදී පසුගියදා පැවති මලල ක්‍රීඩා තරඟාවලියේදී එමේසව්වේ රන් පදක්කම දින ගනිමින් නව තරඟ වාර්තාවක් පිහිටුවීමටද ඔහු සමත් විය. මේ පැයේ එසන පුවත් එපමණයි.
2: ආර්.එස්. ස්වාමී කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 ස්වාමී කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. ස්වාමී කම්බි දිවයිනපුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
1: මාරයිනේ

0: ලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: පෙරවරු 10යි දැන් වෙලාව ඔබ සොදේශීය සේවය සමග නොනවතින ගතයි නැවතෙන සිතයි එකට හමුවන එකම තැන මුනිසිරිපා සිරිපා කරුණා කරන්නට සත්‍යක්ෂණය සමග මේ හෝරා දෙකක කාලයේ අපි බලාපොරොත්තු වෙනවා පරිසරය සුරක්ෂා කරමින් අපි ඒ ඉසව්වට ගිහින් දෙමු.
3: ෂණය අර්බුද ගැටුම් මතවාද තුලින් නිවැරදි මගට සත්‍යක්ෂණය ජාතික ගුවන් විදුලියේ ඉදිරිපත් කිරීමක්.
4: අයිබෝවන් සුබ දවසක් හැම දෙනාටම. සත්‍යක්ෂණය මේ වතාවේ කතිකාව සුවිශේෂී කතිකාවක් බවට පරිවර්තනය වෙනවා. මෙවර කතිකාව අපි සිදු කරන්නේ ශ්‍රීපාදස්ථානය කරුණා කරන ගමන්. ඔබ දන්නවා සබරගමු හා මධ්‍යම පළාත් සීමාවේ මුහුදු මට්ටමින් අඩි 7359ක් උසින් පිහිටි කඳු ශිඛරයක් ශ්‍රීපාදස්ථානය. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටා තිබීම මෙහි තිබෙන ඓතිහාසික බෞද්ධ පදනම වෙනවා. ශාසන ඉතිහාසයේ සඳහන් කරන්නේ ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේදී ක්‍රිස්තු පූර්ව 6 ශතවර්ෂයේදී සිරිපා සලකුණ තැබූ බව. සුමන සමන් දෙවියන්ගේ ඇරයුමකට අනුව එය සිදුවුණු බව මහාවංශය, දීපවංශය සහ ජනප්‍රවාදය සඳහන් කරනවා. ශ්‍රීපාදස්ථානය බෞද්ධ බැතිමතුන්ට පමණක් නොවෙයි. ශ්‍රී ලංකාවේ වෙසෙන, ලෝකයේ වෙසෙන සෙසු ආගමිකයන්ගේත්, එහෙම නැත්නම් ආගමික ලබ්ධිකයන්ගේත් සුවිශේෂී වන්දනාමාන කරන ස්ථානයක් බවට පරිවර්තනය වෙනවා. හින්දු බැතිමතුන් විශ්වාස කරනවා ශිව දෙවියන්ගේ පාසලකුණ මෙහි තිබෙන බව. ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරනවා නබි ආදම්ගේ පාසලකුණ මෙහි තිබෙන වග. ක්‍රිස්තියානි බැතිමතුන් විශ්වාස කරනවා ශාන්ත තෝමස්ගේ පාද සලකුණ මෙහි තිබෙන බව. ඒ අනුව මේ ශ්‍රීපාද කඳු ශිඛරය මේ රටෙහි සිටින සියලු බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ස්ථානයක් බව චීන සංචාරකයෙක් වුණු ෆාහියන් භික්ෂුව එවගේ විබන් බතුනා වැනි අය පවා සඳහන් කරනවා. අද අප ශ්‍රීපාදස්ථානය කරුණා කරන්නේ හැටන් නල්ලතන්නි මාර්ගයෙන්. නල්ලතන්නේ සිට ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරන්න කිලෝමීටර් 6ක් පමණ ගිරිශිකරයේ තරණය කරන්න අවශ්‍යයි. රත්නපුර පලාබද්දල මාර්ගයෙන් මේක අතිශය දුෂ්කර මාර්ගයක්. ඒත් එකම කුරුවිටේ රත්න මාර්ගයෙන් ජනප්‍රවාදයේ එන තවත් මාර්ග ගණනාවක් ඔස්සේ ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමේ අවස්ථාව ලැබෙනවා. ශ්‍රීපාදයේ වන්දනා කිරීම සඳහා අද දවස වෙන විටත් බැතිමතුන් ගණනාවක් වන්දනාමාන කරන්න අප මේ ගමන් ආරම්භ කරන්න සූදානම් වෙන හැටන් මාර්ගයෙන් මේ වෙන විටත් පේවිලා ගමන් කරන ආකාරය අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. අපි සූදානම් අද සත්‍යක්ෂණයෙන් තුන්දොර සංවරයෙන් පරිසරය සුරකිමින් සිරිපා කරුණා කරන ආකාරය ඔබට වදනින් සිතුවම් කරන්නට.
5: මේ වෙසක් මාසය වෙසක් පුර පසළොස්වක පොහොය දෙන්නේ මේ මාසයේ සිරිපා සමය අවසන් වන්නේත් මේ මාසය තුළ තවත් සති 4ක කාලයක් තිබෙනවා ඔබට සිරිපා කරුණා කරන්න. ඒ නිසා ඉතිරි කාල පරිච්ඡේදයත් ඔබ සිරිපා කරුණා කරන විට පරිසරය ආරක්ෂා කරමින් සිරිපා කරුණා කරන්න උත්සාහ කරමු. අද සත්‍යක්ෂණයේ උත්සාහය පරිසර හිතකාමී ලෙස සිරිපා කරුණා කරන බැතිමතුන් පිරිසක් ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිර්මාණය කිරීම.
3: සත්‍යක්ෂණය
4: තුන්දර සංවරයෙන් පරිසරය සුරකමින් සිරිපා කරුණා කරන්න අපේ සූදානම් වෙන්නේ. අපි දැන් ඉන්නේ හැටන් මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න යන මාර්ගයේ මකරතොරණ අභියස. මේ මකරතොරණ අතිශය සුවිශේෂී ඉතිහාස කතාවකට උරුමකම් කියන තැනක්. අපේ අද නඩේ, අපේ නඩේ 20ක් විතර ඉන්නවා අද දවසේ. අපේ නඩේ අද ගුරා ප්‍රභාත් වික්‍රමසිංහ මහත්මයා, සීතගඟුල ගමේ ගම්වැසියෙක්. එතුමන් කිව්වේ සිරිපා කරුණා කරපු වාරගණන එතුමන්ට මතක නෑ කියලා ඒ තරමට සිරිපා කරුණා කළ තින නිසා එතුමන්ගේ අත්දැකීමුත් එක්ක අපිට සිරිපා කරුණා කරන්න පුළුවන්. මකරතොරණේ විශේෂත්වය මොකක්ද? මේක ඓතිහාසික කතාවක් තිබෙනවා, ජනප්‍රවාදයේ කතා ගණනාවක් තිබෙනවා. මොකක්ද මේ මකරතොරණේ කතාව කියලා අපිට කියන්නකෝ වික්‍රමසිංහ මහත්මයා.
6: සිරිපාදේ ඉතිහාස පිළිබඳව ඔබතුමා මතක් කරා අපේ බැතිමතුන්ට. සිරිපාදේ අවුරුදු 70කට අවසකට පෙර මෙම මකරතොරණ මෙම ස්ථානයේ තිබිලා නැහැ. විශේෂයෙන්ම මේක ස්ථාපිත කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අපේ විදුලි බලාගාරයේ අපේ ශ්‍රී ලංකාවේ හිටපු විදුලි බල ඉංජිනේරුවෙක් වෙන විමල සොයින්ද මැතිතුමා. ජලවිදුලියේ විදුලි බලාගාරයක් ආරම්භය කිරීම සඳහා නෝටන් විදුලිපොර තියෙන ප්‍රදේශයේ තෝරගෙන තියෙනවා. ඒ තෝරා ගැනීමේදී ඒ කාලේ තාක්ෂණික පැත්ත ගොඩක් මීට වඩා අඩු වෙන් තිබුණ නිසා යම් යම් කාරණා මත මේ ආරම්භිත ප්‍රථම විදුලි බලාගාරයේ යම් බිංගල් ටනල් හරදී යම් යම් ආබාධ පුද්ගල මරණයට පවා පත් වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව හොයලා බැලුවහම යම් කිසි තීරණාත්මක අවස්ථාවකට පත් එළඹිලා මේ ශ්‍රීපාද සමන්දිවන්දු මූලික කරගෙන සමන්දේවියන්ට බාරහාර වෙලා ඒ වැඩකටයුතු ආරම්භ කරන්න ඕනේ කියලා මහිතන්නේ තීරණයකට පැමිණුවට පස්සේ තමයි මෙම ස්ථානයේ මේ මකරතොන නල්ලතන ඉඳලා කිලෝමීටරකට ආසන්න දුර ප්‍රමාණය මේ මකරතොන ස්ථාපිත කරලා තියෙන්නේ. මේක හදලා ජාතික විදුලි බල මණ්ඩලෙ මේක හදලා එවකට අග්‍රාමාත්‍ය තිබු විවෘත කරලා තියෙන්නේ.
4: හොඳයි, මේ මකරතොරණේ ඉතිහාස කතාව අපි පියවරෙන් පියවර පියගැටෙන් පියගැට පෙළ ඉස්සරහට අපි යනවා. සියලු පුද වතාවත් එහෙම නැත්නම් වතාවත් කරලා තමයි අපි තිරිපා කරුණා කරන්න සූදානම් වෙන්නේ අපේ නඩේ. අපි හිමින් ඉස්සරහට යමු හැටන් නල්ලතණ්ඩිය මාර්ගයේ. හැටන් නල්ලතණ්ඩිය මාර්ගයේ සිරිපා කරුණා කරමින් අපි තුන්වෙනි කිලෝමීටර් කණුව පසු කරමින් ඉහළට එද්දී සීතගඟුල අම්බලම ළඟ අපි ඉන්නේ. සමනෙන් මෙතනින් තමයි සීතගඟුලෙන් නාල කරලා පිරිසිදු වෙලා පිරිසිදු ඇඳුමක් ඇඳගෙන සුදු ඇඳුමක් ඇඳගෙන මෙතන සිට ඉහළට කරුණා කරන්න උඩමළුවට කරුණා කරන්න ආරම්භ කරන්නේ. එනිසා අපි සූදානම් වෙනවා අපේ නඩේ සියලු දෙනා අපේ නඩේ ගුරා ප්‍රභාත් මහත්තයාත් මූලික කරගෙන මෙතන බුදුරජාණන් වහන්සේගේ මේ පිළිම වහන්සේට වන්දනාමාන කළා, බුදුන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ඒත් එකම සුමන සමන් දේවාලයටත් වන්දනාමාන කළා, ඒ ආශිර්වාදයත් අරගෙන යන්න අපි දැන් සූදානම් ඒ ආගමික වතාවත් වලින් අනතුරුව ඉහළට කරුණා කරන්න.
7: නඩේ ගුරා, දැන් අපි මොකද කරන්න?
6: මෙතන ශ්‍රීපාද අඩවියේ සුවිශේෂ ස්ථානය. මෙතනම අර මාර්ග ගන්නා කුමතුමා මේක පෙර සනාන් කරා පරිද්දෙන් ශ්‍රීපාදයේ හැටන් මාර්ගයේ තියෙන සුවිශේෂ ස්ථානය. සීතංගුල කියන්නේ කැන්නිගංගේ ආරම්භයේ නිම්නයත්තානේ ස්ථානේ තියෙන්නේ. පුරාණයේ සිට අපි වැඩපුදා ගන්න ශ්‍රීපාදයේ බැතිමතුන් ප්‍රථමයෙන්ම මෙතන ඇවිල්ලා පිරිසිදු වෙලා එන්න පිරිසිදු කරගෙන සුදු වස්ත්‍රාගෙන සරිසිලා තන ශ්‍රීපාද කරුණා කරන්නේ. ඒ කරුණා කරන ආරම්භයේදී මෙම ස්ථානේ කෝඩු සහ කිරිකෝඩු දඳුකෝඩු යන බැතිමතුන් මෙතන පඳුරු වෙන් කරලා සමන්දයේ අඩුවේක පියසෙන ස්ථාන ප්‍රධාන පියසෙන ස්ථානයක් හැටියට මෙතන හඳුන්වන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න බැතිමතුන් මෙතන පිරිසිදු වෙලා ගමන ආරම්භ කරන්න තමයි මෙතන සටහන් වෙන්නේ. මේ ස්ථාන සීදම තියෙන එක මේ වගේම රත්නතර මාර්ගයේ තියෙනවා. ඒ ස්ථානයේ මේ වගේම ඒ මාර්ගයේ ගමන් කරන ගතියින් අපි සිද්ධ වෙනවා. මේ මාර්ගයේ ලක්ෂ සංඛ්‍යාත ජනකාව මෙතන යන ඒ හැම දිනම මෙම සීතාංගුලේ දියනාල නැත්නම් පිරිසිදු කරගෙන මේ ස්ථානයේ ගමන ආරම්භ වෙනවා. මෙතන පද්මහත් එක්ක ඉන්න ඒ වගේම පඳු පොත ගහලා මල් පහන් පූජා කරලා ශ්‍රීපාද ගමන් කරන මේ දුෂ්කර මාර්ගයේ කිසිම ලෙඩක් දුකක් නැතුව නැවත ශ්‍රීපාද කරුණා කරලා පහක බහින්න අවසරේ හාමුදුරුවෝ ලබා ගන්නවා.
7: දැන් කපු මහත්තයා සමන් දේවාලයට සම්ඳුරක් එහෙම ගැට ගහා ඊට කලින් අපි බුදුන් වැඳලා යන්න ඕනේ.
6: ඔව්, ඉස්සලා බුදුන් වැඳලා සමන් දේවාලයේ ආශිර්වාදයේ සහ අවසරේ ලබා ගන්න තමයි තරන්න මේ ස්ථානයේදී ගමන් ආරම්භ කරන්නේ.
7: නඩේ ගුරා විදිහට ඔබතුමා මේ කටයුතු දැන් කරනවා නේද? බුදුන් වැඳලා අපිය පංචශීලයේ පිටවල
6: මෙතන කර්මා කරන්න ඒ සීළු දේ කරගෙන තමයි මේ කර්මා කරන්නේ.
8: සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස

0: දස්
1: තිරිපා මලුවට යන්න කලින් කිරිකෝඩු කෝඩු දඩුකෝඩු මේ ඔක්කම පේවෙලා තමයි යන්නේ. අපි සීතකංගුලෙන් දැන් නාලා සීතකංගුල මහසමන්දේ වලේ දැන් අපේ කිරිකෝඩු නන්නෑ දඩුකෝඩු ඉන්නවා කෝඩු ඉන්න අපි මොකක්ද කරන්න කපු මහත්තය දැන්
2: යාගේ දක්ුණු අතේ පමුදක් ගැට ගාර මූුණ කටෝදගන ඇවිල්ලා සීතකංගුලේ නානවානන් නාලා මූුණ කටෝදනවන මූුණ කටෝදගන බුදු පිරිවටයක් ඇඳගෙන මෙත සීතකංගුලට ඇවිල්ලා බුදුන් අදගෙන තමන්දේ යාමුදුවන් අධ්‍යාත්ම කළ වැඳලා දකුණු අතේ පන්දුවක් බැඳගෙන අඩවියට ඇතුල් වෙනවා. අඩවියට ඇතුල් වෙනවා ඉහළට කටුනා කරනවා. ඉදිකට පාරට ගිහිල්ලා ගෙත්තම් කරනවා. තමල්ල කෝඩු පැකට්යක් අරගෙන ගිහිල්ලා. එතන ඉද ගෙත්තම් කරලා එතන වාතාවරණික කරලා ඉවර වෙලා මළුවට කටුනා කරනවා.
1: හොඳයි. අපි කෙනෙක්ට අපේ නඩේ කෙනෙක්ට දැන් අපි කොහොමද කෝඩු කෙනෙක්ට කොහොමද දඬු කෝඩු කෙනෙක්ට කොහොමද වෙන්නේ?
2: දඬු කෝඩු කෙනෙකුට තමයි දකුණු අතේ පන්දු බැඳ ගන්නවත් තමයි. එතන මොනවදගෙන ඇවිල්ලා සීතලුනේ. දේවාලයට ඇවිල්ලා දකුණු අතේ පම්ප වැඳගෙන තමන් දෙයි ආමුදුන්ට අතේ පම්පක් තියෙනවා නම් දාලා නැත්නම් වැඳලා කරුණා කරනවා.
1: පම්පරක් ගැට ගහලා අපේ ආපු නඩේ කෙනෙක්ට අපි බාරහර වෙලා අපි කරුණා කරන කල්පනා කරමු.
2: ඊළඟට කරුණා කරනවා දකුණු අතලෙ අඩවිය බාරපත් මේ බාර ත්‍රිසුනාන්තෙන් ගලා තින්නේ වැත්තෙන් පින්නෙන් තුලෙන් තීතලෙන් පව ආරක්ෂා කරගෙන ලඩ දුක් කරදරයක් නැතුව ඊළඟට කොත්පත් මේ වන්දනා කරගෙන පාවට කරුණා කරන තෙක් පාළී තීතරිවත බලා යන තෙක් මේ කෝඩුටත් මේ නඩේ සියලු දෙනාටත් සුමන සමන් දෙයි සාම දුරන්ගේ පීඨ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා. අත්වරක් දක් අටවරක් දක් දනවරක් දක් නොදනවරක් දක් දාතක් වැරදි කෝටියක් වැරදි වුණා තමයි දෙයි හාම් දුන්නේ වල සමා වෙලා කුළුම්පදක් තේ ඉහලට ගොත්පත් මේ වන්දනා කරගෙන පහාට කරුණා කරන තෙතුපාලේ තීට නිවත බලා යන තෙක් කුමන තමන් දෙයි හාම් දුරන්ගේ පිට ආරක්ෂාව පිරිවාද ලැබේවා. ඔය බරුද මහත්තයාට මල්වේ නිදාස් කරන්නත් පුළුවන්. මල්වේදී අමතක වුණොත් මෙතන ඇවිල්ලා නිදාස් කරන්නත් පුළුවන්. සීත ගඟුලේ දේවා
1: දැන් මෙතනින් එහාට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අඩවිය තමයි අපි කරුණා කරන්න තියෙන්නේ. වනජීවීන් එහෙමත් ඉන්නවා මේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම කොටියා අලිය ඉන්නවා. හැබැයි මේ මාර්ගයට එන්නේ නැහැ, බය වෙන්න එහෙම එපා. අපේ වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවි අඩවි නිලධාරි අපේ ප්‍රභාෂ් මහත්මයා, ප්‍රභාෂ් කරුණාතිලක නේද මහත්මයා?
3: ඔව් ප්‍රභාෂ් කරුණා.
1: ප්‍රභාෂ් මහත්මයා අපිට කියන්නකො මෙතනින් උඩට යද්දි කොහොමද අපි පරිස්සමට යන්න ඕනේ කියලා.
3: දැන් ඇත්තටම අපි ඇතුළත් වෙන්නේ සංවේදී පරිසර පද්ධතියකට. මේකේ වටිනාකම තමයි ජෛව විවිධත්වය ගත්තාම සදාහරිත කඳුකර තෙත් වනාන්තරයක් තියෙන්නේ. ඒ නිසා මේ ජෛව විවිධත්වයට හානියක් කරන්නේ නැතුව බැතිසිතින් කරුණා කරන්න කියලා තමයි අපි මේ දෙපාර්තමේන්තුව වශයෙන් ඉල්ලීමක් කරන්නේ. මේකට යනකොට අපි පේ වෙනවා කියන අදහසින්ම අපි පරිසර පද්ධතියකට ඇතුළත් වෙනකොටත් අපි හිතින් පේවිය යුතුයි.

0: සිරිපා කරුණා කරලා අයි පහලට කරුණා කරද්දිත් අපි කොහොමද මේ පරිස්සම හිතන්නේ? අපේ පරිස්සම වගේම අපි සමන් දෙවියන්ට බාර වෙලා පරිස්සමට බාරහාර වෙලා ඉහළට කරුණා කරලා පහළට කරුණා කරනවා වගේම අපේ පරිසරයත් අපි පරිස්සම් කරගන්න ඕනේ. අපේ පරිසරය පරිස්සම් කරගන්න වගකීම තිබෙන්නේ අපිට. අපිත් නඩයක් විදිහට බොහොම පරිස්සමට බාරහාර වෙලා ඉහළට කරුණා කරමින් ඉන්න වෙලාවක පරිසරය ගැනත් අපි හැමෝම හිතමින් තමයි යන්නේ. ඒ නිසා මේ නඩේ ගුරා ප්‍රභාත් මහත්මයා ඉන්නවා, අපි නඩේ විශාල පිරිසක් ඉන්නවා. මේ අයගේ අත්දැකීමත් අපිට මේ වැඩසටහනට එකතු කරගන්න තිබ්බොත් හොඳයි කියලා හිතනවා. ඒ නිසා අපි මේ නඩේ ගුරාගෙන් අහමුකෝ. මුලින්ම විස්තර ටික කියලා ගම් පළාත මේ ටිකත් එක්ක අපි කියමු.
1: මගේ නම ප්‍රභාත් වික්‍රමසිංහ. මම මේ ගමේ උපදින කෙනෙක්, මේ ගමේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් සිරිපාදේ බොහොම අපිට සමීපයි. ඒ සමීපත් එක්ක අපි මොන දේ ක්‍රියාකාරකම් කරත්, යහපත් ක්‍රියාකාරකම් කරත් සමන් දේවියන්ගේ ආශිර්වාද මත තමයි අපි මේ දේවල් කරන්නේ. ඉතින් අතිමහත් භක්තියකින් තමයි අපි මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ මේ සමන් දේවියන්ගේ අඩවි.
2: මම පරිසර අමාත්‍යාංශයේ නීති අංශය තමයි නියෝජනය කරන්නේ. මගේ නම වත්සලා කුමුදුනි. මේ මගේ 7 වෙනි වතාව තමයි සිරිපා කරුණා කරන.
3: මම පියුමල් කහඳවල පරිසර අමාත්‍යාංශයේ නීති අංශය නියෝජනය කරන්නේ. ඇත්තටම පරිසරය ගැන අපි නීති රීති පනවලා ඒකට අනුගත කරගන්නට වැඩිය මං හිතන්නේ හැමෝම අපි ප්‍රතිපත්තියක් විදිහට මේක කරනවා නම්, මේ ගැන හිතනවා නම්, හසර බැහැර කිරීම ගැන මං හිතන්නේ මේක මීට වැඩි පහසු වෙනවා සහ සාර්ථක වෙනවා. ඒක තමයි මගේ අදහස. මම 19 වෙනි වතාවට කරුණා කරන්නේ අද සම්බන්ධයෙන් ගැන සතුටුයි. පොලිතින් කියන එක මං හිතන්නේ මේ අඩවිය බැහැර කිරීම තමයි ප්‍රශ්නේ. භාවිත කිරීම ප්‍රශ්නයක් තමයි. නමුත් බැහැර කිරීමේ ප්‍රශ්නේ. එතකොට තමුන්ගේ අවශ්‍යතාවයට අදාළ දේවල් විතරක් අරගෙන ගිහිල්ලා ඒ කොටස තව කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන්න පහළට අරන් යනවා නම්, තමුන් කලමනාකරණය කරගන්නවා නම්, ඒක වගේම තමුන් දරනවා නම් මං හිතන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් විතරක් අරගෙන වැඩේ කරනවා නම් ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා.
4: මම නුවන් ප්‍රසන්න, වනජීවි දෙපාර්තමේන්තුවේ තමයි රාජකාරී කරන්නේ. පළවෙනි තාර තමයි කරුණා කරන්නේ. මේ පළවෙනි පාරුණාට මේ කරුණා කරන්න එහෙම අපහසුවක් නැහැ. ඉතින්
5: මම ප්‍රසන්න වටගොඩ, මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජනය කරමින් තමා අද මේ වන්දනාවට සහභාගී වෙන්නේ. මාත් එක්ක අපේ කාර්යාලයේ හර්ෂ අමරසිංහ, ඒ වගේම සංජීව තෙන්නකෝ මහතා සහභාගී වෙනවා. මෙහිදී අපි අර සංකල්පයක් විදිහට ගත්තාම මට හිතෙන්නේ ශ්‍රීපා කරුණාකරන වන්දනාවට සහභාගී වෙන කෙනෙක් මට හිතනවා සැහැල්ලු බෑග් එකක් අරගෙන තමන්ගේ තමන් පරිභෝජනය කරන දේ ඒ බෑග් එකේ වහාගෙන තමන් පරිභෝජනයෙන් පස්සේ ඉවතල වෙන දේත් ඒ බෑග් එකේම වහාගෙන අපිට මේ ශ්‍රීපා කරුණා කිරීමෙන් පසුව පහළ තියෙන අපි අපද්‍රව්‍ය ලෙස උදාහරණ දේ අපිට එතෙන්ට උදාහරලා යන්න පුළුවන් විනයක් වන්දනාකරුවා තුළ ඇති කරගන්න පුළුවන් නම් මම හිතනවා මේ කසල කියන ප්‍රශ්නේ අපිට ලේසියෙන් පහසුවෙන් විසඳගන්න පුළුවන් ගිහි කියලා. මොකද ඒ සුවයන් විනය අපි ළඟ නැත්තම් තමයි මේ සියලු දේවල් මේ පරිසරයට අපි උදාහරින්නේ. මට හිතෙන්නේ ඒ පණිවිඩය අපිට දී ගන්න පුළුවන් නම් තමන් තනි තනිව මේක කොහොමද කළමනාකරණය කරන්නේ කියන දේ ගැන හිතුවොත්, මොකද වන්දනාකරුවන් ලක්ෂයක් එනවා නම් එක්කෙනෙක් බෝතලේ ගානේ එළියට විසි කරොත් බෝතල් ලක්ෂයක්. එතකොට අර එක බල්කයක් විදිහට ගත්තාම ලොකු දෙයක්. හැබැයි ඒක අපිට තනි තනිව අපි හිතුවොත් අපිට එක බෝතලයක්. නිසා මට හිතෙන්නේ මේ අපි තනි තනිව අපේ විනයක් ඇතිව අපි වන්දනා කරන්න ඕනේ කියලා. එහෙම නොත් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන් ලේසි.
6: මම ප්‍රභාෂ් කරුණාතිලක මාත් වන්දනානන්දේට සම්බන්ධ වුණා වන්දනාව යන්න. වන්දනාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නේ අපි ශ්‍රීපාදේ වන්දනාවට යනකොට බොහොම සෑහලුවෙන් කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. පරිසරය ඔක්කොම මේ පරිසරයේ සියල්ල තියෙනවා, වතුර ටික තියෙනවා, කෑම ටික තියෙනවා, පොලිතින් ප්ලාස්ටික් නොගෙන හැමෝටම ශ්‍රීපා වන්දනාව යන්න පුළුවන්. ඒ විදිහට පෙහෙලා යම් කියන පණිවිඩෙත් මේ වෙලාවේ දෙනවා.
7: මම සංජීව පුලකුට්ටිආරච්චි. මම මේ ඇත්තටම අපි මේ විශේෂිත නඩයක් විදිහට අද සම්බන්ධ වුණේ විශේෂිත මේ රාජකාරියක් වෙනුවෙන්. නමුත් රාජකාරිය කෙසේ වෙතත් මේ අපි ඇත්තටම ශ්‍රීපා කරුණාවක තමයි යෙදෙන්නේ. ඉතින් මම දකින්න දෙයක් තමයි මේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරන කෙනෙක් විදිහට විශේෂයෙන්ම මේ වර ජගත් පරිසර දින තේමාව තිබුණේ ප්ලාස්ටික් වගින් සිදුවන දූෂණය වළක්වමු කියන එක. ඉතින් අපි විශේෂ පණිවිඩයක් අපි මේ හැම කෙනෙකුටම දෙනවා නම් ප්ලාස්ටික් භාවිතයනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. පරිසර දූෂණයක් වෙන විදිහට ප්ලාස්ටික් මේ අපහරණය. ඉතින් ඒක ගැන ඉතින් අපි ලොකු වමනාවකින් තමයි මේ නඩේ මේ සම්බන්ධ වෙන්නේ. ඇත්තටම අපි කාටත් මේ අදහස තියෙනවා මිලා.
8: මම දිනේෂිකා ජයවර්ධන පරිසර අමාත්‍යාංශ නීති නිලධාරී විදිහට කටයුතු කරනවා. මමත් අද මේ වන්දනා නඩේට සහභාගී වුණා.
9: මගේ නම තරංග මදුසංක. මම ආවේ නුවරඑළියේ මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඳලා මේ නඩේ එක්ක ශ්‍රීපාදයට යන්න මම මේ නගින තුන්වෙනි වතාව ශ්‍රීපාදේ.
10: මම දිනුක ගුණවර්ධන ගුවන්දිලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය නියෝජනය කරන්නේ. මමත් මේ නඩේට එක් වුණාද සිරිපා කරුණා කරන්න. මම මේ සිරිපා කරුණාවට එක්විද්දී ගොඩක් මේ කල්පනා කරා. මොකද මේ විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශය, ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුව මේගොල්ලෝ මේ පොඩි නිවේදන ටිකක් නිකුත් කරා පහුගිය කාලේ. එතකොට ඒකත් එක්ක පොඩි ඔළුවට අදහසක් ආවා මගේ ගමන් මල්ල ලෑස්ති කරද්දී පොලිතින් මේකට එක් කරගන්න ඕනේ නැහැ කියන අදහස ආවා. මං හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා අදහස් කරනවා මේ මාධ්‍ය මගින් දැනුවත් කිරීමම. මොකද අපිත් දැනුවත් උනේ ඒ නිසා. ඒක මං හිතන්නේ ජනතාවටත් ගොඩක් වැදගත් වේවි කියලා මං විශ්වාස කරනවා. ඉතින් බොහොම ආසාවෙන් මේ අටවෙනි පාර සිරිපා කරුණා කරන්නේ. ඉතින් සමන් දෙයියන්ගේ පිහිටෙන් සිරිපා කරුණා කළා. ආයිත් අපේ නිවෙස් බලා යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
11: මම සඳරුවන් ලියනගේ සත්‍යක්ෂණේ නාදතුණන ශිල්පියා. වැඩසටහන් ගණන සියුම් වැඩසටහන නාදතුණන කරේ මම. අද අපි ගාන් කෞශල් මහතාත් එකතුලා සාකච්ඡා කරා සිරිපාද වන්දනාව සමග මේ පොලිතින් ප්ලාස්ටික් අපහරණය සහ ඒ චක්‍රීකරණය පිළිබඳ කතා කරන්න. ඒ නිසා මම මේ ගමනට සහභාගී වෙනවා මේ නාතුණු ශිල්පියා විදියට.
0: මම ගයන් කෞශල් ජයවීර. මේ සත්‍යක්ෂණේ වැඩසටහන විශේෂ වැඩසටහනක්. අපි රාජ්‍ය සම්මානයට දෙපාරක් පාත්‍ර වුණු වැඩසටහනක්. ඒ වැඩසටහන අපි අරගෙන යන්නේ වසර 10කට ආසන්නයි මේ වැඩසටහන. දැන් මේ වතාවේ විශේෂ වැඩසටහනක් අපි සිරිපා කරුණා කරන ගමන් කරන වැඩසටහනක්. ඒ වගේම අපි මීට කලින් 10 වෙනි දුම්රියක සිට වැඩසටහන කළා. වැඩසටහන 100කට වඩා වැඩි ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඒ නිසා මේ වතාවෙත් අපි වැඩසටහන ටිකක් වෙනස් විදිහකට කරන්න ඕන නිසා සංග්‍රාමයේ වැඩසටහනක් විදිහට කරන්න අපි කල්පනා කරා. ඒ නිසා අපි නඩේ අද ටිකක් ලොකුයි. සිරිපා කරුණා කරන නඩේ විශේෂම ගත්තොත් පරිසර අමාත්‍යාංශයේ, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ගුවන්විදුලි, මේ සියලු දෙනා එක් අපි මේ නඩෙත් එක්ක යනවා. වඩා වැදගත් දේ තමයි පරිසරය ආරක්ෂා කරමින් යන එක. ශ්‍රද්ධාව හදවතේ තියාගෙන පරිසරය ආරක්ෂා කරන ගමන් යන එක. අර කිව්වාගේ ප්ලාස්ටික් වලින් පොලිතින් වලින් තොරව සිරිපා කරුණා කරමු. එහෙම එකක් වැරදිලා හරි ඉහළ මළුවට අරගෙන ගියා නම්, උඩ මළුවට අරගෙන ගියා නම්, සිරිපා මළුවට අරගෙන ගියා නම්, පහළට එනකොට ඒකත් පරිස්සමට අරගෙන ඇවිල්ලා බැහැර කරන්න පුළුවන් තැනකට බැහැර කරන්න කියන යෝජනාව තමයි අපි කරන්නේ. ඒ නිසා පරිස්සමට අපි සිරිපා කරුණා කරමු.

0: සී පසමය බලනවා තරම පරිසරජි කාරවිදිට නත්තාද දිරත් ගොල්ල පාචි කරන්න උත්සා කරන්න පාමද මහජනතාවට ගුණන්ඩ පුලන්දයක් තමයි. නමුත් ඒක මේ දිගුකාලීන වශයෙන් හොඳ නෑන පරිසරයට මේ අපහරණය කරන්න අපාසු ද්‍රව්‍ය තමයි ගොඩක් සහනම් කරලා තින්නේ අපි. ඒ සම්බන්ධව අවධානයෙන් ඉන්න මේ ලංචිට් තත්ත්වය මොකද්ද ඔයගොල්ලෝ?
1: ලංචිට් මෙතන විතරයි පාවිච්චි කරන්නේ.
2: ඒක කෑම කනකට ඒක දාලා දෙන එක ගන්නට. නෑ. දාලා දෙනවා.
1: ලංචිට් පාවිච්චි කරලා පිටි මෙතන වැඩකට විතරයි අපි පාවිච්චි කරන්නේ.
0: ඒක කොහොමද එතකොට ඔයගොල්ලෝ අපහරණය ඉවත් කරන්නේ කොහොමද අවසානයේදී? මේ ලංචිට් අයින් කරන්නේ කොහොමද?
1: ඒක අපි මෙතන තිබ්බම අර නගර සභාව
0: කරනවා. අර යනවා.
1: ඒකත් අරගෙන.
0: දැන් දැනට රටතුල තහම් ද්‍රව්‍යයක් ඒක. මොකද ලංචිට් වල තියෙනවා මේ පරිසරයට හිතකාමී වර්ගයක් ඒක බොහොම අඩුවෙන් තියෙන්නේ තාමත් නීති විරෝධී ඒවා තියෙනවා ඒවා තමයි ගොඩක් සංසරණය වෙන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ නීති විරෝධීකම් වැළකීලා ඉන්න
3: ජාතික ගුවන්විදුලියේ සත්ේක්ෂණයේ වැඩසටහනින් අපි සිරිපා කරුණා කරමින් අද වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ මේ විශේෂ වැඩසටහන බවට පරිවර්තනය වෙනවා විශේෂයෙන්ම සිරිපා කරුණා කරමින් නඩයක් එක්ක අපි බැති සිතින් සිරිපා කරුණා කරමින් සිටින්නේ ඒ අතරේ අපි ඔබට කියන කතාව පරිසරය ආරක්ෂා කරමින් යන කතාව. දැන් මේ අපි ඉන්නේ හරියටම රතු අම්බලම ඉස්සරහ තියෙන කඩේක කඩ මණ්ඩියක ඒ කඩ මණ්ඩියක කඩේක මේ මම ආවට පස්සේ මේ අපි ජලය ආරක්ෂා කරගමු කියලා කියන්නේ. හැබැයි අපි ආපු වෙලේ ඉඳන් මේ කරාමය ඇරලා වතුර ටික නිදහසේ ගලාගෙන යනවා. ඒ නිසා ඒ කතාවත් අපිට අහන්න ඕන කියලා හිතුණා. මේ කඩේ මල්ලි කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. මල්ලිගේ නම කියන්නකෝ.
4: නම ඩිලා.
3: ඇයි මේ ටැප් එක ඇරලා තියෙන්නේ ආපු වෙලේ ඉඳන්?
4: ටැප් එක ඇරලා දිනා නැහැ සර්. මම වතුර ලෝඩ ගාවට ඔස්සේ බට ගෙලවෙනවා. ලොඩි ඉරවනම ඊටස් මොකුත් කරන්න බෑ. ඊටස් මේ වෙවම ලොඩි ඉරවනවා ඇවිලා.
3: ඒ කියන්නේ මේක පැය 24ම ඇරලා තියෙන්නේ.
4: 24ම ඇරලා තින්නේ.
3: මේවට බිලක් එන්නේ
4: නැහැ. බිලක් මොකුත් නැහැ සර්. උල්පත උතුර.
3: හරි. දැන් අපිට කියන්නකෝ ඔයාගේ මේ කඩේ කොහොමද පවත්වාගෙන යන්නේ දැන්? මොනවද කඩේ තියෙන ආහාර පාන ගන්න පුළුවන් දේවල්? මේ කඩේ කන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ?
4: රොටි දිනවා සර්. එළ රොටි දිනවා, සෝටිස් දිනවා, මෙලි දිනවා, රයිස් දිනවා. එච්චරයි.
3: ඒ වුණ දෙයක් තියෙනවා. දැන් කෙනෙක් ඇවිල්ලා කෑම එකක් කන්න කොහොමද දෙන්නේ? මේ ලන්ච් ෂීට් අපිට පේන්න තියෙනවා. මේ ලන්ච් ෂීට් එහෙම කොහොමද දාලාද දෙන්නේ? මේවා කොහොමද දැන් සමහරවල් කියනවා ලන්ච් ෂීට් පාවිච්චි කරන්න බෑ කියලා. කොහොමද මේ දේ කරන්නේ?
4: ලන්ච් ෂීට් පාවිච්චි කරන්න බෑ නැහැ සර්. නිකන් පිඟාන වලට ඕතල් දාලා දෙන්න බෑ සර්. ඊටසේ කට්ටිය කැමති නැහැ කියනවා සර්. ඊටසේ ඒක ලන්ච් ෂීට් දාලා තියෙනවා සර්. කැම දෙන්න අපි.
3: ඉතින් මෙච්චර මේ පැය 24 ගලාගෙන යන වතුරක් තියෙද්දි හොදලා දෙන්න පුළුවන්කම තියෙනවනේ අපිට මේ ටික පාවිච්චි කරන්න නැතුව. ඒ වැඩේ කරන්න පුළුවන් නම් හොඳයි නේද? දැන් මොකද මේ ලන්ච් ෂීට් අපි මධ්‍යම පරිසර අධිකාරිය මහතුරු තිනු අපි ඒගොල්ලන්ගිනුත් අහලා බලමු. දැන් ප්ලාස්ටික් බෝතල් දැන් මේ මේ මේවා ඉටිකොල තිනවනේ මේ ප්ලාස්ටික් දවටන්නේ තින්නේ. මේ දේවල් කොහමද ඔයගොල්ලෝ ඉවතලන්නේ? විසික් කරන්නේ කොහමද මේ දේවල්?
4: මේ විසික් කරන්නේ සර් මේක පුච්චනවා.
3: පුච්චනවා. ප්‍රශ්න ගණනාව මධ්‍යම පරිසර අධිකාරියට ප්‍රශ්න ගණනාවක් මේ නිර්මාණය වෙන්නේ. එතකොට දැන් මේ මේවා ඉවත් කරාට පස්සේ ඉවත් කළා නගර සභාවට හරි ප්‍රාදේශීය සභාවට හරි පහළට අරගෙන යන එහෙම වැඩපිළිවෙලක් නැද්ද? සමහර අය අපිට කිව්වා සමහර කඩවල එහෙම කරනවා කියලා. ඇයි ඔයගොල්ලෝ පුච්චන්නේ?
4: අපි පුච්චානේ සර්. අපි ගින්දර දානවානේ සර්. පුච්චනවා ඊටසේ කටි අරන් එනවා සර්.
3: කෑම එකක් කවුරු හරි ඔතල දෙන්නකෝ උඩට යන්න. කොහමද ඔතල දෙන්නේ?
4: පත්‍රය තමයි සර් ඔතල දෙන්නේ.
3: ලන්ච් ෂීට් එක දාලා පත්‍රය දාලා
4: ඔතල සර්. පත්‍රය තමයි ඔතල දෙන්නේ. ලන්ච් ෂීට් දාන්නේ සර්.
3: දැන් ඔයාගෙන් කොත්තුවක් හරි මොකක් හරි රයිස් එකක් හරි ගත්තොත් පත්‍රය විතරක් දාන්න බෑ.
4: පාර්සල් දාන්නේ සර්. කෑම විතරයි දෙන්නේ.
3: කඩේ විතරයි. අරන් යන්න බෑ. අපි මේ කඩේ ඉන්නේ. ඉතින් මේ දේවල් අපි හිමින් හදාගෙන යන්න ඕනේ. පරිසරය ආරක්ෂා කරගෙන ඔයාලට කොහොමද මේ කඩේ කරන්න විදියක් කල්පනා වෙනවද? මොකද ඔයාලට හිතෙන විදිය? සිරිපාදේ කරුණා කරද්දී වටපිටාවේ බෝතල් තියෙනවා, ප්ලාස්ටික් කෑලි, පොලිතින් බෑග් විශාල ප්‍රමාණයක් අපිට දකින්න තියෙනවා. සිරිපාදේ කරුණා කරන පිරිස වැඩි වෙනවා සිරිපා කරුණා කරන සමය නිසා. හැබැයි මේක තව අවුරුදු දහස් ගණනක් සිය ගණනක් ගියොත් අපිටම තමයි මේ සිරිපා භූමිය නැති වෙන්නේ. මේ පරිසර විනාශයක් සිද්ධ වෙනවා. ඔයාලට මොකද්ද හිතෙන්නේ තරුණයෙක් විදිහට ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට මොකක්ද කරන්න ඕනේ කියලා? මේ ටික විසික් කරන්න නැතුව පිළිවිලකට මොකක් හරි කරන්න.
4: ඒලම අනජි ඔෆිස් එක ගන්නවා සර්. ඉන්ස්කට් එක ඉන්නවා සර්. ඒකට ඒවිල ගන්නවා සර්. ඒල පල්ලේට ආරම වෙනවා සර්.
3: බොහොම ස්තුතියි කොල්ලට. දැන් මේ අපේ මධ්‍යම පරිසර අධිකාරී වටකොඩ මහත්මයා. ඔබ තමයි මේ කලාපේ බාරව ඉන්නේ. දැන් මේ මාර කතාවක් මෙතන කිව්වේ පොලිතින් ලන්ච් ෂීට් එක තියෙනවා. ලන්ච් ෂීට් එක දාලා දෙන්න මේ වතුර පාර ගලාගෙන යනවා. හැබැයි වතුර පාර පැය 24ම ගලාගෙන ගියත් ලන්ච් ෂීට් එක දාලා තමයි දෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ පාරිභෝගිකව ඉල්ලන්න හිමයි කියලා. එතකම පොලිතින් ටික පුච්චනවා කියලා කිව්වා. මොකක්ද මේ වෙන්නේ?
5: මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අර මම මුලේ ඉඳලම කිව්වා වගේ වන්දනා කරුවා තුළ විනයක් ඇති කරනවා වගේම මේ වෙළඳාම් කරන අය තුළත් යම්කිසි විනයක් අපි හදාගත යුතුයි. දැන් මේ එතන පොලිතින් පුච්චනවා කිව්වනේ. දැන් ඔයාලා ඒක වැරදි වැඩක්. දැන් පොලිතින් පුච්චනවා කියන එක නීතිනුත් තහනම් සහ මේ පොලිතින් පුච්චන එකෙන් වෙන බලපෑම වලට අවබෝධයක් නැතුව ඇති මම හිතන විදියට. එහෙමනම් කවදාවත් මේ පොලිතින් පුච්චන්නේ නැහැ. ඒක ටිකක් සංකීර්ණ වැඩක්. මේ පොලිතින් පුච්චනවා කියලා කියන අපි පැහැදිලි කිරීමක් කරොත් මේ පොලිතින් අපි පුච්චන්න එපා කියලා කියන්නේ මේක පුච්චනකොට ඒකෙන් එන මේ දුම හරිම විසයි. හරි විස වායු ඩයොක්සින් පියුරාන් වගේ විස දුමාරයක් තමයි මේ පිට වෙන්නේ. අපි හුස්ම ගන්නවන්නේ. ඒ හුස්මත් එක්ක මේ වායුව අපේ ශරීරයට ඇතුල් වෙනවා. මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි. සරලවම කිව්වොත් මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න කිව්වොත් ටිකක් ලොකු කතාවක්. හැබැයි සරලවම කිව්වොත් මේ පොලිතින් පුච්චන එකෙන් එන ඒ විස දුමාරය අපි හුස්ම ගන්නකොට අපේ ශරීරය තුළට ඇතුල් වෙන එක ඇත්තටම හොඳ නැහැ. මෙහෙමයි. දැන් පොලිතින් වල අපි කලින් කිව්වා වගේ මේ ඩිග්‍රේඩබල් පොලිතින් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් මම හිතනවා ඒ தත්ත්වය කියලා. හැබැයි අර කලින් පැහැදිලි කරා වගේ පොලිතින් භාවිතයේ අවම කරලා මේ ගලාගෙන යන වතුරෙන් ප්‍රයෝජනය අරගෙන මේක පිරිසිදු කරලා ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. මොකද වතුර ඕන තරම් තියෙනවා. ඒක රත් කරන්න පුළුවන්. එහෙම පහසු ක්‍රම තියෙද්දි ඇයි අපි මේ

0: පහුගේ කාලේ පුරාවටම අපි දැනුවත් කරනවා. දැන් අපි එක වාරයකට ශ්‍රීපාද නගිනවා 10-12 පාරක්. ඒ හැම පාරම ඇවිල්ලා අපි දැනුවත් කිරීම තමයි කරන්නේ බොහෝදුරට. අපි නීතිය ක්‍රියාත්මක කරපු අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අපි දැනුවත් කිරීම වලින් ඔයාලා යම් දෙයක් ගත්තද කියලා තමයි අපි මේ බලාගෙන යන්නේ. අපි මේ මාධ්‍ය හරහත් අපි කරන්නේ දැනුවත් කිරීම. එහෙනම් මේ කණින් අහලා මේ කණින් පිට කරන ඒ එහෙම නැතුව විනයක් ඇති කරගන්න මේ කියන දේ අපිට නීතිය පාවිච්චි කරන්න පුළුවන්. ඒක පැහැදිලිවම කරන්න පුළුවන්. නීතියෙන් තහනම් කරපු දේවල් මෙතන තියෙනවා. අපිට පරීක්ෂා කරලා බලලා ඔයාලා නීති ඉදිරියට ගෙනියන්න පුළුවන්. මේ පැහැදිලිවම කියන්නේ ඒ විනය, ඒ හැදියාව ඇති කරගන්න කියන පණිවිඩය තමයි ඇත්තටම අපිට මේ දෙන්න ඕනේ.
1: හොඳයි. ඒ වටකොඩ මහත්මයා, මධ්‍යම පරිසර අධිකාරියේ මේ කලාපයේ බහර නිලධාරීවරයා, අපි එතුමගෙන් අපි මොනවද කරන්න පුළුවන් කියලා. මල්ලිලා ටිකක් කොල්ල ටිකක් ගොඩනැගෙමින් ඉන්නේ. රස්සාවක් කළා මේ තමන්ගේ ව්‍යාපාරයක් කළා කරන්න. ඒ නිසා කවුරු නීත්‍යානුකූලව කටයුතු කරන්නේ. හැබැයි අපි පරිස්සමට කරමු. මොකෝ මේ ශ්‍රීපාදය මේ භූමිය ආරක්ෂා කරගත්තොත් තමයි අපිට වන්දනා කරන්න එන්න පුළුවන්, බැතිමතුන්ට වන්දනා කරන්න එන්න පුළුවන්, ඔලුගලන්ට ව්‍යාපාර කටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම ආකල්පමය වෙනස් කිරීමක් කරගෙන අපි මෙතෙන්ට අපි වෙනස් වෙන්න උත්සාහ කරමු. දැන්වත් අපි තව ටිකක් ඉස්සරහට යමු. සිරිපා කරුණාකර බින්න ඉහළට යමු.

අද සතේක්ෂණයෙන් අපි කතා කරන්නේ පරිසර හිතකාමීව සිරිපා කරුණා කරන විදිහ පිළිබඳව. එකදින් අපිට කියලා දෙන්න දෙයක් නෑ අපේ

0: ආදී මුතුන් මිත්තන් ඒ විදිහටම තමයි දේවල් කරේ. ශ්‍රද්ධාව භක්තිය තියාගෙන සිරිපා කරුණා කරනවා වගේම පරිසරයටත් වින කරන්නේ නැතුව හානි කරන්නේ නැතුව තමයි අපේ මුතුන් මිත්තන් ඒ කාර්යය ඉතා භක්තියෙන් කළේ. දැනුණත් ඉතින් එහෙම තමයි. හැබැයි ඉතින් ඉඳ හිට පරිසරයට වින කරන ඇතැම් අය ඉන්නවා. අපි විශේෂයෙන්ම සීතගංගුල දක්වා එන තැන්වල අපි වෙළඳසැල් කීපයක් පරීක්ෂා කළා. විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ඒ නිලධාරීන් විසින් ඒ තැන්වල සමහර තැන්වල නීතියට යටත් නොවන ආකාරයේ සමහර දේවල් ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් පාවිච්චි කරන ස්වභාවය දකින්න ලැබුණා. ඒ නිසා පරිසර අමාත්‍යාංශයේ නීති නිලධාරිනී දිනේෂිකා ජයවර්ධන මෙණවේ අපිත් එක්ක ඉන්නවා. දිනේෂිකා අපිට කියන්නකෝ දැන් පරිසර අමාත්‍යාංශයේ විදිහට මොනවද පනවල තියෙන නීති රීති සිරිපා කරුණා කරද්දි මෙන්න මේ දේවල් කරන්න ඕනේ මේ දේවල් නොකරන්න ඕනේ කියලා.
1: මෙම අධිසංවේදී කලාපය වනසත්හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතෙන් ආවරණය වුණත් ශ්‍රීපාද වන්දනා සමය තුළ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අයම කිරීම උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් 2025 වන්දනා සමය ඉදිරියට බලපෑත්වන පරිදි අපි නියෝග මාලාවක් නිකුත් කරලා තියෙනවා. එහිදී පොලිතීන් සහ ලංචීට් අධි ගණත්වයෙන් යුතු පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය වන්දනාකරුවන් විසින් රැගෙන යාම සපුරා තහනම් කරලා තියෙනවා. තහනම් කරන්න ඉදිරියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ වගේම ලීටර් 1කට අඩු තනිභාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බීම් බෝතල් රැගෙන යාම මේ තහනම් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාර පාන ඖෂධ හා අනෙකුත් බඩු භාණ්ඩ ගෙන යාමත් පාරිසරික සංවේදී කලාපය තුළ බැහැර කිරීමත් මේ අවස්ථාව වෙන විට තහනම් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මේ ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාර පාන සහ වෙනත් වෙළඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජන්‍ය වන අපහරණය වන අපද්‍රව්‍ය කඩහිමියන් විසින් නිසි පරිදි බැහැර කරන්න ඕනේ. ඒ වගේම තමයි ජල මාර්ගවලට කැලිකසල එකතු කිරීමේ අපද්‍රව්‍ය බැහැර කිරීමට තහනම් කිරීමට අපි මේ වෙනකොට නියෝග මාලාවන් පනවමින් සිටිනවා. ඒ වගේම මේ කඩ හිමියන් විසින් බැහැර කරන ඒකරාශී වන පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රාදේශී අදාළ පළාත් පාලන ආයතන විසින් නිසි පරිදි බැහැර කිරීමට අපි මේ වෙද්දී අවසන් කරන බැහැර කිරීම කරන්න මේ නියෝග පනවමින් යනවා. මේ ආකාරයට ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මොකද මේ අධිසංවේදී පරිසර කලාපය ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමක් වෙන බැවි කරනවා.
0: හොඳයි. ඒ දිනේෂිකා ජයවර්ධන මෙණවිය නීති නිලධාරිනී පරිසර අමාත්‍යාංශය. අපි ඉහළට යමු අපේ නඩෙත් එක්ක. අපි බලමු ඊට පස්සේ මොනවද තව අපිට හොයාගන්න තියෙන කාරණාවන්, මොනවද අපි රටක් විදිහට කරන්න ඕන දේවල් කියලා. කොහොමනත් නීතියට එහා ගිය ඔබ මනසින් කල්පනා කරන දේවල්, ඔබ ආකල්ප මේ වශයෙන් වෙනස් කරන දේවල්, ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් ඔබේ රට වෙනුවෙන්. අපි අද සත්‍යක්ෂණයෙන් සිරිපා කරුණා කරමින් සිටින්නේ. දැන් අපි ඉන්නේ රතු අම්බලම ඉදිරිපිට. හැටන් නලතන්‍ය මාර්ගය තමයි අපි සිරිපා කරුණා කරමින් ඉන්නේ. ඔබට කලින් කිව්වා සීතගඟුල පහු කළා. සීතගඟුල ළඟ නාලා පිරිපහදු වෙලා ඊට පස්සේ ආගමික වතාවත් කළා. බාරහර වෙලා මේ ඉහළට යන ගමන් ඉන්නේ. දැන් මේ අපි ඉන්නේ රක්ෂිතයක. රතු අම්බලමත් මේ සිරිපාද අඩවිය කියන්නේ රක්ෂිතයක්. විශේෂයෙන්ම වනජීවීන් ඉන්නවා. විශේෂයෙන්ම අලි 35ක පමණ රංචුවක් ඉන්නවා කියලා තමයි වනජීවී නිලධාරීන් අපිත් එක්ක සඳහන් කළේ. ඒත් එකම කොටින්. හැබැයි ඉතින් කවුරුත් ඒ තරම් මේක හිතන්න එපා. මොකද මේ සිරිපා සමයට මේ කිසිවෙක් කාටවත් කරදර කරන්නේ නැහැ. වෙන කාලවලටත් එහෙමයි. ඒ නිසා වනජීවී කලාපය තුළ තිබෙන කාරණාවන් පිළිබඳවත් අපිට හිතන මෙතනදී පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා. අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා සුභාෂ් කරුණාතිලක මහත්මයා. එතුමන් විශේෂයෙන්ම මේ ප්‍රදේශය බාරව ඉන්න වනජීවී අඩවි නිලධාරීවරයා. අපිට කියන්නකෝ ප්‍රභාෂ් මහත්මයා, දැන් කොහොමද මේ කොයිතරම් ප්‍රදේශයක් අයිති වෙනද? විශේෂම ගත්තොත් පළාත් දෙකකට සබරගමුවට සහ මධ්‍යම පළාතට අයිති වෙන භූමි ප්‍රදේශයක්. එහි කොහොමද ඔබතුමාලට තියෙන වගකීම, මොනවද මෙහි කරන්න තිබෙන්නේ? අපි ඒ කතාව පොඩ්ඩක් කියමුද?
2: ඇත්තටම අමනල බේ භූමිය 1940 ඔක්තෝබර් මාසේ 29 වෙනිදා හෙක්ටයාර් 22,179 භූමි ප්‍රමාණයක් සමනල අභය භූමිය වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. එතකොට මේ ප්‍රකාශිත භූමිය තුළ රත්නපුර සහ නුවරෙල් දිස්ත්‍රික්කයට මායිම තමයි පිහිටලා තියෙන්නේ. මේ වෙලාවේ රතු අම්බලම් පිහිටලා තියෙන ප්‍රදේශයේ අයත් වෙන්නේ නුවරෙලි දිස්ත්‍රික්කයට. නුවරෙල් දිස්ත්‍රික්කේ තමයි අපි තාම ඉන්නේ. මේ ශ්‍රීපාද මාර්ගයත් එක්ක ඉදිරියට යනකොට මේක දිස්ත්‍රික් මායිමෙන් අපි අලුවට යනකොට රත්නපුර දිස්ත්‍රික්කයට තමයි යොමු වෙන්නේ. මේ ප්‍රදේශයේ වනජීවී කලාපය තුළ මේ මාර්ගයේ සීතගඟුල සිට ඉදිකඩු පහණ දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටලා තියෙනවා. ඒ ටික වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නල්ලතන්නේ අඩවිය විසින් කළමනාකරණය කරනවා.
0: දැන් සුභාෂ් මහත්මයා, මේ අපි එන දෙපස විශේෂයෙන්ම සමහරලාවට මේ කඩ අපිට අත්‍යවශ්‍ය දේවල් සිරිපා කරුණා කරන නඩයකට අවශ්‍ය දේවල් ගන්න ඒ පහසුකම් ටික සලසලා තිනවා. හැබැයි ඔබතුමා අපිට ඒක සඳහන් කරමින් ආවේ යම් සීමා කිරීමකට ලක් කරලා තිනවා. හැමතැනම කඩ නැහැ. කඩ යම් සීමිත ප්‍රමාණයක් විතරයි තියෙන්නේ මේ ප්‍රදේශයේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔබතුමාලා කඩ මං හිතන්නේ නවයකට විතරයි අවසර දීලා තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
2: ඔව් තියෙනවා. මොකද මේක ඉතාම සංවේදී පරිසර පද්ධතියක්. මේක කළමනාකරණයකින් තොරව විවිධ පුද්ගලික අවශ්‍යතා මත කඩ වෙළඳ සැල් ඇතිවෙන්න ගත්තොත් මේ රක්ෂිතය කියන වටිනාකම් නැති වෙනවා. හැබැයි මේක ශ්‍රීපාද වන්දනාවත් එක්ක අතිවිශාල බැතිමතුන් ප්‍රමාණය මේ රක්ෂිතයට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන බැතිමතුන්ගේ අවශ්‍යතාවයත් අපි කළමනාකරණය කරන්න ඕනේ. ඒ අවශ්‍යතාවයට අවශ්‍ය පරිදි පහසුකම් සැපීමත් අපේ වගකීම් වලට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ එදින්දා පැමිණ බැතිමතුන්ගේ අවශ්‍යතාවය නිසා අපි කළමනාකරණයෙන් ලක් කරපු වෙළඳ සැල් 9ක් පවත්වාගෙන යනවා. ඒ වෙළඳ සැල් ඉතාමත් දැඩි නීති පද්ධතියක් යටතේ පවත්වාගෙන. හැබැයි ඒක ශ්‍රීපාද වන්දනා සමය තුළ පමණයි. ඉන් පස්සේ මේ භූමිය නිදහස් කරලා නැවත ස්වභාවික පරිසරයට නිරාවරණය වෙන්න සියලුම ද්‍රව්‍ය ඉවත් කරන්න අපි කටයුතු කරනවා. එහෙම තමයි මේක අපි වන්දනා වාරය තුල කළමනාකරණය කරන්නේ.
0: ප්‍රභාෂ් මහත්මයා, දැන් මේ කලාපය තුල වනජීවීන් විදිහට ගත්තොත් කවුද ඉන්න සතුන්? සාමාන්‍යයෙන් අපිට සිරිපා වාරය තුල එහෙම සතුන් බලන්න තියෙන අවකාශය හරි අඩුයි. හැබැයි අවාරේ සිරිපා කරුණා කරනකොට එහෙම දකින්න අවකාශයක් තියෙනවද? කවුද සතා සීපාව මේ ප්‍රදේශයේ ඉන්නේ?
2: මේ ප්‍රදේශයේ ගත්තොත් විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. මේ ප්‍රදේශයේ සීරපායි විශේෂ ගත්තොත් 14ක් වගේ වාර්තා වෙනවා. විශේෂයෙන් අලියා, කොටියා, ඒකම ගෝනා, වැලිමුවා ඇතුළු ලංකාවට ආවින් පේපල් පර්පල් පේස් ලීෆ් මංකි, ඒ වගේ විශේෂ 14ක් රෙකෝඩ් වෙනවා. ඊට අමතරව ලංකාවට ආවින් කුරුළු විශේෂ ගණනාවක් ඉන්නවා. විශේෂ ගත්තොත් කොම 45ක් පමණ රෙකෝඩ් වෙනවා. ඒ වගේම දේශීය මාළු විශේෂ, සමනළු විශේෂ, ඉතාමත් ජෛව විවිධත්වයෙන් පොහොසත්. ඊට අමතරව සාක ප්‍රජාව ගත්තොත් අති විශාල සාක ප්‍රජාවක් මේ රක්ෂිතය තුළ තියෙනවා. ඒ ටික තමයි සුවිශේෂී වෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන.
0: දැන් සිරිපා කරුණා කරනකොට වනජීවීන්ගෙන් මේ බැතිමතුන්ට යම් ආකාරයක හිංසා උපද්‍රව වෙනවද? එහෙම නැත්නම් බැතිමතුන්ගෙන් වෙන පිරිස්කෙන්? අපි දැන් සමහරට සාම්ප්‍රදායික තලයටම එන බැතිමතුන් නොවන අය, විනෝද චාරිකා වගේ අය තියෙන නිසා ඒ අයගෙන් සතා සීපාවට හානි වෙන අවස්ථා තිබෙනවද? මේ දෙපාර්ශ්වය දෙපැත්තගෙනම කිව්වොත්
2: මේකයි ශ්‍රීපාද වන්දනා සමය තුළ වන සතුන්ගෙන් මෙතෙක් බැතිමතුන්ට කිසිදු හිරිහැරයක් වෙලා නැහැ. ඒ මොකද ශ්‍රීපාද වන්දනා සමයත් එක්ක එන බැතිමතුන්ගේ මේක අවුරුදු ගාණක් මේ ප්‍රදේශයේ තිබ්බ දෙයක්. එතකොට මේ සතුන්ගේ හැසිරීම් රටාව ඒකත් එක්ක අනුගත වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රදේශයෙන් ඈත් වෙලා ඉන්නේ. මේ රක්ෂිතයෙන් මේ මාර්ගයෙන් ගොඩක් ඈතට ගිහින් තියෙන. ඒ නිසා මිනිසුන් හා සතුන් අතර කිසිම ඝෂ්ටනයක් නැහැ. කිසිම අවස්ථාවක ඔය කියපු සත්තු මේ මාර්ගයේ දකින්න හම්බෙලා නැහැ. හැබැයි අවාරේදී බොහෝ සත්තු, සත්ත්ව විශේෂ, කුරුළු විශේෂ, විශේෂයෙන් ලංකාවට ආවෙනික කොටියා, ඒ වගේ දුර්ලභ සත්තු පවා අවාරේ දකින්න පුළුවන්. හැබැයි වාරේ ඔය කියන සත්තු අපිටවත් දැක ගන්න බැරි වෙලා තියෙන මේ මාර්ගයේ දෙපස. එහෙනම් මේ මිනිසා සහ වන්දනා කරුවන් සහ වනජීවීන් අතර ඝෂ්ටනයක් මේ ප්‍රදේශය තුල නැහැ.
0: සීත ගඟුලේ සිට ඉහළට යනකොට ඉදිකටු පාන දක්වා ප්‍රදේශය තුල විශේෂයෙන්ම මේ විදිහට පුංචි ආපන ශාලා කඩ විදිහට 9ක් විතරයි පවත්වාගෙන යන්න තියෙන්නේ. ඒක සම්පූර්ණ අධීක්ෂණය කරන ඔබතුමාලා කියලා. සිරිපා කරුණා කරද්දී මෑත කාලිනව කතා වෙච්ච බරපතල කාරණාවක් තමයි පරිසරයට සිදු කරන හානිය. ඔබතුමන්ලට යම් ආකාරයක බලයක් තිබෙනවද? ඒ පිළිබඳවත් හොයලා බලන්න. ඒ පිළිබඳව යම් ආකාරයක දැනුවත් කිරීමක් හෝ කරන්න යම් ආකාරයක බලයක් වනජීවි දෙපාර්තමේන්තුවට තියෙනවද?
2: ඔව්, ඇත්තටම වනජීවි දෙපාර්තමේන්තුවට තියෙනවා. වනසත්ව හා උක්සහත ආරක්ෂක ආඥා පනත අනුව අභය භූමියක් හෝ රක්ෂිත ප්‍රදේශයකට කැලිකසල බැහැර කිරීම, අනවසරයෙන් ඇතුල්වීම, ඒ සඳහා නීතිමය කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. අපි ඇතැම් අවස්ථාවල නීතිමය කටයුතු කරලා තියෙනවා. අනවසර පරිසරයට සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් අපි නීතිමය කටයුතු කරනවා පනතේ ප්‍රතිපාදන අනුකූලව.
0: හොඳයි, අපේ සුභාෂ් මහත්මයාත් එක්ක කතා කරේ. එතුමන් වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරන්නේ වනජීවි අඩවි නිලධාරීවරයෙක්. අපේ සිරිපා කරුණා කරමින් ඉහළට යනවා. තවත් ගොඩක් දේවල් ඔබතුමන්ගෙන් දැනගන්න අවස්ථාව ලැබේ. අපි හිමිහිට පරිස්සමට සිරිපා කරුණා කරමු ඉහළට.
3: අපි හැටන් මාර්ගයෙන්, හැටන් අල්ලතන්නේ මාර්ගයෙන් සිරිපා කරුණා කරමින් යනකොට අපි ඉන්නේ රතු අම්බලමේ. දැන් රතු අම්බලම ප්‍රතිසංස්කරණය කරලා ටිකක් මේ වාරයට එනකොට ලස්සනයි තීන්තේ මාලේප කරලා තියෙනවා. දැන් මේ කාර්යයේදී මූලිකත්වයේ ගන්නවා ප්‍රීතිස්ස වික්‍රමරත්න මහත්මයා, ජ්‍යොතිෂවේදියෙක්, වෙද මහත්තයා කියලා තමයි ගොඩක් අය කියන්නේ. වෙද මහත්තයා මේ දැන් පොඩ්ඩක් පිළිවෙල පාටයිනේ.
4: ඔව් නේ.
3: මොකද කරේ?
4: අපි මේ අපේ දෙයක් අපි කරන්නේ. අපි ඉපදුන මනුස්සකමට අගයක් අපි දෙන්න ඕනේ. එතකොට මේක අපි ජාතියක් වශයෙන්වත් ඒ වගේම අපේ සංස්කෘතිය වශයෙන්වත් විශාල ප්‍රභාවයක් ප්‍රභාසරයක් තියෙන ස්ථානයක්. හැම දෙනාම ගෞරවයෙන් යන තැනක්. ඒතර යන තැනදී මේක 2015 ප්‍රථම අවුරුදු 8ක් තිස්සේ මෙතන ගරාවැටලා තිබුණා. මේ සුද ඉන්න තැනක්වත් නැතුව. ඊට පස්සේ ඒ අතරතුරේ තමයි අපිට මේ ස්ථානේ හදන්න 2017 හිටපු මේගස්මුල මැඩම් දිසාපතිතුමිය අපිට අවසර දුන්නේ. ඊට පස්සේ තමයි අපි සංවිධානයක් එකතු වෙලා ධර්ම සුගන්ධ මනසත් පදනම එකතු වෙලා කණ්ඩායමත් එක්ක දවස් 15 මේක හදලා ඉවර වුණා. හිතා ගන්නත් බෑ අපිට. දවස් 15කින් මෙච්චර උපමානයක් හිරුවා කිව්වා මේ ඔක්කොම සේරම කොන්ක්‍රීට් මේවා කරලා දවස් 15න් හදලා ඉවර වුණා. ඉතින් ඒක 2016 තමයි ජනතා අයිතිටපත් වුණේ.
3: ඉහළට යන අයට තියෙන ප්‍රශ්නයක් තමයි පානීය ජල ප්‍රශ්නය. ගොඩක් අය වතුර බෝතල් අරගෙන යනවා. දැන් මේ පුංචි වතුර බෝතල් නම් මේ වෙනට ගෙනියන්න විදියකුත් නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියෙන් රජය විසින් ඒක තහනමකට ලක් කරනවා. විශේෂයෙන්ම ලීටරයට අඩු වතුර බෝතල් ගෙනියන්න බෑ. ඒත් ඉතින් අපි තැන තැන දැක්ක වතුර බෝතල් තියෙනවා. දැන් මේකට ගොඩක් කලකට හේතුව තමයි සමහරවිට ගොඩක් අය කිව්වේ පිරිසිදු ජලය නැහැ දැන් උඩට ගියාම බොන්න කියලා. හැබැයි ඔබතුමන් එහෙම පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කළා කියලා අපිට මේ අනේන වෙලාවේ දැනගන්න ලැබුණා. මොකක්ද මේ කතාව?
4: මේ කතාව අපි අම්බලම හැදුවා. හදලා ඉල්ල අපි නිරන්තරයෙන්ම හැම වාරයක් ගානෙම දන්සල් දුන්නා. මත් දන්සල. ඒ දන්සල දෙනකොට වතුර අඩු වුණා. වතුර නම් මේ ගඟ ඈතට ගිහිල්ලා අපි වතුර ගෙනාවා. ගෙනාපුවා මිනිස්සුන් වතුර නැතුව යම් යම් අපහසුතාවට පත් වෙන අපි දැක්කා. ඒ අවස්ථාවේ තමයි අපි කණ්ඩායම එකතු වෙලා අපි කිව්වේ වතුර පානීය ජල ව්‍යාපෘතියක් කරමු කියලා. ඒකට ඵලෙනෙම ස්තුතියන්ත වෙන අපේ වනජීවීක හිටපු ප්‍රභාත් මහත්මයාත් සම්බන්ධව මකරතොන්න ගාවදී අපි යනකොට කිව්වා බෝතල් පෙන්නලා පුළුවන් නම් වේද මහත්මයා අම්බලම හැදුවා වගේ මේ වතුර ලයින් එකක් දෙන්න පුළුවන්ද කියලා. අපි ඊට අපි ඔක හිතේ තියාගෙන ගියා. ගිහලා තමයි අපි සංවිධානයක් තුලින් අපි ධර්ම සුගන්ධ මනසත් පදනමින් 2018 පෙබරවාරි මාසේ 18 වෙනි දින සනි දින අපි සීතගංගල පරිසරයේදී තමයි වතුර ව්‍යාපෘතිය මූලික ආරම්භය අපි මේවා කෙරුවේ. නැස අපේ බර්මාත්යේ උඩමළුව දක්වා මේ ගෙනියන්නේ මේ වතුර ඉතාම පිරිසිදු. ඒ වගේම අපි සන්තෝෂ වෙනා මේ බුදුන් වඳින ජනතාව අත වශයෙන් වතුර බෝතල් වලින් පරිසර වෙන හානිය වළක්වලා හොඳ වතුර ටිකක් බීලා සාදු සිතින් යනවා.
3: දැන් මේ ඉහලට කරුණා කරනකොට සමහර කොච්චර වගේ ප්‍රමාණයකින් දුර ප්‍රමාණයකින් යුතුව ජල කරාමයක් තියෙනවද? පානීය ජලය
4: අපි එක ටැංකියක් දුර තියෙනවා මීටර 320ක්. ඒකෙන් අපි මීටර 100න් 100 වගේ තමයි දාන්නේ.
3: හා. يعني හැමතිස්සම කරාමයක් තියෙනවා මීටර 100කට පාර.
4: ඔව් මීටර 100. ඒයි.
3: ඔබට මටත් සමන් දෙවියන්ගේ පිළිතුර. පරිසරය ගැන හැම දෙයක්ම කතා කරද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්. දැන් අපේ හැටන් නල්ලතන්නේ මාර්ගයෙන් සිරිපා කරුණා කරනකොට කඩවල අපි විවිධ ක්‍රමවේදයන් දැක්කා. ප්ලාස්ටික් භාවිතය, වතුර බෝතල් භාවිතය, ලන්ච් ෂීට් භාවිතය, මේ සියල්ල පිළිබඳව. ඒත් එක්කම ආහාර හදන විදිය පිළිබඳව අපි දැක්කා. ඒ නිසා මේ මල්දෙනිය මහත්මයා, එතුමන් මහජන සෞඛ්‍ය පරීක්ෂක, විශේෂයෙන්ම හැටන් මාර්ගයෙන් සිරිපා කරුණා කරද්දී ඒ වගකීම පැවරෙන මල්දෙනිය මහත්මයාට. මල්දෙනිය මහත්මයා, මොකක්ද මේ සඳහා තියෙන වැඩපිළිවෙල? දැන් මේ හැම කෙනෙක්ම බලා කියාගෙන ඉන්නවා, ඇහැ ගහගෙන ඉන්නවා. මොකද්ද කරන්නේ?
5: ඔව්, ඇත්තටම සිරිපාද වන්දනා සමයේදී අපිට ගොඩක් තර්ජනයක් එන්නේ මේ ප්ලාස්ටික් පොලිතින් සහ දිරන ද්‍රව්‍ය අවදිමත් ලෙස බැහැර කිරීම. අපි බීජය මහතුරු යමන් නලතන බීජයි මගේ සහයක නුවරලියම් බීජය මහතුරු තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඉතින් සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු කරනවා. ඊට අමතරව අපි සභාවත් එක්ක අපේ සම්බන්ධ වෙලා සිටිපාද පටන් ගන්න පෙර අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කරා කඩවගමියන් දෙගෙනහල්ලා අපේ උඩ ඔෆිසර් ගෙනහල්ලා මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කරන්න ඕනේ කියලා. එතකොට දැන්ට ලීටර් වතුර බෝතල් පෙට් බෝතල් ගත්තොත් ලීටර් 1 ලීටර් එක තමයි අරන්න පුළුවන්. අඩු එක අපි අරන්න දෙන්නේ.
3: මිලි පන්සිය ගෙනියන්න බෑ. හැබැයි මිලි පන්සිය ගොඩක් අපි දැක්ක.
5: දැන් තියෙනවා. ඒක ප්‍රශ්නේ. ඒක තමයි අපි කියලා තියෙන්නේ. අර යන්න එපා. එතකොට එතකොට වතුර ප්‍රමාණය වැඩි ක්වොන්ටිටි එකක් අරන් ගියාම අපිට ඒ අර මිලි පන්සිය බෝතල් වල එන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒක එහෙමයි. ඒක අනිත් එක තමයි ලන්සීට් තහනම්. ලන්සීට් මෙහි කරන්නේ දැන්ට ලන්ච් බොක්ස් වල තමයි නවත්තන්නේ කඩවල මේ කෑම අරගෙන පුළු.
3: හැබැයි සිරිපා කරුණා කරද්දි සමහර කඩවල අපි දැක්ක ලන්ච් ෂීට් එක දාලා තමයි දෙන්නේ. වෙන කාරණාවක් කරගන්න බෑ. දැන් මේ මෙතුමන්ලා තුන් හතර දෙනා ඉන්නේ කඩ ගණනාවක් තියෙන හිල්ට යද්දි නඩ ගණනාවක් ඉහෙල්ට යන හැමදෙස්සම අහගෙන බලන් ඉන්න බෑ. හැබැයි මොකද කරන්න පුළුවන්?
5: අපි දැනට ඉතින් අපි හෙල්ත් ඇප්ලිකේෂන් කරනවා. අපි නීතිම පියවර ගන්න පුළුවන් තැන් අවස්ථාවල අපි නීතිම පියවර ගන්නවා කඩවල.
3: දැන් මාධ්‍ය මහත්මයයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නල්ලතන්නේ දැන් අපි සිරිපා කරුණා කරන්නේ සමන්දේවියන්ගේ අඩවියටනේ. සමන්දේවියන්ගේ අඩවියට යනකොට අපි කටවල් එහෙම වරද්දා ගන්නේ නැහැ. හැබැයි දැන් අපිට සමන්දේවියන්ගේ අඩවියට යද්දී අපි මේ වැඩ වරද්දා ගන්නේ නැතුව යන්න පුළුවන්. බෝතලේ විසික් කරන්නේ නැතුව අපිට ලන්ච් ෂීට් එක විසික් කරන්නේ නැතුව අපි ගන්න බිස්කට් පැකට් එකක් එහෙම නැත්නම් ඔබ මොකක් හෝ ගන්න දේක පැකට් එක ඉටිකොලේ විසික් කරන්නේ නැතුව යන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් අර කිව්වාගේ නීතියට රීතියට වඩා ගොඩක් දේවල් ඔබම වෙනස් වෙලා කරන්න පුළුවන්.
6: ඊළඟ පැයේදී අපි සිරිපා කරුණාකරන ගමන් තවත් තොරතුරු හොයාගෙන යමු. සත්‍යක්ෂණය අර්බුද ගැටුම් මතවාද තුලින් නිවැරදි මගට.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.

0: സമ്പത്ത് സംവർദ്ധന തരയ്യ് අනුග්‍රහය
1: ආර්.එස්. වානේකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-46673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: ප්‍රථමයෙන් අවධානය දේශීය පොතක් වෙත. මෙවසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,000කට අධික පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර හා කළුතර යන දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙනි. මේ වසරේ ඩෙංගු මරණ 12ක් වාර්තා වෙයි. දින දෙකකට වඩා උණ පැවති හොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය පවසයි. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටී. දැන් ක්‍රීඩා පුවත. මැද පෙර දිග අර්බුදය මානුෂීය ආධාර සැපයුම් ජාලයට බාධාවක් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය අනතුරු අංගවයි. හෝමු සමුද්‍ර සන්ධි ඇතුළු ප්‍රධාන ගල්ෆ් මාර්ගවල ඇති අනාරක්ෂිත සහ අස්ථාවරත්වය සමුද්‍රීය ගමනාගමනයට බාධා ඇති කර තිබේ. මේ නිසා ගෝලීය ඉන්ධන, ආහාර හා බාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළයාඹ මානුෂීය ආධාර සහ සැපයුම් බෙදාහැරීමද ප්‍රමාද කරන තත්වයකි. මෙම ඉහළ පිරිවැය මිලියන ගණනක් වූ සරණාගතයන් සහ අවතන් වූවන්ට ආධාර ලබාදීමට ඇති හැකියාව අඩුකර ඇතැයිද එම ඒජන්සිය පෙන්වා දෙයි. දැන් ක්‍රීඩා පුවත. 2026-2020 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ එච්බස්ටන් හිදී ලබන මස 12 වෙනිදා ඇරඹෙයි. ප්‍රථම තරගයේ ශ්‍රී ලංකා සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. මේ අතර එම තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කෙරේ. ඊට ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් ඇතුළත් වෙති. කණ්ඩායමේ නායිකාව වන්නේ හර්මන් ප්‍රීට් කෞල් ක්‍රීඩිකාවයි. මේ පැයි එසන පුවත් එපමණයි.
1: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
4: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHSC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IIHS Multiple City හි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් න්‍යූට්‍රිෂන්, ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස්, සයිකොලොජි ආදී උපාධීන් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-46673 පිවිසෙන්න www.ihs.edu.lk.
5: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ෂීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
6: ආපත්‍ති කතනය.
7: දෙවි පියාණෙනි, ඇහුණා නේද මේ කුඩා දරුවා කී දේ?
5: විශ්ව සාහිත්‍යයෙන්
8: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනෙන් පසුව ස්වදේශීය සේවයෙන්
5: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
8: FM 91.7 91.9 ස්වදේශීය සේවය.

0: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාරභූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා පලදායීව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
1: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 01126947446 සහ 01126947447 අනුග්‍රහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
2: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: පෙරවරු 11යි දැන් වෙලාව ඔබ සොදේශීය සේවය සමග අඩි පියවර තබමින් සිරිපා කරුණා කරන ඒ සමන් දිව්‍ය රාජයන්න්ගේ අඩවියට යන්නට තමයි මෙතන් සිටත් අපි මීළඟ හෝරාව සූදානම් කරගෙන තියෙන්නේ. එවෙනුවෙන් ගයන් කෞශල් ජයවීර ඇතුළු කණ්ඩෑම සිරිපා කරුණා කරමින් මේ මොහොතේ ඉන්නවා සත්‍යක්ෂණය ඔබ වෙත සමීප කරමින්.
5: සත්‍යක්ෂණය අර්බුද ගැටුම් මතවාද තුළින් නිවැරදි මගට සත්‍යක්ෂණය ජාතික ගුවන්විදුලියේ ඉදිරිපත් කිරීමක්.
6: අද අපි සත්‍යක්ෂණයෙන් කතා කරන්නේ ශ්‍රද්ධාවෙන් සිරිපා කරුණා කරන ගමන්, පරිසරයත් ආරක්ෂා කරන ගමන් සිරිපා කරුණා කරන විදිහ පිළිබඳව. අපි රටේ ඇත්තන්ට ශ්‍රද්ධාව ඇතිව සිරිපා කරුණා කරන විදිය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. අවුරුදු 100,000 ගණනක් තිස්සේ අපේ රටේ ඇත්තෝ සිරිපා කරුණා කරනවා. හැබැයි ඉතිහාසයේ අපේ රටේ සිරිපා කරුණා කරද්දී සමහර වෙලාවට තමන්ගේ ගේ දොර දීපල පවා දරුවන්ට පවරලා තමයි සමහර අය සිරිපා කරුණා කරේ. පරිසරයට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. ඒ අය ගෙදරින් එනකොට වතුර බෝතල් එහෙම අරගෙන ආවේ නැහැ. දිය කඩිති වලින්, දිය පිහිලි වලින් ඕන තරම් පිරිසිදු වතුර පානය කරන්න හැකියාව තිබුණා. මේ පරිසරයට අංශු මාත්‍රයකවත් හානියක් කරන්නේ නැතුව තමයි හැම කෙනාම සිරිපා කරුණා කළේ. හැබැයි ඉතින් අද වෙනකොට තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. අපි හැටන් මාර්ගයෙන් සිරිපා කරුණා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ දෙපැත්තෙත් අපි බොහෝ වෙලාවට දැක්කේ මාර්ගයේ දෙපස පවා සමහර ලාවට ප්ලාස්ටික් බෝතල්, ඒ විතරක් නෙවෙයි ඉටි බෑග්, පොලිතින් කවර, සමහර ලාවට ලන්ච් ෂීට් වගේ දේවල් විසිකලා තිබ්බ අවස්ථා අපි දැක්කා. මේක දිගු කාලීන වෙද්දි මහ පරිසර හානියක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. මේ වතාවෙත් බොහෝ වතාවල අපි සමහරලාට දකිනවා මේ කුණු කඳු පවා සමහර ලාවට රූට් අගෙන පල්ලෙහැට යනවා. එනිසා පරිසරය ආරක්ෂා කරගනිමින් සිරිපා වන්දනා කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. අපිට කියන රූපේ මාම, අපි මේ හරියටම දැන් ඉන්නේ ඉන්දිකටු පාන, එහෙම නැත්නම් ගෙත්තම් පාන කියන තැන. රූපේ මාම අවුරුදු 8 ඉඳන් මේ ගමේ ඉන්නේ. රූපේ මාම අපිට කියන්නකෝ මේ ඉන්දිකටු පාන, ගෙත්තම් පාන මොකක්ද මෙතන තියෙන විශේෂත්වය?
7: විශේෂත්වය කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩපු කාලේ මේ සිරිපා මළුවේ පාලපතන තියෙනකොට මේ සිවුර ඉරිලා මේ මහපු තැනක් කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. ඒ මං දැන් මට පරණ කට්ටිය කිව්ව කතාව තමයි.
6: දැන් මේ රූපේ මාමේ මොකද දැන් මේ කෝඩු අය මෙතනට එනවා නේද? විශේෂත්වය
7: කෝඩු අය එනවා කියන්නේ තුන් මේ කිරි කෝඩු, දන් කෝඩු කියලා කියනවා. ලොකු අය සිරිපාලේ නාපු කට්ටිය, සිරිපාලේ කට්ටිය ඉන්න ලොකු අය ඒ අයට දනු කෝඩු කියලා කියනවා. පොඩි කට්ටිය එන අයට කිරි කෝඩු කියලා කියනවා. ඒක අර බුදුහාමුදුරුවරේ අර සිවර බැලපු මේ මහපු තැන නිසා මේ මෙතන ඉදිකට්ටයි නූලයි ගහලා හැරමිටියක් කියලා එකක් තියෙනවා. දෙර කම්බියක් වගේ තියෙනවා. බෙහෙත් බඩු තියෙනවා. ඒකත් මෙතන පූජා කරලා යනවා.
6: මෙතන තියෙන විශේෂත්වය ඒක තමයි. දැන් මෙතන මේ ආශ්‍රයෙන් දැන් මේ අපි හැටන් මාර්ගයෙන් ඉන්නේ. ඔව්. එහා පැත්තේ රත්නපුර මාර්ගයට අනිත් මාර්ගයට සම්බන්ධ වීමේ හැකියාවකුත් තියෙනවද මේ අසලින්?
7: මෙයා මේ පඩි 100ක් විතර උඩට යනකොට මෙතන ඉඳලා හරස්පාරක් තියෙනවා. හැබැයි මේ දවස්වල ඉතින් සෑටන යන්න බෑ, දවල්ට යන්න පුළුවන්. එහා පැත්තේ කඩවල්ලෝටත් මේ පැත්තෙන් බඩු ගෙනන පාර පහසු නිසා ඒ පාරේ තමයි ගොඩක් බඩු මුට්ටු ගෙනියන්නේ කඩවල්ලෝට.
6: කඩවල්ලට බඩු මුට්ටු ගෙනියන වගේ දේවල්ට පාවිච්චි කරනවා. දැන් මේ රූපේ මාම කිව්වනේ අවුරුදු 8 ඉඳන් ඉන්නේ කියලා. මේ දැන් වයස අහන්නේ නැහැ. දැන් දරුමුණු බුරුව ඉන්නවනේ නේද? දැන් අපිට කියන්නක මේ ඒ කාලේ සිරිපාදේ අද සිරිපාදේ අතර තියෙන වෙනස මොකද? මේ පරිසර පද්ධතිය ආශ්‍රිතව අපි මේ ඒත් එක්කම සිරිපා කරුණා කරන යන විදිහ පිළිබඳ වෙනස්කම් තියෙනද එදායි අද?
7: ගොඩාක් තියෙනවා. වෙනස්කම් කියන්නේ ඒ කාලේ නම් මේ සිරිපාදේ අපි පොඩි කාලේ සිරිපාදේකට තුන් සරණේ ආරේ මේක කියා එම හරි ලස්සනට එනවා. දැන් නම් තුන් සරණේ මිනිසුන්ට අමතක වෙලා. ඒ වගේ එකක් නම් ගොඩාක් තියෙනවා කියන්න දේවල්. විශේෂයෙන්ම ඉතින් අර ඒ කාලේ අපි පොඩි කාලේ වුණත් මේ ඔය ලන් ස්වීට් වල අර මේ කෑම ගෙදරේ නෑ, මේ වියපු පම්පෙට්ටි වල බත් ගෙනල්ලා එහෙම කෙහෙල් කොළ වල බත් කරලා මේ අපි අඳුරන කට්ටිය ඔය නඩ එනවානේ. අපි පොඩි කාලේ ඉඳලා අපි ලාත්ව බිස්නස් කරේ. ඉතින් අපිටත් එක්ක කෑම හදාගෙන ගේනවා. ඉතින් හරි රසයි ඒවා කනකොට. ඉතින් ලන් ස්වීට් අර මේ කාලේ තිබ්බේ නෑ මොනවත්. ඒවල් තමයි මේ අලුතෙන් බලලා තියෙනවා.
6: වතුර බෝතල් උනත් ඉස්සර ගේන්න ඕනේ නැහැ. කොහමද එනයි වතුර පානය කරන්නේ?
7: එහෙම වතුර හිගයක් තිබ්බේ නැහැ ඒ කාලේ. කොහොම හරි තුන් වතුර කෑන් පිටින් ඔහෙම උස්සගෙන එහෙම මේකකුත් තිබ්බේ නැහැ. මිනිස්සු වැඩිපුරම ඉතින් ඒ කාලේ වොම්ලාම දෙයක් කියන්නේ ඉතින් අර බඩේ එකක්මක් හරි ඔය ටොයිලට් පහසුකම් වලටම හරියන්න තමයි ඔය අග්ගලා එහෙම හදාගෙන. අග්ගලා එහෙම කනකොට බඩ වේලවනවා. ඉතින් ඔය ටොයිලට් එහෙම හදිසියක් නැහැ මිනිස්සුන්ට යන්න. ඒක නිසා තමයි ඒ කාලේ ඔය අග්ගල මේ හදන්න හදලා ගේන්නේ.
6: අග්ගල කනකොට සීතලටත් හොඳයි කියලා කියනවා.
7: හොඳයි නේ ගම්මිස් දාලා එහෙම සැරටනේ හදන්නේ. ආයේ ගේනවා මේ සූකිරි වලට ඉඟුරු දාලා එහෙම හදාගෙන යනවා කට්ටිය. ඒවල තමයි වැඩිපුරම කට්ටිය කෑවේ සිසිපාලේ.
6: දැන් ඔය මොකුත් නැහැ.
7: දැන් ඒව නම් මම දැකලා මොනවද අග්ගල නම් හරි මේ ගේනවා. අපිට දිලනවා දැන් එන කට්ටිය. අර ඉස්සර වගේ නැහැ දැන් මහත්තයා.
6: අපි මේ අගලාවක් කන්න කියලා හිතාගෙන ඉන්නේ. නඩයක් අපිට හම්බුනේ නැහැ. අගලා තියෙන නඩයක්
7: නෑනේ ගම්මුල් මිනිස්සු වෙනුන අගල ගේ.
6: ඉස්සරයි වර්තමානයේ අපි ගලපගනෙද්දි අපි මේ දෙක මේව කරගනෙද්දි දැන් ඉස්සර නම් පොලිතින් කෑල්ලක් වතුර බෝතල ඇකුඩට ආවෙම නෑනේ. හැබැයි දැන් මේ ඔක්කොම තියෙනවනේ. අපි මේ ඉන්න මෙතනත් ප්ලාස්ටික් බෝතල් තියෙනවා, ඉටි කොළ තියෙනවා, ඉටි බෑග් තියෙනවා, ඉටි කවර් මේ ගොඩක් දේවල් තියෙනවා. දැන් කොහොමද අපි මේ ටික මේ පරිස්සමට දැන් මේ පරිසරයට දාන්න නැතුව මොකක්ද අපිට කරන්න පුළුවන්?
7: බොහොම මහන්සියක් වෙලා තමයි මේවලන් ආපහු අයින් කරන්නට වෙන්නේ. එහෙමනම් ඉතින් කරන්න තියෙන මේක වැඩේ මොකද්ද? මේ ගම්වල මිනිස්සුන්ට ඔය පම් වලින් කරන වැඩ බෑ කරෝ මේ හදලා දීලා ඔය නූල් වලින් ගෝණි නූල් වලින් එහෙම හදලා ජාතියක් ආපහු මිනිස්සුන්ට අඳුරලා දීලා කරුත් තමයි ඔක්කොට මිනිස්සුල ප්ලාස්ටික් කම්පැනි ඕවා වහන්න ඕන. එහෙම නැත්නම් ඕවා නවත්තන්න බැහැ.
6: මධ්‍යම පරිසර අධිකාරිය මහත්වරුන්ට කරනවා නම් ඔන්න වැඩක්.
7: ගෑනු ළමයින්ට ඔය අම්මන්නලාට අරේ මේ ඔය මොනාදන්නේ ඔය තල් ගස් වලින් කරන වැඩ තිබ්බ ඒ කාලේ. තල් කොළ වලින් හදපුවා
6: කොච්චර දැන් වෙලා තියෙන. දැන් ඉන්න ගෑනල මම කිසි දෙයක් දන්නේ නැහනේ.
7: උගන්වන්න ඕනේ මට මිරිසමරන්ඩුවක් දන්නේ නැහනේ. ඒකත් දන්නේ නැහනේ. මිරිස් ගල් දැන් ගෙදරත් නැහනේ. ගෙවල තිබ්බට අමරන්නේ නැහැ. ඔය කයි වැඩේ
6: මිනිස් සම්බරන්නේ නැහැ නේ, වංගෙඩියේ කොටන්නේ නැහැ. හරි. දැන් මේ කඩේ රූපේ මාමයි කඩේ තියෙන ඉටිකොල් ටික බෝතල් ටික කොහොමද අයින් කරගන්නේ?
7: ඒවා ඉතින් අපි අර මේක කියලා තියෙනවා මේ ඩස්බින් කියලා තියෙනවා. කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා. පල්ලි සෝදාන් දාලා ඉන්නවනේ. වනජීවීමුත් දාලා ඉන්නවා ටික. ඒ කට්ටිය අරගෙන යනවා.
6: දැන් මාමා මේ කඩේ කොච්චර කාලෙ තිස්සේ කරනවා?
7: මං දැන් අවුරුදු 4යි.
6: අවුරුදු 4යි.
7: ලජියට ගත්තයින් පස්සේ එදා ඉඳලා මං කරනවා.
6: මේ පාර බිස්නස් කොහමද?
7: අලි මහත්තයා මේ වහකට වෙලා තියෙන්නේ සමම කීයක්වත් හොයාගන්න බැරි වුණා. පෙළගෙන නැහැ.
6: වාරේ පටන් ගත්ත විතරනේ.
7: පොළොව ලක්ෂ 25යි.
6: පොළොව ලක්ෂ 25යි.
7: මේ වනජීවට දුන්නා ඉතින් සල්ලි මොනවාකට තාපා දෙන්නේ නැහැ.
6: මේ රූපේ මම දැන් මේ තව මාස හතරක් පාත් තියෙනනේ විවසට. හොඳයි. අපි මේ රූපේ මමගේ කඩේ ඉන්නේ අතර මේ වෙලාවේ. ගෙත්තම් පාන ඉදිකටු ප්‍රාණ පේන මායිමේ ඒ විදිහට තමයි අපි මේ සිරිපා කරුණා කරන ගමන් රූපේ මාමත් එක්ක කතා කළේ. කොහොමනද ඉතින් පරිසරය රැකගෙන සිරිපා කරුණා කරන එක තමයි අපි හැමෝගෙම යුතුයකම වගකීම බවට පත් වෙන්නේ. ඒකත් හරියට අර අපි පේවෙලා සිරිපාද යනවා වගේ මේකත් කරන්න ඕන දෙයක්. සමන් දෙවියන්ගේ රැකවරණය ලැබෙන්නේ, බුදුන් වහන්සේගේ රැකවරණය අපිට ලැබෙන්නේ අපි පේවෙලා සිරිපා කරුණා කළොත්. ඒ වගේම අපි පේවෙලා පරිසරයත් ආරක්ෂා කරගෙන සිරිපා කරුණා කරන්න පුළුවන් නම් මේක තමයි වඩා හොඳ. මේක නීතියකට යටත් වෙන්නේ නැතුව අපි මේක අපේ හදවතින් වෙන දෙයක් විදිහට කරමු. එහෙමනම් ඔබටත් මටත් පමණක් නෙවෙයි, අනාගතේ ඔබේ මගේ දරුවටත් ලස්සන රටක්, ඒ වගේම අපේ මුතුන් මිත්තන් සිරිපා කරුණා කරා වගේම පරිස්සමට ලස්සන වටපිටාවක් සහිතව සිරිපා කරුණා කරන්න පුළුවන් වේ. ඉහළට සිරිපා කරුණා කරමු මේත් එක්කම.
8: අපේ බුදුන්
9: අපි වඳින්න,
8: පෙරලි පෙරලි
9: අපි වඳින්න,
8: අපි යනවා
9: සිරිපාද.

0: ලිඳ ලඟ කියලා තමයි මෙතනට ගොඩක් අයි කියන්නේ. ඉන්දිකටු පහන ටිකක් ළඟතියන්නේ. දැන් මේ අපි යන මාර්ගයේ එක්තරා කණ්ඩියක දෙන්නෙක් වාඩිවෙලා හිටිය. එදෙන ඉහලට යනවත් අපි දැක්ක. ඒ දෙන්න එතන ගොඩක් දේවල් ඉතුරු කල්ලා ගියේ. මොනවද ඉතුරු කල්ලා ගිය දේවල් ටික? වතුර බෝතලයක්, ලොකු වතුර බෝතලයක් ලීටරි, ටිපිටි පැකට් එකක්, බිස්කට් පැකට් එකක්, ටොපි කොල, ග්ලූකෝස් පැකට් එකක්, මේ විදිය ගොඩක් දේවල් ඉතුරු කල්ලා ගියේ. දැන් මේවා නොකරන්න ඕන වැඩක්. මොකද මේ කෙනෙක් දෙන්නෙක් මෙහෙම ඉතුරු කරලා යනවා කියන්නේ මේක ලොකු ප්‍රමාණයක්. මේක හරිද වැරදිද? මේක නොකර කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්කම තියෙනවද? වඩගොඩ මහත්මයා ඉන්නවා, මධ්‍යම පරිසර අධිකාරී, අපේ මේ කලාපේ බාර නිලධාරී මහත්මයා. මේ වඩගොඩ මහත්මයා මේක දැක්ක මොකද හිතෙන්නේ?
1: ඇත්තටම මේ දැන් අපි නල්ලතන්නේ ඉඳලා කරුණා කරගෙන එන ගමන්නේ. මේ අපි පහළ ඉඳලම මේ කියන්න උත්සාහ කරේ මේ කාරණේ තමයි. ඇහුම්කන් දෙන ප්‍රජාවත් මං හිතන්නේ මේක අවබෝධයට ගන්නවා නම් වඩා හොඳයි. ශ්‍රීපාද වන්දනාකරුවෙක් තමන් යම් හික්මීමක් ඒ චර්යාව තුළ ඇති කරගන්නවා නම් වඩා හොඳයි. මොකද ඔබතුමා කලින් පැහැදිලි කරා වගේ අපි දැක්ක මෙතන තියෙන වතුර බෝතලයක්, බිස්කට් පැකට් එකක්, ටිපිටි පැකට් එකක්, ටොෆි කොලයක්, ඒ වගේම මේ යෝගට් කප් එකක්, ඔය වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් තනි වන්දනාකරුවෙක් පරිභෝජනය කරලා ඉවතලන දේවල්. මේව තමයි අපද්‍රව්‍ය. ඉතින් මේක දහස් ගාණක්, ලක්ෂ ගාණක් මේ විදිහට පරිසරයට එකතු කරන්න ගියොත් ටොන් ගණන් තමයි එකතු වෙන්නේ. ඕක තමයි මේ ශ්‍රීපාද භූමියට වෙලා තියෙන අවනඩුව, කසල ප්‍රශ්නේ.
0: දැන් පහුගිය දවස්වලත් විශාල ප්‍රශ්නයක් ඔය කුණු කන්දක්නේ පල්ලෙහාට රෝටාගෙන ආවේ ඔය විදිහට දානේව තමයි කාලාන්තරයක් යද්දි කුණු කඳු බවට පරිවර්තනය වෙලා ඒව පල්ලෙහාට රෝටාගෙන එන්නේ නා යනවා කියලා සමහරලාට කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි. හැබැයි නා යනව නෙවෙයි සමහරලාට ඒ වගේ දේවල් අර කුණු කන්ද පල්ලෙහාට රෝටාගෙන එනවා. හැබැයි දැන් ඕවා අර කිව්වා වගේ ඕවා නිසි තැන් තියෙනවා. ඒක පහලට අරගෙන යන ක්‍රමවේදයක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඕවා බහලන්න, ඕවා දාන්න නිසි තැන් තිබෙනවා. ඒ සඳහා ක්‍රමවේදයන් ඕන තරම් හදලා තියෙනවා. මේ වඩගොඩ මහත්මයා උඩට යද්දි ඒව පරිහරණය කරන්න පුළුවන් නේද?
1: ඒක හොඳ කතාවක්. මිනිහා කියලා කියන්නේ ජීවියෙක්. එතකොට ඒ ජීවියා ජීවත් වෙන්න නම් පරිභෝජනය කරන්න ඕනේ. එතකොට පරිභෝජනය කරනවා කියලා කියන්නේ අපිට අපද්‍රව්‍ය විදිහට යම් දෙයක් පරිසරයට එකතු කරන්න වෙනවා. එහෙනම් ඒ එකතු කරන දේ අපිට හරියට කළමනාකරණය කරගන්න පුළුවන් නම් ඒ ජීවියාගේ වටිනාකම මං හිතන්නේ එතන තමයි තියෙන්නේ. ඒ නිසා අපි ශ්‍රීපාදේන වන්දනාකරුවන් විදිහට යම් හැදියාවක් මේ පරිසරයට ආදරය කරන පිරිසක් විදිහට යම් හැදියාවක් තමන්ගේ චර්යාව තුළ ඇති කරගන්න පුළුවන් නම් අපිට මේ ප්‍රශ්නේ ලේසියෙන්ම විසඳගන්න පුළුවන්.
2: සිරිපා කරුණා කරමින් අපි ඉන්නේ. අපි උඩමළුවට යන ගමන් විශේෂයෙන්ම මේ වටපිටාවේ අයිතිය තියෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. විශේෂයෙන්ම මේ සිරිපාද සමය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා පරිස්සම පිළිබඳව අපි කතා කරමින් මේ උඩමළුවට යන්නේ. විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් විශාල කාර්යභාරයක් පැවරෙනවා. මේ වටපිටාව පරිස්සම් කරගන්න හිදී විවිධ බාධක කම්කටොළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් සම්බන්ධ කරගත්තා අපිත් එක්ක උඩමළුවට යන ගමන් ඉන්නේ නුවරඑළිය දිසා සහකාර වන නිලධාරී නිමේන්ද්‍ර බුලත්වත්ත මහත්මා. අපි නිමේන්ද්‍ර මහත්මයාත් එක්ක ඉන්නේ. නිමේන්ද්‍ර මහත්මයා දැන් කියන්න මොකක්ද මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති මේ කලාපය ආරක්ෂා කරගන්න මොකක්ද තියෙන වැඩපිළිවෙල කියලා?
3: නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රීපාද පුදබිම ඒ අවට තියෙන වනාන්තර කොටස් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් තමයි අයිති. ප්‍රධාන වශයෙන් අපේ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන භගවන්තලාව ශ්‍රීපාද රක්ෂිත කොටස ඇතුළත් වෙනවා. එතකොට ඇත්තටම මෙහි මුහුදු මට්ටමේ සිට උසානුව උපකඳුකර සහ කඳුකර කියන වනාන්තර දර්ශයට අයත් සුවිශේෂී පරිසර පද්ධතියක් මෙහි තියෙන්නේ. ඉතාම ආවේණික ශාක විශේෂ සත්ව විශේෂ මෙම භූමි ප්‍රදේශයේ වාසය කරනවා. ඇත්තටම මෙම මාර්ග භාවිතා කරනකොට ඇතිවන ගැටලු කීපයක් තමයි ප්‍රධාන වශයෙන්ම කැලිකසල වනාන්තරයට බැහැර කිරීම. ඒ වගේම ඔවුන්ගේ සංචරණය නිසා සත්තුන්ගේ චර්යාවන්ට ඇතිවන බාධා වීම, ඒ වගේම ඔවුන්ගේ වාසස්ථානවලට ඔවුන්ගේ තියෙන බලපෑම, ඊළඟට ශාකවලට ශාක ගැලවීම වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රධානම කාරණයක් තමයි මේ කාලේ විශේෂයෙන් මේ අවුරුද්දේ මුල් කාලේ මධ්‍යම කඳුකරේ බටහිර බෑමට වියලි කාලයක්. ඒවා ඒක හින්දා ගිනි ඇතිවීමේ සම්භාවිතාව තියෙන, මේක ලැබු ගිනි නෙවෙයි මිනිසා විසින් ඇති කරන ගිනි. එතකොට සංචාරකයෝ මේ මාර්ගයේ ගමන් කරනකොට සමහරලාට වැරදීමකින් හෝ සිතාමතා හෝ ගිනි කූරක් විසි කරන්නට, ඒ වගේම සිගරට් බීලා සිගරට් කොටයක් විසි කරන්න වගේ අවස්ථා එන්න පුළුවන්. මේ වගේ ගැටලු අපි හඳුනාගෙන තියෙනවා. ඒවගේ අපේ අඩිවල්ධාරි හැටන් අඩිවල්ධාරය තුළ ශේෂනල්ධාරයෙන් නිරන්තර පරීක්ෂාව යෙදෙනවා. ඒවගේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අපිත් එක්ක ඒකාබද්ධව මේ කටයුතුවල යෙදෙනවා. එතකොට විශේෂයෙන්ම අපිට මේ කාරණා ඔස්සේ තමයි කටයුතු කරන්නේ. කුණු කැලිකසර බැහැර කිරීම මගින් විශේෂයෙන්ම වනසතුන්ගේ චර්යාවන්ට බාධා වෙන, මොකද ඒවා බැහැර කරලා සමහරලාට ඒවා නොදිරන කැලිකසල සතුන් අනුභව කිරීමෙන් ඔවුන්ට සතුන්ට හානි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල දැන් ශාක ගැලවීම වැනි දේ කරනවා විනෝදයට. සමහර විස්තුරු ශාක පැල විදිහට අරන් යන්න එහෙම ගලවන්න දෙන, විශේෂයෙන් ඕකිඩ් වර්ග සමහරලාට. දැන් මහරත්මල වාගේ මේ ලංකාවට ආවෙන එක ශාක විශේෂ ටිකක් ඉහළට යන්න, කඳුකර ප්‍රදේශ වලට යන්න තියෙනවා. ඉතින් ඒව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටීම තමයි වැදගත් වෙන්නේ.
0: ඉහළට සිරිපා කරුණා කරමින් යන අතර වාරයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම අපිට මුණ ගැහෙනවා. අපි මේ සිරිපා කරුණා කරමින් රතු අම්බලමේ ඉහළ කොටසට යද්දි අපි ගෞරවනීය ස්වාමින් වහන්සේලා කිහිප නමක්, අපේ හාමුදුරනි බද්දී හාමුදුරනි, අපිට කියන ඔබ වහන්සේලා කොහෙන්ද මේ සිරිපා කරුණා කළේ? අද
4: තෙරුවන් සරණයි, සුමන සම්බන්ධයේ පිහිටයි. අපි මහනුවර පිළිමදලා වෙන්දලා තමයි ආවේ.
0: අපි හාමුදුරනි නඩේ කී දෙනෙක් ඉන්නද?
4: අපේ නඩේ ඔක්කොම 10 දෙනෙක් ආවා.
0: අපි හාමුදුරනි දැන් අද උදේද සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ?
4: ඔව්, ස්වාමීන් වහන්සේලා 8 නමක් වැඩම කරා. මේ අපේ ගිහි දායකයෝ දෙන්නෙක් අපිත් සමග එකතු වුණා.
0: අපි හාමුදුරනි දැන් සිරිපා කරුණා කරන අපේ ඇත්තන්ට මොකක්ද ඔබ වහන්සේට සිරිපා කරුණා කළා පහලට වඩින ස්වාමීන් වහන්සේ නමක් විදිහට කියන්න තියෙන්නේ?
4: ඇත්තටම ශ්‍රද්ධාවෙන් යුක්තව තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් දෙවි පිහිටෙන් සිරිපා කරුණාව සාර්ථකව කරගන්න පුළුවන්. භක්තිය තියෙන්න ඕනේ තෙන්ට, ශ්‍රද්ධාවිතේ තියෙන්නත් ඕනේ. එතකොට තමන්ගේ වන්දනා කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නඩයක් විදිහට පැමිණෙනකොට හැමෝමත් එක්ක සාමූහිකව එකට යනවනම් ඒ කටයුත්ත පහසුයි. ඒ වගේම දකුණු පැත්තෙන් ගමන් කරන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන් අරගෙන එන අපද්‍රව්‍ය, පොලිතින්, ඒ වගේම ප්ලාස්ටික්, ඒ වගේ දේවල් නිසි තැන කසල බඳුන් තබල තියෙනවා. ඒ වගේ තැන්වල ඒවත් දාලා බැහැර කරලා එනවනම් හැමෝටම මේක පහසුවක් වෙනවා.
0: එහෙමයි අපේ හැඳුනේ. අපේ තවත් ස්වාමීන් වහන්සේ නමක් අවසර අපේ හැඳුනේ. ඔබ වහන්සේගේ නම සමාවෙන්න.
5: මම චන්දාලෝක හැඳුනේ.
0: චන්දාලෝක හැඳුනේ වැඩ වාසය කරන්නේත් මහනුවරද?
5: මහනුවර.
0: අපේ හැඳුනේ මොකක්ද අපේ රටේ බෞද්ධ බැතිමතුන්ට සිරිපා වන්දනා කරන්න ණයට මොකක්ද අපේ හැඳුනේ කියන්න තියෙන්නේ?
5: සද්ධාව ඇති කරගෙන ගෞරවයෙන් පරිසරයට ආදරය කරමින් සිරිපා වන්දනාව සිදු කරන්න කියලා.
0: අපි හැමදෙරෙනි තව ස්වාමීන් වහන්සේ නමකට අපි කැමති විශේෂයෙන්ම කාට හෝ අවසරයක් දෙන්න. බද්ධ හැමදෙරුවත් මතු කරපු කාරණාව තමයි පරිසරයත් ආරක්ෂා කරන ගමන් අපි මේ සිරිපා කරුණා කරන්න ඕනේ කියලා. මොකද මේ අපි මෙතෙක් ඉහළට එනකොට කරුණා කරද්දී අපි දැක්කේ හැමදෙරෙනි දෙපැත්තෙම සමහරවිට ප්ලාස්ටික් බෝතල් විසිකලා, පොලිතින් විසිකලා. හැබැයි අපි මේ දේවල් එක්ක මේ පරිසරය ආරක්ෂා කරගත්තොත් තමයි මේ සියවස් ගණනාවක් තිස්සේ අපි රැකගත්තු සිරිපා දි අනාගතයටත් රැක ගන්න පුළුවන්. ඔබ වහන්සේට මොකද හිතෙන්නේ? අපි කොහොමද අපේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් අපි හැමදෙරෙනි මොකද කියන්න තියෙන්නේ? රේවත හැමදෙරුවෝ. ඔව් අපි හැමදෙරෙනි
6: කිව්වොත් එහෙම පරිසර හිතකාම විදිහට මේ ගමන සාර්ථකගෙන යන පුළුවන් හැමදෙනා. ඇත්තටම කිව්වොත් මේක හොඳ පරිසර හිතකාම විදිහට ආදරෙන් කටයුතු කරන්න පුළුවන් පිරිසක් බිහි වෙන වගේම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන පිරිසක් බවට පත් වෙන වගේම තමයි සහයෝගයෙන් එකමුතු වෙන ගමනක් විදිහටත් මේක සංවිධානාත්මක කටයුතු කරන්න පුළුවන් බවට මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.
0: අපේ රේවත හාමුදුරුව කොහෙද වැඩ වාසය කරන්නේ?
6: මම පිළිමතල තමයි වැඩ වාසය
0: කරන්නේ. ඔබ වහන්සේ තවම අධ්‍යාපනය ලබනවා?
6: තවම අධ්‍යාපනය හදාරනවා.
0: බොහොම පිං අපේ හාමුදුරනේ. අපි වහන් ඉන්න අයටත් අපි කියන්නේ ජාතික ගුවන්විදුලි සත්ේක්ෂණයෙන් අපි පරිසර හිතකාමීව ඒත් එකම ශ්‍රද්ධාව භක්තිය ඇතිව සිරිපා කරුණා කරන ස්වභාවය පිළිබඳව අපි ඔබට කියන්නේ බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේලාට. අපේ නඩේ සිරිපා කරුණා කරමින් උඩට යනකොට අපිට මේ රට කජු දන්සලක් හම්බ වෙනවා. මල්ලිලා දෙන්නෙක්, පොඩි කොල්ල දෙන්නෙක් අපිට හම්බ වෙනවා. සිරිපා කරුණා කළා පඩිපිලේ වාඩිලා ඉන්නකොට. කියන්නකෝ මල්ලිලා දෙන්න. නම මොකද්ද?
7: මම අයියේ තිසුම්.
0: තිසුම් මොකද කරන්නේ?
7: මම දැන් ඉලවලියලා කැම්පස් එනකන් බලාගෙන ඉන්නවා.
0: ඉලර්ස් මොනවද කරේ? කැම්පස් එක කොහෙද ඔයා බලාපොරොත්තු වෙන
7: ඉන්නේ? මමට දැන් සිලෙක්ට්ලා තියෙන්නේ ගෝවිල්ලස් කැම්පස් එකේ බදුල්ලේ.
0: ගෝවිල්ලස් ලස්සන කැම්පස් එකක්. දැන් අපි මේ අද යනකොට මේ අපි කතා කරේ මේ පරිසරය ආරක්ෂා කරගෙන උඩට යන විදිහනේ. මේ ඌවෙල්ලස්ස කියද්දි ඌවෙල්ලස්ස කැම්පස් එකත් ඒ වගේමයි. ටොපික් කොලයක්වත් බිම දාන්න නැති කැම්පස් එකක්. අපි මේ හැබැයි සිරිපාදෙද්දී අපි මේ වටේම දැක්කේ විවිධ පොලිතින් දාලා, විවිධ බෝතල් විසිකලා දාලා, ප්ලාස්ටික්. ඔයාට කොල්ලෙක් විදිහට තරුණයෙක් විදිහට මොකද හිතෙන්නේ?
7: මං අයියේ දැන් සෝෂල් මීඩියා වලත් ගොඩක් දැක්කා. ගොඩක් කට්ටිය ඒ කියන්නේ තමන්ගේන වතුර බෝතල්, ප්ලාස්ටික් වතුර බෝතල් ඔක්කොම හිතපපුවක් නෑ වගේ පරිසරයට මුදාහරණ. එතකොට මං දැක්කා සෝෂල් මීඩියා වල කරන ගොඩක් අය මේ ඒවා එපා කියලා තියෙනවා. ඒ වුණාට ගොඩක් කට්ටිය ඒක ගණන් ගන්න නැද්ද අනේ මන් දන්නේ. ගොඩක් අර සමන් දෙවියන්ගේ අඩවිය කියන්නේ ගොඩක් පිළිසිදුව තියෙන්න ඕනි. ඒ කියන්නේ ඇයිද අනේ මන් දන්න ආකල්පවල වෙනසක්ද? එහෙම කරන්න එපා. ඒක මොකද මේ අපේම තන, ඒ කියන්නේ අපේම බුදුරජාණන් වහන්සේ වන්දනා කරන යන මිනිස්සුනේ. එතකොට පරිසරයත් ආරක්ෂා කරගෙන ඒ අපිට පස්සේ එන අයටත් බලන්න ලස්සන්ට විඳගෙන ඒ වන්දනා කරන යන විදිහට පරිසරය තියන්න.
0: ඔගොල්ලන්ගේ බෑග් වල තියෙන වතුර බෝතල් කියන්නේ ප්ලාස්ටික් නෙමෙයි, කියන්නේ දිගු කාලිනව පාවිච්චි කරන්න පුළුවන් වතුර බෝතල්. ඇයි එහෙම කල්පනා කරේ?
7: මොකද එකපාරක් පාවිච්චි කළා විසි කරන බෝතල් එකේ නේක අපේ සෞඛ්‍ය ආරක්ෂාවටත් හොඳ නැහැ, ඒ වගේම පරිසරයටත් හොඳ නැහැ. එතකොට අපිට දීර්ඝ කාලින බෝතලක් පාවිච්චි කරාම පරිසරයටත් හොඳයි අපේ සෞඛ්‍ය ආරක්ෂාවටත් හොඳයි ඒක.
0: අනිත් සහෝදරයා, තාම පොඩි කොල්ලෙක් නේ. ඔයාට මොකද හිතෙන්නේ? තාම තරුණේ, පුංචි වයස කෙනෙක්, දැන් සිරිපා කරුණා කරනවා, මොකද හිතෙන්නේ?
8: ඇත්තටම සතුටින් මම බලාපොරොත්තු වුණා මේ ගිය පාර මට වන්දනා කරන්න බැරි වුණා. මම බලාපොරොත්තු වුණා මේ පාර වන්දනා කරනවා කියලා. ඒ වගේම ඉතින් මට මේ බලාපොරොත්තු ඉෂ්ට වුණා මේ අයියා කතා කරපු හින්දා සතුටුයි.
0: හරි, බොහොම ස්තුතියි. එහෙනම් අපි පරිස්සමට ඉහළට කරුණා කරන්න ඕනේ. අද අපි කතා කරනවා පරිසර හිතකාමීව සිරිපා කරුණා කරන විදිහ පිළිබඳව. ඈත ඉතිහාසයේ වුණ තරම් මේ පිළිබඳ සාක්ෂි තිබුණා. මෙයන් අතරේ අපිට මේ මම කෙනෙක් හම්බෙනවා. මමගේ නම කියන්න කෙනෙක් පොඩ ළඟට.
9: මේ නම නිශාන්ත. මං දරණීගල. අපි සිරිපා කරුණා කරන බැතුමන්ට කියන්නේ එනකොට පොලිතින් ඒ වගේම දිරන් නැති සිරුම් දේවල් අපවිත්‍ර මේ සිද්ධාලේප කුප්පියක්වත් මේ දාන්න එපා කියලා පූජා නගරේ පෙරප්පු. අර මේ දැන් අපි අතේ තියෙන කොච්චර තියෙද්දන්නේ ඒ වගේ අනවශ්‍ය විදිහට අපිරිසිදු කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා.
0: දැන් මේ අපි එනකොටත් මේ මාමා මේ දෙපැත්තේ මේ උඩමළුව ආසන්නේ අපි ඉන්නේ. ඒ ආසන්නේ මේ වටපිටාවේ තිබෙන රබර් සෙරප්පු, ප්ලාස්ටික් බෝතල් එකතු කරමින් ඉන්නේ. හරි අමාරුවෙන් දැන් මේ අයිනට ගිහිල්ලා ගන්නේ අවදානමක් අරගෙන. මම මේ සිරිපාදේ කරුණා කරන්නේ කීවෙනි පාරට?
9: මම නම් දැන් 30 වතාවක් විතර කරුණා කරලා තියෙනවා.
0: මේ වගේ අය තමයි අපිට තවත් අවශ්‍ය වෙන්නේ. නඩේ තව ගොඩක් අය ඉන්නවනේ. එහෙනම් අපි ඉහෙලට කරුණා කරන ගමන් මහන්සි මහගිරි දඹේ නගින ගමන් ඉන්නේ. සිරිපා උඩමළුව පේන මානේ අපි දැන් ඉන්නේ. අද අපි සත්‍යක්ෂණෙන් කතා කරන්නේ පරිසරය ආරක්ෂා කරන ගමන් පේ වෙලා මේ සමනල ගිරි ශිඛරය තරණය කරන විදිය, සිරිපා කරුණා කරන විදිය පිළිබඳව කතා කරන්නේ. ආදි මුතුන් මිත්තන් අපිට ආදර්ශයක් දීලා තිනවා කරන්න පුළුවන් විදිය. හැබැයි වර්තමානයේ තියෙන වර්තමාන પરම්පරාව අපිට මුතුන් මිත්තන්ගෙන් ලැබුණු ගොඩක් දේවල් අතහැරලා දාලා මේක විනෝදචාරිකාව බවට පරිවර්තනය කරගෙන තියෙනවා. අපේ සාරධර්ම ටික, සංස්කෘතිය, සදාචාරය, මේත් එක්ක නිර්මාණය වුණු වාක්කෝෂය ගොඩක් දේවල් අද හැලිලා ගිහිල්ලා තියෙනවා. තුන්සරණේ කවි ඉස්සර අපිට නිතර දෙවිලේ ඇහුණා. අද අපිට එහෙම ඇහුණේ හරි අඩුවෙන්. ඒත් එක්කම සැහැල්ලුව, කෝඩු, දඬු කෝඩු, කිරි කෝඩු වගේ වචන මේ ආවේනික වාක්කෝෂයක් නිරූපණය. ඒ සියල්ලත් එහෙට මෙහෙට වෙලා තියෙනවා. කොහොම වුණත් මේ වතාවේ ඔබ සිරිපා කරුණා කරනවා නම්, මේ වතාවේ විතරක් නෙවෙයි ඕනම වාරයක සිරිපා කරුණා කරනවා නම්, මේ පරිස්සමට සමන් දේවී හාමුදුරන්ගේ පිහිටෙන් සිරිපා කරුණා කළා, බුදුන් වහන්සේ දැකගත් හා සමානව උන්වහන්සේගේ ශ්‍රීපාදයේ දැක බලාගෙන වන්දනාමාන කරගෙන එන්න පුළුවන්. හැබැයි වටපිටාව පරිසරයත් පරිස්සම් කරගෙන යන්න. මේ වටපිටාවට එකදු බෝතලයක්වත්, එකදු ප්ලාස්ටික් බෝතලයක්වත්, එකදු ප්ලාස්ටික් කැබැල්ලක්වත්, පොලිතින් බෑග් එකක්වත්, ෂොපින් බෑග් එකක්වත්, එහෙම නැත්නම් ලන්ච් සීට් එකක්වත් දාන්න එපා. ඒකත් මතක තියාගෙන කරුණා කරන්න. අපි ඉන්නේ මහගිරි දඹේ අන්තිම හරියේ. දැන් අපිට උඩමළුව පේන නොපෙනෙන මානේ තියෙන්නේ.

ජාතික ගුවන්විදුලියේ සත්ේක්ෂණයේ වැඩසටහනෙන් අපි මෙවර කතා කළේ පරිසර හිතකාමී ලෙස ශ්‍රීපාදස්ථානය ශ්‍රීපාදය වන්දනාමාන කරන විදිහ පිළිබඳව. විශේෂයෙන්ම ඈත ඉතිහාසය තුළ අපේ රටේ ශ්‍රීපාද වන්දනාව සිදුවෙද්දී පරිසරයට කිසිම හානියක් නොවන විදිහට වුණේ. හැබැයි අද අපි ශ්‍රීපාද කරුණාව සිද්ධ කරද්දී අපි දැක්කේ වටපිටාවේ පරිසරයට

0: තැනට එනකම්. ඉතින් පස්සේ නිස්සංගමල්ල රජුර ඇතුළු ඒ පිරිස ඇවිල්ලා මේ ස්ථානය ආරක්ෂා කරගන්න ශ්‍රීපද්දස්ථානයට ගල් දොරක් වගේ දාලා ඒක ආරක්ෂා කරලා මේ තිබුණා කියලා ඉතින් අපි ඉස්සර අහලා තියෙනවා. ඉතින් සුමන සමන් දිවි රාජෝත්තමයන් වහන්සේගේ ආරාධනාවෙන් අපි බුදුහාමුදුරුවෝ මේ ස්ථානෙට වැඩම කරවලා අර වටිනා ඉන්ද්‍රනීල මාණික්කයක් මත විශේෂ ලක්ෂණ 108කින් සමන්විතව උන්වහන්සේගේ සීපාද පත්මේ පිහිටවල තියෙනවා. ඉතින් උන්වහන්සේ වැඩ හිටියේ අර දිව භගවාලෙන කියලා අර පහල තියෙනවා. එතන උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඊළඟට ඊටහා තියෙන පොකුණ ඉතින් තමයි උන්වහන්සේ පැම් පහසු වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේත් එක්ක සැරියුත් මොගලන් දෙදෙනා වහන්සේ ප්‍රධාන කරගෙන රහතන් වහන්සේලා 500 නමක් වැඩම කරවල මේ ස්ථානයේ පාද ස්පර්ශයෙන් පිදුම ලබලා තියෙනවා.
1: ඉතිහාසයේ සිරිපා කරුණා කරද්දී පරිසරයට එහෙම හානියක් වුණේ නැහෙනේ. ශ්‍රද්ධාවක් තිබ්බ පරිසරයේ රකින්න එකක් තිබුණා.
0: ඉස්සර මේ මිනිස්සු පුදුම තුනුරුවන් පිළිබඳව පුදුම ලිංගතුකමක් තුන් සරණ කියාගෙන තමයි මේ පරණ මිනිස්සු මේ සිරිපා කරුණා කළේ. බුද්ධං සරණේ සිරස දරාගෙන, ධම්මං සරණේ සිත පහදාගෙන, සංඝං සරණේ සිවුරු දරාගෙන කියලා මේ විදිහ තුනුරුවන් වන්දනා කරගෙන තමයි මේ සිරිපා කරුණා කළේ. ඉතින් ඒ කරුණා කරනකොට මේ පරිසරය පිළිබඳව පුදුම මිනිසුන්ට ආසාවක්, ඌමනාවක්, කැමැත්තක් තිබුණා මේක පිරිසිදුව තබා ගන්න. ඒ නිසා තමන් ගේන ඒ අපද්‍රව්‍ය හැටියට සලකන ප්ලාස්ටික් බෝතල්, සොපින් කවර, ඒ අනිකුත් ඒ ආහාර පාන ඒ අර අනුභව කරලා ඉතුරු වෙච්ච දේවල්, ඉතින් ඒ විදිහට ඒ ඔක්කොම මිනිස්සු අරගෙන ගිහිල්ලා මේ පහළ ඒ දැමිය දමන්න තියෙන තැන් සුදුසු තැන් වලට දාලා මේ ස්ථානේ හොඳටම ආරක්ෂා කරගත්තා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් දැන් වර්තමානයේ පිළිබඳව බැලුවාම හුඟක් අය සිරිපා කරුණා කරන්න එනවා කියලා ඒ ඇවිල්ලා ඉර සේවී බලන්න. ඊළඟට පරිසරයේ තම තමාගේ පෞද්ගලික දේවල් සම්පූර්ණ කරගෙන සතුට සාමිත්‍යං වේ සතුටින් සමාදානෙන් යන්න ඇවිල්ලා මේ පරිසරය අපවිත්‍ර කරලා යනවා. ඉතින් ඉස්සර මේ පරිසරය ආරක්ෂා කරගෙන තිබුණා වගේම වර්තමානයේත් අපේ ශ්‍රීපාදස්ථානාධිපති ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සියම් මහානිකායේ මහෝපාධ්‍යායි දුරන්දර අතිපූජනීය අපේ බෙංගමුවේ ධම්මදින්නා විධාන අපේ නායක හාමුදුරුවෝ මේ පිළිබඳව නිතර හොයලා බලලා මේ පරිසරය පිළිබඳව මේ ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේ නිරන්තරයෙන්ම මේ ශ්‍රීපාදස්ථානෙහි භාරව කටයුතු කරන ඒ ගල්පොත්තාවේ ඓතිහාසික ශ්‍රීපාද ඒ රාජමහා විහාරාධිකාරී කොළොන්න කෑල්ල ශ්‍රී සුදර්ශන මහා පීරුවෙන් ඇතුළේ පංචමහා විහාරාධිපති අපේ ශාස්ත්‍රපති දොරපොණේ සුමනජෝති අපේ පඬිතුමඳුරන්ට නිතර අවවාද අනුශාසනා කරලා මේ පවිත්‍රතාවය පිළිබඳව උන්වහන්සේ නිතර මේ කොහොමද මේක ආරක්ෂා කරගන්නේ කියලා නිතරම උන්වහන්සේ අවවාද අනුශාසනා කරනවා. ඉතින් අපේ භාරකාර හාමුදුරුවෝ යනිකුත් මහා සංඝරත්නයත් අපේ කාර්ය මණ්ඩලයේ මේ හැම දෙනාම සම්බන්ධ කරගෙන මේ ස්ථානීය ආරක්ෂා කරගෙන පිරිසිදුව තබා ගැනීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඉතින් ඒක අපිට පැහැදිලිව අපි දන්න කාරණයක්. ඉතින් හරි සතුටුයි මේ විදිහට පරිසරය සකස් කරගන්න උත්සාහ කරන එක. ඉතින් වර්තමානයේහි සිරිපා කරුණා කරන්ට එන අයටත් අපි ඇත්තටම අවවාදයක් හැටියට, උපදේශයක් හැටියට අපි සිහිපත් කරන්නේ තමන් අරගෙන එන දේවල් අපවිත්‍රයි කියලා අපි අහකර දාන දේවල් ඒ සුදුසු තැනකටම දාලා මේ උතුම් වූ මේ ගෞතම ශ්‍රීපාදස්ථානය ආරක්ෂා කරගන්නට සහයෝගය ඒ හැම දිනාගෙම ලැබෙන්න ඕන කියන එක තමයි අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ, ප්‍රාර්ථනා කරන්නේ.
1: අපි හැමෝටම දැන් විශේෂයෙන්ම අපි මේ ඉහළදී අදත් දැක්ක දෙයක් තමයි සමහර අය, හැමෝම නෙවෙයි සමහර අය, අර වැටට උඩින් ප්ලාස්ටික් බෝතලේ විසිකලා දානවා සමහර අය. දැන් අපි මේ ඉදදී අපි මේ ඉන්න තැනත් මේ අපේ දිරිපම්මලුවේ කාර්යාලයේ ඉදිරිපිට අපි උදේ ඉරසේවය බලනවා දැක්ක. ඊට පස්සේ මේ ටොෆි කොල, චොකලට් කොල දාලා තිබ්බා. මිනිස්සු විදිහට, පුරවැසියෝ විදිහට අපි වෙනස් වෙන්න පටන් ගන්න ඕනේ. අපි හැමෝටම අපි කොහොමද මේ වතාවේ සිරිපා කරුණා කරන්න එන බැතිමතුන්ට, සදහැවතුන්ට අපි මොකක්ද අපි හැමෝටම දෙන පණිවිඩය?
0: ඉතින් දැන් අපි මෙහෙමයි, දැන් අපි ශ්‍රීපාදස්ථානයට කරුණා කරන අය මේ ස්ථානීය ආරක්ෂා කරගෙන පවිත්‍රතාවයෙන් තබාගෙන කටයුතු කරන්න කියලා අපි පැහැදිලිව කිව්වොත් එහෙම සමහර වෙලාවට ඒගොල්ලන්ට නිකන් පොඩි තරහක් ඇති වෙනවා. මොකද ඒගොල්ලෝ මේ සිරිපා කරුණා කරන්න එනවා කියලා ඒගොල්ලන්ගේ මේ නිකන් සන්තෝෂයෙන් අර සතුටු ගමනක් එනවා වගේ ඇවිල්ලා සමහරු වඳින්නෙත් නැහැ, සෙරපු දිග ගලවන්නෙත් නැහැ. ඊළඟට අතේ තියෙන ඔක්කොම මේ ළඟපාත දාලා තීච්චි තීච්චන දාලා අර වැටවල් වලින් උඩට විසිකලා දාලා ඉතින් යනවා. ඉතින් අපි ඒගොල්ලන්ට මතක් කරනවා මේ උතුම්

0: ශ්‍රීපාදස්ථානය කියලා කියන්නේ මේ ජීවමාන බුදුහාමුදුරුව වැඩඉන්න තැනට ඇවිල්ලා ඉස්සර මිනිස්සු එහෙමයි. අපි යන්නේ ජීවමාන බුදුහාමුදුරුව දැකලා වැඳලා එන්නයි කියලා නියන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ ජීවමාන බුදුහාමුදුරුව වැඩඉන්න තැනටම අපි යන්නේ. ඒ නිසා පෙර පරිදිම අපි බොහොම පිරිසිදුව ඒ ස්ථානේ තබා ගැනීම, ඒ අරමුණ ඇති කරගෙන අපි කරුණා කරන්න ඕන කියන එක තමයි මේ මතක් කරන් තියෙන්නේ.
1: හොඳයි, බොහොම පින්. ශ්‍රීපාද මළුවේ තේවාභාර කටයුතු, ඒත් එකම දන්සල භාරව කටයුතු කරන මීගොඩ මහින්ද නායක හාමුදුරන් අපි සම්බන්ධ කරගත්තේ. අපි අද සත්‍යක්ෂණයෙන් හොයලා බලන්නේ සිරිපා කරුණා කරන හැඩය පරිසරය අත් ආරක්ෂා කරන ගමන්.

0: අද සත්්‍යේක්ෂණයෙන් අපි කතා කරන්නේ ශ්‍රද්ධාව පෙරදැරිව පරිසරය සුරකිමින් සිරිපා කරුණා කරන හැඩය පිළිබඳව. අපි ආදි මුතුන් මිත්තන්නේ පිළිබඳව ඕනෑ තරම් පූර්වාදර්ශදී තිබෙනවා. හැබැයි අද අපි සිරිපා කරුණා කරද්දී අපි දකින්නේ පරිසරය වටපිටාව එතරම් හොඳ තත්ත්වයක නෙවෙයි. ඒට වගකීවේත්තේ රටේ පුරවැසියන් විදිහට අපිමයි. කොහොමනත් ඒ පිළිබඳව සොයාගෙන අද අපි සිරිපා මළුවට කරුණා කළේ. දැන් වැඩම කෙල්ලා ඉන්නවා ශ්‍රීපාද මළුවේ භාරකාර ස්වාමීන් වහන්සේ, ශාස්ත්‍රපති දොරපනේ සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේ. අපි හාමුදුරනේ අපිට කියන්නකෝ, අපි දැන් මොකක්ද අපි මේ බැතිමතුන්ට ඔබ වහන්සේට දෙන්න තියෙන පණිවිඩය? මොකද පහුගිය දවස්වල අපි හාමුදුරනේ ශ්‍රීපාද කරුණාකර රද්දී සමහර වෙලාවට අයහපත් කාලගුණික තත්ත්වයන් වගේ එකත් සමහර දේවල් තිබුණා. මේ වන විට විශාල බැතිමතුන් පිරිසක් දේශීය විදේශීය බොහෝ දෙනෙක් පැමිණ තිබෙනවා. අපිට මොකක්ද අපි හාමුදුරනේ කියන්න තිබෙන්නේ?
1: සියලු දෙනාටම ශ්‍රීපාද පත්ම වහන්සේගේ ආශිර්වාදය, වගේම ශ්‍රීමත් සුමන සමන් දෙවි හාමුදුරන්ගේ ආරක්ෂාව සැලසෙත්වා. අපේ මහත්තයා මේ 2025-2026 වන්දනා වාරය අපේ අතිගෞරවනීය ශ්‍රීපාදස්ථානාධිපති නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාදන ශාසන ඇතුව මෙවර මේ විදියට බොහෝ ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘතව තිබෙනවා. අපිට දැනගන්නට ලැබුණු විදියට මෙවර අපි දැක්කා කැබිනට් අනුමැතියක් පවා අරගෙන තිබෙනවා ශ්‍රීපාද මළුව, ඒ වගේ මේ ශ්‍රීපාදස්ථානයවට පරිසරය ඉතාමත්ම හොඳින් පිරිසිදුව තබා ගැනීම සඳහා තේ සඳහා අවශ්‍ය කරන අවවාද උපදෙස් අපේ අතිගෞරවනීය ශ්‍රීපාදස්ථාන නායක මාහිමිපාණන් වහන්සේගෙන් වාර්ෂිකවම සිද්ධ කරනවා. ඒ වගේම වාරය පටන් ගන්න කලියනුත් දැනුවත් කිරීම නායක හමුදුරුව ඇතුළු සියලුම අපේ රටේ තිබෙන මාධ්‍ය වලින්, ඒ වගේම අනිකුත් සංවිධාන වලින් දැනුවත් කරනවා. ඒ කොහොම වුණත් අපිට පේන කාරණයක් තමයි මේ නොදිරණය, වගේම ප්ලාස්ටික් පොලිතින් ආදී වතුර බෝතල් වගේ දේවල් මිනිස්සු රැගෙන ඇවිල්ලා මේ පරිසරයට මුදා හැරීම තුළින් නොයෙකුත් ආකාරයේ විපත් අපිට සිද්ධ වෙනවා. අපි දන්නවා, තුමන්ලත් දන්නවා, පහුගිය දවස්වල පඩිපෙළේ කුණු ගොඩක් අඩාගෙන ගියා. ඉතින් ඒ සෑම දෙයක්ම මේ පිටින් වන්දනාවට එන මිනිස්සු ගේන අපද්‍රව්‍ය එකතු වීමෙන් තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවාන් පස්සේදී අපි නිරන්තරයෙන්ම අපිත් උත්සාහවන්ත වෙන්නේ මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා. විශේෂයෙන්ම නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනය ඇතුව මේ ශ්‍රීපා මළුවේ උදේ හවස නිරන්තරයෙන් මේ ප්‍රචාරක කටයුතු, ඒ ශබ්ද විසකාගසන යන්ත්‍රවලින් ඒ කටයුතු මේවා බැහැර කරන්නට එපා කියන කාරණය අපි නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. ඉතින් මිනිස්සු ආකල්පමය වශයෙන් මේවා හදා ගන්නට ඕන කාරණා ගොඩක් වෙලාවට බොහෝ ජනතාව දැන් ඒවා දැනුවත් වෙලා තිබෙනවා. තවත් 100ට ගණනාවක් ජනතාවක් ඉන්නවා ඒවා දැනුවත් වෙලා නැහැ. ඉතින් හැම කෙනෙක්ම දැනුවත් වෙලා ඉදිරියට මේ ශ්‍රීපාදස්ථානය, ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ස්ථානය, වගේම සුමන සමන් දෙවි හාමුදුරුව වැඩ ඉන්න ස්ථානය, මේ ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා අපි කවි කවුරුත් අධිෂ්ඨාන සීලීව ක්‍රියා කරමු කියන පණිවිඩය සියලුම දෙනාට ප්‍රකාශ කරනවා.
0: හොඳයි, බොහොම පින් අපේ හාමුදුරනේ ශ්‍රීපාම් මළුව භාරව කටයුතු කරන ශාස්ත්‍රපති දොරපනේ සුමන ජෝති ස්වාමින් වහන්සේ අදහස් පළ කළේ. සිරිපා කරුණා කරන්න මේ වාරය ඔබට හැකියාව තිබෙනවා. හැබැයි සිරිපා කරුණා කරද්දී ශ්‍රද්ධාව ඔබේ තියෙනව වගේම ඔබ පරිසරයට වින කරන දේවල් කරන්නේ නැතුව, පරිසරයට හානි කරන දේවල් පරිසරයට එක්කාසු කරන්න නැතුව සිරිපා කරුණා කරන්නත් වග බලා ගන්න කියන බොහොම හෘදයාංගම ඉල්ලීම අපි ඔබට කරන්නේ සිරිපා මළුවේ සිට.

0: අපි අද සත්‍යක්ෂණයෙන් කතා කළේ තුන්දොර සංවරයෙන් පරිසරය සුරකිමින් සිරිපා කරුණා කරන ආකාරය පිළිබඳව. සිරිපා කරුණාව මේ රටේ සදහැවතුන්ට බෞද්ධයන්ට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෙවෙයි. ඒ අය දන්නවා කටවරද්ද ගන්නේ නැතුව පේවෙලා බොහොම පරිස්සමට සිරිපා කරුණා කරන්න. ඈත ඉතිහාසයේ මුතුන් මිත්තන් සිරිපාදේ වන්දනා කරන්න එනකොට තමන්ගේ දේපල සියල්ල දරුවන්ට එහෙම නැත්නම් කාට හරි බාර කළා තමයි ආවේ. සිරිපාද වන්දනාව ඒ තරමට අපේ ආදි මුතුන් මිත්තන් වැළඳගත් ස්ථානයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් සමනල ගිරිශිඛරය තරණය කරද්දී අපිට මේ වතාවේ නම් දකින්න ලැබුණේ හොඳ සාධනීය ලක්ෂණම නෙවෙයි. වටපිටාවේ ඕනෑ තරම් අපිට පරිසර දූෂණය වෙන දේවල්, ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් හැබලි, ඒ වගේම පොලිතින් බෑග්, ලන්ච් ෂීට් වගේ දේවල් අනන්ත අප්‍රමාණ දකින්න ලැබුණා. කොහොම වුණත් මේක නවත්ත ගන්න පුළුවන්කම තිබෙන්නේත් පුරවැසිය විදිහට අපිටම තමයි. නීති රීති ඕනෑ තරම් තිබේ. හැබැයි නීති රීති වලට පමණක් මේක කරන්න බෑ. අපිට පුළුවන් අපේ ආකල්පය වෙනස් කරගෙන අපේ සිරිපා කරුණා කරනකොට අපිට අරගෙන යන්න පුළුවන් නම් නැවත පාවිච්චි කරන බෝතලයක්, අපිට අරගෙන යන පොලිතින් බෑග් ටික ආපහු පල්ලෙහාට අරගෙන එන්න පුළුවන් නම්, ඒක නිශ්චිත තැන්වල බහලන්න හැකියාවක් තිබෙනවා නම් අප විශ්වාස කරනවා අපිට සිරිපා කරුණා කරන්න පුළුවන් පරිසරය ආරක්ෂා කරන ගමන්. ඒ වගේ අනාගත පරම්පරාවට ශ්‍රීපාදස්ථානය, මේ සමනල ගිරිශිඛරය ආරක්ෂා කරලා දෙන්නත් පුළුවන් මේ වර්තමානයේ පවතිනවටත් වඩා හොඳට. කොමනත් අපි විශ්වාස කරනවා සිරිපා කරුණා කරනකොට මේ සමනල දෙවියන්ගේ අඩවිය, සමනල දෙවියන්ගේ අඩවියට අපි කටවරද්ද ගන්නේ නැතුව යන්නේ, පේ වෙලා යන්නේ සමන් දෙවියන්ගේ අඩවිය. මේ සමන් දෙවියන්ගේ අඩවියට අපි කටවරද්ද ගන්නේ නැතුව යන්නේ. ඒ නිසා අපි සමන් දෙවියන්ගේ අඩවියට යනකොට අපි පොලිතින් කැබැල්ලක්, ප්ලාස්ටික් බෝතලයක් මේ කිසි දෙයක් විසික් කරන්න නැතුව යමු. මොකද සමන් දෙවියන්ට අපි කරන උපහාරයක්, ඒ වගේම අපේ පුද සත්කාරයක් විදිහට අපිට ඒකත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පරිස්සමට සිරිපා කරුණා කරමු පරිසරය ආරක්ෂා කරන ගමන්. අද කතාවට ගොඩක් අය අපේ සම්බන්ධ වුණා. අපි නඩයක් විදිහට අද සිරිපා කරුණා කරේ අපේ මේ ගමේම නල්ලතන්නේ ප්‍රභාත් වික්‍රමසිංහ මහත්මයා තමයි අද අපේ නඩේ ගුරා. එතුමන් අපෙත් එක්ක ගියා. ඒත් එක්කම පරිසර අමාත්‍යාංශය පැත්තෙන් එහි නීති නිලධාරිණී දිනේශිකා ජයවර්ධන ඇතුළු කණ්ඩායම, ඒත් එක්කම මධ්‍යම පරිසර අධිකාරිය පැත්තෙන් සංජීව පුලකුට්ටි ආරච්චි, ප්‍රසන්න වටකොඩ ඇතුළු එම කණ්ඩායම, ඒත් එක්කම වනජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තොත් ප්‍රභාෂ් රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒත් එක්කම අද කැමරාකරණය චතුර කස්තුරි ආරච්චි පරිසර අමාත්‍යාංශය පැත්තෙන් සහය ලබා දුන්නේ MAP වික්‍රමසිංහ. අපි පරිසරමට කොළඹ ඉඳලා අරගෙන ආවේ මනෝජ් රාජපක්ෂ රියදුරු මහත්මයා, එතුමන්ටත් අපේ ස්තුතිය අපි පුද කරනවා. මේ සියලු කණ්ඩායම් වල එකතුව තමයි නිර්මාණය වුණේ, හොඳ වැඩක්. විශේෂයෙන්ම මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කළේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමන්ගේ කාර්යාලයේ දිල්ශාන් මහත්මයා. දිල්ශාන් මහත්මයාත් සුවිශේෂී කැපකිරීමක් කළා, එතුමන්ටත් අපේ ස්තුතිය පුද කරනවා. එතකම පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමන් රෝහිත උඩුවාවල මහත්මයා, එතකම පරිසර අමාත්‍ය ධම්මික පටමැදි මහත්මයා, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්මයා ඇතුළු ඒ සියලු අයගෙන් ලැබුණු සහයෝගයේ දායකත්වය අපි මේ අවස්ථාවේ ඉතා කෘතවේදීව සිහිපත් කරනවා. එහෙමනම් අද වැඩේ හමාරයි. අද අපේ කණ්ඩායම ගුවන්විදුලි සංස්ථාව පැත්තෙන් අපි මතක් කරන්නේ විශේෂයෙන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමන් මහාචාර්ය උදිත ගයේෂාන් ගුණසේකර මහත්මයා, ඒත් එක්කම සිංහල සේවා අධ්‍යක්ෂතුමිය ලල්නී වික්‍රමරාජ මහත්මියත් අපි සිහිපත් කරනවා. අපේ කණ්ඩායම අදත් පුරුදු විදිහටම පටගත කිරීම, ශ්‍රව්‍ය දෘෂ්ටි සංකලනය සඳරුවන් ලියනගේ, නිෂ්පාදන සහය දිනක ගුණවර්ධන, නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම ගයන් කෞශල් ජයවීර. අපි ලබන මාසෙත් සත්‍යක්ෂණය මෙවැනිම වැඩසටහනකින් මුණගැහෙයි.
1: සත්‍යක්ෂණය අර්බුද ගැටුම් මතවාද තුලින් නිවැරදි මගට සත්‍යක්ෂණය ජාතික ගුවන්විදුලියේ ඉදිරිපත් කිරීමක්.

0: கோடி பாகின் நரமின ஜாயமல்ல தினபதாம பிரினமன அது கோடிபதி சமக ஹம்ம தவசக்ம சுப தவசக்
1: தமிழத்தில் குக்கும் புத்து சுதுஹந்தும் வெனிவல் அரோத சா வதமல் அடங்கு பாரம்பரிக ஆயுர்வேத வட்டூரோக் அனுசாரேன் சித்தாலேப கெக்குலு பேபி சபன் பிலிந்த சமட ஹெல ஒசு ரகவரணைய
2: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
3: මහගෙදරින් ගොවිගෙදරට
4: මහගෙදරින් ගොවිගෙදරට
5: එසැන්න පුවන්
6: අනුග්‍රහය
7: ආර්.එස්. ස්වාමීකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්හි
8: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01166673 පිවිසෙන්න www.ihs.edu.lk
9: එසෙන පුවත් සමග මම සඳුනි සචින්තනා ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත කලාපයේ ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. රට තුළ වාණිජ අධ්‍යාපනය ඉහළ නැංවීම එහි අරමුණයි. ඊට ඇස්තමේතු ගත මුදල රුපියල් කෝටි 29 2026 සිට 2028 වර්ෂය දක්වා ප්‍රධාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවෙයි. මේ අටතේ ඉගෙනුම් මධ්‍යස්ථාන 100ක් ආරම්භ කෙරේ. එම ව්‍යාපෘතිය රාජ්‍ය ආයෝජන සැලැස්මටද ඇතුළත් කර තිබේ. මෙහි ආරම්භක අදියර නියම ව්‍යාපෘතියක් ලෙස මේ වසර තුළ ක්‍රියාත්මකයි. ඒ යටතේ දිස්ත්‍රික් මට්ටමින් කලාපයේ ඉගෙනුම් මධ්‍යස්ථාන 25ක් පිහිටු වෙනු ඇත. දැන් විදෙස් පුවත. චීනය සහ පිලිපීනය අතර ගුවන් සම්බන්ධතා පුළුල් කෙරේ. ඒ අනුව නිරිත දිග චීනයේ චොංකොං සිට පිලිපීනයේ මැනිලා ගනුවර සම්බන්ධ කරන නව ගුවන් මාර්ගයක් විවෘත කර තිබේ. සෑම සතියකම ගුවන් ගමන් 4ක් එම මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව යා චීන ගුවන් සේවයේ පිලිපීන ජාලය මාර්ග 3කට පුළුල් වෙයි. එමගින් සතියකට ගුවන් ගමන් 15ක් සිදුවනු ඇත. මේ අතර පිලිපීනයේ චීන ජාතිකයන් සඳහා දින 14ක වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි. දැන් ක්‍රීඩා පුවත. නවසීලන්ත කිලෝග්‍රෑම් 45ට අඩු බරපන්ති රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර තනගේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. තනගේ පසරු 4ට ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පළමු තරගයේ ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. මේ පැයේ එසන පුවත් එපමණයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.
7: ආර්.එස්. ස්වාමීකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 ස්වාමීකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. ස්වාමීකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්හි
10: ජනමන පුබුදන
11: ජන රාවය
10: ජන හද අමතන
11: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල සොදේශීය සේවය.
12: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය
13: ආපත්‍ති කතනය
14: මිස්

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
2: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
3: සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත.

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.

0: දහවල් 12යි දැන් වෙලාව ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි.
1: සමිඳුන්ට පැසසුම් කොට ගයව් කිතුනු ගී.

යේසු පිහිටයි මා ප්‍රියාදර සුහිර සුහිරිය. ශුද්ධාත්මයානු අප සමග මීට සාක්ෂි දරන්නාහ. ආලිලුයා. මා ප්‍රියාදර සුහිර සුහිරිය. උන්වහන්සේගේ සුපුවත, උන්වහන්සේගේ උත්තානය, උන්වහන්සේගේ ගැලවීම ලොවට ප්‍රකාශ කරන්නට ශුද්ධාත්මයානන්ගෙන් සන්නත්තව අප ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව පත් කර තිබෙනවා. ආලිලුයා. එන්න මා ප්‍රියාදර සොහිර සොහිරිය, මේ උතුම් වූ ඉරුදින උන්වහන්සේ පසසමින්, උන්වහන්සේගේ සාක්ෂිකාරීන් වෙමින් මෙලෙසින් අරඹමු හිතමු.

මා ප්‍රියාදරි සුහිර සුහිරිය, අප මේ ලෝකේ කිතරම් නම් වාසනාවන්ත ජනතාවක් දැයි සිතන්න. උන්වහන්සේගේ ඒ සුපුවත ගෙන යන්නට උන්වහන්සේ වර්තමානයේ පත් කර තිබෙන්නේ අපව. එබැවින් මා ප්‍රියාදරි සුහිර සුහිරිය, ස්වාමින් වහන්සේගේ සුවකී උත්තානයෙන් පසු ශ්‍රාවකයන්ට ප්‍රකාශ වූ ආකාරයටම, ශ්‍රාවකයන්ට පැවසූ ආකාරයටම සකල ලෝමුළුල්ලෙහි මාගේ මේ සුපුවත ගෙන යන්නට උන්වහන්සේ අපට ඒ දුන්නා වූ, ඒ කැඳවුණු ලැබුවා වූ කැඳවීම තුළ අපි භාග්‍යවන්ත ජනතාවක්. එයින් මා ප්‍රියාදර සුහිර සුහිරිය, ඒ ශුද්ධවන්තකමට සාක්ෂි ධර්මින් ඒ හදවත් තුළ තබා ගනිමින් අද දවසෙත් කිතුණු ගී දැහැනින් සමුගෙන යන්නට කාල වේලාව ලැබිලා. ජේසු සම්මිදුනි, දේව වාක්‍ය අපට පහදා දුන වෙනව. ඔබ අප සමග කතා කරන විට අප හදවත් දැවී යන්නට සලස්වනු මැනව. හල්ලෙලූයා. ඉතින් මා ප්‍රියාදර සුහිර සුහිරිය, අපිත් ආයත ලබන සතියේ සුපුරුදු ලෙසින් දේව කරුණාව යටතේ මුණගැහෙමු. අදත් කිතුණු ගී දැහැනි සම්බන්ධීකරණය මංජුල ක්‍රිෂාන්ත, සංස්කරණය මාක් සෝහන්. ඔබ සමගින් රැඳුණු මම සුදර්ශන බියන්ගිල. උත්තානී කිතු සමිඳුන්ගේ ආශිර්වාදය, රැකවරණය, මඟ පෙන්වීම ඔබ සමග පවතිවා. ජේසු පිහිටයි.

0: එකයි.7 91.9
1: FM 91.7 FM 91.9 ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයට. 10:12 දැන් වෙලාව. මේ වෙලාව වෙන් කරන්නේ ඔබ කැමතිම දහවල් ගීත පෙළ රස විඳින්නට බව ඔබ දැන් හොඳාකාරම දන්න දෙයක්. ඒ නිසා අපි වහගෙන ඇති. හැබැයි ගීත අතරට යන්න කලින් මට ආපු සිතුවිල්ලක් හිතුණා ඔබත් එක්ක බෙදා හදා ගන්න. කොහොමත් මේ වෙලාවෙනේ රසට ආහාර ටිකක් හොයාගන්න වෙලාව, දවල් කෑම උයන වෙලාව තමයි මේ දවල් කාලේ කියලා අපිට කියන්නට පුළුවන්. එහෙම වැඩ කටයුතු වල ඔබ ඉන්න වෙලාවක ජීවිතය ගැන කතා කරද්දී අපිව ජීවත් කරන්නේ බලාපොරොත්තු තමයි. හැබැයි බලාපොරොත්තු අතරට බලාපොරොත්තු නොවන දේවලුත් ඉඳහිටක එන්න පුළුවන්. එහෙම වෙලාවකදී ජීවිතේ නීරසයි කියලා හිතෙනවා. හැබැයි ඒක රසවත් කරගන්නට අඩුම කුඩුම ටික තියෙන්නෙත් අපි ළඟම තමයි. මොකද ජීවිතය කියන දේ අපිට අත්හරින්න බෑ. අතරමඟදී අතරමැදකදී අපි ජීවත් විය යුතුයි. ඒ නිසාම රසවත් දේවල් වලින් ඒ ජීවිතේ ලංකාර කරගන්න හැකියාව තියෙන්නෙත් අපිටම තමයි. හරියට ඔය හදන කෑම වේල වගේ දෙයක් එක. ඒ නිසා ඒ සිතුවිල්ලෙන් මේ ආරම්භුණු නැවුම් මාසයේදී හෙටින් ආරම්භ වෙන අලුත් සතියේදී අපි අපේ වැඩපිළිවෙල සකස් කරගමු. දැන් තියෙන ගීත රස විඳින්න. අද ආරම්භය සටහන් කරන්නේ ගාන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස සමඟ ගාන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ගැයූ මේ ගීයෙන්.

ආලය මායා සේයාවක්සේ නොගන්නේ. මොනතරම් ඇත්තක්ද ඒගේ පද රචනා කරන්නේ ප්‍රේමකීර්ති දල්විස්. එවගේම ගීතය සංගීතවත් කරමින් ගායනා කළේ ගානශිල්පී ප්‍රියා සූරියසේන. දහවල් ගීත පෙළ අතර අපි ඉන්නේ. මීළඟට අපි නවතින්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගී හඬ ළඟයි.

0: මැයි 4 වනදා සඳුදා සුභාරතයෙන් දේපල අපේට තබා ගන්නා බැංකුණවන ණයපිලිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව
1: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක් සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ අමතන්න 0112696446 සහ 0112696447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය සුභාරති
2: දහවල් 12 විනාඩි 34 දන් වෙලාව ඔබ දහවල් ගීත පෙළ රස විඳමින් ඉන්නේ. අහස ගැන කතා කරද්දී කතා කරන අපි කතා නොකරන අහසයි අතර මේ ගැළපුම හදන්නෙත් ගීත නේද කියලාත් වෙලාවකට හිතෙනවා. මෙගේ හඬ ගාන ශිල්පිනී සශිකා නිසංසලා.

ඒක හිතත් එක්ක අපි සමුගෙනය නෝ දහවල් ගීත පෙළින් ආරාධනා කරනවා ඔබට සුසර කරන්න ෆෙමනු එකයි දශමහතෙන් එවගේ මේ ෆෙමනු එකයි දශම නවෙන් සොදේශය සේවය දහවල් දොළහයි හතලිස් පහට හැකි අවතියන ඔපගේ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශයට සවන් දෙන්න.

0: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම්වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම්වල රස්තිය අදුරු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
2: මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අදම අරගන්න.
3: දහවල් 12:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තලයි මේ. සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව අවධාරණය කෙරේ. අස්වැසුම පළමු වටේ තොරතුරු යාවත්කාලීන කිරීමට සංගණනයක්. ශුද්ධ අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ. දිස්ත්‍රික් මට්ටමින් කලාපයේ ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ බෙහෙවුම්වලදී ඊයේ 593 දෙනෙකු අත්අඩංගුවට. රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රසකට විසඳුම්. අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට බෝනොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළට. ඉරානයෙන් එක්සත් ජනපදයට ප්‍රතියෝජනාවක්. හෙළ විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්නේ.

0: දොළහයි හතලිස් පහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගුඩ, ප්‍රකාශය අවිෂ්ක සඳරත්න. සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව අවධාරණය කෙරේ. අස්වැසුම පළමු වටේ තොරතුරු යාවත්කාලින කිරීමට සංගරණයක්. ශුද්‍ර අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ. දිස්ත්‍රික් මට්ටමින් කලාපීය ඉගුණුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී ඊයේ 593 දෙනෙකු අත්අඩංගුවට. රාගම සික්ෂණ රෝහලේ ගැටලු රැසකට විසඳුම්. අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළට. ඉරානෙන් එක්සත් ජනපදයට ප්‍රතියෝජනාවක්. හෙල්ල විසකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට. නිවරදි මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස සේලු අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශාල ජයග්‍රහණ රැසක් රජය අත්කරගෙන සිටි. ඒ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කරනවා වෙනුවට පදනම් බෙරහිත අසත්‍ය තොරතුරු සමාජී පැතිරවීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියා කරයි. මේ පිළිබඳව සබුද්ධිකව සිතා බැලීම වැදගත් වේ. ආර්ථික වශයෙන් බිඳවැටුණු රට ස්ථාවර තත්ත්වයකට ගෙන තිබේ. රාජ්‍ය මූල්‍ය කරමනාකරණයේදී 1957 වර්ෂයෙන් පසු අඩුම අයවැය පරතරය වූ 2.3%ක අගයක පවත්වාගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව තිරසර භාවයට යන ඉලක්ක පහසු වන අතර ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයද අවම වෙයි. උද්ධමනයද මනාපාලනයක පවතී. පවතින යුද තත්ත්වය මත විදෙස් වෙළඳපොළේ ඉහළ යන භාණ්ඩවල මිලට අනුකූලව මෙරටෙහි බලපෑම අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි උද්ධමනය පාලනය කර තිබේ. ගෝලීය ඉන්ධන මිල ඉහළ ගියද එහි බලපෑම සම්පූර්ණයෙන් ජනතාවට ලබා නොදී එය කළමනාකරණය කර ගැනීමටද හැකි විය. මේ සියල්ලට රජයේ නිවැරදි මූල්‍ය කළමනාකරණය හේතු වී ඇතැයිද අමාත්‍යවරයා ජාතික ගුවන් විදුලියට පැවසීය.
1: ආර්ථික ආර්මෝදයේ විතර නැගිච්ච මිල ඉහළ ඥායමට එයින් ඇතුළුජෝ බලපෑම වෙන්නේ ඉන්ධන විදුලිය. ඒ සඳහා ඇති වෙන බලපෑම පොදු විමිත නම් ඉහළ යනවා. නමුත් අපි තවත් රුපියල් බිලියන 100ක් වියදම් කරලා අර විශේෂ බලපෑමක් ලක් වෙන කණ්ඩායම් වල විදුලිය වැඩි වෙනවා නම් විදුලිය පරිභෝජනය කරන අඩු ඒකක ප්‍රමාණයක් ඒක සාමාන්‍යයෙන් පල්දායම කණ්ඩායම් වෙන 180ට අඩු වෙනකොට අපි විශාල පාරිභෝජන සංඛ්‍යාවක් ඉන්නවා. දැන් අපි 3ක් කරන් කියනවා ඒ ඇයට හරයක් ලබාගෙන. තෙල් සම්බන්ධයෙන් තේමයි. ලෝකවලින් කළේ මිල ඉහළ යනවා. නමුත් අපි මේ මොහොතේදී එයින් රුපියල් 100ක් වලට රුපියල් 20ක් පෙට්‍රල් සානාධාරයක් ලබාගෙන මිල
0: සෑම රටක්ම මෙරට රාජ්‍යතාන්ත්‍රික බව ඉහලින් අගය කරන තත්ත්වයකට පරිසරය සකස් වී තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලද රජයේ වැඩපිළිවෙල ඇගයීමට ලක් කර තිබේ. ආණ්ඩුවේ විනිවිදභාවය සහ නිවැරදි කටයුතු කිරීම මෙම ප්‍රතිඵල ලැබීමට හේතුව බවද අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය. ඇතැම් කණ්ඩායම් රට තුළ අවිනිශ්චිත භාවයක් නිර්මාණය කිරීමට ක්‍රියා කළද ආණ්ඩුවේ විශ්වාසය මත එම සේලු අභියෝග ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
1: අලුත්ම තත්ත්වය මේ එළඹෙන සතියේදී මාල්දිවේ ජනාධිපතිතුමා එවගේම වියට්නාමේ ජනාධිපතිතුමා ලංකාවේ සංචාරය කරමින් එක සතියක් ඇතුළත වෙනවා. මේ අපි පෙන්නුම් කරන්නේ අපි මේ රාජකාරී සම්බන්ධතාවයේ ප්‍රමිතව වැඩි දියුණු වෙන බව. ඒ වගේම අපි නිවැරදිව ආණ්ඩුකරණය කිරීම, පාරදර්ශී වැඩ කටයුතු කිරීම, මහ ජනතාවගෙන් පිණී සිටීම කියන කාරණවලදී මේ රටවල් අපිත් එක්ක අත්කල් බැඳගෙන මේ ගමන ඉදිරියට ගමන් කරනවා. නිසා මේ මහජනතාවගේ ආණ්ඩුවක් මහජනතාවත් එක්කට බද්ධ වෙලා ඉන්න ආණ්ඩුවක්. ඒ තමයි අපේ ජයග්‍රහණය. ඒ නිසාම කලින් හිටපු දූෂිත ආණ්ඩුව මහජන විරෝධී ආණ්ඩුවට සම්බන්ධයි කණ්ඩායම් තමුන් වැරදි වංචාවකට අහු වෙලා ඉන්න කණ්ඩායම් සමාජ බැලඳීම් වලින් වැරදි කරුවන් වෙලා රේවිලංග වැටින් ඉන්න කණ්ඩායම් අපැත්තේ අවිනිශ්චිත භාවයක් හදන නිරන්තර උත්සාහ කරනවා. මං හිතනවා මේ සියලු අභියෝග අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකට කියන අපිට ප්‍රධානම විශ්වාසය මහජනතාව
0: අස්වසුම පළමුවටේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු යවත්කාලින කිරීමේ සංගරණය ආරම්භ වී තිබේ. එහි සභාපති නිමල් කොටවල ගෙදර මහතා සඳහන් කළේ තේරීම් කමිටු රැස්වීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ ඉල්ලුම් පත්‍ර පරීක්ෂාවට ලක්කර සංගරණ නිලධාරීන් වෙත තොරතුරු ලබා දෙන බවයි. සංගරණය සාර්ථක කර ගැනීමට ප්‍රතිලාභීන් නිවසේ රැඳී සිටීම වැදගත් වෙයි. මේ මාසය තුළ සමීක්ෂණ කටයුතු අවසන් කිරීමට නියමිතයි. 2023 අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ජූනි මාසයේ අවසානයේ දක්වා වන ගෙවීම් සඳහා වන අනුමැතිය ලබාගෙන තිබේ. එබැවින් එම මාසයට පෙර සමීක්ෂණය අවසන් කළ යුතුය. අනතුරුව අභියාචනා සඳහා කාලය වෙන් කෙරේ. ප්‍රතිලාභීන්ගේ වගකීම වන්නේ රජයේ මෙම සහනාධාරය මත පදනම්ද ස්වන් රැකියා ආරම්භ කරමින් ආර්ථිකය යථාවත් කිරීම බව කොටවල ගෙදර මහතා කීවේය.
2: අපි හැමෝම අපේ වගකීම සමාජ වගකීමක් ඇටියට තීරුම් අරගෙන සියලුම නිලධාරීන් එකතු වෙලා නිවැරදි පුද්ගලයන් දත්ත පද්ධතියට ඇතුළත් කරමු. ඒ සඳහා සියලුම නිලධාරීන්ට මම කැමතියි මේ වෙලාවේදී ආරාධනා කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න දිස්ත්‍රික් ලේකම්තුමල්ලා, ප්‍රාදේශීය ලේකම්තුමල්ලා, ග්‍රාම නිලධාරීන්, අනිකුත් සංවන්ධාරීන් එකම ගමනකට අපි සම්බන්ධ වෙලා මේ වැඩසටහන කරමු. යම් කිසි බාධක ගැටලු මොනවා තිබුණා වුණත් මේ වැඩේ අපි කරොත් ලොකු සමාජ මෙහෙවරක් කරා වෙනවා. මේ අය ගෙත් වගකීමක් තමයි මේ අපි දෙන ආධාර මුදරේම එල්ලිලා ඉන්නේ නැතුව ස්වයන් රැකියාවලට සමෘද්ධි ව්‍යාපාරේ හරහා දෙන ව්‍යාපාර වැඩවලට සම්බන්ධ කරගන්න එක. ඒකත් සම්බන්ධ කරගන්න ඕන. තමන්ගේ දෙපයින් නැගී හිටින්නම ඕන. රජයේ මුදලෙන් හෝ වෙනත් කෙනෙක්ගේ ආධාර මත ජීවත් වෙන්න ඒ මානසිකත්වයෙන් ගැලවෙන එකත් අපේ වගකීමක් වෙනවා.
0: ශුද්‍ර අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ විෂය සම්භාර හුවමාරු රාමුවක් සකස් කරේ. එය සකස් කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීයේ ඉගුණුම් සංවිධානයේ සහයෝගයෙනි. ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගුණුම් සංවිධානය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතයි. ඊට අදාළ කාර්ය සම්පාදනය සඳහා කොළඹදී ලබන මාසයේ වැඩමුළුවක් පැවැත්වීමටද යෝජනා වී තිබේ. ශුද්‍ර අක්තපත්‍ර යනු වේගවත් තාක්ෂණික වෙනස්කම් සහ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුමට ප්‍රතිචාර දක්වන යාවජීව ඉගෙනීම, ශ්‍රම බලකායේ කුසලතා වැඩිදියුණු කිරීම සහ සේවා නියුක්තිය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අන්තර්ජාතිකව පිළිගත් ඵලදායී යාන්ත්‍රණයකි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. කලාපීය ඉගුණුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. රට තුළ වාණිජ අධ්‍යාපනයේ ඉහළ නැන්වීම එහි අරමුණයි. ඊට ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 29කි. 2026-2028 වර්ෂය දක්වා ප්‍රධාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැන්වේ. මේ යටතේ ඉගුණුම් මධ්‍යස්ථාන සියයක් ආරම්භ කෙරේ. එම ව්‍යාපෘතිය රාජ ආයෝජන සැලැස්මටද ඇතුළත් කර තිබේ. මෙහි ආරම්භක අදියර නියම ව්‍යාපෘතියක් ලෙස මේ වසර තුළ ක්‍රියාත්මකයි. එයටදී දිස්ත්‍රික්ක මට්ටමින් කලාපීය ඉගුණුම් මධ්‍යස්ථාන 25ක් පිහිටවෙනු ඇත. එම නියම ව්‍යාපෘතියේ ප්‍රගතිය මත සිසු මධ්‍යස්ථාන පිහිටවීම රජයේ අපේක්ෂාවයි. දිවයිනපුරා අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් පරිදි සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදු කෙරේ. අපරාධ සහ මද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මෙහි අරමුණයි. පුද්ගල පරීක්ෂා කිරීම 27042ක් ඊයේ සිදු කර තිබේ. එහිදී පුද්ගලයන් 593 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මේ අතර වරන්තකරුවෝ 51 දෙනෙක්ද සිටිති. නියුච ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මිරිස්සපිහිටි ශ්‍රී ලංකා විරලාරක්ෂක බලකා මූලස්ථානයේ සහ බලපිටිය ආරක්ෂක පුහුණු සේවා පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් විරලාරක්ෂකයන් ඉටුකරන කාර්යභාරය නියුච අමාත්‍යවරයා එහිදී අගය කළේය. මේ අතර ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු ඊයේ මල්වතු අස්කිරි මහනායක හිමිවරු බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී ආරක්ෂක ලේකම්වරයා මහනායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කළේ පාතාලය ක්‍රියාත්මක කරන මද්‍රව්‍ය ව්‍යාපාරය අඩපණ කර ඇති බවයි. රාගම ශික්ෂණ රෝහලේ ගැටළු රැසක් විසඳීමට පියවර ගැනේ. එහි කළමනාකරණ කටයුතු සහ සේවා විධිමත් කිරීමටත් කාර්යක්ෂම සහ පහසුකම් සංවර්ධනය කිරීමටත් නියමිතයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයබුණ මහතාගේ සහ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. 2026 වසරට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව රෝහලේ යටතල පහසුකම් සංවර්ධනය, රෝගී සත්කාරක සේවා සහ මානව සම්පත් කළමනාකරණය මෙන්ම ඖෂධ ශල්‍යකර්ම ද්‍රව්‍ය උපකරණ ප්‍රසම්පාදනය ඇතුළු ශේෂ්ත්‍ර රසක් කෙරෙහි එහිදී අවධාරණය යොමු කෙරුණි. රෝහලේ පැවති ගැටළු රැසකට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනිණි. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙති. අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ඔවුහු පිළිගත්හ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරය තුළ ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු විදේශ රැකියා සංචාරක අමාත්‍යවරයාද හමුවනු ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරවෝපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරවෝපාධි පාඨමාලාවට සිසුන් බදවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණය සඳහා දැන් අයදුම්පත් බාර ගැනේ. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකිය. මීලකට ප්‍රමුඛ පුවත.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: වයස අවුරුදු 35ට වැඩි මෙරට පුද්ගලයන්ට බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙරට සමස්ත ජනග්‍රහණයෙන් වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් 94%ක් බෝ නොවන එක් රෝගයකින් හෝ පෙළෙන බව හෙළි වී තිබේ. ඉන් වැඩිම පිරිසක් අවුරුදු 80ත් 84ත් අතර වයස්වල පසුවන් නොවෙති. එම කාණ්ඩයේ බොහෝ නොවන රෝගීන්ගේ පවතින අනුපාතය 65.9%කි.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: වීරකෙටිය සහ වලස්මුල්ල නගර නවීකරණය කිරීම ඊට ආයෝජනය කරන මුදලේ රුපියල් කෝටි 20කි. නවීන පහසුකම් සහිත ආදර්ශවත් නගර ලෙස ඒවා සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. ඒ යටතේ වීරකැටිය නගරයේ නව වාණිජ සංකීර්ණයක් ඉදිකිරේ. ඊටද රුපියල් කෝටි 20ක් වැය කෙරේ. එය වෙළඳ ඒකක ප්‍රදර්ශනාගාර සහ රථගාලකින් සමන්විතයි. වලස්මුල්ල නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස ප්‍රධාන බස් නැවතුම් පොළ සහ ඉන්ධන පිරුම් හල් වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ප්‍රතිෂ්ඨාපනය කෙරේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: හම්මන්තොට අන්තර්ජාතික වරාය බහලුම් හැසිරීමේ නව වාර්තාවක් තමයි. එක් නෞකාවකින් හැසිර වූ ඉහළම බහලුම් පරිමාව වාර්තා කිරීමට එම වරාය පසුගියදා සමත් විය. එම නෞකාව 1 අප්‍රේල් 11 වෙනිදා සිට 15 වෙනිදා දක්වා හම්මන්තොට වරායේ රැඳී සිටි අතර එම කාලය තුළ බහලුම් සංඛ්‍යාව 7968ක් මෙහෙයවීමෙන් සමස්ත පරිමාව 13260ක් වාර්තා කර තිබේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මේ වසරේ මුල් කාර්තුවේදී ආනයන වේදම් 118.1කින් ඉහළ ගොස් ඇතැයි මහබැංකුවේ සතිපතා ආර්ථික වාර්තාව පෙන්වා දෙයි. ඉකුත් වසරේම කාර්තුව හා සැසඳීමේදී මේ වසරේ ආනයන වේදම්වල වැඩිවීම ඩොලර් කෝටි 577කි. මේ වසරේ මුල් කාර්තුවේ අපනයන ආදායම ඩොලර් කෝටි 346කි. එහි වැඩිවීම 3.4කින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268042012.
1: මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,000කට අධික පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසයි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේනි. මේ වසරේ ඩෙංගු මරණ 12ක් වාර්තා වෙයි. දින දෙකකට වඩා උණ පැවතියහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටී.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077787.
2: විදෙස් පුවත්
1: ඉරානය එක්සත් ජනපදයට කරුණු 14කින් යුත් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කරයි. එදිරිවාදිකම් ස්ථීරව අවසන් කිරීම සහ කලාපයේ එක්සත් ජනපද හමුදා සම්පූර්ණයෙන් ඉවත් කරගන්නා ලෙසද ඉන් ඉල්ලා තිබේ. එක්සත් ජනපදයේ ඉදිරිපත් කළ කරුණු 9ක යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් පකිස්තාන අතරමැදියන් මගින් මෙම සැලැස්ම ලබා දුන් බව ඉරානය පවසයි. සතුරුකන් අවසන් කිරීම හෝමු සමුද්‍ර සන්ධිය සඳහා නව පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමද එම යෝජනා අතර වෙයි. මේ සම්බන්ධයෙන් ඉරාන ඇමරිකාවෙන් විධිමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මැදපෙරදිග අර්බුදය මානුෂීය ආධාර සැපයුම් ජාලයට බාධාවක් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය අනතුරු අගවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇතුළු ප්‍රධාන ගල්ෆ් මාර්ගවල ඇති අනාරක්ෂිත සහ අස්ථාවරත්වය සමුද්‍රීය ගමනාගමනයට බාධා ඇති කර තිබේ. මේ නිසා ගෝලීය ඉන්ධන, ආහාර හා භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාම මානුෂීය ආධාර සහ සැපයුම් බෙදාහැරීම ප්‍රමාද කරන තත්වයකි. මේ ඉහළ පිරිවැය මිලියන ගණනක් වූ සරණාගතයන් සහ අවතැන් වූවන්ට ආධාර ලබා දීමට ඇති හැකියාව අඩුකර ඇතැයිද එම ඒජන්සිය පෙන්වා දේ. චීනය සහ පිලිපීනය අතර ගුවන් සබඳතා පුළුල් කෙරේ. ඒ අනුව නිර්ත දිග චීනයේ චොන්කොන් සිට පිලිපීනයේ මැරිලා අගනුවර සම්බන්ධ කෙරෙන නව ගුවන් මාර්ගයක් විවෘත කර තිබේ. සෑම සතියකම ගුවන් ගමන් 4ක් එම මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව එයා චීන ගුවන් සේවයේ පිලිපීන ජාලය මාර්ග 3කට පුළුල් වෙයි. එමගින් සතියකට ගුවන් ගමන් වර්ග 15ක් සිදුවෙනු ඇත. මේ අතර පිලිපීන චීන ජාතිකයන් සඳහා දින 14ක වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.
5: ක්‍රීඩා පුවත්
1: හෙල්ලවිසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීමෙහි 7 වන ස්ථානයට පැමිණේ. කෙන්‍යාවේ නයිරෝබිහිදී පසුගියදා පැවති මල් ක්‍රීඩා තරගාවලියේදී එමෙසව්වේ රම් පදක්කම දිනා ගනිමින් නව තරග වාර්තාවක් පිහිටුවීමටද ඔහු සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස බටහිර ඉන්දිය කොදෙව්හි තරග සංචාරණයක නිරත වෙති. ටෙස්ට් ක්‍රිකට් තරග 2ක්, එක් දින තරග 3ක් සහ 20-20 තරග 3කට ශ්‍රී ලංකාව එහිදී සහභාගී වනු ඇත.
2: කාලගුණ වාර්තාව
1: බස්නාහිර සබරගමුව මධ්‍යම වයබ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පුත්තලම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. යලිත් සිරස්තල සේලු අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව අවධාරණය කෙරේ. අස්වැසුම පළමු වටේ තොරතුරු යාවත්කාලින කිරීමට සංගණනයක්. ශුද්‍ර අක්ත්‍රපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ. දිස්ත්‍රික්ක මට්ටමින් කලාපී එගුණුම් මධ්‍යස්ථාන පිහිටුවෙයි. අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහිම්වලදී ඊයේ 593 දෙනෙකු අත්අඩංගුවට. රාගම ශික්ෂණ රෝහලේ ගැටළු රසකට විසඳුම්. අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළට. ඉරානයෙන් එක්සත් ජනපදයට ප්‍රතියෝජනාවක්. හෙල්ලිවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවසහයට බලාපොරොත්තු වන්න. දහවල් ප්‍රවෘත්තීන් සමාප්තයි. මීළඟට අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: මෙරට ශිෂ්‍ය ප්‍රජාව යනු සමස්තයක් වශයෙන් ආතතියෙන් පෙළෙන පිරිසකි. මෙරට අධ්‍යාපන ක්‍රමය දැනුමට වඩා වැඩියෙන් දරුවන්ගේ මනසට පුරවන්නේ ආතතියයි. ශිෂ්‍යත්ව විභාගයේ සිට සාමාන්‍ය පෙළ උසස් පෙළ හරහා විශ්වවිද්‍යාලය දක්වා එකී ආතතිය වැඩි වර්ධනය කෙරේ. අවම වශයෙන් උපාධියෙන් පසුව තමන්ගේ ඉරණම කුමක්ද යන්න හෝ බොහෝ සරසවිසිසුන් දන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල නවක වදේ යනු ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ආතතිය නවක සිසුන් මත මුදාහැරීමක්ද යන වග විශ්වවිද්‍යාල බලධාරීන් සොයා බැලිය යුතුය. විශ්වවිද්‍යාලවල මනෝවිද්‍යා අධ්‍යයනංශවලට ඒ සඳහා පෙරමුණ ගන්නට පුළුවන්. මෙරට විශ්වවිද්‍යාල තුළ නවක වදේ ගැන නොයෙක් වතාවල නොයෙක් දෙනා විසින් නොයෙක් නොයෙක් දේ පවසා තිබේ. විවිධාකාර විසඳුම් යෝජනා කර තිබේ. ජීවිතන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි දැඩිසේම අනුමත කළ නොහැකි මට්ටමේ පියවරගෙන තිබේ. එහෙත් මේ කිසිවක් නිසා නවක වදය විශ්වවිද්‍යාලවලින් ඉවත් වී නැත. අවම වශයෙන් නවක වදයේ ම්ලේච්ඡත්වය අඩු කරන්නට හෝ සමත් වී නැත. සෑම වසරකම පාහේ කවර හෝ සරසවියක නවක වදය සම්බන්ධ ඛේදජනක සිද්ධියක් වාර්තාවේ. ජයපරාජය පීඩාව දරාගත නොහැකි ඉදිරි පරපුරක් එකාතෙක සිටි. අනෙක් පස සිටින්නේ තමන්ගේ පීඩනය අනෙකාමතින් මුදාහැර සතුටු වන පන්නේ පිරිසකි. මේ දෙපිරිසෙන් කොයිකවත් සමාජයට වැඩදායක නැත. ක්‍රීඩාවක් නොකරන සාහිත්‍ය කලා පරිශීලනය පෙළපොතට පමණක් සීමා වූ විභාග මානසිකත්වයෙන් හෙම්බත් වූ පරම්පරාවකින් මින් එහා දෙයක් බලාපොරොත්තු වන්නටද හැකියාවක් නැත. කලෙක සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමට කටයුතු කළ නමුත් එතැන කෙරුණේත් හමුදා පුහුණුව වැනි දරුවන් තව තවත් පීඩාවට පත්කිරීමකි. දැනට විශ්වවිද්‍යාලවල නවක සිසුනට ඇතුළත් කරගත් විගස ඉංග්‍රීසි පරිගණක වැනි විෂයන් උගන්වනු ලැබේ. එය අවශ්‍යය, නරක නැත. නමුත් ඊටත් වඩා මේ දරුවන් මුලින්ම මනෝ උපදේශන වැඩසටහන් වැනි දේට යොමු කිරීම වටේ. නවක සිසුන්ගේ පීඩනය තුරන් කරන සංගීත සන්ධ්‍යා, චිත්‍රපට දර්ශන, නාට්‍ය දර්ශන ආදිය සංවිධාන කරන්නට විශ්වවිද්‍යාල පරිපාලනයේ අවධානය යොමු විය යුතුය. ඒවාට ජ්‍යෙෂ්ඨ සිසුන්ද සම්බන්ධ කළ යුතුය. පෞරුෂ වර්ධන වැඩසටහන් වැනි දේට අවධානය වැඩි වැඩියෙන් යොමු කළ යුතුය. පළමු වසරට පාසලට ඇතුළන දරුවනට දෙවැනි වසරට සමත් වූ සිසුන් අතින් මලක් දෙවා පිළිගන්නා සිරිතක් පාසල්වල පවතී. එවන් තත්ත්වයක් තුළ වදෙහිකින් තොරව නවකින් සුහදව පිළිගැනීමට පැරණි සිසුන්ට නොහැකි හේතුව කවරේද? නවක වදෙහ වෙනුවට සුහද හමුවක් සංවිධාන කරන්නට නොහැකි වන්නට හේතු තිබේද? විසඳාගත යුතු ගැටලු මේවාය. පිටපත අනුරකේ ඉදිරි සූරිය.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැ නේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවානේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice
5: 1773523535.
6: බුද්ධ භාෂිත ත්‍රිපිටකගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 01112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
7: ගී මිනි කලස
8: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයත් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්. ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
9: තිබෙනවා.
7: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක්. ගී මිනි කලස සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්

0: ජන රාවය
1: ජන හද අමතන
0: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ

0: 101.7 91.9
1: පසුරු 1:14 දැන් වෙලාව ඔබ සොදේශීය සේවය සමග FM 91.7 FM 91.9 සුසර කරන්නට බොහොම ආදරෙන් ආරාධනා කරනෝ. මෙතැන් සිටත් ඔබට රසවිඳින්නට මිහිරතිම ගීත පෙළක් මා දෝරාගෙන තියෙන නිසා මුල්ම ගීහඬ ගානශිල්පී අමරසිරි පීරිස්.

ප්‍රේමය මැදක උපදින බලාපොරොත්තු. එගීතය ගයනා කළේ ගානශිල්පී කරුණාරත්න දිවුල්ගනය සමග ගානශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. දැන් මේ ගයන්නේ ගානශිල්පී ආචාර්ය දයන් විතාරණයි.

0: ජීවිතේ නිතර පායි හද තුර මෙවුනා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්.
2: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: පසර 1:30 දැන් වෙලාව ඔබ සොදේශීය සේවය සමග.
5: පද්‍යාවලිය. අද පද්‍යාවලියෙන් අප සාකච්ඡා කරන්නේ සිංහල කවියේ මතක සැමරුම් පිළිබඳව. අදත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පද්‍යාවලියට අපි ආරාධනා කළේ සංගීතඥ ශාස්ත්‍රපති ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් ආනන්ද අබේධීරයන්ට.
6: අයිබෝන් හිතවතුනි, සිංහල කවියේ ගැන කතා කරන්න ලැබීම ඇත්තටම ආස්වාදජනකයි. ඒ ගැන සිංහල කවිය ගැන පද්‍යාවලි වැඩසටහනේ කතා කරන ලැබීම ආස්වාදජනකයි කියලා කියන්නේ, එකක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ස්වදේශීය සේවය සහ ඒ මතක සැමරුම් ධාරාවත් එක්ක බැලුවහම තමයි ඒ ආනන්දජනක ආස්වාදය අපේ හිත තුළ ගලාගෙන එන්නේ. ඒක මහා සැමරුම් ධාරාවක්. සැමරුම් වල තියෙන භාවමය ගුණ අපිට අපහු වර්තමානයට අරගෙන එන්න පුළුවන් නම්, වර්තමානයේ සරුසාර කරගන්නට පුළුවන් ය කියා තමයි අපි විශ්වාස කරන්නේ. ලෝකේ හැම රටක්ම මේ වෙනකොට හිතවතුනේ තමන්ගේ සාමූහික ජනවිඥානයේ තියෙන ස්මරණ සහ එහි තියෙන රූපක අත්පත් කර ගැනීම ඉතාම හොඳ ශාස්ත්‍රීය ව්‍යායාමයන් වල නිරත වෙලා ඉන්නවා. පද්‍යවලි වැඩසටහන අපට වටින්නේ ඒක හින්දා. මේ වැඩසටහන අනාගතයට රැගෙන යා යුතු විශේෂයෙන්ම වර්තමාන පරම්පරාවට සම්ප්‍රදානයක් හැටියට ඉදිරිපත් කළ යුතුයයි අපි අත වශයෙන්ම විශ්වාස කරන්නේ. වර්තමාන පරම්පරාවේ අපිට පොඩි කුකුසක් තියෙනවා, දොසක් නෙවෙයි, දරුවෝ කවි දන්නවද කියලා. කවි ගායනා කරන්න දන්නෙත් නෑ, කවි ලියන්න දන්නෙත් නෑ, කවි කියන්න දන්නෙත් නෑ. කොහේ හරි කොතනකට හරි ගියහම මේ තියෙන නව තාක්ෂණික මණ්ඩප ඇතුලේ කවිය තේරෙන භාෂාවෙන් කියනනම් අහලගම් හතකවත් කවි නෑ. ඉතින් ඒක ටිකක් හිත රිදවෙන කාරණාවක්. මොකද මේ ලංකාවේ ආත්මීය රූසපුව හැටියට සිංහල කවිය ස්ථානගත වෙලා තිබුණා, සමාජගත වෙලා තිබුණා. ඒ කියන්නේ කවිය කියලා කියන්නේ අත් වශයෙන්ම මේ සිංහල ජන ජීවිතය ඇතුලේ සංස්කෘතික දේහ විලාශයක්. ඔබට මතක ඇති, මං හිතන්නේ මේ වැඩසටහන ඇතුලේ මං කලින් වතාවලත් කියලා තියෙනවා, අපේ නිෂ්පාදකතුමා එක්කත් අපි නිතරම සාකච්ඡා කරනවා උත් සංගීතඥයෙක් නිසා. අපිට බැරිද කවිය නැවත ශ්‍රවණ සජ්ජායනාවක් හැටියට සමාජයට ගෙනියන්න? මට නම් තියෙන ලොකුම තිවහය එක තමයි

0: කවිපොතට පින් සිද්ධ වෙන්න. අදටත් අපි මේ මිහිර විඳගෙන ජීවත් වෙනයි කියලා කියන එකේ වරදක් නැහැ. එතකොට වර්තමානයේ මම හුඟක් තැන්වල යනින්න තැන්වල ගුරුවරුන්ගෙන් එක එක මණ්ඩපවල සාහිත්‍ය ගැන කතා කරන උදවියත් එක්ක මේ සාකච්ඡා කරලා බලනවා. තරුණ විද්‍යාර්ථීන් ශාස්ත්‍රවන්තයන් හම්බ වුණාම මම අහලා තියෙනවා මේ කවි කියන දන්නවද කියලා. ඇතරම කවි කියන දන්නේ නැහැ. කවි කියන දන්නේ නැත්ේ ඉතින් කවි ඇහෙන්න එපෑයි. කවියේ සංජානනයේ සමාජයෙන් අතුරුදහන් වුණාම ඇහෙන්නේ කොහොමද? ඉතින් මෙන්න මේකට කිසියම් සෞම්‍ය රම්‍ය සුන්දර උත්තේජනයක් පද්‍යාවලී වැඩසටහනින් ලබා දෙන්න පුළුවන් නම් ලබා ගන්න පුළුවන් නම් මං හිතනවා අපි වාසනාවන්තයි. ඒතවතුනි ලෝකේ හැම රටකටම කවි තියෙනවා. වෙන රටවල ඉන්න මිනිස්සු කවි පරිස්සම් කරනවා. ඇත්තටම දැන් අපිට මතකයි අපේ මේ මාධ්‍ය ජීවිතය ඇතුලේ අවුරුදු 35ක් 40ක් වෙන මේ විවිධ විද්වතුන් පර්යේෂකයන් ලංකාවට එනවා. සෞන්දර කලා විශ්වවිද්‍යාලයට හිතවතුනි විවිධ මානේ ජන සංගීත පර්යේෂකයන්, ඒ වගේම මේ මනෝවිද්‍යාව පිළිබඳ පර්යේෂකයන් එනවා. ඒ කියන්නේ කල්චරල් ඇන්ත්‍රොපොලොජිස්ලා කියලා කියන කට්ටිය එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා හොයාගෙන යන කරුණු අතර එකක් තමයි අපේ කවිය. අද වෙනකොට අපරදිග ලෝකේ දැන් ඇමරිකාව වගේ රටක් ගත්තහම ඒගොල්ලන්ගේ ඉතිහාසය අවුරුදු 600ක් විතර කෙටි. අපිට විතර දිගු කාලීන දීර්ඝ කාලීන පරිචයක් ඉතිහාසයක් කවිය පිළිබඳව ඒගොල්ලන්ට නැහැ. හැබැයි ඔබ විශ්වාස කරන්න ඒගොල්ලා රැල්ෆ් වාල්ඩෝ ඉමර්සන්ගේ ඉඳලා, වෝල්ට් විට්මන්ගේ ඉඳලා, එමිලි ඩිකින්සන්, ටී.එස්. එලියට්, එස්රා පවුන්ඩ් සහ රොබර්ට් ෆ්‍රොස්ට් ආදීන්ගේ කවි හරිම ලස්සනට පරිස්සම් කරනවා. ඒක ඒගොල්ලන්ගේ ජාතික රූසපුව හැටියට තමයි ඒගොල්ලා විශ්වාස කරන්නේ. මෙන්න මේ නිසා මතක් කරන්න කැමති ඔබට කිසියම් අවධාරණ අර්ථයක් ලැබෙනවා නම් සහ ලබනවා නම් විශේෂයෙන් අපේ මේ වැඩසටහන අහගෙන ඉන්න සංගීත ගුරුවරු, සිංහල භාෂාව පිළිබඳව සුදුසුකම් ලද විද්‍යාර්ථීන්, ඒ වගේම ශාස්ත්‍රවන්තයන්, සිංහල ගුරුවරු, රටේ පත්තරවල කවි ලියන මහත්වරු, කවි පිටුව සංස්කරණය කරන අය, අපි සියලු දෙනාම එකහුව වෙලා වැඩපිළිවෙලක් හදමුද කියන එක යෝජනා කරනවා. හදමුද නෙමෙයි හදමු. එහෙම මම කියන්නේ අපේ ජාතික අනන්‍යතා සලකුණ සිංහල කවි ඇතුලේ තියෙන නිසා. එතකොට ඔබ කියයි කවි නැත්තේ නෑනේ, කවි තියෙනවනේ ලංකාවේ. දැන් ඔය කවි පොත් තියෙන්නේ, තරුණ කවීන් ඉන්නේ, අලුත් පරම්පරාවේ කාව්‍ය ග්‍රන්ථයෙන් එළිදැක් වෙන්නේ, මුහුණු පොතේ තියෙන්නේ, සයිබර් අවකාශයේ මේ තියෙන්නේ කවි. එහෙම කවි තියෙනවා හිතවතුනි. මම කියන්නේ ඒකමත් නෙවෙයි, වර්තමානයේ තරුණ කවින්ගේ කවි තියෙනවා, ඒවා ඉතාම ප්‍රබල බුද්ධි වාචක. ඒවා ඇතුලේ සමාජ විවරණාත්මක සෝෂල් රිවෙලියන් ෆැක්ට් එකක් තියෙනවා. ඒ කවි හරි අයිඩියොලොජිකල්. මම කියන කවි ඒක නෙවෙයි. දැන් අපි ඉස්සර දවසක ගමේ කඩපොලකදී වැඩපොලකදී නගරයක තියෙන බෝගහක් යට, නුගගහක් යට, දහම් පාසලේ, පන්සලේ, මේ එක එක තැන්වල, මලගෙදර, මගුල් ගෙවල් වල ඇහිච්ච කවියක් තිබුණා. ඔබට මතක ඇති ඒක. ඒ කවියේ ආකෘතිය රීතිය මාත්‍රා 18ක් විතර. එක මාත්‍රා 17ක්, එහෙම නැත්නම් මාත්‍රා 18ක වගේ රේන්ජ් එකක තමයි තියෙන්නේ මේ ඒ කවිය. මාත්‍රා 17, 18, 19 වගේ ඒක තමයි මේ ඒ කවිය. එතකොට මේ ඒ කවිය එක එක තනුවලට ගායනා කළා. ඒ කියන්නේ පොඩි ස්වරාත්මක ආකෘතියක් ඒ කවිවල තිබුණා. මේ ඒ ඒ ඒ කාව්‍ය ආකෘතිය අපේ මතකයේ තියෙනවා, අපේ සවිඥානයේ ඒක රැඳිලා තියෙනවා. එතකොට මේ මාත්‍රා 17, 18, එහෙම නැත්නම් 19 මේ විරිතක් කියලා කියන්නේ හිතවතුනේ ලඝු ගුරු අක්ෂර සංයෝගයක්. කිසියම් මාත්‍රා ගානකට මේක හැදුනහම ඒකෙන් උපදිනව ආකෘතියක්, ඒකෙන් හැදෙනව රීතියක්. එතකොට ඒ රීතිය තමයි අර ගායන සුඛය සලසන්නේ. ඒක තමයි අපිට අර හරි ආදරණීය විදිහට හරි අපි සුඛෝච්චාරණය කරන්නේ, රසෝච්චාරණය කරන්නේ. අපි සතුටටත් කවි කිව්වා, දුකටත් කවි කිව්වා. ඉස්සර මංගල සභාවේ කවි අනිවාර්යයි, මලගෙදරත් කවිය අනිවාර්යයි. එතකොට මේ කවි ඔක්කොම මාත්‍රා 18ට විතර තිබුණේ. දැන් ශාස්ත්‍රීය කාරණාවක් කියන්නේ නැතුණ දැන් ඒකට කියන්නේ මේ සමුද්‍රഘോഷ විරිතේ කියලා තමයි කියන්නේ. දැන් අපි ඔබට මේ කෙටි උදාහරණයක් ඇදිට කියන දැන් මේ ආකෘතියේ කවි
1: යන මේ ගමන කොතනින් කෙලවර වේ.

මේ වගේ ආකෘතිය 14 කාවේ. එතකොට මේවාට ඔක්කොම පොදුවේ කිව්ව සමුද්‍ර ഘോഷකරිත කියලා. පස්සේ කාලෙක අපි සංගීතය හදාරනකොට අපිට හම්බ වෙනවා මේ සමුද්‍ර ഘോഷ විරිතට නිර්වචනක් තියෙනවා. ඒ නිර්වචන තමයි දැන් එකක් තමයි මේක ශාස්ත්‍රීය නිර්වචනය තමයි දැන් එලුසඳස් ලකුණ තියෙන එකක් තමයි දෙසෙන් අටින් යති තැබීම. මාත්‍රා 10 නටින් යතිය තැබීම සමුද්‍ර ഘോഷ විරිත කියලා. එතකොට දැන් අර මාත්‍රා 17 18 19 කවිවල ඔක්කොම බලාගෙන ගියාම ඒ විදිහටම යතිය තැබිලා නැහැ. එතකොට දැන් සමහරව අහනවා එතකොට දැන් අපි සැලලිහෙන සංදේශය ගෙන ගන්නකොට අපිට ගන්නේ ඒක සමුද්‍ර ഘോഷ විරිත කියලා. ඉතින් දෙසෙන් අටින් යති තැබිලා නැත්නම් ඒක සමුද්‍ර ഘോഷ විරිතද කියලා එහෙම තර්කයක් තියෙනවා. ඉතින් දැන් කේස් පැලන තර්ක තියෙනවා මේ සමුද්‍ර ഘോഷ විරිත ගැන. ඉතින් ඔය ඔක්කොම තියාගෙන අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙදී අපිට හම්බ වුණා මට වැඩ කරන්නත් හම්බ වුණා මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දෙවැන්ත සංගීත පරීක්ෂකයා සීදස් කුලතිලක සර්. දැන් කුලතිලක සර්ගෙන් මම ඇහුවා සර් මොකද්ද මේකේ ඇත්ත කියලා. සර් මට කිව්වා ඔක මාත්‍රා 17ද 18ද 19ද කියලා ප්‍රශ්නයක් හදාගන්න එපා. ඔය ආකෘතියට ඔය තියෙන මාත්‍රා 18 තියෙන ආකෘතිය විවිධ ස්වරාකාරයන් ගයන ආකෘතියට ඒකේ මතුවෙන පොදුවේ ජනකාව්‍යාත්මක සංවේදනාව සහ ඒකේ තියෙන පොදු භාවද්වනිය ඒ මාත්‍රා 18 හරි 17 හරි 19 හරි තියෙන ඒ පොදු ෆ්‍රේම් එකට පොදු භාවද්වනියට තමයි මේ සමුද්‍ර ഘോഷ විරිත කියන්නේ කියලා. පස්සේ ජන සංගීතය ඉගෙන ගන්න අවධියේදී මේ විශ්වවිද්‍යාලයේදී වැඩිදුරටත් මේක තහවුරු කරගන්න හම්බ වුණා සුමනදාස කේන්ද්‍රසිංහ සර්ගෙන්. එතුමාත් ඒ කාරණේම කිව්වා. ඒ වගේම මේ අයිවෝඩෙනින්ස් කියන ප්‍රවීණ ගායන වේදියේ එතුමා මකොලුළු සර්ගේ ගෝලෙක් කොහොනේ ඒකේ තියෙන පොදු භාවද්වනිය මේක තියෙන මේ ඉමෝටිව් එක්ස්ප්‍රෙෂන් එකට තමයි ලාල් සමුද්‍ර ഘോഷ විරිත කියන්නේ කියලා. ඉතින් දැන් අපිට මෙන්න මේ ලටපට දිග අරගෙන තමයි මේව යන්න වෙන්නේ. ඉතින් අපිට මේව සාකච්ඡා කරන්න සාකච්ඡා මණ්ඩපයක් අවශ්‍යයි. මම හිතවතුනේ මුහුණු පොතට ගිහිල්ලා බැලුවා Facebook එකේ බැලුවා. දැන් ඒ වාර ජනප්‍රිය ඕපාදූප කයි කතන්දර වගේ ජනප්‍රිය නැති වුණත් ඇත්තටම ඉතාම හොඳ ශාස්ත්‍රීය ඇල්මක් තියෙන ඒ කියන්නේ සෙනෙහබර උද්‍යෝගයක් පළ කරන විද්වතුන් මන් දැක්ක හරිය ලස්සන සටහන් සමුද්‍ර ഘോഷ විරිත පිළිබඳව තියලා තියෙනවා. ඒගොල්ලන්ගේ විචාරාත්මක මතවාද පළ කරලා තිබුණා. එතකොට මේ ආකෘතිය ඇතුලේ මේකේ මාතෘ විරිත තමයි රැඳි කියන ඡන්දස. ඒක තමයි මේකේ මව. මේ රැඳි කියන ඡන්දසෙන් තමයි මාත්‍රා 17 18 මේ කවිය හැදෙන්නේ. මේ අලංකාරය හැදෙන්නේ. ඒ රැඳි කියන ඡන්දසට අයිති වෙනවා මුවර දද බහසුරු සහ කිඳුරු කෙලි සමුදුරු ගොස. එතකොට මෙන්න මේ වගේ රැඳි ඡන්දසේ අවස්ථා ගණනාවක් මේ විද්වතුන් සඳහන් කරලා තියෙනවා. මුවර දද බහසුරු කිඳුරු කෙලි සහ සමුදුරු ගොස කියලා. මේ පිළිබඳව ඉතින් ගොඩක් ශාස්ත්‍රීය ඇල්මක් දක්වන හොඳ විද්වතුන් ලංකාවේ ඉන්නෝ. ඒ හැමෝටම අපි අපේ ගෞරවේ මේ වෙලාවේ පළ කරන්නට අවශ්‍යයි. හරි, දැන් මේ අද කතාව පටන් ගන්නකොට දැන් ගුවන්විදුලිය කියන්නේ මහා මේ කාව්‍යමය ප්‍රදීපාගාරයක්නේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටියා කොළඹ යුගයේ කවියෙක්. කොළඹ යුගයේ දෙවනි පරම්පරාවේ කවියෙක් හිටියා. ඒ මහා කවීන්ද්‍රයා මහා සංනිවේදකෙක්, ගීත රචකයෙක්. අර හෙළබසෙහි තියෙන රිද්මාකාරයේ අනුප්‍රාසයේ සංගීතාත්මක ගුණේ පස්සේ කාලෙක අලෙවි කරන කලාවට කියන්නේ දැන් නීම් කලාවට පුවත්පත් කලාවට එතුමා රැගෙන ගිය කෙනෙක්. ඒ තමයි දිවංගත කරුණරත්න අභිසේකර සූරීන්. ඔහු ඇත්තටම මේ ගීත රචකයෙක් වන්නට පෙර ආතුව ඔබට කියන්නට කැමති මං හිතන්නේ මේ වැඩසටහන අහන ශ්‍රවණය කරන විද්වතුන් දන්නවා කරුණරත්න අභිසේකර සූරීන් ඉතාම හොඳ කවි. ඔහු තරුණ කාලේ 1940 විතර තමයි කොළඹට එන්නේ ඉගෙන ගන්න කොළඹ නාලන්දා විද්‍යාලේ. දකුණු පළාත තමයි ඔහු උපදින්නේ අපේ ගම් පළාතේ මාතර වෙලියත්තේ ගලගම කියන ගමට ගම් 3-4ක් යයි රත්මලේ කියන ප්‍රදේශයේ තමයි අබේසේකර සූරීන් උපත ලබන්නේ. හැබැයි ඔහු කොළඹ එනකොට ಭಾರತೀಯ කාව්‍ය ශාස්ත්‍රයේ පිළිබඳ පාලි සංස්කෘත දෙබසින්ම ඊටාම හොඳ ඥානයක් ලැබලා කොළඹ ආපු කෙනෙක්. ඉතින් එතුමා ජීවන මඩල නික්ම ගිහින් අවුරුදු 43ක් විතර කොළඹදී ඉගෙන ගත්තේ නාලන්දා විද්‍යාලයේ. විශ්වවිද්‍යාලයට යන්න එන අවස්ථාව තැරලා එකම දවසේ ලියුම් දෙකක් ආවම විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තියෙන පරීක්ෂණයට එදාම ලියුමක් ඇවිල්ලා තියෙනවා ගුවන්විදුලියට එන්නේ. ඔහු තෝරගෙන තියෙනවා ගුවන්විදුලියට එන්න. ඉතින් හැබැයි විශ්වවිද්‍යාලයේදී හමු විය යුතුව තිබුණ සරස්වතිය එතුමාට ගුවන්විදුලියේදී හම්බ වෙනවා. ඒ නිසා කරුණාරත්න අබේසේකරයන්ට පුළුවන් වෙනවා සිංහල ගීතේට
කවියට ගුවන්විදුලි කලාව ඇතුලේ මහා වනස්පතියක්, සරස්වතියක්, බෘහස්පතියක් වෙන්න අභිෂේකරයන්ට පුළුවන් වෙනවා. ඉතින් මේ අද්විතීය කලාකරුවා ඇතරම අපිට ඇසුරු කරන්න ලැබිලා නැහැ අපේ ජීවිත කාලය ඇතුළේ. මම නම් දවස් දෙකක් විතර දැකලා තියෙන පමණේ ගුවන්විදුලි දෙතුමා. මේ අතුල්‍ය ප්‍රතිභාවන්තයාව සිහි කරන්නට එතුමන්ගේ කවියක් තෝරගත්තා ආරම්භමට. 1970 ගණන් වල මං හිතන්නේ මේ දවස පත්තර කාර්යාලය MD ගුණසේන සමාගමේ පත්තර කාර්යාලය ඒ එතුමන්ලාගේ පුවත්පත් ආයතනය තිබුණා. දවස පුවත්පත් ආයතනයේ සතියන්ත පත්තරේ තමයි රිවිරස පත්තරේ තිබුණා කවිපෙළක්. ඒ කවිපෙළ එතුමා ඉලක්ක කරගෙන තිබුණේ පුතාට. ඉතින් මේ මගේ මතකයේ හැටියට එදා රිවිරස පත්තරේ කතුරුවරය හැටියට හිටිය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ අපේ සහෝදර සංනිවේදකතුමා, එතුමාගේ ආදරණීය පියතුමා මහා පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ සූරීන්, එතුමා තමයි මට හිතෙන්නේ මේ එදා රිවිරස පත්තරේ කතුරු අර කවි පෙළ පල කරලා තිබුණා. එයින් එක කවියක් අද තෝරගන්නවා මේ මහා කවීන්ද්‍රයාණන්ට රසෝපහාරයක් හැටියට මේ පද්‍යාවලියේ පෙදෙන.

ඇත්තටම මේ අබේසේකරෙන් මේ කවිය ලියන්නට ඇත්තේ රටේ ජාතියේ පුතුන් වගේම එතුමන්ගේ ආදරණීය පුතා හම්බ වුණාට පස්සේ. ඒ කියන්නේ දිලීප. දිලීප හම්බ වුණාට පස්සේ අබේසේකරයන් ලියු කවි පොතක් දවසක් මාධ්‍ය සාකච්ඡාවකදී මේ දිලීප අරගෙන ආවා. මේ කවි පොත දැම්මන් ගාව නෑ. ඒක ලියලා තියෙන්නේ මට දිලීප පෙන්නුවා, මේ බලන්න ලාල්ලයි අපේ තාත්තා මේ මං හම්බ වෙච්ච දවසේ ලියාපු කවි කියලා. ඒක තියෙනවා මේ මං අන්තිම පේලි දෙක විතරයි මට මතක හිටියේ. ඒක තියෙනවා මේ

0: මං හිතනවා තාත්තෙක් පුතෙක් වෙනුවෙන් ලියන්න පුළුවන් ලස්සනම කවිය. ඒක කියන්නේ අදහස හේතුතුනේ. මම මෙච්චර කාලයක් අහලා තිබුණේ පුතා හම්බ වෙනකන් සතුට කියලා කියන්නේ කෙනෙක්ගේ හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි කියලා. අවිසේකරයන් කියනවා පුතේ ඔයා ඉපදිච්ච දවසේ එදා තමයි මම සතුට කියනක අරගෙන මගේ පපුව උඩින් තියාගත්තේ කියලා. කොච්චර ලස්සනයිද.
1: සතුට කෙනෙකුගේ හිතේ ඇතිවනේ

කරුණරත් අබේසේකරයන් ඇතරම කොළඹියෝගේ හිටපු දෙවැනි කවි පරම්පරාවට අයිති කපිලේ සෙනවිරත්න, උපනන්ද පටුගෙදර, සුගුණපාල සමරසේකර මේ ආදී මහ විශාල කවි පරම්පරාවක් නියෝජනය කළ කවියෙක්. හැබැයි එතුමා පස්සේ කාලෙක මේ කවියට වඩා කවි ලිවීමට වඩා එතුමා ගීත ක්ෂේත්‍රයට පිවිසියා. හැබැයි අර කොළඹ යුගයේ එතුමා නිර්මාණය කරගත්ත කවිකම අරගෙන එතුමා කොළඹ යුගයේ කවියෙන් පෙරාගත්ත රෝමාන්තික සුවඳ තමයි අර සින්දුවල පස්සේ කාලෙක වෙරළේ ගල්පරයක් විය හැකි නම් තෙබුණත් ඇති කරදිය රැල්ලේ වගේ ගීත එතුමා ලිව්වේ. එතකොට අද මේ සාකච්ඡාව එක කේන්ද්‍රීය තැනක් මං හොයාගත්තා. ඒ තමයි මේ කවිය අපිට ඇහිච්ච විදිහක් තිබුණා. දැන් සමුද්‍රඝෝෂ විරිතේ මේ මූලික මේ ජන ආකෘතියක් තිබුණා. සමුද්‍රඝෝෂ විරිත ගම්වල එක එක්කෙනා එක එක දේවල් අරබයා සමුද්‍රඝෝෂ විරිත කවි හරියට ගායනා කරනවා. මේ මහා ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් නොලැබූ අය. දැන් ඒක තමයි මට හිතෙන්නේ. දැන් රොබර්ට් නොක්ස් සහ එතනින් පස්සේ ලංකාවට ආපු ගොඩාක් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු, නිලධාරී, පරිපාලන සේවකයෝ දැන් රොබර්ට් නොක්ස්ගේ ඉඳලා ඊට පස්සේ මේ විවිධ විද්වතුන් ජොන් ඩොයිලි වගේ අය මේ ලංකාවේ කවිකම අඳුරගත්තා. ඒක නිසා තමයි එතුමල්ලා කියන්නේ මේ ලංකාවේ හැම මිනිසෙක්ම කවියක් කියලා. හැම මිනිසෙක්ම කවියෙක්, හැම මිනිසෙක් ළඟම කවියක් තියෙනවා. කවි කියන්න බැරි මිනිසෙක් හොයාගන්න බෑ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කවි කියන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බෑ. දැන් එදා තිබුණේ කවි නොකියන කෙනෙක් හොයාගන්න බෑ කියලා ජොන් ඩොයිල් කිව්වේ. දැන් අද ලේසියෙන් කවි කියන කෙනෙක් හොයාගන්න බෑ. ඉතින් මේක ඇත්තටම අපිටම කරගත්ත ලොකු පාඩුවක් සහ වරදක්. ඒ නිසා කවිය අපිට ඇහිච්ච විදිය මං කැමතියි. දැන් අර ඒ කාලේ මේ අපේ ආච්චිලා අපේ මිත්තනියන් ඇතුළු ඒ පරම්පරාවේ ඔය 1890 විතර ඉපදිලා දැන් අපි ඒ අපි පුංචි කාලේ ජීවත් වුණානේ. ඒ කියන්නේ 1900 මුල හරියේ විතර 1930 20 30 වගේ කාල පරිච්ඡේදයේ ඉපදිච්ච අය අපේ වාචිලා සීයලා වගේ පරම්පරාවයයි. ඒගොල්ලන්ගේ අන්තිම කාලේ මේ මතක සටහන් මේ සමාජයේ සතුව තියෙන වැඩිහිටියන්ට. එතකොට ඒගොල්ලා කවි ගායනා කරපු විදිය ගැන මගේ මතකයේ තියෙනවා. මට යාන්තමේ මතකයේ තියෙනවා ඇත්තටම මේ අපේ මිත්තණිය සහ ඊට ওই පරිවර්ග හිටපු අපේ ගමේ හිටපු වැඩිහිටි අපේ ඥාති වරුන් මේ කවි ගායනා කරපු විදිය. ඒ තනුව මං හිතන්නේ ඒ પરම්පරාව සහ දෙවෙනි තුන්වෙනි પરම්පරාවල ස්මෘතියේ තමත් තියෙනවයි කියලා මට හිතෙනවා. ඒක යාන්තමින් ඔබට මතක් කරන්න ඕනේ කියලා මට හිතුණා.

0: එතවතුනි මෙන්න මේ සැමරුම් දිගේ සිංහල කවියට අපි ඒ මතකසටහන් දිහාවට අපහු ගිහිල්ලා බලමු ටිකක් ඉසියුම් පරීක්ෂා.
1: අද පද්‍යාවලියෙන් අප සාකච්ඡා කළේ සිංහල කවියේ මතක සැමරුම් පිළිබඳව. ඒ පිළිබඳව සාකච්ඡා කළේ සංගීතඥ ශාස්ත්‍රපති ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් ආනන්ද අබේධීර. අද පද්‍යාවලියේ කවි ගායනා ගායන ශිල්පිනී සන්ධ්‍යා බුලත්සිංහල. නිෂ්පාදන සහාය වාසුලා විජේසිංහ. අදත් පද්‍යාවලිය නිෂ්පාදනය කළේ සෑම් විමලධර්ම.

0: FM 91.7 91.9
1: පසරු එකයි විනාඩි 56යි දැන් වෙලාව.
2: තැඹිලිතෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: යමුද
4: කොහෙන්ද ජය සම්පතෙන් බරටම ලැබෙනවා
3: නැද්ද?
4: නැතුව කලබලේනේ.
5: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
6: එසැන්න පුවන්
7: අනුග්‍රහය
8: ආර්.එස්. වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
9: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
1: එස්තන පුවත් සමගින් මම නිතූ ජයසූරිය. ප්‍රථමින් අවධානය දේශීය පුවතක් වෙතයි. වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම හෙට සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසයි. දිවයිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදුවේ. දන්සල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් නිකුත් කර තිබේ. වෙසක් පුර පසළොස්වක පොහොය ලබන 30 වැනිදාට යෙදී ඇත. දැන් විදෙස් පුවතක්. දකුණු ලෙබනනේ ප්‍රදේශ රසකට දැඩි ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ. ඉකුත් පැය 24 දී එල්ල කර ඇති ගුවන් ප්‍රහාර සංඛ්‍යාව 50කට අධිකය. දකුණු ලෙබනනේ ගම්මාන නවයක වැසියන්ට වහාම ඉවත් වෙන ලෙස ඊශ්‍රායල් හමුදාව නියෝග කර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. මේ පැයේ ක්‍රීඩා පුවත. ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රෙදි පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සුමේද රණසිංහ අද සමත් වෙයි. ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 76.95කි. එහි රන් පදක්කම හිමුවේ උස්බෙකිස්තානයටයි. කොරියාව ලෝකඩ පදක්කම දිනාගත්තේය. මේ පැයට එසන පුවත් එපමණයි.
8: ආර්.එස්. වානේ කම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආර්.එස්. RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයිනපුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.
10: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යා වෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
9: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
11: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැයිය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න. සසිරි රට දිනවන වාසනාව, ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
12: සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරම්භන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
13: පැය ගානක් drive කළා, office එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප spray කළා. ටක්කාල වේදනාවට සහනය. hand bag එකටත් fit. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ජන සම්පත සංවර්ධනලු තරය
1: ඒලාව ඔබ විත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොෙන්ම ගත්ත පොස්පරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
3: දැන් වෙලාව 5:02
4: කිමි දෙන්න වැවිදි
5: සිපගන්න හමන මදනල
4: මේ හොඳම කාලය
5: අතීතයට දිවයන්
4: එයින් අනාගතය දකින්න
5: එන්නේ නව ලෝකයට පිවිසෙන්නේ.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
3: පසර දෙකයි විනාඩි එකයි දැන් වෙලාව. ආදරණීය දුවේ පුතේ උන්නාදත් සුපුරුදු විදියටම ඉරිදා දවසේ ඔබ බලාගෙන හිටපු ආදරණීය වැඩසටහන් මාලාව ඔබට ගෙනවිත් තියෙන්නේ. මේ ආරම්භම විදුල ළමා ගුවන් විදුලියේ.

0: Ahura Sangaram.
1: දන්න තරම. අද අපි දන්න තරමින් කතා කරන්නේ ලෝකයේ විශාලතම මුහුදු බොක්ක ගැන. ඒ තමයි බෙංගාල බොක්ක. බෙංගාල බොක්ක විදිහට හඳුන්වන්නේ ආසියානු මහද්වීපයේ දකුණු කෙළවරේ පිහිටි ඉන්දියාව, මියන්මාරය, බංගලාදේශය වගේ රටවල සිට මැලේසියාව දක්වා ඇති භූමියෙන් තුන් පැත්තකින් වට වූ දැවැන්ත භූමියක්. බෙංගාල බොක්ක ශ්‍රී ලංකාව වගේ 33 ගුණයක් විශාලයි කිව්වොත් අපේ යාළුවන්ට ප්‍රමාණය හිතාගන්න පුළුවන් නේද? හරියටම කිව්වොත් මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 21,72,000ක් විතර වෙනවා. ශ්‍රී ලංකාවේ කාලගුණයට බෙංගාල බොක්ක ප්‍රධාන වශයෙන්ම බලපානවා. ලංකාවට විතරක් නෙවෙයි, මුළු ලෝකයේම කාලගුණ විපර්යාස සඳහා බෙංගාල බොක්ක බොහෝ බලපෑම් කරනවා. මේකට හේතු වෙන්නේ බෙංගාල බොක්කට ඉහළින් පිහිටලා තියෙන දැවැන්ත ගොඩබිම් වල අධික උණුසුම නිසා අඩු පීඩන කලාපයට බෙංගාල බොක්කෙන් නිතරම සුළං හමායාම. ගොඩබිමේ විශාලත්වය නිසාම බෙංගාල බොක්ක නිතරම කුණාටු ඇතිවන ප්‍රදේශයක් බවට පත්වෙලා තියෙනවා. මේ හේතුව නිසාම ලංකාවටත් නිතරම වැසි සහ ගං වතුර තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ 8 ශ්‍රේණියේ දිමන්සා දම්සලි. දන්න තරම.
0: මුතු අහුර සංගරාම.

0: පොතක වරුණ
1: සිංහල පද්‍ය සාහිත්‍ය ලතාවෙහි රන්මල් පිපුණු අවධියකි කෝට්ටේ යුගය. එහෙත් ගත සාහිත්‍යෙහි අඳුරු වලා පාවෙමින් තිබින ප්‍රමාණයෙන් තරමක් හෝ සැලකිය යුතු ගද්ද ග්‍රන්ථයක් වශයෙන් මෙකල ලියවුනේ සද්ධර්ම රත්නාකරයයි. පලා බත්කල වනවාසී ධර්මකීර්ති මහා ස්වාමිපාදයන් වහන්සේගේ අනුජාත ශිෂ්‍යපුත්‍ර ධර්මදින්නාචාර්ය විමලකීර්ති මහාස්තවීර පාදයන් වහන්සේ මෙම ධර්ම ප්‍රකරණය රචනා කළ බව ග්‍රන්ථේහිම සඳහන් වේ. වික්‍රමබාහු මහා ස්තවීර පාදයන් වහන්සේගේ හා වීරසුන්දර කුමාරනම් උපාසකයන්ගේ ආරාධනය මෙම ග්‍රන්ථ රචනයට පිටුබල වූ බවද කතුවරයා පවසයි. සත්ධර්ම රත්නාකරය පරිච්ඡේද 36කින් යුත් ග්‍රන්ථයකි. ප්‍රමාණයෙන් ඉතා කුඩා පරිච්ඡේද මෙන්ම විශාල පරිච්ඡේදද මෙහි දක්නට ලැබේ. විහාරමලු ඇමදීමේ අනුසස් පැවසෙන සම්මාජානී සංසවැනි ඇතැම් කුඩා පරිච්ඡේදයක් එකම කතා ප්‍රවෘත්තියක් සඳහා පමණක් මෙම ග්‍රන්ථයෙහි වෙන් වී ඇත. කෙසේ වුවද සත්ධර්ම රත්නාකරය කෝට්ටේ අවධියෙහි සිංහල ගද්‍ය සාහිත්‍යයේ පෝෂණයට උපකාර වූ ජන ජීවිතයට මෙහෙයක් සැලසූ ග්‍රන්ථයක් බව සඳහන් කළ හැකිය.
0: පොතක වරුණ

0: අහුර සංගරාව.
1: ලෝම ලස්සන කරන පුංචි ඔබ වෙනුවෙන්
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
1: විදුල

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
5: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
6: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
7: පස්වර 2:32 දැන් වෙලාව.
8: දුව, දත් මැද්දද?
3: ඔව් අම්මේ.
8: පුතා පොත් බෑග් එක ලෑස්ති කරාද?
3: ඔව් අම්මේ ලෑස්ති.
8: ඔයා ගේට් එක ලොක් කරාද?
9: ඔව්.
8: අද ඩෙංගු මදුරුව බෝ වෙන තැන් බැලුවද? සුද්ධ කරාද?
3: ඔව්.
1: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.
3: FM 91.7 FM 91.9 හැමදාම සවස 2ට විදුල ළමා ගුවන් විදුලිය අහන්න. FM 91.7 FM 91.9 හැමදාම සවස 2ට විදුල ළමා ගුවන් විදුලිය අහන්න.
7: ආදරණීය දුවේ පුතේ, මෙතෙන් සිට මා ආමග වෙටසටහන.
10: ජීවිතයේ සුන්දර වෙන්නේ ආදරණීය දුව පුතේ අපි සතුටින් නම්. සතුටින් ඉන්න අවශ්‍ය වෙන කාරණා අතර ප්‍රධාන දෙයක් තමයි අපි දුම්වැටියෙන්, මද්‍යසාර වලින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම. ඉරිදා හැන්දෑවේ මේ ගුවන් කාලයේදී අපි ඔබ හමුවන්නේ ඔබව මේ කියන කාරණා වලින් ඈත් කරන්න. එන්න අද අප සමග මා ආ මග දිගේ යන්නට.
11: මා ආ මග.
10: අද අපි මා ආ මගට එකතු වෙන තරුණයා ඔබට හඳුන්වා දෙන්න කලින් පාසල් දූපුතුන්ට රටේම දරුවන්ට වැදගත් වෙන දෙයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න හිතුවා. ඒ තමයි පසුගියදා දුම්කල භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා ආරම්භ කරපු නව වැඩපිළිවෙල. 2010 වර්ෂයෙන් පසු උපන් සියලුම අපේ දූපුතුන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත්කිරීමට නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් සහිත සංකල්ප පත්‍රිකාවක් සෞඛ්‍ය ජනමාත්‍ය අමාත්‍යවරයාට පසුකියදා භාර දුන්නා. මේ වැඩපිළිවෙල දුම්කොළ සහ මත්ස්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, එහෙම නැත්නම් නාටා ආයතනයේ විසින් තමයි දුවේ පුතේ සකස් කරලා තියෙන්නේ. ඉතින් අනා

0: අද අපිත් එක්ක එකතු වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 24ක තරුණෙක්. මත්යසාර වගේම මත්ද්‍රව්‍ය භාවිත කරලා මේ තරුණයා දැන් විශෝධන මධ්‍යස්ථානයක ආපහු තමන්ගේ සුන්දර ජීවිතය හොයාගෙන යනවා. අද ගුවනේ දිගහැරෙන්නේ ඔහුගේ කතාවයි.
1: මම කොළඹ දිස්ත්‍රික්කයෙන් කොට්ටාවගෙන ගම් ප්‍රදේශයේ තමයි කාලය ගත කරන්නේ. මගේ වයස එතකොට 24ක් වෙනවා මේ වෙනකොට. මගේ අම්මා ඉන්නවා, මල්ලි ඉන්නවා, අක්කල දෙන්න ඉන්නවා. එතකොට තාත්තා නාන්ත්‍රා වෙලා. එතකොට මගේ ඉස්කෝලේ ගත්තොත් රොටරි ඉස්කෝලේ තමයි මම කාලය ගත කරේ. මම ආයතන ගත වෙලා මාස 8ක් වෙනවා. අයිස් කින මත්ද්‍රව්‍ය තමයි භාවිත කරේ. සහ මේ ටැබ්ලට් වර්ග ඒ දේවල් තමයි භාවිත කරේ. මේ මම දැන් ආයතන ගත වෙලා අපේ බෝධානන්ද හිමි ගරු අධ්‍යක්ෂ හිමිගාව ආයතනයේ මා රැඳී සිටිනවා. දැන් මාස 8ක් වෙනතුරු මේ කාලය තුරු වෙන්න ඕන දේවල් මගේ හැඟීම් දැනීම් පාලනයේ දේවල් සඳහා මම කටයුතු කරනවා. ඒ ක්‍රමවේදයට අනුගත වෙලා වැඩ කටයුතු කරනවා. මේ මත්ද්‍රව්‍ය කියන හැඟීම් කියන දේවල් පාලනය කරගන්න ගොඩක් උත්සාහ කරනවා. ආධ්‍යාත්මික පැත්තෙන් සහ ඒ දේවල් මේ මනස නිරවුල් කරගන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ දේවල් ටික තමයි මේ වෙනකොට.
0: අපි කැමති පුතේ ඔයාගේ පුංචි කාලේ අම්මා තාත්තා ගෙදර ඇත් එක්ක ලස්සන්ට හිටපුයි පුංචි කාලේ මතක් කරනවා නම්.
1: ජීවිතේ සුන්දරම ජීවිතයක් ගත කරා. සුන්දර සහ මේ මතකත් එක්ක ගත්තොත් සුන්දර පැත්තත් සහ පසුත යන පැත්තකුත් තියෙනවා. පසුත යන පැත්ත වැඩිය මම සුන්දර ජීවිතයක් ගත කරා සහ මගේ අක්කලා දෙන්නත් සමග මගේ මල්ලිත් සමග මම ජීවිතේ මේ තාක් වෙනකම් මේ මද්ද්‍රව්‍ය භාවිතයට පෙර සුන්දර ජීවිතයක් ගත කරා. අන්න එතනදී මගේ දෙමව්පියෝ සහ තාත්තා කියන පුද්ගලයා රැඳී සිටීමත් සමග තාත්තා කියන පුද්ගලයා මේ ජීවිතේ ගොඩක් වෙනස් කරපු දැන් ආවා. මට ලොකු අවස්ථාවක් දුන්නා. ජීවිතේ වෙනස් කරගන්න ලොකු අවස්ථාවක් දුන්නා. ඒ දේවල් මම මගහැරියා. ඒ දේවල් මට කිසි ගාණක් තිබෙන්නේ නැහැ. තාත්තා සමග ගත කරපු ඒ ජීවිත කාලය සහ තාත්තා දුන්නේ දේවල් වලින් මම සුන්දර ජීවිතයක් ගත කරා. හැබැයි දැන් තාත්තා මට හිමිලා තිනවා. සහ මේ ඒ දේවල් වලින් මම ගොඩක් දුර්වල වුණා. ඒ දේවල් වලින් දුර්වල වුණා. මගේ ජීවිතේ ඒ තිබ්බ සුන්දරත්වය ආයි ගන්න ඕනේ කියලා හිතලා සුන්දරත්වය මම හෙව්වේ පිටත සමාජ පිටත සමාජයෙන් හෙව්වේ. ඒ කියන්නේ මගේ දෙමව්පියන්ගෙන් මගේ තාත්තා නැති වුණාට පස්සේ සහ ඒ දේවල් වලින් මේ ඈත් වුණාට පස්සේ ඒ කියන්නේ දුර්වලකමක් වුණා ඒක. තාත්තා හිමිවීමත් සමග මේ රොටරි කියන චන්ද්‍ර පාසෙන් අයින් වෙලා මම කොට්ටාව ආනන්ද විද්‍යාලයට යනවා. එතකොට එතනදි තමයි ඔය කැඩට් කියන දේවල් කරනවා. මම ස්පෝර්ට් පැත්තෙන් ගොඩක් කාලය ගත කරා. ස්පෝර්ට් කියන පැත්තෙන් බාස්කට්බෝල්, ෆුට්බෝල්, ස්විමින්, බැඩ්මින්ටන් ඒ වගේ දේවල් සහ මේ කැඩට් කියන දේ අන්තිමට මම තෝරගත්තා. මේ නේෂනල් කැඩට් කෝප්ස් ඒකට ගිහිල්ලා මං සතියක් රන්තැඹෙත් ගිහිල්ලා ඒ දේවල් කරා. ඒ දේවල් එක්ක තමයි මේ ඒ කියන්නේ ඒ රන්තැඹේදී ඒ සහ මේ එතන හිටපු පුද්ගලයන් එක්ක තමයි ජීවිත වෙනස් වෙන්න ගත්තේ. ඒ කියන්නේ එතන ඉන්නා මාත් එක්ක ගත කරන කාලය ගත කරන පිරිසක්. ඒ පිරිසත් එක්ක මං එකතු වෙලා ඉස්කෝලෙන් පිටත ආවට පසුත් ඒගොල්ලන් එක්ක තමයි කාලය ගත කරේ. ඒගොල්ලන් එක්ක තමයි මේ ජීවිතේ වෙනස් වෙන්න ඕන තැන් සහ ඒක මං වෙනම ගැට්ටක් ඉදී ඒ කියන්නේ මගේ තියෙන මේ දුර්වලකමට ඒගොල්ලෝ හයියක් කරගත්තා. ඒගොල්ලන්ගෙන් මට ආදරයක් ලැබුණා සහ මං ඒ වැරදි ආදරයක් ලැබුණා. ඒ වගේම මේ මං පෙම්වතියෙක් සහ ඒ දේවල් මං හොයන්න ගත්තා. එතකොට ඒ තාක් වෙනකම් මං පෙම්වතියෙක් සහ ආදරේ කියන දේ පැත්තට ගියේ නැහැ. මගේ අම්මගේ සහ තාත්තගේ මගේ සහෝදරියන්ගේ ආදරේ විතරයි මං ඒත් අර මට අහිමිවීමක් ඒ පෞද්ගලික ප්‍රශ්න ගැටලු නිසා මට ඒ දේවල් අහිමි වුණා. ඒ අහිමිවීමත් සමග මේ තමයි අර මං සමාජයේ ඉන්න පුද්ගලයන් ආශ්‍රයෙන් ගියේ. ඒ සමාජයේ ඉන්න පුද්ගලයන්ගෙන් ආදරේ ලබා ගන්න සහ ඒ පුද්ගලයන්ගෙන් මං මේ වෙනම ජීවිතයක් ඉව්. ඒත් මට මේ ඒ දේවල් වලට එහා ගිය වෙනත් ලෝකයක් තමයි මට හම්බුනේ. මේ ඒ කියන්නේ හිතලා පතලා නෙමෙයි ඒ දේවල් මං තනිකරම මගේ සතුර වෙනුවෙන් ජීවත් වෙච්ච පුද්ගලෙක්. එතකොට මොකද මේ පසුතැවීමත් එක්ක ජීවත් වෙලා ඇති වෙලා තියෙන තැනද මං මේ සතුර කියපු තැනදී නතර වුණ පුද්ගලෙ. අන්න ඒ දේවල් එක්ක තමයි අර සතුර කියන දේ උපරිම සතුර හොයන්න ගියා. අන්න ඒ දේවල් එක්ක තමයි මේ ජීවිතය අර දුර්වල වෙන හැමතැනකම මං සතුර හෙව්වා. මේ දේවල් එක්ක තමයි මද්ද්‍රව්‍ය කියන පැත්තට මං මේ සතුර හොයන්න ගියේ.
0: දැන් ඔබ එක තැනක කියනවා පුතා මේ පසුතැවෙල්ල හින්ද ඔබ සතුට හොයාගෙන ගියා කියලා.
1: ඔව්.
0: පසුතැවිලි වුණේ ඇයි ඔබ ජීවිතේ?
1: පසුතැවිලි වෙන්නේ ඒ මම කරපු දේවල් නිසා. මම කරපු දේවල් නිසා සහ මාත් එක්ක බැඳීම් කියන දේවල් ගොඩක් තැන්වලදී මේ බැඳීම් කියන දේවල් සුන්දර විදියට පටන් ගත්තර අවසානීය සහ මැද මා අමුතු විදියට මේ බැඳීම් කියන දේ මේ දුර්වල කරලා අඩපණ කරලා දාලා යනවා. අන්න ඒ තැන්වලදී වෙනස් තීරණ සහ මේ වෙනස් සිතුවිලි වලට යන්න වුණා මට. ඒ සිතුවිලි මං අවබෝධ කරගත්ත විදිය සහ ඒ දේවල් වැඩි. ඒ ආපු සිතුවිලි මං හිතගෙන හිටියේ හරි විදිය වෙන්නේ නැති මේ දේ එහෙම වෙන්නේ නැති කියලා හිතලා මම ඒ දේවල් එක්ක මේ කටයුතු කරන් ගත්තා. අන්න ඒක තමයි ඒ කියන්නේ ඒ කලකිරීම

0: පසුතැවීම කියන දෙයට මං මේ ජීවිතයේ මේ විඳින්න ඕන කියන තැන එකපාරක් විඳින්න ගිහිල්ලා මේ ඒ විඳින්න ඕන කියන තැනට වැටුණා හින්දා තමයි, ඒ කියන්නේ වැරදි විදිහට විඳ, වැරදි විදිහට විඳ. ඒත් දැන් මේ වෙනකොට මට හරි විදිහට ජීවිතේ විඳින්න ඕන කියන තැන ඉන්නවා. සහ මේ මගේම මං අතාරපු දේවල්, ඒ කියන්නේ ක්‍රීඩාව, ඒ දේවල් මං අතාරපු දේවල්, ගායනය පැත්තෙන් ගොඩක් ආස කරනවා, සංගීතය කියන දේ මං ගොඩක් මගේ ජීවිතේ භාගයට භාගයක් මේ වෙනකොට සංගීතය කියන දේ මං මේ මගේ සතුර hina කියන දේවල් මතුවෙන්නේ මේ සංගීතය කියන දේත් එක්ක සහ ක්‍රීඩාව, ඒ වගේ දේවල් වලින්, ඒ දේවල් වලත් එක්ක තමයි දැන් මම කාලය ගත කරන්නේ. මේ මගේ අලුත් ජීවිතේ පටන් ගන්නට ඒක විතරයි මට අවශ්‍ය. එතකොට අර මේ කලකිරීම කියන දේත් එක්ක ජීවත් වෙන්නේ මම හොයපු දේට වැඩිය වෙනස් විදිහට මට හම්බුනින්ද තමයි මම මද්ද්‍රව්‍යත් එක්ක ගිහිල්ලා මම්ම කරපු දේවල් නිසා මං දුක්ින්ද සහ මම කලකිරුණා පස්තැවුණා.
1: හොඳයි පුතේ, දැන් ඔබේ තාත්තා අම්මා රැකියාවක් කළාද? ඒතරතුරු ගත්තොත්?
0: ඔව්, මේ අම්මා රෙස්ටුරන්ට් වගේ දේවල් කරා, ගොඩක් කරා රෙස්ටුරන්ට් වගේ දේවල්, මිනුවන් ගොඩ ඒ වගේ ගොඩක් තැන්වල රෙස්ටුරන්ට් වගේ දේවල් කරා අම්මා. එතකොට තාත්තා නාවික කාර්මික, නැව්වල මේන් එන්ජින් තමයි කරේ. සහ මේ එයාත් ඊට පස්සේ බිස්නස් පැත්තට ගියා. අසනීප තත්ත්වයන් හේතුවෙන් මේ නැව්වල වැඩ කරන්න බැරි හින්දා, අපහසුතාවයන් නිසා එයා බිස්නස් කරන්න ගන්නවා. ඒ කියන්නේ
1: ඔබ තරුණ ජීවිතේ ගත්තොත් අම්මා තාත්තත් එක්ක ළඟ ඇසුරක් තිබ්බේ නැද්ද පුතේ? ඒ අයට ඔබේ ආදරේ නොඅඩුව ලැබුණේ නැද්ද?
0: ලැබුණා. ඇත්තම කිව්වොත් තාත්තගෙන් සහ අම්මගෙන් ගොඩක් ආදරේ. ආදරත් අම්මා මේ අම්මත් එක්ක මං මිදියන් නිසා, මල්ලිත් එක්ක තාත්තා නැති වුණ දවස් ඉඳන් මේ අම්මයි මල්ලිත් එක්ක තමයි මං තාමත් මිදියන්නේ. එකම එක ඒ උණුම, ඒ කියන්නේ ඒ කටහඬ මේ අන්තිමට නැත්තම් මේ ඉදරෙන් එහා මට අර තේරුමක් නැහැ වගේ දැනෙන්නේ. කිසිම මේකක් නැහැ. මල්ලි කියන පුද්ගලයා සහ අම්මා කියන පුද්ගලයා ගාව මම ගොඩක් මේ වෙන විට මේ ගොඩක් මේ අරම දුර්වල වෙන තැනක් හදෙන මේ වෙනකොට අම්මගෙන් ලැබුණු ආදරේ නම් නෝඩු නැහැ. අම්මා දෙන කෑමක ඉඳන් මේ ඔක්කොම අම්මා දෙන කෑමක ඉඳන් මගේ පුතාට නිගිලා හදන්නේ අන්නේ වගේ හැඟීමකින් තමයි අම්මයි දෙන්නේ ආදරේ. ඒක මං දකිනවා. ඒක දැක්ක සහ ඒක මං දෙක දෙකත් මේ අර ගහලා හිටපු දේවල් නිසා කිසිම ගාණක් තිබ්බේ නැහැ. නිකන් කට පොඩ්ඩක් පැත්තට දාලා ඉන්නා වෙලා අර නිකන් ඩෝන් ගියා දේවල් එක්ක ඒ ජීවිතය ගත කරේ. ඉතින් අම්මගේ ආදරේ ලැබිලත් මං ගණන් ගන්න නැතුව හිටපු එකටම මාර පාවක්. ඒක මාර පාව අක්කලා දෙන්නෑම මාව කරේ තියාගන්න මේ වඩාගෙන වටේ දීපු නැති ටික විතර ඒ දේවලුත් කරා. ඒ දේවලුත් කරා. අන්න ඒ ගානට මේ තාමත් පසු දෙන්නේ ඒ දේවල් නිසා. මම මට මෙච්චර ආදරේ ලැබිලත් මම වෙනත් අයගෙන් ආදරේ හොයපු එකට ප්‍රශ්නයක් වුණා.

0: මා ආමක
1: පුතේ දැන් ඔය කියන විදිහට මගේ පුතාගේ ජීවිතේ එකම සැනසෙල්ල උනේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ සැනසෙල්ලක් ජීවිතේට දුන් ඒ අයට ඔබයි පසුතැවිල්ලක් එකතු කළේ
2: පසුතැවිල්ලක් එකතු කරන්න කියන්නේ ඒ මගේම හේතුන් නිසානේ මගේම හේතුන් නිසා ඒ දේවල් මම පාලනය කරගෙන මම ඒ ජීවිතේ මම නැවතත් විඳින්න ඕනේ කියන තැන ඉදරයි මම ඉන්නේ මගේ ඒ පාලනය සහ මගේ මේ හැඟීම් පාලනය සහ ඒ දේවල් මම දැන් ගොඩක් කියන්නේ මම හිතනවා වෙනස් වෙලා සහ තවත් වෙනස් වෙලා කියලා මම ඉන්නවා මම ඒ මතේ ඉන්නේ කොහොමද සා මේ ජීවිතේ මේ වෙනම පැත්තකට ගෙනියන්න ඕනේ කියන තැන ඉන්නේ මට ඒගොල්ලන්ගෙන් ආදරේ ඒ දේවල් ලැබුණත් මේ පසුතැවීම් හම්බුනේ සහ මේ කලගිරීම් මැද්ද ජීවත් වෙන්න උනේ අර මද්ද්‍රව්‍ය කියන දේ නිසා මද්ද්‍රව්‍ය කියන දේ නිසා තමයි මේ තනිකරම මේ අයිස් මද්ද්‍රව්‍ය සහ ටැබ්ලට් වර්ග ඒ දේවල් නිසා තමයි ජීවිතේ මේ තනිකරම වෙනම මේ අර අපේ වචනෙන් කියනවා නම් මහාම මහා එපා කරපු අපායකට ගෙනිච්ච ජීවිතයක් තමයි මේ මද්ද්‍රව්‍ය කියන දේ. අන්න ඒ දේවල් නිසා විතරයි පස්තැවුනේ මම. වෙනත් කිසි දෙයක් නැහැ. මේ සහ මේ මගේ ඒ මානසික මට්ටම මගේ දිනුනේ මනස කියන දේ විකෘති කරපු මේ මද්ද්‍රව්‍ය නිසා තනිකරම මේ අපායක තමයි ජීවත් වුනේ. ඒකයි මම පස්තැවුනේ. අම්මා තාත්තාගේ කාගේ අක්කලාගේ කවුරු කොහොම මට කොහොම ආදරය කරත් මේ ඒ දේවල් පෙවුන්නේ නැහැ මට. ඒ දේවල් ගානක් තිබ්බේ නැහැ.
1: පුතේ දැන් අම්මා තාත්තා ඔබ හරි ආදරෙන් හැදුවේ. හැබැයි ඔබ ඒ අයටත් විරුද්ධව ගියා. ඒ අයගේ ඇසට කඳුලක් නැමුවා. ඔබ ඉස්සෙල්ලාම මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ගත්ත බව ආරංචි වුණාම අම්මගේ හතවතේ මොනතරම් ගින්දරක් ඇති වෙන්නේ නැත්ද? පුතාට මතකද අම්මා ඒ වෙලාවේ දුක් වෙච්ච හැටි?
2: මතකයි. වැදලිම මතකයි මේ මොකද කියනවනම් මේ මං එන පවුකාරෙක්. මං පවුකාරෙක්. ඇත්තම කිව්වොත් මං පවුකාරෙක්. එතකොට ඒ දේවල් නිසා කියන්නේ මතකයි මට මතකයි පැහැදිලිව මතකයි අම්මා මේ වැඳ පුන්නේ දෙරිගේ විතරයි කඳුළු මේ රෑ පුරාම අම්මා ඇරිලා මං ගෙදර එනකම් මං එනකම් නිදියන්නේ නැහැ අම්මා උදේට එනකොට දොරගාව මේ පුටුව තියාගෙන ඉඳගෙන ඉන්නවා බලාගෙන මං එනකම් එතරම් ඒ කියන්නේ ඒ රෑත් නිදිමරලා එයාත් නිදිමරලා මම අර මද්ද්‍රව්‍ය අරගෙන නිදිමරලා අම්මා නිදිමරලා උදේ වෙනකම් බලාගෙන එතකොට ඒ වගේ දේවල් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා මේ ඒ කියන්නේ අඬලා මට වැඳපුනේ දෙටි කිතරයි මගේ පස්සෙන් සහ මං යන හැමතැනකම අපේ අම්මා හිටියා මාත් එක්ක හිටියා අම්මා ඇතරියනේ අම්මා මේ වෙනකුණුත් තාමත් ආතරලා නැහැ තාම ජීවත් වෙන්නේ අම්මා නිසා අම්මා නැත්තම් මේ හුස්ම ගන්නත් විදියක් නැති වෙනවා වෙලා එනවා හුස්ම ගන්න නැහැ මං එනවා ඇඳකට වෙලා මං සතියකට ඉතු වෙන කාලයක් මං ඇඳකට වෙලා කන්න බොන්නේ නැතුව නැගිට ගන්න බැරුව හිටියා මේ මද්ද්‍රව්‍ය කියන දේවල් පාවිච්චි කරලා ඒ වුණාට එතනදී අම්මා තා ඇතරිය නැති ඇම්බියුලන්ස් ගෙනල්ලා මාව ඩොක්ටර්ලා ගාවට ගෙනිහිල්ලා එතනත් විශ්වාසවටලා ඒ වගේ කාර ගොඩක් දේවල් තියෙනවා මේ තනිකරම මේ අපායක් ඒක ඒ ජීවිතේ මං දැන් මේ මැරෙයිද කියන හිතාගෙන ඉදී අම්මා මේ ඉන්නවා ඔළුව අත ගාගා අම්මා ඉන්නවා කඳුළු හලාල ඒත් මම මේ ජීවත් වුණේ මම මැරෙයිද කියන තැන ඉදර මම නිකන් කාලකන්නික් වගේ මැරෙලා යන්නේ එකද හොඳ කියන තැන ඒ කියන්නේ එතන ජීවත් වුණේ මම මේව මැරෙලා ගියොත් මම මොනවා කරන්නද මගේ අම්මයි මල්ලී මොනවා කරන්න තියෙන තැන ඉදරයි මට ඉතුනේ අන්තිමට
1: අම්මගේ ඇසේ සතුටු කඳුළු රඳවන්න ඕන පුතෙක් අම්මගේ ඇසේ රැඳුවෙම පසුතැවිල්ලේ කලකිරීමේ කඳුළු. ඒ නිසා මගේ පුතේ මේ වෙලාවේ ඔබේ අම්මා ඇතුළු සුවහසක් අම්මලාගෙන් ඔබ ඉල්ලා සිටින්නේ මොකක්ද? දරුවෝ මෙවැනි දේවල් වලට පෙළඹීමේදී අම්මලට ඇතිවෙන වේදනාව කඳුළුට ඔබ අද සමාවගන්නේ කොහොමද?
2: මං සමාවගන්න පුළුවන් උපරිම මේ සමාවගන්නේ ඉතින් මගේ ජීවිත කාලයෙන් මේ තාක් වෙනකම් මං කැප කරන්න ඕන දේවල් මගේ අම්මා වෙනුවෙන් කැප කරන්න ඕන දේවල් වලට මං කැප කරනවා. ඒ සියලු දේ කැප කරනවා මගේ අම්මා වෙනුවෙන් මගේ මල්ලි වෙනුවෙන් මම කැප කරනවා මගේ ජීවිතේ භාගයම්ම කියන්නේ මගේ ජීවිතේ හොයාගෙන යන්න කලින් එයාලට ජීවිතය දීලා තමයි මම ඉතුරු ටික හොයන්නේ එයාලට ජීවිතය දීලා තමයි මගේ ජීවිතේ හොයන්නේ අන්න එතන නතර වෙනවා මම ඒගොල්ලන් වෙනුවෙන් මගේ ජීවිතේ මම කැප කරනවා ඒක තමයි මම ගන්න සමාව ඒගොල්ලන්
1: හොඳයි පුතේ මීළඟ ප්‍රශ්නේ අහන්න කලින් මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මගේ පුතා ඇත්තටම මේවට පෙළඹුණේ කොහොමද කවුද මේවා දුන්නේ ඔබට ආස හිතිලා ගත්තද
2: පැහැදිලිව මෙහෙමයි මගේ තාත්තගේ නෑදෑ කෙනෙක් කෙනා මේ ලොකු අම්මගේ පුතෙක් තමයි මට මුලින්ම මේ අර මේ මද්ද්‍රව්‍ය මේ කියන්නේ මේ දුම්ගොල වලින් හදපු දෙයක් දෙන්නේ ඒ දේවල් නිසා තමයි මුලින්ම මම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ ගෙනත් දෙන දේවල් මේ මගේම අයියා කෙනෙක් මගේම සහෝදරෙක් වෙන කෙනෙක් තමයි මට මේ මුලින්ම මද්ද්‍රව්‍ය දෙන්නේ
1: මේවා ප්‍රතික්ෂේප කරන්න තරම් ඔබට කැමැත්තක් තිබුණේ නැත්ද?
2: ප්‍රතික්ෂේප කරන්න තරම් තිබ්බේ නැහැ. මොකද මං ඒක ගුඩා කාලේදී මේ මානසත් එක්ක මං ඒඩබු මේ ඒ අර ශ්‍රී ලංකාර ජීවිතෙත් එක්ක මට ඒ දේවල් සෙල්ලමක් වගේ තමයි බෙවුනේ. නැතු මේ ලොකු බැරෑරුම් මේ මානසක් නැහැ ඒ දවස්වල. එච්චරම එහෙම ලොකු අර පරිණත වෙනවා කියන්නේ පුද්ගලයා ඒ පරිණත පුද්ගලයා නෙමෙයි. එතකොට ඉතින් ශ්‍රී ලංකාර ජීවිතයක් තුනේ. ඉතින් ඒ ශ්‍රී ලංකාර ජීවිතයත් එක්ක මේ මද්රව්‍ය සෙල්ලමක් විදිහට තමයි ගත්තේ. ඒකින්ද ඒක එච්චර ගාණක් තිබ්බේ නැහැ.
1: පුතේ ඔබ මත්කුළු පාවිච්චි කරලා විශෝධනේ වෙන්න උපයවත්තේ බෝධානන්ද හමරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානට නාවා නම් ඔබ මේව ප්‍රතික්ෂේප කරා නම් අද ඔබ කොයි වගේ කෙනෙක් වෙලා ඉදීද? අපි අතීතයට ගියොත් ඔබ ඕව පාවිච්චි කරන්නේ නැතුව අම්මා තාත්තට සහෝදරයට ආදරය කරන හොඳට ඉගෙන ගන්න දුම් වැටියක් හෝ මත්ද්‍රව්‍ය කටේ තියෙන නැති පුද්ගලයෙක් විදිහට හොඳින් ජීවත් වුණා නම් මේ අවුරුදු 24ක තරුණයා අද කොයි වගේ ස්ථාවරයක ඉදීද?
2: ඒ ප්‍රශ්නෙත් එක්ක මං කල්පනා කරොත් මාරක් ගිර මං ලංකාව හෝ ලෝකෙ හොල්ලපු පුද්ගලයෙක් වෙන්නත් ඉඩ තිබ්බා.
1: ඔබේ සිහින බලාපොරොත්තු වුණේ කුඩා කාලේ කවුරු වෙන්නද පුතේ?
2: ඩීම කාලේ අපිට එන සීන වලට වැඩිය මේ බැරෑරුම් සීනියම් මන් දැක්කේ මං පොලිසියට යන්න ඕනි කියන තැන හිටියේ. ඒකයි මං අර නේෂනල් කැඩට් කෝප්ස් ඒ දේවල් තෝරගනත් ඒ දේවල් වලින් මේ පොලිසියට යන්න ඕනි කියන තැන ඉතන් හිටියේ. ඒත් මේ දේවල් කරගන්න බැරුණා.
1: ගියදේ ගියා ඉදිරි අනාගතේ අපි සකස් කරගන්න ඕනේ. තරුණෙක් විදිහට ඔබටත් යුතුකමක් තියෙනවා ඉදිරියේ එන පරම්පරාවට මෙවැනි දේවල් නොවීමට ඔබේ උපදෙස් සහ ඔබේ අත්දැකීම් කියන එක. මේ වෙලාවේ විදුල ළමා ගුවන් ඉදිරි අහගෙන ඉන්න නංගිලාට මල්ලිලාට කිසිම දවසක අත්හදා බලන්න හෝ මේවා භාවිත කරන්න එපා කියන පණිවිඩය අද දවසේ ඔබ කොහොමද දෙන්නේ?
2: මේවයි තමන්ගේ ජීවිතයේ වටිනාකමක් නැති තමන්ගේ ජීවිතයේ කිසිම මේ තේරුමක් නැති සහ තමන්ගේ ජීවිතය තනිකරම අපායක් කරගන්න කැමති නම් සහ තමන්ගේ දෙමව්පියන් තමන්ගේ වටිනා පුද්ගලයන් තමන්ගේ බැඳීම් ඇති පුද්ගලයන් ඒ වගේ ජීවිතයේ මේ තමන්ට ලැබෙන ලොකු ආදරයක් සහ ඒ දේවල් අහිමි කරගන්න ඕන නම් තමන් ගොඩනගාගත්ත මේ තාක්ගෙන හරි ගොඩනගාගත්ත ජීවිතය තමන්ට අහිමි කරගන්න ඕන නම් මද්ද්‍රව්‍ය කියන දෙයට යන්න මද්ද්‍රව්‍ය කියන දෙයට ආස කරන්න. ඒත් මේ ආස කරන දේවල් මේ අපිට සතුරු ගෙනාවේ නැහැ හැම වෙලාවෙම. දුක විතරයි ගෙනාවේ. මේ తాවකාලිකයි. මේ දේවල් తాවකාලික සදා తాවකාලිකයි මේ සදාකාලික නැහැ. ඉතින් මේ අර මද්ද්‍රව්‍ය කියන දේ ජීවිතයට කිසිදු අරුතක් ගෙනාවු දෙයක් නෙමෙයි.
1: හොඳයි පුතේ. වර්තමාන රජය මේ විෂ මද්ද්‍රව්‍ය මැඩලීම සඳහා රටම එකට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඔබත් දකින්න ඇති ඒ නිසා පහුගිය දින කීපෙම ගොඩින් මෝදෙන් හැම තැනින්ම මද්ද්‍රව්‍ය ගේන තොග පිටින් අත්අඩංගුවට ගන්නට අපේ විරෝධාර රණවිරුවන්ට හැකි වුණා. මේ විෂ මද්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන රජයක් විදිහට ක්‍රියාත්මක කිරීම ගැන තරුණයෙක් විදිහට ඔබේ අදහස මොකද්ද?
2: ඒක ගොඩක් හොඳයි. ඒක සමාජයේ ඉන්න ඒ අම්මල තාත්තල සහ තව මට ඉතනදි තේරුණ දෙයක් තමයි මේ. කියන්නේ තමන්ගේ අල්ලපු ගෙදර මද්ද්‍රව්‍ය ඉගෙනනවා නම් ඒකත් තමන්ට කියන්න තරම් පෞරුෂත්ව ඒ දේ විශ්වාසවන්ත ලෙස කරන්න පුළුවන් නම් ඒ වැඩසටහනෙන් ඒ වගේ දෙයක් වෙනවා නම් ඒ දේ මං දකින හොඳ දෙයක් විදිහට. මොකද මේ කොහොමත් ලංකාවේ ගොඩක් තැන්වල මද්ද්‍රව්‍ය විවෘත මේ ව්‍යාප්ත වෙලානේ තින්නේ. එතකොට ඒ වගේ තැන්වලදී මේ අල්ලපු ගෙදර වුණත් ඒ වගේ මේ අර තවත් ජීවිතය බේර ගන්න ඕනේ තමන්ගේ ළමයි ටික හරි ගමන්නේ ජීවිතය ටික බේර ගන්න ඕනේ කියලා හිතලා ඒ දේ කරන්න පුළුවන් නම් ඒ ගොඩක් වටිනා දෙයක්.
1: ඔබ හොඳින් අසාගෙන ඉන්න ඇති ද්වේපුත්තේ වැඩිහිටියනේ ඒ තරුණයාගේ කතාව. කොයි තරම් ලස්සන ජීවිතයක්ද මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා විනාශයට ගිහින් තිබුණේ. කාලය කිවි ගිහිල්ලා මේ තරුණයා යලිත් ජීවිතය හරි මඟට ගන්නට සූදානම්. ආදරණීය අම්මේ තාත්තේ, අදත් විදුල ළමා ගුවන් විදුලියෙන් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ වටිනාම සම්පත දරුවන් නිසා මේ අය ගැන අවධානයෙන් ඉන්න කියලා. මේ අය ඇසුරු කරන්නේ කවුද, මේ අය වඩා ළඟින් ඉන්නේ කවුද කියන එක ඔබ නිරන්තරයෙන්ම හොයා බලන්න. ඔබ ඔබේ දුවට පුතාට ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේම ආදරණීය යහළුවෙක් වෙන්න, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන දරුවන්ට ඉන් ගැලවෙන්න උදව් කරන්න, මත්සාර මද්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන අයට විරුද්ධ වෙන්න, ඒ අන් කිසිවක් නිසා නොව ඔබෙත් අපෙත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. මා ආ මගින් අදට අපි ගිහින් එන්නම්. වෙනතා වගේම මේ වැඩසටහන නිෂ්පාදනය කරමින් ඔබ හා රැඳුණු මම සුභානි වැලිවිට එකට එක් වී අපි හදමු මතින් තොර දේශයක්. සුබ සන්ධ්‍යාවක් ඔබට.
0: මා ආමක.

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
1: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
4: එසැන්න පුවන් අනුග්‍රහය
5: ආර්ය ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්බි
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
7: එසන පුවත් සමගින් මම නිතු ජයසූරිය. ප්‍රථම නවධානයේ දේශීය පුවතක් වෙතයි. වත්මන් රජයේ සාර්ථකත්වයේ 2025 මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි අමාත්‍ය ආචාර්ය උපාලි පණිලගේ මහතා පවසයි. කුමන අර්බුද තත්ත්වයක් පැමිණියද ඒවා සාර්ථකව කළමනාකරණය කරමින් ජනතා අභිලාෂ ඉටු කිරීමට රජය සමත් වී තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියතා පැවති කැලණිය ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. කමිටු රැස්වීමේදී කැලණිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ප්‍රජාශක්ති ජාතික වැඩසටහන හා පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රේකී අමාත්‍යංශ අරමුදල් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ප්‍රදේශයේ මහජන ආරක්ෂාව සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳද එහිදී අවධානය යොමු විය. දැන් විදෙස් පුවතක්. ජපානය එරට අතිරේක ඉන්ධන සංචිත මුදාහරි. මැදපෙරදිග යුද්ධය හමුවේ පවතින අවනිශ්චිතභාවය හේතුවෙන් ස්ථාවර සැපයුමක් තහවුරු කිරීම අරමුණයි. ඉබරාකි හා කගෝෂිමා ප්‍රාන්තවල ඉන්ධන මුදාහැරීම දැන් ආරම්භ කර ඇතැයි ජපානයේ කර්මාන්ත අමාත්‍යංශය පවසයි. පසුගිය මාර්තු මස අගදී ජපාන රජය ජාතික ඉන්ධන සංචිතවලින් මාසයකට සරිලන ඉන්ධන මුදාහැරීම ආරම්භ කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් තරඟ සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජූනි සහ ජූලි මාසවල මෙම තරඟ සංචාරයේ නිරත වෙති. කණ්ඩායම් දෙක අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තුනක්, පන්දු අර 20x20 ක්‍රිකට් තරඟ තුනක් හා ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වේ. පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන ජූනි මස 3 වැනිදා පැවැත්වෙනු ඇත. මේ පැයට එසන පුවත් එපමණයි.
5: ආර්.එස්. ස්වාමී කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. ස්වාමී කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි
8: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය.
9: තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂි කර්මාන්තේ සෞභාග්‍යයේ උදෙසා ගුවන් විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන් විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
10: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
11: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ, කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
12: මහගෙදරින් ගොවිගෙදරට
13: මහගෙදරින් ගොවිගෙදරට

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන් විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම නමා ගුවන් විදුලිය.
3: විදුලි ළමා ගුවන් විදුලිය. විදුලි ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
4: පසර 3 විනාඩි 2යි දැන් වෙලාව. ආදරණීය දුවේ පුතේ මෙතෙන් සිට විභාග ජයමග වැඩසටහන.
5: අද විභාග ජයමග වැඩසටහනින් අප ඔබ වෙත ගෙන එන්නේ අපස උසස් පෙළ සිංහල විෂය පිළිබඳවයි. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ කොටහේන මධ්‍යම විද්‍යාලයේ ආචාර්ය සහ අපස උසස් පෙළ සිංහල විෂය උත්තර පත්‍ර පරීක්ෂක කීර්ති අශෝක මහතා.
6: අයිබෝවන් දරුවනේ, ඔන්න සිංහල පාඩම නේද? මේ වෙලාව වෙනකොට ඔයා දන්නවා අපේ සිංහල පාඩම තමයි ප්‍රචාරය වෙන්නේ කියලා. ගත්තද පොතකුයි පෑනකුයි අතට. එහෙමනම් අපි අද වැඩේ පටන් ගමු. අද පුතේ සිංහල පාඩමෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට ගොඩක් ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන. දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයට අදාළ කරුණු ටිකක් අපි මුලින් සාකච්ඡා කරලා ඉමු. ඔබට ලැබෙන ඒ අභියෝගයේ වැදගත්ම දෙයක් තමයි දරුවනේ සාරාංශය. එහෙම නේද? අපි උත්තර පත්‍ර පරීක්ෂා කරන්න ගියාම අපේ දරුවන්ගේ සාරාංශ කියවද්දි දැනෙනවා උසස් පෙළ දරුවෙකුටත් ඉතා හොඳින් මැනවින් සාරාංශයේ පිළිබඳ ලොකු අවබෝධයක් ලැබිලා නැද්ද කියලා. ඒ කියන්නේ සාරාංශකරණයේදී අපේක්ෂා කරන දේ සිදු නොවන බවක් අපිට පේන්න තියෙනවා. ඉතින් මං කල්පනා කළා මුලින් සාරාංශය ගැන කරුණු ටිකක් කියන්න විතරක් නෙමෙයි, සාරාංශයක් ලියන්න අවශ්‍ය කරන හොඳ උපදෙස් ටිකකුත් අද පාඩමින් ඔබට ඉදිරිපත් කරන්න. එතකොට මේ කතා කරන්න යන්නේ සාරාංශයකදී ලකුණු ලැබෙන පිළිවෙල සහ සාරාංශයක් ලියනකොට ඔයා කොහොමද ඒක සංවිධානය කරගන්නේ කියන එක ගැන පුංචි තොරතුරු ටිකක්. දැන් ඔබට සාරාංශයේදී සාමාන්‍ය පෙළ කාලේ වගේ දරුවනේ ලැබෙන්නේ නැහැ නිශ්චිත වචන ප්‍රමාණයක්. මෙන්න මේ වචන ප්‍රමාණයට තමයි ඔබේ සාරාංශය සකස් විය යුත්තේ කියලා දෙන්නේ නැහැ. දැන් උසස් පෙළ දරුවෙක්නේ. ඒ නිසා ඔබට මේ ප්‍රශ්නය යොමු වෙන්නේ ටිකක් වෙනස් සිදියකටයි. දැන් ඔබට මතක් කරගන්න පුළුවන් නම් දැන් මේ වෙනකොටම ඔබ පුනරීක්ෂණ කටයුතු පටන් ගන්න තියෙන්නේ. පහුගිය ප්‍රශ්න පත්‍රය දැකලා තියෙනවා නේද? ඒ ප්‍රශ්න පත්‍රයක සාරාංශය උපදෙස් දීලා තියෙන්නේ කොහොමද? ඔන්න මං කියවනවා. මතකද බලන්න මෙහෙම නේද තිබුණේ? පහත දැක්වෙන උද්ෘත කියවා. එහි වචන සංඛ්‍යාව 3/1 පමණ වනසේ සාරාංශ කොට ලියා සාරාංශයේ අග වචන සංඛ්‍යාවද සඳහන් කරන්න. ඔහොමයි තියෙන්නේ. එතකොට ඔබට සිද්ධ වෙන්නේ දී ඇති වචන ප්‍රමාණය. ඒ වචන සංඛ්‍යාව 3/1 පමණ වනසේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ වචන ටික ගණන් කරන්න ඕනද? ඔව්. ගණන් කළා 3න් බෙදන්න ඕනද? ඔව්. ඒ එකතුවට ඒ ආව පිළිතුරේ වචන ප්‍රමාණයට නේද සාරාංශය ලියන්න ඕනේ? ඔව්. දැන් තේරුණාද වචන ගාන හදා ගන්න වැඩේ? එතකොට මුලින්ම කරන්න ඕනේ දේ නේද? එතකොට එහෙම හදා ගන්න වචන ප්‍රමාණයට අනුව සාරාංශය සකස් කරගන්න අපි කටයුතු කරන්න ඕන. මම මුලින් කියන්නම් සාරාංශයේදී අපි සැලකිලිමත් වෙන කරුණු මොනවද කියලා. විශේෂයෙන්ම දරුවනේ සාරාංශයක් ලියනකොට සමස්තයක් විදිහට මම දල වශයෙන් අදහසක් කියන්නේ ඔබේ අවධානය සඳහා වචන ප්‍රමාණය හිටින්නේ 70යි 80යි අතර වගේ. ඉතින් ගණන් කරලා 3න් බෙදලා ගන්නකො එතකොට හරිනේ. ඒ කියන්නේ වචන 10ක පරතරයක ඔයාලට සැරිසරන්න අවස්ථාව සැලසෙනවා ලකුණු අඩුවීමක් නැතුව. දැන් පැහැදිලිද? හා. හැබැයි පුතේ කින්මන හරි හේතුවක් නිසා වචන ප්‍රමාණය 10කට වඩා අඩු වෙලා එම නැත්තං දහයකට වඩා වැඩි වෙලා තිබුණොත් ඔබට ලකුණු අඩු වෙනවා. දැන් පැහැදිලිද? ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ලකුණු 3ක් අඩු වෙනවා. ඊළඟට සාරාංශයේදී ඡේද බෙදන්නේ නැහනේ අපි. හැබැයි ඔබට ඡේද 2 3ක් තියෙන්න පුළුවන් ප්‍රශ්නයේදී. ඔබකට අහුවෙන්න එපා ඒ ගැටයට. ඔබ එක ඡේදයකට ලියන්න ඕන. මොකක් හරි වැරද්දකින් ඡේද වලට බෙදලා සාරාංශය කියලා තිබ්බොත් ලකුණු දෙකක් ඔබට අහිමි වෙනවා නේද? ඒක මතක තියාගන්න ඕන. ඊළඟට සාරාංශයට ලකුණු ලැබෙන්නේ ලකුණු කීයද සාරාංශයට? ලකුණු 13ක් නේද? ඒ ලකුණු 13 ලැබෙන්නේ කොහමද? වචන ප්‍රමාණයට ලකුණු 3යි. එතකොට නියමිත ලකුණු ප්‍රමාණය තියෙන්න ඕන. දැන් අපිට උපදෙස් දෙනවා, උත්තර පත්‍රය බලන්න ගියාම මෙන්න මෙහෙම. නියමිත වචන ගණනම නැතොත් ලකුණු 3ක්ම නැහැ. ලකුණු 3ම දෙන්න එපා. තියෙනවා නම් 3ම දෙන්න. 3ම දෙන්න කියන්නේ ලකුණු 3ම දෙන්න. පැහැදිලිද? ඒ කියන්නේ වචන සංඛ්‍යාව විතරක් තිබුණොත් අදහස මොනවා වුණත් ඒ ලකුණු 3 ඔබට ලැබෙනවද නැද්ද? ලකුණු 3 ලැබෙනවා. 13ෙන් 3ක් ලැබිලා දැනටම. ඊළඟට අක්ෂර වින්‍යාසයට ලකුණු 4යි. ගෙන ඔබ ලියන සාරාංශයේ හරි අකුරු ටික ලියාගත්තොත් වචනේ තියෙන ලකුණු 4ක් ඔබට. දැන් පැහැදිලිද? ලකුණු 4 හැබැයි ටිකට එකතු වෙන මේවා පද බෙදීම, විරාම ලක්ෂණ යෙදීම, ඒවත් වැදගත්. ඒවත් ඔක්කොම එකතු කරපුවම ලකුණු 4 එන්නේ. දැන් තේරුණාද? 3ෙන් කීයද 4ෙන් කීයද කියලා බලාගන්න පුළුවන්. අන්තර්ගතියට ලකුණු 8යි. එතනදී තමයි ඔබ වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ මම මේ අන්තර්ගතයේ තියෙන වැදගත්ම කරුණු හොයාගෙන තියෙන්නේ කියලා බලන්න. දැන් පැහැදිලිද? ඉතින් දරුවනේ ඔන්න ඔය විදිහට තමයි සාරාංශයක ලකුණු ලැබෙන්නේ. තේරුණාද? එතකොට ඔබේ ගුරුතුමිය හෝ ගුරුතුමා ඔබට දීලා ඇති ලකුණු දෙද්දි 3ෙන් කීයද එකතු කිරීම, 4ෙන් කීයද එකතු කිරීම, 8ෙන් කීයද කියලා. දැන් පැහැදිලිද? එතකොට මතක තියාගන්න ඕන දේ තමයි අපි ලැබෙන ලකුණු 13 කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක. පැහැදිලිද? හොඳයි. එතකොට මේ ලකුණු ටික ලබා ගන්න අපි කොහොමද මේ කටයුතු කරන්න ඕන? අපි කොහොමද මේ ලකුණු ටික ලබා ගන්න කියන එක ගැන සැලකිල්ලක් දක්වන්න ඕන. දැන් අපි මුකට කරන්නේ ওই ලකුණු ටික ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ගන්න ඕන නේද? දැන් ඔබට පුළුවන් මේ මං කියන කරුණු ටික සටහන් කරගන්න. මම පියවරෙන් පියවර කියන්නම් සාරාංශයක් සකස් කරගන්න විදිය. ඔබට මේ පියවර ටික පාවිච්චි කරන්න පුළුවන් උසස් පෙළ විභාගයේදී විතරක් නෙමේ. එයින් පස්සේ ඔබ රජයේ අභියෝගතා පරීක්ෂණයකට තරඟ විභාගයකට සූදානම් වෙනවා නම් ඒ සඳහා මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. සාරාංශය කියන එක අපේ යම්කිසි අදහසක් සංශ්ලේෂණය කරන්න, කැටි කරන්න තියෙන හැකියාව මනින අවස්ථාව. එතකොට මේ අවස්ථාව අපි හොඳින් ග්‍රහණය කරගෙන මේක හොඳින් අවබෝධ කරගෙන ඒ කාර්ය නියලෙන්න ඕන. දැන් එකවරම ඡේදය කියෙව්වා, හම්දුන්නු කොටස කියෙව්වාම අපිට මේක ඔළුවට යන්නේ නැහැ, තේරෙන්නේ නැහැ නේද? මුල්මතාවේ කියවද්දි නම් මුකුම තේරෙන්නේ නැහැ වගේ තියෙන. ඒ නිසා නැවත කියවන්න වෙනවා. ඒ නිසා සාරාංශය ලියනකොට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරා. මම පියවරෙන් පියවර කියන්න, මේක සටහන් කරගත්තත් කමක් නැහැ. කතා සටහන් කරගන්නවා හොඳයි. ඔබට පහසුයි වැඩේ. ඒකෝ විභාගයේදී දැනගන්න පුළුවන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ප්‍රශ්න පත්‍ර අතර ගත්තාම මුලින්ම කරන්න තියෙන සාරාංශය අරගෙන දැන් දෙවෙනි ප්‍රශ්නේනේ අංක 2 කියලා දාන්න ප්‍රශ්න අංකයේ උඩ. ලියන කඩදාසිය උඩ තියෙනවා ප්‍රශ්න අංකය කියලා දාන්න. එතන දාන්න අංක 2 කියලා. දාලා පිටු පටන් ගන්න තැන දාන්න ආ යන්න. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ ආ කොටස තමයි සාරාංශය කියන්නේ. ආ අලුත් පිටුවකින් පටන් ගන්නත් ඕන. හොඳද? අර පරණ පිටුවේ අවබෝධයේ ප්‍රශ්න 6ට උත්තර ලියලා ඒක යටින් ආ යන්න දාලා ලියන්නේ නැහැ. හොඳද? අපි අලුත් පිටුවකින් තමයි පටන් ගන්නේ. සාරාංශය අලු වෙනම පිටුවක තියෙන්න ඕනේ. හොඳයි. දැන් මුලින්ම කරන්නේ ඔබට දීලා තියෙන කොටස පළවෙනි පියවර හොඳේ දී ඇති ඡේද කොටස අවධානයෙන් යුතුව කියවීම. ලියාගත්තර කමන්නේ මේක. දී ඇති ඡේද කොටස අවධානයෙන් යුතුව කියවීම. පළවෙනි වැඩේ. දැන් අර වචන ටික ඉස්සෙල්ලා හදා ගන්න හොඳේ. ඒකම කලින් කිව්වානේ. ඉස්සෙල්ලා වචන ගන්න හදා ගන්නවා. තුනෙන් බෙදලා වචන කීයකටද ලියන්න ඕනේ කියලා අපි තීරුම් ගන්නවා. ඊට පස්සේ තමයි මේ පියවර ටික කියන්නේ. ඊළඟ පියවර තමයි දී ඇති ඡේද කොටස නැවත වරක් සාවධානව කියවීම. එමගින් කරුණු දෙකකට කියන්නේ. කරුණු දෙකකට කියන්නේ එක වැඩ දෙකක්. ඉතින් ඔබට දැනෙන්න පුළුවන් ඉතින් එකම දේනේ ආයසරයක් කියවන්නේ කියලා. නෑ එකම දේ නෙමෙයි කියවන්නේ. පළමු වන සැරේ කියවන්නේ කවදාවත් දැකලා නැති ඡේදයක්. ඒ කියවීම වෙනස්. දෙවෙනි වර කියන්නේ ජීවිතේ එක වතාවක් කියවලා ටිකක් තේරෙන ඡේදයක්. ඒක වෙන එකක්. එතකොට කියවීම් දෙකක් හොඳේ. ඒ නිසා දෙවෙනි වර කියවීම ඉතාම වැදගත්. තුන්වෙනි පියවර තමයි දී ඇති ඡේද කොටස අවධානයෙන් යුතුව කියවමින් අනවශ්‍ය දේවල් කපා ඉවත් කිරීම. දැන් ඡේදේ කියවගෙන යනවා. ඒ අනතරතුරේදී ඔබට දැනෙනවා මෙන්න මේ දේවල් අනවශ්‍යයි, ඒවා කපන්න ඕන කියලා. පෑනින් ප්‍රශ්න පත්‍රයේ අදාළ නොවන අනවශ්‍ය කොටස් ටික මැද්දෙන් කපාගෙන යන්න, කැපිලා යන්න, කපාගෙන යන්න. දැන් ඔබ දැනගන්න ඕනේ අනවශ්‍ය දේවල් කියන්නේ මොනවද කියලා. නේද? නැත්නම් ගැටලුවක් නේක. මොනවද අනවශ්‍ය දේවල්? මෙන්න මේවා තමයි සාරාංශයක ඉවත් වෙන්න ඕන දේවල්. මොනවද ඉවත් වෙන්න ඕන? උපමා අයින් කරන්න ඕන. යම් කිසි විදිහක උපමා මාර්ගයෙන් කියලා තිබුණත් මොනවා හරි උපමාව පිටින්ම ඉවත් කරන්න. ඊළඟ සම්ප්‍රදායිකයදුම් තියෙන පුළුවන් ප්‍රස්තාව, පිරුළු, ඉඟිවැකි, රූඩි, කියන්නේ රූඩි, යුගල පද, ආප්තෝපදේශ වගේ දේවල් තිබුණොත් ඒවා අයින් කරන්න. ඒවා එපා. ඊළඟට වර්ණනා කරලා තිබුණොත් යම් යම් දේවල් වැඩිදුර විස්තර කරලා තියෙන ඒවා ඉවත් කරන්න. වර්ණනා එපා. ඊළඟට පුනරුක්ති ඉවත් කරන්න ඕන. එකම දේ ආයේ වෙන වචන වලින් කියලා තියෙනවා කියලා ඔබට හැඟුණොත්, ඔබ තේරුම් ගත්තොත්, අන්න ඒ කියන්නේ අර දෙතුන් පාරක් කියවන්න කියන්නේ පුතේ. හැඟුණොත් මේ එකම කාරණාව තමයි ආයේ තියෙන්නේ කියලා ඉවත් කරන්න. ඊළඟට දරුවන්ට අමතකම වෙන දේ තමයි උදාහරණ. කොයි තරම් වැදගත් කරුණක් ඇතුලේ අන්තර්ගත වුණත් ඒක උදාහරණයක් නම් උදාහරණ සාරාංශයේදී ඉවත් කරන්න. උදාහරණ එපා. උදාහරණ සාරාංශයට අදාළ වෙන්නේ නැහැ. දැන් පැහැදිලිද? ඊළඟට අනිවාර්යයෙන්ම විශේෂණ පද ඉවත් කරන්න. විශේෂණ පද එපා. ඔබට ඒ වෙනුවට තනි පද සහ සමාස පද පාවිච්චි කරන්න පුළුවන්. ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය දේවල් කිව්වෙ මෙන්න මෙව්වා. මා සාම්ප්‍රදායික යෙදුම්, ඊට පස්සේ වර්ණනා, උදාහරණ, විශේෂණ පද මේවා ඉවත් කරන්න. එතකොට තුන්වෙනි පියවරේදී අපි කරේ ඒ අනවශ්‍ය දේවල් කපා ඉවත් කිරීම. හතරවෙනි පියවරට එනකොට අපි කරන්නේ දී ඇති ඡේදේ නැවත සාවධානව කියවමින්. දැන් මේ හතරවෙනි වතාවට කියවන්නේ හොඳේ. බලන්න සාරාංශය ලියනකොට එන්න ඕනේ පිළිවෙල. හතරවෙනි පියවරේදී දී ඇති ඡේද කොටස නැවත සාවධානව කියවමින් සාරවත් කරුණ යටින් ඉරියඳින්. අරක කපලානේ දැන් මේ තුන්වෙනි පියවරේදී. වෙන පාට පෑනක් පාවිච්චි කරන්නත් පුළුවන් ඕන. යටින් ඉරියඳින්න. මොනවට යටින්ද? සාරවත් කරුණු වලට යටින්. සාරාංශයේ සාරවත් කරුණු වලට යටින් ඉරියඳින්. ද සාරවත් කරුණු අඳුන ගන්න පුළුවන්ද? ඔව් ඔව්. දැන් මේ හතරවෙනි වතාවට කියවන්නේ නේද? ඒතර හතරවෙනි වතාවක් එකම ඡේදයේ කියවනකොට මේකේ තියෙන සාරවත් කරුණු මොනවද කියලා ඔබට අවබෝධ වෙලායි තියෙන්නේ. දැන් ඔබට ඒක පහසු වැඩක්. ඒ සාරවත් කරුණු 8ක් උසස් පෙළ විභාගයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ වැදගත් කරුණු 8ක් තියෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ දැන් ඔන්න සාරවත් කරුණු වලටින් ඉරියඳ ගත්තනේ. දැන් මයි පුතාලා කරන්න ඕන දේ තමයි ඒ ඉරියඳගත් කොටස්. ඉරියඳගත් වාක්‍ය නෙමෙයි හොඳේ. වාක්‍යෙම වැදගත් වෙන්නේ නැහෙනි. වැදගත් තියෙන කොටස්නේ. ඒ ඉරියඳගත් වාක්‍ය කොටස් වාක්‍ය බවටපත් කරලා කටුසටහන සකස් කරන්න ඕන. ඉතින් කටුසටහන කටුකඩ දාසියක කරන්නත් පුළුවන්, උත්තරපත්‍රයේ කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. කටු සටහන කියලා ලියලා කටු සටහන ලියාගෙන යන. කටු සටහන කිව්වට මේක කටු ගන්න එපා, කුරුටු ගන්න එපා, හොඳ පැහැදිලි අකුරින් ලියන්න. ඒ කටු සටහන වෙන්නේ ඒක උත්තරේ නෙමෙයි නිසා. තාම වාමේ මේක සකස් කරමින් ඉන්න, සාරාංශය සකස් කරගෙන ඉන්නේ. ඒ නිසා ඒකට කටු සටහන කියලා කියන්නේ. හොඳ පැහැදිලි අකුරින් වචන ඈත් කරලා ලියා ගන්න. මොනවද ලියා ගන්නේ? අර ඉරියඳගත් සාරවත් කොටස් ටික. ඊට පස්සේ අපිට පුළුවන් ඒ සාරවත් කොටස් වාක්‍ය බවට පත් කරලා ලිව්වට පස්සේ ඔයා බලන්නේ වාක්‍ය නිවැරදි වාක්‍ය රීති වලට අනුව ගැලපෙනවද කියලා. කියවල බලන්න ආපහු. ඊළඟට වැදගත්ම දේ තමයි දැන් බලන්න වචන සංඛ්‍යාව කොහොමද කියලා. ඔබට ගණන් කරලා ආපු වචන සංඛ්‍යාවට වඩා ලකුණු 5කට වඩා අඩු වෙන්නත් එපා, 5කට වඩා වැඩි වෙන්නත් එපා. ඒ වචන සංඛ්‍යාවම ඉන්න බලන්න. දැන් අපි හිතමු හදාගත්ත කටු සටහනේ වචන මදි. දැන් ඒ කියන්නේ ඔබට මොන හරි මගේ ඇරිලා තියෙනවද නැද්ද? මගේ ඇරිලා තියෙනවා. දැන් ඒව හොයාගන්න වෙනවා අපහු කියවලා. අපි හිතමු වචන ප්‍රමාණය වැඩි ඕනට වඩා. ඒ කියන්නේ ඔබ අනවශ්‍ය කරුණු දැනටමත් ලියාගෙන තියෙනවද නැද්ද? ලියාගෙන තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? ලියාගත්ත කටු සටහනේ අනවශ්‍ය කරුණු සොයමින් පීරන්න ඕන. පීරලා හොයාගන්න ඕන මොනවද ගැලපෙන්නේ නැති සාරාංශයට උචිත නොවන යෙදුම් කියලා. එතන කපලා ඉවත් කරන්න. හා. ඔන්න දැන් වචන ප්‍රමාණය හරියට තියෙන වාක්‍ය නිසි ලෙස ගලපන ලද වැදගත් සාරවත් කරුණු ටික වාට සංග්‍රහ වෙලා. දැන් මයි පුතාලා කරන්නේ මොකද්ද? ඒ සංග්‍රහ කරගත්ත වචන ටික පැහැදිලි අකුරෙන්, මම මේ කියන ඒවා නම් හොඳට මතක තියාගන්න, පැහැදිලි අකුරෙන් හොඳට වචන ඈඩ් කරලා, සාමාන්‍යයෙන් ලියන ලියවිල්ලකටත් වඩා ඈඩ් කරත් කමක් නැහැ, හොඳට වචන ඈඩ් කරලා නිවැරදි අක්ෂර වින්‍යාසයෙන්, නිවැරදි වාක්‍ය රීති වලින්, නිවැරදිව විරාම ලක්ෂණ යොදලා පැහැදිලි අකුරෙන් ලියාගෙන යන්න. මතකද කියපු දේවල්? අක්ෂර විඤ්ඤාසයේ නිවැරදි වෙන්නත් ඕනේ, වාක්‍ය රීති හරියට තියෙන්නත් ඕනේ, හරියට පද බෙදලා තියෙන්නත් ඕනේ, විරාම ලක්ෂණ හරියට යොදලා තියෙන්නත් ඕන. එතකොට මෙන්න මේ කරුණු සහිතව ලියන ලියවිල්ල තමයි සාරාංශයක් කියලා කියන්නේ. දැන් තේරුණා නේද? හා. දැන් ලියලා ඉවරයි කියලා දිතේ. ඊළඟ පියවරක් තියෙනවා තව. ලියලා ඉවර වෙලා සාරාංශය අවසානයේ යටින් වරහන් ඇතුලේ වචන සංඛ්‍යාව ලියන්න ඕන. වරහන් දාලා වචන 76යි. ඒ වගේ ලියනවා. හරි. දැන් ඔබට පේන්න පුළුවන් ඕපු විභාගයේදී වචන නම් ගණන් කරන්න නැතුව ඇති නේද කියලා වගේ හිතෙන්න පුළුවන්. නෑ නෑ, ගණන් කරනවා. අපි දිගටයි පහලටයි නේද, හරහටයි පහලටයි වචන ගණන් කරලා වැඩි කරලා බලනවා. ඔය කියන සංඛ්‍යාව මත තියෙන වැඩිපුර ලියවිලාද කියලා ඒ ලකුණු කපන්න එපාය. ලකුණු අයින් කරනවද, ඒ ලකුණු ගාන තියෙනවද කියලා දැනගන්න නම් මොකද කරන්න ඕනේ? අපි වචන ගාන බලන්න ඕනේ. ඉතින් බලනවා ඒවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සාරාංශය සකස් කරගන්න ඕන කරලා තියෙන්නේ. දැන් පැහැදිලිද? අපි උදාහරණයක් අරගෙන බලමුද? දැන් මෙන්න මේ උදාහරණය මම මේ ඔබට සාරාංශයකදී වෙන වැඩේ කියන්න හදන්නේ. හරිද? මම කියනවා වචන 9ක වාක්‍යයක්. හරිද? වචන 9ක වාක්‍යයක් කිව්වහම ඔයා සාරාංශ කරන්න ඕන කීයටද? වචන 3කට නේද 3න් එකක් කියන්නේ. වචන 9යි නම් 3න් එකක් කියන්නේ 3යිනේ. ආ, වචන 3කට සාරාංශ කරන්න ඕන. උත්සාහ කරලා බලන්න. ඔන්න වාක්‍ය කියනවා. හොඳද? හරිම ලේසි එකක්. කිරිබි පෝෂණය වන වවුලා රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂි විශේෂයකට අයත්ය. කොහොමද ලියලා කියවෙ මං? කිරිබි වැඩෙන වවුලා රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂියෙකුට අයත්ය. දැන් ඔය වචන නාමය වචන තුනකට කැටි කර ගන්න ඕන. කොහොමද කරන්නේ? ටිකක් හිතන්න. රාත්‍රී කාලේ කිරිබීමෙන් පෝෂණය වන වවුලා රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂීකි. උම ගන්නකෝ. ඊටර කිරිබීමෙන් පෝෂණය වන වවුලා රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂීකි කිව්වහම ඔයාගේ පුංචි මනසට එනවා නේද කිරිබීල හැදෙනවා වැඩෙනවා නම් ක්ෂීරපායි කියලා. කිරිබීල පෝෂණයනවා කියන එක ක්ෂීරපායි කියන වචනින් කියන්න පුළුවන් නේද? අන්න එක ගන්න. ඊළඟ රාත්‍රී කාලේ නම් මේකා හැසිරෙන්නේ වවුලා. එතකොට ගන්න පුළුවන් නේද රාත්‍රී කාලේ හැසිරෙනවා වෙනුවට නිසාචර කියලා. ආ, දැන් බැරිද වචන තුනකින් ලියන්න? පුළුවන් නේද? කොහොමද කියන්නේ? දැන් වඩ උත්තරයක් එන්නේ නැති. ක්ෂීරපායි වවුලා නිසාචරයකි. නැත්තං වවුලා ක්ෂීරපායි නිසාචරයකි. එමු නැත්තං නිසාචර වවුලා ක්ෂීරපායියකි. වවුලා නිසාචර ක්ෂීරපායියකි. ඔන්න ඔය වාක්‍ය වලින් ලියන්න පුළුවන් නේද ඒක? දැන් මට තේරුණාද? දැන් මොනවද ගත්තේ අපි? අපිට ලැබුණු ඡේදෙන් වවුලා විතරයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ වෙන වචන ලියන්න පුළුවන්ද? පුළුවන් නේද? අදහස හරියට මෙනවා නම් ඒ වෙනුවෙන් වෙන වචන වචන පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්. තනි වචන පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි කියව නේද? දැන් පුතේ ඔන්න ඔය විදිහට තමයි සාරාංශයක් ලියනකොට අපි ඒකට මෙදිහත් වෙන්න ඕන. වාක්‍යයක් වාක්‍යයක් ගානේ සාරය හඳුනා ගන්න ඔබට හැකියාව තියෙන්න ඕන. දැන් සමහර උසස් විභාගවලදී නම් තරඟ විභාගවලදී නම් ওই කටසටහනටත් එනවම ලකුණු ලැබෙනවා. ඔබට කටසටහනට ලකුණු ලැබෙන්නේ නැහැ. කටසටහනක් ලියලා උත්තරේ ලියලා තිබීම එක්තරා විදිහකට වාසියක් කියලායි මට හිතෙන්නේ. නිකම් උත්තරේ ලියම ලියලා තියනට වඩා කටසටහනට ලකුණු ලැබෙන්නේ නැති බව ඇත්ත. හැබැයි කටසටහනකුත් ලියලා පිළිතුර වෙනම ඊට යටින් ලියලා තිබුණොත් මම හිතන්නේ ඔබ සාධනීය පිළිතුරක් ලියීමට වෑයම් කරාය කියන අදහස පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයාට උත්තර පත්‍ර පරීක්ෂකවරයාට හැඟෙනවා. ඒ හැඟීම වැදගත්ද? හැඟීම වැදගත්. ඒ නිසා මතක තියාගන්න, සිංහල වගේ විෂයකදී ඔබ උත්තර පත්‍ර පරීක්ෂකවරයාම ඇතිකරන හැඟීම ඉතාම වැදගත්. රචනාවේදී විචාරවලදී ඒක හරි වැදගත්. ඔබ කොයිතරම් ව්‍යක්ත ඉතා සියුම් ලෙස පිළිතුර හඳුනා ගන්නා දරුවෙක්ද කියලා උත්තර පත්‍ර පරීක්ෂකවරයාට හැඟී යන පරිදි ලිවීම ඉතාම වැදගත්. ඒ නිසා මතක තියාගන්න මේ කරුණ. දැන් මං හිතන්නේ සාරාංශයක් ලියන්න ඔබට අවශ්‍ය කරන මූලික අවබෝධය ලැබුණා. දැන් මොකද කරන්නේ? 2019 සිට 2025 දක්වා සියලුම පැරණි වසරවල විභාගවලට අහලා තියෙන සාරාංශ කීපය ගන්න. අරගෙන ඒ සාරාංශ ටික සාරාංශ කරන්න. සාරාංශේ ලියන්න. ඊට පස්සේ ඔබට ඕනනම් පුළුවන් අන්තර්ජාලයෙන් භාගත කරගන්න පුළුවන් දරුවනේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මාකින් ස්කීම් එක. උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන රහස්‍ය ලේඛනය. ආන්‍ය ලේඛනය ගන්න. ඒ ලේඛනයේ කියලා තියෙනවා සාරාංශයේ ඇතුළත් විය යුතු අන්තර්ගත විය යුතු වැදගත් කරුණු ටික කරුණු වශයෙන් දීලා තියෙනවා. ඊට පස්සේ බලන්න ඔයා ලියපු එකේ ඒකේ දීලා තියෙන කරුණු අතර සමානතාවක් තියෙනවද? ඔබ හරියටම සාරවත් කරුණු අඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්ත දරුවෙක්ද කියලා ඔබට පරීක්ෂා කරලත් බලන්න පුළුවන්. දැන් තේරුණා නේද? මෙන්න මේ විදිහට පුහුණු වෙන්න. ඔබ සාරාංශ කීපයක් ලියාගෙන ලියාගෙන යනකොට සාරාංශ ලිවීමේ ප්‍රවීණයෙකු වේවි. ඉතින් අපි බලාපොරොත්තු ඒක තමයි. ඔබ එතැනට ගෙන යාම. ඉතින් එහෙමනම් අදට අපිට කතාබස් කරන්න තියෙන කාලය අවසන් වෙලා මට යන්න කාලය ඇවිල්ලා. ඉතින් විභාගය ළඟ නිසා සශක්තියෙන් ධෛර්යයෙන් ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න ගිහිල්ලා එන්නම්. ලබන සති අලුත් පාඩමකුත් අරගෙන අයිබුවන් දරුවනේ.
5: අද විභාග ජයමක වැඩසරහනින් ඔබ වෙත ගෙන ආවේ අපස උසස් පෙළ සිංහල විෂය පිළිබඳවයි. මේ පිළිබඳව ඔබව දැනුවත් කළේ කොටහේන මධ්‍යමහා විද්‍යාලයේ ආචාර්ය සහ අපුස උසස් පෙළ සිංහල විෂය උත්තරපත්‍ර පරීක්ෂක කීර්ති අශෝක මහතා. අද විභාග ජයමඟ වැඩසටහන නිෂ්පාදනය රෂිකා වික්‍රමසිංහ.

0: නව ලොවකට නව හඬක්.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

0: වෙලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත පොස්පරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: පසර තුනයි විනාඩි 32යි දැන් වෙලාව
3: සුභාරතී
4: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක් සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ අමතන්න 0112697446 සහ 0112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය
3: සුභාරති
5: දුව දත් මැද්දද
6: ඔව්වමයි
5: පුතා පොත් බෑග් එක ලෑස්ති කරාද
6: ඔව්වම ලෑස්ති
5: ඔයා ගේට් එක ලොක් කරාද
7: ඔව්
5: අද ඩෙංගු මදුරුව බෝ වෙන තැන් බැලුවද සුද්ධ කරාද
6: ඔව්
8: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුලි ළමා ගුවන් විදුලියෙන්
9: FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුලි ළමා ගුවන් විදුලිය අහන්න FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුලි ළමා ගුවන් විදුලිය අහන්න
2: ආදරණීය දුවේ පුතේ මෙතෙන් සිට කිතුනු ළමා හමුව වැඩසටහන

ජේසු පිහිටයි ආදරණීය තුවේ පුතේ. අදත් ඉතින් මේ විවේකී ඉරිදා දවසේ පුංචි දූල පුතාලාට අපි ආරාධනා කරනවා. වෙනද වගේම වෙනද ඉරිද දවස වගේම ඔන්න අද ඉරුදිනත් අපි ඇවිල්ලා ඉන්නේ කිතුරු ළමා හමුවත් එක්ක. මේ විදිහට මගේ පුංචි දූල පුතාලා එක්ක අපි ජේසු ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව, එහෙම නැත්නම් දෙවි පියාණන් පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න. ඉතින් ආදරණීය

මං පුංචි මතක් කිරීමක් කරන්න ඕන. අපි පාසල් යනවා. පාසල් කාලය තුළ විවිධ පොත්පත් අපි කියවනවා. සමහර විට පාසලේදී නැත්නම් බාහිරව පුස්තකාලයේදී නැත්නම් වැඩිහිටියන් අපිට ගෙනන් දෙනවා එක එක පොත්පත්. සමහර විට ඔබ කියවලා ඇති ජීවිතයට ඔවදන්. මේ ජීවිතයට ඔවදන් කියන පොත් අපි කියවද්දී බොහෝ වෙලාවට අපිට මේ ඔවදන් එහෙම නැත්නම් අවවාද ජීවිතේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ, කොහොමද අපි ජීවිතේ ජය ගන්න ඕනේ කියලා අපිට කියාදෙන මේ පොත්පත්වල අපි දකින්නේ මේ ලෝකයේ ජයගත්ත මේ ලෝකයේ දර්ශනය, එහෙම නැත්නම් අධ්‍යාත්මික පැත්ත, එහෙම නැත්නම් කොයි ආකාරයෙන් හෝ ජීවිතේට වටිනා කරන අදහස්, එහෙම නැත්නම් ඔවදන් කියා දුන්නු ප්‍රවීණයන් පිළිබඳව. අපි උදාහරණ විදිහට ගත්තොත් මද තෙරේසා, මහත්මා ගාන්ධිතුමන්, සෙක්ස්පියර් මෙවැනි විද්‍යාත්මකින් දාර්ශනිකින් පුරෝගාමින් ජීවිතය ජයගත්ත මේ අයගේ ඔබදන් පිළිබඳව අපි ඕන තරම් කියවනවා. ඒ අනුව අපි ජීවත් වෙනවා. මම ඔබට යෝජනා කරනවා ඒක ඉතාමත්ම යහපත්. ජීවිතය ජයගත්ත, ජීවිතේ ගොඩගිය, ජීවිතේ එතර කරගෙන ජයග්‍රහී කළ අයගේ එවැනි ගුරුවරුන්ගේ එහෙම නැත්නම් දාර්ශනිකින්ගේ විද්වතුන්ගේ ඔවදන් කියවීම, ඒ ඔවදන් ජීවිතයට අපි උකහා ගැනීම, එහෙම නැත්නම් ඒ ඔවදන් අපි ජීවිතයට ආදර්ශමත් කර ගැනීම බොහොම වටිනවා. ආදරණීය දුවේ පුතේ, ඒ පොත්පත් කියවන අපි මොහොතක් හිතුවද සුද්ධ වූ බයිබලයේ අපට අප ජීවමාන ජේසු, අපේ ජේසුතුමන් අපිට කොච්චර ඔවදන් උන්වහන්සේ මෙලව ජීවත් වූ ජීවිත කාලය තුළ අපට කියා දී තිබෙනවද? මගේ ආදරණීය දුවේ පුතේ, ඒ නිසාම මම අද උන්වහන්සේ මෙලව අපට ජීවත් විය යුතු ආකාරය කියා දුන්නු, එහෙම නැත්නම් දෙවියන් පිළිබඳ අපි විශ්වාසය ඇති කරගත යුතු ආකාර පිළිබඳව උන්වහන්සේ උපමා වලින් අපට කියා දුන්නා. උන්වහන්සේ ඔවදන් දුන්නා, බොහෝ ආකාර අපිට කියා දුන්නා. ඉතින් ආදරණීය දුවේ පුතේ, මට හිතෙනවා අද දවසේ කිතුණු ළමහමුව ඔයාලා වෙනුවෙන් මේ වෙලාව එහෙම වෙන් කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි සුද්ධ වූ බයිබලය මේට එකතු කරගන්නවා. මොකද සුද්ධ වූ බයිබලය තුළ තමයි අපිට උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව සුදෝෂ විශේෂ තුළ උන්වහන්සේ කතා කළ, උන්වහන්සේ ඇවිද්ද කෙරුව, ඒ වගේම උන්වහන්සේ කළ පුදුම ක්‍රියා ගැන අපට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ, ඒ නිසා මම යෝජනා කරනවා සුද්ධ වූ බයිබලය, ළමා බයිබලය වෙන්න පුළුවන්, නැත්නම් සුද්ධ වූ බයිබලය වෙන්න පුළුවන්. මම මේ කියන දේවල් ලියාගෙන තියාගෙන දවසක ඔයා මේ වදන් ඒ විදිහට කියවන්න. මං ඔබට යෝජනා කරනවා සුද්ධ වූ ලූක්තුමාගේ සුවිශේෂයේ අපි මේ මාතෘකාවට ගමු. ආදරණීය දුවේ පුතේ, සුද්ධ ලූක්තුමාගේ සුවිශේෂයේ 25 වෙනි වගන්තියේ උන්වහන්සේ 22 වෙනි වගන්තියේදී උන්වහන්සේගේ ජීවිත ගමනේදී ඒ සුද්ධ වූ සුවිශේෂයේ ලියන සුවිශේෂකතුමන් සුද්ධ ලූක්තුමන් මෙන්න මේ ලෙස ලියනවා. යේසුස් වහන්සේ කුණාටුවක් සංසිඳවීම. ආදරණීය දුවේ පුතේ, අපි අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඇස් දෙකෙන් දැක නැතත් අපි විශ්වාසය තුළ උන්වහන්සේව අපි අත්විඳිනවා. එදා උන්වහන්සේ මෙලොව ජීවත් වෙද්දී උන්වහන්සේගේ ගෝලීන් උන්වහන්සේ එක්ක කතා කළා, වැඩ කටයුතු කළා, කෑම බීම ගත්තා, නිදාගත්තා. ආදරණීය දුවේ පුතේ, මේ කුණාටුව සංසිඳවීම පිළිබඳව කතා කරද්දිම උන්වහන්සේ කියන්නේ විශ්වාසය පිළිබඳව. මේ කතාව කෙටියෙන් කිව්වොත් උන්වහන්සේ ඔරුවක නැගී ගෝලීන් එක්ක මුහුදේ නෙතරවන්නට යද්දී මුහුදේ ලොකු කුණාටුවක් ඇති වෙනවා. ඒ කුණාටුව ඇති වෙන අවස්ථාවේ උන්වහන්සේ ඔරුවේ පතුලට වෙන නිදාගෙන ඉන්නවා. ඒ කුණාටුවට ඒ ගෝලීන් බය වෙනවා. බය වෙලා ඔවුන් හිතනවා ඔවුන් විනාශ වෙයි, මැරෙයි මේ කුණාටුව නිසා ඔරුව ගිලෙයි කියලා. ඊට පස්සේ අප ජේසුතුමාට ඒ ගෝලියෝගෙන් කරදර කරනවා, මෙන්න මෙහෙම කුණාටුවක් එනවා, ගුරු දෙවේනි, ගුරු පියාණෙනි, ජේසුනේ අපිව බේරගන්න කියලා. ඉතින් ජේසු අවදි වෙලා මේ කුණාටුව දිහා බලලා ඒ ගෝලින්ට කියනවා, උඹලා මොකටද කලබල වෙන්නේ? මම මේ ඔරුවේ ඉන්නවා, උඹලාට මාව විශ්වාස නැද්ද? උඹලාගේ විශ්වාසය කොහෙද කියලා අපි ජේසු අහනවා. ආදරණීය දුවේ පුතේ, අපි ඊට වඩා අපි ජේසු විශ්වාස කරනවා. අදත් ජේසු ජීවමානයි කියලා පුංචි ආත්මමත් විශ්වාස කරනවා. විශ්වාස කරනවා විතරක් නෙවෙයි, ඒ විශ්වාසය තුළ අපට බොහෝ දේ ලැබෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඒ ගෝලින්ගේ විශ්වාසයේ මද

ශුද්ධ බයිබලයේ ලුක්තුමාගේ සුවිශේෂයේ මෙන්න මෙහෙම ජෙසු කියනවා, අටවෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය. නුඹලාගේ ඇදහිල්ල කොහෙදැයි උන්වහන්සේ ඔහුන්ට කීසේක. ඔහු බයව විෂමපත් වී, උන්වහන්සේ කවුද? සුළඟටත් වතුරටත් අනකරන විට ඒවා පවා උන්වහන්සේට කීකරු වෙනවා කියලා ගෝලීන්ට පස්සේ හිතන්න ගන්නවා. එදා ඒ ගෝලීන්ට වඩා අපි විශ්වාසය පිළිබඳව උන්වහන්සේ අගය කරද්දී, අපිට උන්වහන්සේගෙන් එහෙම සහතිකයක් ලැබෙද්දී අපි කොච්චර වාසනාවන්තද හිතන්න. ඉතින් ඒ නිසා ආදරණීය දුවේ පුතේ, මං හිතන්නේ මේ පුංචි වෙලාව ඒ ජේසුගේ පුදුම ක්‍රියා ගැන අපිට දිගටම කතා කරන්න වෙලා නැති වෙයි. මේ වැඩසටහන අපි ඉස්සරහට අරගෙන යමු. ඉතින් උන්වහන්සේ කළ පුදුම ක්‍රියා වගේම උන්වහන්සේගේ ඕදන් පිළිබඳවනේ අද දවසේ අපි කතා කරනවා කිව්වේ. ඒ ඕදන් කීපයකට අපි හිත යොමු කරමු. ආදරණීය දුවේ පුතේ, උන්වහන්සේගේ ඕදන් අතර සුවිශේෂී ඕදනක් මම ඔබට ගෙනහැර දක්වන්නම්. ආදරණීය දුවේ පුතේ, ශුද්ධ ලුක්තුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි වගන්තිය නම් ඒ කතාව අපූර්වට ඔබට කියන්නට පුළුවන්, අහන්නට පුළුවන්. එහෙම නැත්නම් පුංචි ඔයාගේ වැඩිහිටියෙකුට කියලා ඒ පිළිබඳව අහගන්න, දැන කියාගන්න. අන්ධ මග පෙන්වන්නෝ. ආදරණීය දුවේ පුතේ, ඔබත් මමත් වැඩිහිටි මමත් සමහර වෙලාවට මේ මනුෂ්‍ය ජීවිතය තුළ කල්පනා කරන්නෙම අපිට වඩා අනුන් මෙහෙම මෙහෙමයි, අනුන්ගේ වැරදි අපිට පේන්නේ, වැඩිහිටියන් කතා කරනවා අපිට ඇහෙන්නේ අනුන්ගේ අඩුපාඩු. ඒ ලෝක ස්වභාවය, මනුෂ්‍ය ගතිය. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි අන්‍යයන්ගේ අඩුපාඩු බලන්නෙම අපේ අඩුපාඩු වහගන්න. ජෙසු කියනවා මෙන්න මෙහෙම කතාවක්, තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියමින්, අන්ධේකුට මග පෙන්වන්නට අන්ධේකුට පුළුවන්ද? ඔවුන් දෙදෙනාම වලක නොවැටෙන්නෝද? ඉතින් ඒකෙම කියනවා, ඒ කතාව පටන් ගද්දිම ජේසුතුමන් ඒ ඕදන් පෙළේදී අන්ධේකුට පුළුවන්ද, අන්ධේකුට පාර පෙන්වන්න. ආදරණීය දුවේ පුතේ, සමහර විට අපිත් අන්ධයෝ. අපිට මේ ලෝකේ හැමදේම පේන්නේ නැහැ. සමහර විට බාහිර දේවල් පේනවා වෙන්නට පුළුවන්. නමුත් අපිට ඇතුළාන්තික දේවල්, අධ්‍යාත්මික දේවල් අපිට සමහර විට පේන්නේ නැහැ. ඔබට තව වැඩිහිටි වෙද්දි ගොඩක් දේවල් තේරෙයි. නමුත් මම මේ කතා කියලා තියෙන එක හොඳයි. ආදරණීය දුවේ පුතේ, උන්වහන්සේ කියනවා ඔය අනුන්ගේ අඩුපාඩු, වැරදි, අනුන්ගේ නුගුණ, හොඳ නැතිකම්, ඒවා විවේචනය කරන, ඒවා පෙන්වන, ඒවා තැන තැන කතා කරන, තමගේ අසල්වැසියා ගැන විවේචන කරන අයට උන්වහන්සේ මෙහෙම කියන ආදරණීය දුවේ පුතේ, ඒක පුංචිවාටත් වැඩිහිටිමටත් හැම කෙනෙක්ටම ආදර්ශමත් කතාවක්. එහෙනම් මම මේ කතාව මෙහෙම කියන්නම්. පළමු කොට ඔබේ ඇසෙන් දැවේ අරන් දමන්න. එහෙම නැත්නම් පළමු කොට ඔබේ ඇසෙන් පරාලය අයින් කරන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන් දමන්නට ඔබට හොඳින් පෙනෙනු ඇත. ආදරණීය දුවේ පුතේ, මේක ජීවිතේ ලොකු ඔබදනක්, ලොකු වදනක්. ප්‍රසිද්ධ පොත්පත්වල ලෝකය නොදන්නවා වුණාට අපේ ජේසුතුමා කියනවා, අනුන්ගේ වැරදි හොයන්න කලින් අපේ වැරද්ද අපි නිවැරදි කරගන්න කියලා. ආදරණීය දුවේ පුතේ, පුංචි වයසටත් එහෙම අත්දැකීම් ඇති. ඔයාගේ ගොඩක් වැඩ කටයුතු ඔයාට අතපසු වෙද්දී, ගොඩක් වැඩ කටයුතු ඔයාට කරගන්න බැරි වෙද්දී, ඔයා ඔයාගේ යාළුවව, ඔයාගේ සහෝදරයව, නැත්නම් වෙන කෙනෙක්ව ඒක නොකරන්නට හේතුවට අල්ලනවා ඇති. නැත්තං එයා හින්දා මට මේක කරගන්න බැරුව ගියා කියන ඇති. එහෙම නැත්තං එයාට වඩා මම හොඳයි, මං වගේ නෙමෙයි, එයා මෙන්න මෙහෙම මෙහෙම කියලා කියන ඇති. ආදරණීය දුවේ පුතේ, අපි ඒ ගැන අද හිතමු. කිතුරු ළමා හමුවෙන් මං ඔයාට යෝජනා කරනවා. ඔයා තීරණය කරන්න, ඔයා සුවෙන් විවේචනයක් ගන්න. ඔයාගේ ජීවිතේ පුංචි ඔයාගේ තියෙන අඩුපාඩු මොනවද? පුංචි ඔයාගේ අඩුපාඩු ඔයා හදාගත්තොත් ඔයාට අද පාඩම් කරන්න තියෙන දේ අදම පාඩම් කරන්න. ඒක කල් යවන්න එපා. ඔයා ඔයාගේ වැඩිහිටියන්ට ගරු කරන්න, ගුරුවරුන්ට ගරු කරන්න. අනිත් අයගේ දේවල් ඔයා හිතන්න එපා. එයා ගරු නොකිරුවේ ඇයි? එයා ගරු කරන්නේ නැත්තේ ඇයි? නැහැ. ඔයා පළමුව ඔයා නිවැරදිවන්. එහෙම නිවැරදිුනායින් පස්සේ ඔයා කාටවත් මුකුත් කියන්න ඕනේ නැහැ. ආදරණීය දුවේ පුතේ, ඔයාගේ ජීවිතයේ මේ වෙනස තුළ, ඔයාගේ ආදර්ශමත් ජීවිතය තුළ, පුංචිවාගේ ජීවිතයේ ආලෝකය තුළ වැඩිහිටියන් පවා, ඔයාගේ යාළුවන් පවා ඔවුන්ගේ ජීවිතය හදාගනි. එහින්දයි ජේසු අපිට කියන්නේ, පළමුව
අපි අපි නිවැරදිවෙමු. එවිට අනිත් අයව නිවැරදි කරන්න අපිට පුළුවන්. උන්වහන්සේගේ ඕදන් පිළිබඳව අපි ඉදිරියේ දිගටම මේ වැඩසටහන් තුළින් කතා කරන්න මම හිතනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අදත් කිතුනු ළමා හමුවෙන් සමුගෙන යන්නට අපිට අවසර දෙන්න. අදත් සම්බන්ධීකරණය මංජුල ක්‍රිෂාන්ත මාමා, සංස්කරණය මක්සෝහන් මාමා, ඔයාලත් එක්ක කතා කළ මම සුදර්ශන බියන්විල මාමා.

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි ළමා ගුවන්විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය.
3: විදුලි ළමා ගුවන්විදුලිය. විදුලි ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය
5: කිමි දෙන්න වෙව්දී
6: සිපගන්න හමන මදනල
5: මේ හොඳම කාලය
6: අතීතයට දිවයන්
5: එයින් අනාගතය දකින්න
6: එන්නේ නව ලෝකයට පිවිසෙන්නේ

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
3: පසර 3:48 දැන් වෙලාව. ආදරණීය දුවේ පුතේ, ඔබ මේ අහගෙන ඉන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ විදුල ළමා ගුවන් විදුලිය. දැන් ඉරිදා හැන්දෑවේ සුපුරුදු විදිහටම විදුල ළමා ගුවන් විදුලිය අහන් ඉන්න ගමන් මම පුංචි දුවල පුතාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නද. ඔයාලා දන්නවද මොනවද මේ සංවාදාත්මක ගීත කියන්නේ කියලා? එහෙම නැත්නම් අපි කියනවා ගීතාත්මක සංවාද කියලා. මගේ ආදරණීය දුවල පුතාලට මං ඔන්න තෝරගත්තා මේ අපූර්වත්වය ගෙනෙන ගීතාත්මක සංවාද කිහිපයක්. ඒ කියන්නේ සංවාදාත්මක ගීපෙලක්. මම මුලින්ම කියන්නම්කෝ මොනවද මේ ගීතවල කියවෙන්නේ කියලා. ආදරණීය දුවේ පුතේ, සංවාදාත්මක ගීතයක් කියලා කියන්නේ දැන් අපි සිංහලෙන් සංවාදයකට නම් කියන්නේ දෙදෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර කතාබහක් වෙනවා නම් අපි කියනවා සංවාදයක් කියලා. ඒ වගේම ගීතයක් ඇතුලේ කොහොමද අපූරු කතාබහක් ඇති වෙන්නේ කියන එක තමයි මේ ගීතය ඇතුළෙදි කියවෙන්නේ. ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම මම ගීත කිහිපයක්ම තෝරගත්තා. දැන් පහවසරේ ඉන්න, එහෙම නැත්නම් පහවසර පහු කරලා ඉහළ වසරවල ඉන්න පුංචි පුතාල දුවලට නම් මතක ඇති මන්න මේ නැන්ද තෝරගත්ත පළවෙනිම ගීතය මොකද්ද කියලා. දන්නව නේද සීඩී ෆොන්සේකා මාමයි ශමිලා ෆොන්සේකා නැන්දයි ගායනා කරන මේ ගීතය? අහලා බලන්නකෝ.

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
1: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
4: එසැන්න පුවන් අනුග්‍රහය
5: ආර්ය ස්වාමි කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමි කම්පි
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
7: එසැන්න පුවත් සමගින් මම නිතූ ජයසූරිය. ප්‍රථම නවධානය දේශීය පුවතක් වෙතයි. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවන බවට අනතුරු අඟවමින් කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව බහුදින ධීවර යාත්‍රා සඳහා නිවේදනයක් නිකුත් කරයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ මදක් රළු විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවීමෙන් ඒවා ඉතා රළුවේ. සුළං නිරිත දෙසින් හමා යන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 අතර විය හැකිය. දැන් විදෙස් පුවතක්. ඉරානයේ යොමු කළ කරුණු 14කින් යුත් සාම සැලැස්ම කඩිනමින් සමාලෝචනය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. නමුත් කඩිනමින් ගිවිසුමකට එළඹෙන්නේ දැයි අමෙරිකානු ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. අමෙරිකාව සමග යළි යුද්ධයකට සූදානමින් සිටින බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි. දකුණු ලෙබනනයේ තම සොල්දාතුවන්ට තර්ජනය කළ හිස්බුල්ලා සටන්කරුවන් දෙදෙනෙකු මරා දැමූ බව ඊශ්‍රායල් හමුදාව සඳහන් කරයි. හිස්බුල්ලා සටන්කරුවන් විවිධ ප්‍රදේශවලට තර්ජනයක් වී ඇතැයි ඊශ්‍රායලය හඳුනාගෙන තිබේ. මේ පැයේ ක්‍රීඩා පුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 තරගය හයිදරාබාද් හිදී දැන් පැවැත්වෙයි. සන්රයිසස් හයිදරාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් එහිදී තරග වදිති. කාසියවාසී දිනාගත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එම කණ්ඩායම පන්දු අර දෙකක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 33ක් ලබා සිටි. මේ පැයට එසන පුවත් එපමණයි.
5: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
8: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Nursing ෆිසිෝතෙරපි, බයෝමෙඩිකල් සයන්ස්, නියුට්‍රිෂන් අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
9: සුභාරති
10: මැයි 4 වනදා සඳුදා සුභාරතයෙන් දේපල අපේට තබා ගන්නා බැංකුණවන ණය පිළිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය, ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව, සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව.
11: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
12: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
11: මාරයිනේ.
0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
1: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
7: පසර හතරයි විනාඩි දෙකයි දැන් වෙලාව. ආදරණීය දුවේ පුතේ, මෙතෙන් සිට බෝසත් ළමා ලපටියෝ වැඩසටහන.

බෝසත් ළමාලපටියෝ බෝසත් ළමාලපටියෝ ආදරණීය දුවේ පුතේ, අද ඉරිදා දවස. ඉරිදා දවසේ මේ වෙලාවට අපේ දූල පුතාලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශී සේවාවේ විදුල ළමා ගුවන්විදුලිය සමග එකතු වෙන්නේ බෝසත් ළමා ලපටිය තුළින් දිවෙන විවිධ දහම් පාසල්වල දූපතුන්ගේ විවිධ බෞද්ධ නිර්මාණ දැන හඳුන ගන්නට. ආදරණීය දුවේ පුතේ, බෝසත් ළමා ලපටිය වැඩසටහන තුළින් අද ඔබ හමුවන්නේ උඩවලව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ආදරණීය දූපතුන්.

0: තෙරුවන් සරණයි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අද පෝසත් ළමාලපටියෝ වැඩසටහනින් ඔබ හමුවන අපි උඩවලව ශාසනාරක්ෂක බලමණ්ඩලේ තලකෑල්ල ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ දූදරුවෝ වෙමු. අපගේ දියුණුව රඳා පවතින්නේ අප සතු සම්පත් ප්‍රමාණය මත නොව අපගේ උත්සාහය මත බව පසක් කළ ලක්දිව තුළ තම කීර්ති නාමය පතල කළ අප ප්‍රදේශයේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ ජීවිත කතාව පිළිබඳ තොරතුරු අද ඔබට ගෙන එන්නේ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ නවේ ශ්‍රේණියේ ගුණම ලබන ශ්‍රේහාරා නිම්නාදී සොයඩියයි.
1: බුදු දහම රැක ගැනීමටත් ලොව පුරා බුදුදහම ප්‍රචලිත කිරීමටත් මහගුම් හෙවරක් කළ 20 වන සියවසේ විසූ අග්‍රමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිගෙනයි අද මම කතා කරන්නේ. 1896 අගෝස්තු මාසේ 23 වනදා උපත ලැබෙන මේ වාසනාවන්ත දරුවාට විලියම් යන නාමය තැබුවේ එදා සමාජයේ බොහෝ දෙනා අනුයාමිනි. විලියම් ඉපදී සති දෙකකින් පසු මාගේ මිය යෑමෙන් අනතුරුව ඔහුව ඇති දෙඩි කරගන්නේ ඔහුගේ ලොකු තාත්තා හා ලොකු අම්මා විසින්. විලියම් මූලික අධ්‍යාපනය ලබන්නේ බලංගොඩ කිරිඳිගල කතෝලික විදුහලෙන් හා බලංගොඩ රජයේ කුමාර විදුහල්ලොයි. ඔහුගේ සීයාගෙන් හවස් වරුවේදී ජාතක කතා හා ජාතික වීරවරයන් ගැන ඉගෙන ගන්නා අතර මේ කාලයේදී වලිසිංහ හරිස්චන්ද්‍රතුමා බලංගොඩට පැමිණ දේශනයක් පවත්වනවා. ඉතින් එදා ඒ දේශනයෙන් මොහු තුළ ජාතිකත්වය පිළිබඳ අමුතු හැඟීමක් ඉපදුනා. අවුරුදු 14 ඥාතීන්ගේ ආශිර්වාදය මැද බලංගොඩ සරණ ගවේ සීහන පැවිදි නාමයෙන් එදා දිනිහේනේ ශ්‍රී සීලානන්ද මහතෙරුන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හරියටම 1911 මාර්තු මස 2 පැවිදි බිමට එළඹෙනවා. 1916 මාර්තු මස 14 දින බලංගොඩ ඕලුගඟ උදකුක්ෂේප සීමා මාලකයේදී අතිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබන්නේ හරියටම 1916 ජූලි මස 14 දින බලංගොඩ ඕලුගන්තොට උදකුක්ෂේප සීමා මාලකයේදී අතිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබන්නේ හරියටම අවුරුදු 20 තම ගුරු හිමිපියාණන් වහන්සේගේ නියමයේ පරිදි බලංගොඩ සරණ ගවේසී යන පැවිදි නාමයේ ඉවත් කොට බලංකොට ආනන්ද මෛත්‍රී යන නාමය භාවිතයට ගන්නේ හරියටම උපසම්පදාවෙන් අවුරුදු 2 පසුවයි. දේශීය ධර්මදූත සේවයේ මෙන්ම විදේශීය ධර්මදූත සේවයේද නිරත වූ ආනන්ද මෛත්‍රී හිමියන් 1926 ඉන්දියාවේ කේරළයේ කැලිකට් නගරයට වැඩම කරනවා. ආනන්ද මෛත්‍රී හිමියන් පාලි ත්‍රිපිටකය සිංහලයට රැකීම අරබා කාලයක් ගතවන විට රජය විසින් එහි වගකීම භාරගත් අතර උන්වහන්සේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති ධුරයට පත්වෙනවා. ආනන්ද මෛත්‍රී පදනම උන්වහන්සේ පිහිටුවනවා. ඒ දුප්පත් අහිංසක දූදරුවන් වෙනුවෙන් ඉතා දුෂ්කර ගම් ප්‍රදේශයක ඉපදී භාෂා කිහිපයක්ම ඉගෙනගෙන බොහෝ පොත්පත් ලියමින් දේශයට පවත්වමින් සුපේශල ශික්ෂාකාමී දිවිපෙවතක් ගෙවූ උන්වහන්සේගේ චරිතය අපට ඉමහත් ආදර්ශයක්. අපගේ දියුණුව පවතින්නේ අප සතු සම්පත් ප්‍රමාණය මත නොව උත්සාහය මත බව උන්වහන්සේ එදා පෙන්වා

බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රීපාද ස්ථානය අප විසින් වසරක් පාසා කරුණා කරනු ලබයි. එහිදී අප කරුණා කරන වන්දනාකරුවන්ගේ ගමන් මහන්සිය සංසිඳවීමට හා බුද්ධාලම්බක ප්‍රීතිය නන්වාලීමට නඩේ ගුරා විසින් ගායනා කරන තුන්සරණේ කවි අද ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී සිද්ධාර්ථ දහම්පාසලේ දූ දරුවන්.

තිලක වූ අග්‍ර දක්ෂිණඤ්ඤ වූ තුන්ලෝකාග්‍ර වූ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ කදම්බය මෙනෙහි කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය දක්වමින් එදා WD අමරදේව සූරින් විසින් සංගීතවත් කළ මියුරු ගැඹුරු ස්වරයෙන් ගායනා කරන ලද අරිසෙන් අහුබුදු සූරින්ගේ ගීපද රචකයක් වූ ගිලෙම් ඔබේගුණ මූදේ ගීතය අද ගයන්නේ අප දහම් පාසලේ පසන්, රශ්මි, ශමල්, විකුම්, පූර්ණිමා, අරුණෝදි, දිලුනි, පවනි, තෙමිදු යන සොයුරු සොයුරියන්.

0: අද දින බෝසත් ළමා ලැපටියෝ වැඩසටහනින් සමුගෙන යන්නටයි මේ සූදානම. අද දින වැඩසටහන ඉදිරිපත් කළ මම කේ යනුලි කවිෂා.
1: මම ඒ දිනුලි net සරණි. ඔබ සැමට තෙරුවන් සරණයි.
2: බෝසත් ළමා ලැපටියෝ වැඩසටහන ගෙනීමේදී විශේෂයෙන්ම තලකෑල්ල ශ්‍රී ගංගාරාම විහාරාධිශර ශ්‍රී ඥානසීය මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජනීය වැලිපතයායේ ධම්මතිලක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලින් ලද දායකත්වය අපි ගෞරවෙන් සිහිපත් කරන්නට කැමැති. බෝසත් ළමා ලපටියෝ වැඩසටහන ගෙනීමේදී විශේෂයෙන්ම ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරන අචිනී මාලි, ප්‍රමෝදී මදුෂානි, තිලිනී ලක්මාලි, දිෂ්ණා ශිරෝමි, කරුණාවති ජයසේකර සහ ප්‍රියංගනී දන්වත්ත සහ අනුමා දමයන්ති යන ආචාර්ය මණ්ඩලය සහ දෙමෝපියන්ගෙන් ලද දායකත්වය අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැති. ආදරණීය දුවේ පුතේ බෝසත් ළමා ලපටිය වැඩසටහන ගෙනීමේදී වෙනදා මෙන්ම උපදේශකත්වයේ සාදීක්ෂණය ලබා දුන්නා විදුල ළමා ගොන්ලේ ප්‍රධානී සුභානී වැලිවිට නැන්දා. බෝසත් ළමා ලපටිය වැඩසටහන ගෙනීමේදී නව මාධ්‍ය මෙහෙවීම තිසුල බණ්ඩාර ඒ සමගම සහය ලබා දුන්නා ළමා ශිල්පී සේමිත චමාදි. වැඩසටහන ගෙනීමේදී නිෂ්පාදන තාක්ෂණ දායකත්වය ලබා දුන්නේ ලහිරු කාවින්ද. බෝසත් ළමා ලපටිය වැඩසටහන නිෂ්පාදනය කරමින් ඔබට ඉදිරිපත් කළ මම ප්‍රියදර්ශන සමන් කුමාර. එළඹෙන ඉරිදාත් තලකෑල ශ්‍රී ගංගාරාම විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ දූපතුන්ගේ බෝසත් ළමා ලපටිය වැඩසටහනේ තවත් පියවරකින් ඔබ අපහාමිව. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලන මා ගුවන්විදුලිය.
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය.
3: විදුල ළමා ගුවන්විදුලිය. විදුල ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුලි
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9
5: 5:04:32 දැන් වෙලාව. ආදරණීය දුවේ පුතේ මෙතෙන් සිට රංගරාවේ වැඩසටහන.

0: අතීතයේ නැරඹි වර්තමානයේ දක්වා රංගභූමියෙන් බිහිව අපගේ දෙසවන් සනහාලු නෘත්‍ය ගී, නාටකම් ගී හා වේදිකා නාට්‍ය ගීත මේ අඩ හොරාව තුළ අපි රස විඳිමු.
1: රංගරාව වැඩසටහන ආරම්භ කරමින් මුලින්ම නාටකම් ගීතයක් රස විඳිමු. ගීත ගායනා කරන්නේ ශිල්පී බෙනඩික්ට් ප්‍රනාන්දෝ.

දැන් අපි දෙව්ලොව යනකම් වේදිකා නාට්‍යයේන මෙම ගීතය රසවිඳිමු. ගීතය ගායනා කරන්නේ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල සමඟ ශිල්පී ටියුටස් පෙරේරා.

මිලඟට ඔබ වෙත ගෙනෙන්නේ ධර්මාශෝක නූර්තියේන මියුරු ගීතයක්. ගීතේ ගායනා කරන්නේ ශිල්පී ජයලත් මනෝරත්න සමඟ ශිල්පිනී මැණිකේ අත්තනායක.

0: රංගරාව වැඩසටහන අවසන් කරමින් කෝදරයේ වේදිකා නාට්‍යයේන මෙම ගීතය රස විඳිමු. ගීතය ගායනා කරන්නේ ශිල්පී ජයශ්‍රී චන්ද්‍රචිත්.
1: මද ගම රටත් ඇරලා කොළඹ නගරයට ආව. අතන මෙතන රස්

පැට තිබුණාට ගම රට හුකපට වැටුනාද ගබලෙන් ලිපකට ඇවිදිල් අදුර සිට කොළඹට පැනපල්ලා දැන් අර බේරෙට ඇවිදිල් අදුර සිට කොළඹට පැනපල්ලා දැන් අ

0: අතීතයේ පටන් රංග භූමිය හැඩකළ නූර්ති නාටකම් හා වේදිකා නාට්‍ය ගීත ඇතුළත් රංගරාව වැඩසටහනේ නිමාවයි මෙහි. රංගරාව ඉදිරිපත් කළේ දිල්කා විමර්ශන හඳුනන නිෂ්පාදනය චතුමී ලියනගේ.
1: දුව දත් මැද්දද? පුතා පොත් බෑගික ලෑස්ති කරාද? ඔයා ගේට් එක ලොක් කරාද?
2: ඔව්.
1: අද ඩෙංගු මදුරුව බෝ වෙන තැන් බැලුවද? සුද්ධ කරාද?
3: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.
4: FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුල ළමා ගුවන් විදුලිය අහන්න. FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුල ළමා ගුවන් විදුලිය අහන්න.
5: පස්සරු 4:47 දැන් වෙලාව. ආදරණීය දුවේ පුතේ ඔන්න ඉතින් දෙකේ ඉඳන් මේ වෙනකම්ම පස්සරු දෙකේ ඉඳන්ම මේ වෙනකම්ම ඔබ අහගෙන හිටියන විදුල ළමා ගුවන් විදුලිය. ඉතින් ඔන්න සත්‍යන්තේ ඉරිදා දවසට නියමිත වැඩසටහන් මාලාව මෙතකින් සමාප්තයි. තවත් දවසක ලස්සන වැඩසටහන් මාලාවක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට විදුල ළමා ගුවන් විදුලි වැඩසටහන් මාලාව අවසන් කරනවා. නමුත් මෙතෙන් සිට ස්වදේශීය සේවයේ සුපුරුදු විකාශය සිද්ධ වෙනවා.

0: FM 91.7 91.9
1: ගී මිනි කලස
2: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්.
3: විලින් පෙරෙන දිය විලෙහි නොලනසි
2: ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර තිබෙනවා.
4: මාලිනී රජාලය මාමනසේ අන්ධකාර
1: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක් ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්
5: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
6: ධම්ම ගවේෂි හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කර ගැනීමට ධම්ම ගවේෂි සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තුලේ ස්වදේශීය සේවයෙන්.

මදුහන්ති ගීදැන ගීදැන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්.

0: ජන රාවය
1: ජන හද අමතන
0: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය. සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත.
2: Order in the court.
3: Law Talk Radio. නීතිය රජ කරවන දේශයක් උදෙසා Law Talk Radio.
4: සතියේ සෑම බදාදාවකම උදෑසන 9ට ස්වදේශීය සේවයේ නීතිමය කතාබහ
3: Law Talk Radio.

0: යමුද?
1: කොහේ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
0: නැද්ද?
1: නැතුව. කලබලේනේ.
2: හඳුන්වාදෙන ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක්. සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
3: එසැන්න පුවන්
4: අනුග්‍රහය
5: ආර්.එස්. ස්වාමී කම්බි SLS සහතිකය සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116666073 පිවිසෙන්න www.ihs.edu.lk.
7: එස්තන පුවත් සමගින් මම නිතූ ජයසූරිය. ප්‍රථම නවධානයේ දේශීය පුවතක් වෙතයි. අධික උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරුමැද, නැගෙනහිර, සබරගමු හා වයඹ පළාත්වලත්, කොළඹ, ගම්පහ, හම්පන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. ඊශ්‍රායල් හමුදාව දකුණු ලෙබනනේ නගර හා ගම්මානවල පදිංචිකරුවන්ට නව අවතැන් නියෝග නිකුත් කරයි. හිස්බුල්ලා සටන් කණ්ඩායම සමග යුද්ධය නැවැත්වීමේ අරමුණින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබියදීත් ඉස්රායල් හමුදාව මෙම තීරණය ගෙන තිබේ. දකුණු ලෙබනනේ ගම්මානවල හා නගරවැසියන්ගේ ආරක්ෂාව සඳහා නිවාසවලින් ඉවත් වී අවම වශයෙන් කිලෝමීටරයක් පමණ දුර ප්‍රදේශවලට යන්නැයි ඊශ්‍රායල් හමුදාව නියෝග කර තිබේ. ගම්මාන හා නගර 10කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රායල් හමුදාව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මේ පැයේ ක්‍රීඩා පුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගය හයිදරාබාද් හිදී දැන් පැවැත්වෙයි. සන්රයිසස් හයිදරාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් එහිදී තරගවදී. කාසියවාසය දිනාගත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එම කණ්ඩායම පන්දු අර 14ක් අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 137ක් ලබා සිටි. මේ පැයට එසන පුවත් එපමණයි. සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
5: ආර්.එස්. ස්වාමී කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.
8: සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරම්භ වෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: දැන් වෙලාව සවස 5යි.
3: මේ තරම් සරු වී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙම් වෙන්න ඇති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළොව

0: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 01112697140 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: ජනමන පුබුදන
2: ජන රාවය
1: ජන හද අමතන
2: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයෙන්.
3: ධම්ම ගවේෂි හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කර ගැනීමට ධම්මගවේෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවයෙන්.

සවස 5 විනාඩි 4යි දැන් වෙලාව. සුබ සන්ධ්‍යාවක් ප්‍රියසන්නනේ. අද හවසත් අපූරු ගීපලක් සමග ඔබත් සමග ඒ ගීත රස විඳින්නට මම සූදානම්. මතකත් සමග කිවෙන හෝරාවකට මේ ආසන්න කාලේ සුන්දර ගීපලක රස මිහිර විඳින්නට ඔබට ආරාධනා. 91.7 91.9 සොසර කරන්න ස්වදේශීය සේවය.

ප්‍රිය හිතවතුනි, සදාකාලික නූ ලෝකේ අපි මේ ගෙවන ජීවිත කතාව හරිම රස මාවතක්. එක්තරා කාල සීමාවලදී ඔබේ ජීවිතේ බොහෝමයක් බාධා, කම්කටොළු, දුක්, වේදනා එන්නට ඇති. ඉදිරියේදීත් ඔබේ ජීවිතයට එහා සමාන ඊටත් වඩා කම්කටොළු, බාධා, දුක් පැමිණේවි. මේ කොහොම වුණත් උස් පහත්කම් සමගම කවියක් වගේ ජීවත් වෙද්දි තමයි අපිට ජීවිතයේ රහ හරියටම දැනෙන්නේ. මං හිතනවා ප්‍රියසනනි ඔබ මාත් සමග එකඟ වේවි කියලා.

සවස 5:18 දැන් වෙලාව. සමහර තැන්වලදී අපේ හිත දැහෙන්ගත වෙනවා. සිතට සිතුවිලි ගලාගෙන එනකොට අපටත් නොදැනුවත්වම අපේ මුව ගොළු වෙනවා. මේ සිද්ධිය නම් ඉතින් ප්‍රිය හිතවතුනි ඔබට අනිවාර්යෙන්ම මුණගැහෙන්නට ඇති.

ලෝකෙ සමහර දේවල් බලන කෝණේ අනුව අපට සුන්දර වෙන්නත් පුළුවන්, සුන්දර නොවෙන්නත් පුළුවන්. කෙනෙක්ට ලස්සන දේවල් තව කෙනෙක්ට ලස්සන නොවෙන්නට පුළුවන්. හැබැයි ඉතින් ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා, මේ ලෝකෙ හැමදේම මැවිලා තියෙන්නේ කවුරුන් හෝ කෙනෙකුට සුන්දර වෙන විදිහට කියලා. ඒ නිසා ප්‍රිය හිතවතුනි, ඔබ ලෝකෙ දිහා බලන කෝණේ අනුව ඔබට ලෝකේ සුන්දර වේවි, ඒ වගේම සුන්දර නොවේවි. මම ඔබට ආදරෙන් ආරාධනා කරනවා ලෝකෙ දිහා කොයි කෝණෙන් බැලුවත් සුන්දර විදිහට බලන්න කියලා. එතකොට ඔබට පුළුවන් හැමදේම සුන්දර විදිහට අත්විඳින්න.

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: සවස 5 විනාඩි 34යි දැන් වෙලාව.
3: මේ තරම් සරු වීඅසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
5: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 0112697446 සහ 0112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.

සවස 5 විනාඩි 42යි දැන් වෙලාව. ප්‍රහිතවතුනි සුබ ප්‍රාර්ථනා. කියන්නෙම අපේ ජීවිතේ අපිව ජීවත් කරවන බලාපොරොත්තු. ඉතින් මේ සතියන්තෙත් හෙටි නැරඹෙන සතියෙත් සුබ ප්‍රාර්ථනාවලින් ඔබේ ජීවිතේ පුරවගෙන අලුත් බලාපොරොත්තුත් එක්ක දවස ගෙවන්න සතිය ගෙවන්න කියන ඇරයුමෙන් මම අදට ඔබෙන් සමුගන්නවා. මම නිතූජා සූරිය, ඔබට සුබ සතියක්.

0: මැයි 4 වනදා සඳුදා සුභාරතයෙන් දේපල අපේට තබා ගන්නා බැංකුණවන ණය පිළිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සුභාරතී
1: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවිගෙදරට
2: මහගෙදරින් ගොවිගෙදරට
3: තවත් සල්ප මොහොතකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.

0: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනොච් කුරේ, ප්‍රකාශය TDK ජයන්ත. මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට. මාලදිවයින් ජනපතිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආබුතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට සැලසුම්. දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය ඇමති රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට සූදානමින්. රටම එකට ජාතික මෙහෙයුමින් සිදුවන සමාජමය කාර්යය ජනමාධ්‍ය ඇමතිගේ ඇගයීමට. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවෙයි. බහුදින ධීවර යාත්‍රාවලට අනතුරු ඇඟවීම්. ප්‍රදේශ කිහිපයකට අධික උණුසුමක්. ප්‍රබල අකුණු පිළිබඳ අවාදාත්මක නිවේදනයක්. රටවල් 40ක් සඳහා නිදහස් වීසා පාසුකම් ලබන 25 වනදා සිට. වත්මන් රජයේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රකාශයක්. ඉරානයේ සාම සැලැස්ම කඩින්මින් සමාලෝචනය කිරීමට අමෙරිකානු ජනපති සූදානම්. ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම සුමේද රණසිංහට. මාලදිවයින් රජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසි මහතා රාජ්‍ය සංචාරක සඳහා අද පසුරුවේ දිවයිනට පැමිණියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට පැමිණි අතර 2023 වසරේ බලයට පත්වීමෙන් පසු මුයිසි මහතා සිදු කරනු ලබන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. සංචාරය අතරතුර දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාවක් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වේ. විදශේෂවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට නියමිතයි. මාලදිවයින් රජයේ සෞඛ්‍ය පවුල්ලා සුබසාධන අමාත්‍යාංශය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර අධ්‍යන සහයෝගිතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, මාලදිවයින් ශ්‍රී ලංකා රජයන අතර සංචාරක ශිෂ්‍යයේ සහයෝගිතා පිළිබඳ ගිවිසුමක් හා මාලදිවයින ජාතික අධිලේඛනාගාරය සහ මෙරට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අතර ලේඛනාරක්ෂක ශේෂ්ඨයේ සහයෝගිතාව සම්බන්ධ කිසුමක්ද ඒ අතර වෙයි. පුහුණු වැඩසටහන් කාර්යමණ්ඩල හුමාරු සහ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම වෙනුවෙන් මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා කිසුමක් අත්සන් කෙරේ. ගුරුවරුන් හා පාසල් නායකින් පුහුණු කරමින් වෘත්ති සංවර්ධන ශේෂ්ඨයේ සහයෝගිතාව සඳහා මාලදිවයින හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මාත්‍යංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද නියමිතයි. තරුණ ප්‍රජා බලගැන්වීම වෙනුවෙන් දෙරටෙහි ක්‍රීඩා මාත්‍යංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. මාලදිවයින් ජනාධිපතිවරයා සමග එරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටිති. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද සිට ලබන බදාදා දක්වා විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නේ පොලිසිය ජනතාවට දැනුම් දෙයි. රුසියානු සමූහාණ්ඩේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස දැන් දිවයිනට පැමිණ සිටිති. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරට පැමිණි එම නියෝජිතයින් පිළිගැනීම සඳහා අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසන මහතා ඇතුළු පිරිසක් ගියහ. මෙරටට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සමග ක්‍රිෂාන්ත අබේසන අමාත්‍යවරයා සුවද පිළිසඳරක නිරත විය. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ශිෂ්‍යයේ සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කිරීමට එහිදී අපේක්ෂා කෙරේ. මීට අමතරව නියෝජිත පිරිස අමාත්‍ය විජිතේරත් මහතා සමගද සාකච්ඡා පවත්වති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරය ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෙට සංචාරක නිරත වෙති. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අපතා එකඟතාවන් ලැබීමටද ඔහු අපේක්ෂා කරති. මෙම සංචාරයේදී ඖෂධ හා වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥන්ගේ පුහුණුව හා උසස් පුහුණුව, අධ්‍යන සහයෝගිතාව, ආයුර්වේද වෛද්‍ය ශේෂ්ත්‍රය හා සංචාරක සෞඛ්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ විවිධ පරාසවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා එක් එක් අංශ සමග සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය අවසන් කරමින් ලබන අඟහරුවාදා දිවයිනෙන් පිටත් යති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. විෂමද්‍රව්‍ය මිරටෙන් තුරන් කිරීමේ රටමයකට ජාතික මෙහෙම මගින් සිදුවන සමාජමය කාර්යභාරය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අගය කරයි. තරුණ දරුවන් දැන්ටමත් මේ ඌදුරට ඇබ්බැහි වී සිටිනම් ඔවුන් ඉන්මුදා ගැනීමේ සමාජ වගකීම සියලු දෙනාට පවතී. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රටමයකට ජාතික මෙහෙයුමේ කළුතර දිස්ත්‍රික් වැඩසටහනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දායක වෙමිනි. රටමයකට මෙහෙයුම යටතේ පසුගිය මාස කිහිපයේ බහරයටගත් අධික විෂමද්‍රව්‍ය ප්‍රමාණය සලකා බලන විට මත් ඌදුරේ බරපතලකම සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකිය. පොලිසිය ත්‍රිවිධ හමුදාව හා විශේෂකර බලකාය ඇතුළු ආරක්ෂකංශ දිවිපරදුවට තබා මෙම මෙහෙයුම වෙනුවෙන් ගන්නා වෙහෙස අමාත්‍යවරයා එහිදී අගය කළේය. විෂමත් ඌදුර මෙරටින් තුරන් කිරීමේ රටමයකට ජාතික මෙහෙයුම යටතේ දිවිනපුරා වැටලීම් 925ක් ඊයේ සිදු කර ඇතැයි පොලිසිය පවසයි. එහිදී අත්තරංගොඩ ගත් සැකරුවන්ගේ සංඛ්‍යාව 918යි. සැකරුවන් 3 දිනකට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බව පවසන පොලිසිය 8 දිනකට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බව සඳහන් කරයි. රටවල් 40ක් සඳහා ලබන 25 වනදා සිට නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට රජය සැරසුම් කරයි. සංචාර කාර්ය සාධක බලකාය ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගියදා රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්තින අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බලකාය රැස්විය. මෙම නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමෙන් සංචාරක පැමිණීම ඉහළ නොවෙතැයි අපේක්ෂා කෙරේ. වත්මන් රජයේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තා මගින් පෙන්වා දී ඇතැයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. කුමන අවුරුද්ද පැමිණියේද ඒවා සාර්ථකව කළමනාකරණය කරමින් ජනතා අභිලාෂිත කිරීමට රජය සමත් වී තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති කැලණිය ප්‍රාදේශ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. කමිටු රැසීමේදී කැලණිය ප්‍රාදේශීය ප්‍රදේශයේ බලලේකම් දැනට ක්‍රියාත්මක ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ප්‍රජාශක්ති ජාතික වැඩසටහන හා පළාත් සභා, පළාත් පානායතන සහ රේකී අමාත්‍යංශ අනුබුදල්ටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණ. ප්‍රදේශයේ මහජන ආරක්ෂාව හා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳවද එහිදී අවධානය යොමු විය. අධික උණුසුම් කාලගුණය පිළිබඳ කාලමුනිදා දෙපාර්තමේන්තුව අවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමු හා වයම් පළාත්වලත්, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේ ලැබෙන උණුසුම මිනිස්සුරුවට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. ඉන් ආරක්ෂාවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සැති ස්ථානවල හැකි පමණ වේග ගැනීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකා පොලිසියට හා විශේෂකාර බලකායට මාර්ගගත ක්‍රමයෝස්සේ ආධුනික නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් භාර ගැනීම ලබන 8 වැනිදායින් අවසන් වේ. ඊට දාළ ගැසට් නිවේදනය අනුව ආධුනික පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු බඳවා ගැනෙන්නේ වයස අවුරුදු 18ට නඩු හා 24ට වැඩි පිරිසයි. ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා වයසීම අවුරුදු 18ට නඩු හා 28ට වැඩි බව පොලිසිය සඳහන් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවන බවට අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බහුදින ධීවර යාත්‍රා සඳහා නිවේදනයක් නිකුත් කරයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇති වේ. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවන අතර දිවෙන වටා සෙසු මුහුදු ප්‍රදේශ මදක් රළු විය හැකිය. ගිවුරුම් සැත වැසි ඇති වුණු විට මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවීමෙන් ඒවා ඉතා රළු වේ. සුළං නිර්දේශින් හමායන අතර සුළඟේ වේගේ 5 කිලෝමීටර 25ක් 35ක් අතර විය හැකිය. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50 පමණ දක්වා විටින් විට ඉහළ යා හැකිය. ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු මැද, මධ්‍යම, සබරගමු හා නැගෙනහිර පළාත්වලත්, බදුල්ල, කොළඹ, තලුතර, ගල්ලා හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සැත වැස් සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ හැකියාවක් ඇත. ගිගුරුම් සැත වැස් සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වේ. අකුණු මගින් සිදුවන අනතුරු ආම කර ගැනීමට පියවර ගන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
1: ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආ

0: පිරසර සම්වර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිමන ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ කෙහෙල් ගහහේන ප්‍රධාන මාර්ගයේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කර නැතැයි මාර්ග සංවර්ධනාධිකාරී පවසයි. පසුගියදා ප්‍රදේශීය සැසුම් කමිටුවේදී මේ බව හෙළිවිය. මෙම මාර්ගයේ ඉදිකිරීම අමාත්‍ය බිමන රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භයේ පසුගිය ජනවාරි මාස 2 වෙනිදායි. කිලෝමීටර් 2.9 ප්‍රමාණයකින් යුත් මේ මාර්ගය සඳහා රුපියල් මිලියන 76.6 මුදලක් වැය කෙරිණ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
2: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: අපනයනයේ ඉලක්ක කර මෙරට වගා කරන කැවින්ඩිෂ් ප්‍රභේදයේ කෙසෙල් වගාවෙන් පැනමාරෝගී තත්ත්වයක් සුළු වශයෙන් වාර්තාවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු පරිශනා සංවර්ධනාර්ථන අධ්‍යක්ෂ ඉන්දික කුමාර අතපත්තු මහතා පවසයි. මෙය මීට පෙර කැවින්ඩිෂ් නොවන අනිකුත් කෙසෙල් ප්‍රභේදවල දක්නට ලැබුණු බව හෙතෙම කියා සිටියේ පේරාදෙණිය ගන්නෝරු ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. පුතලම් දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රදේශයේ කිසල් වගා භූමි කිහිපයක මෙම තත්ත්වය වාර්තා වී ඇත. මේ වන විටත් එම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම නියෝජ්‍ය මාධ්‍ය TB සරත් සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනතසේන මහතුරුන්ගේ සමසභාපතිත්වයෙන් පසුගියදා පැවැත්තින මෙම වසරට තාල සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාප්ති සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු විය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කළ සංවර්ධන වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම එහිදී සිදු කෙරෙන දණ්ඩ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාප්ති වල ප්‍රගතිය සමාලෝචනය කරන අතර ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතු ඇති ගැටලු හඳුනාගෙන විසඳුම් සෑමට මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
2: ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011-2-864-012.
1: එළඹෙන වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසයි. දිවිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදු කෙරේ. දන්සැල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් නිකුත් කර තිබේ. වෙසක්පුර පසළොස්වක පොහොය ලබන 30 වෙනිදාට යෙදී ඇත.
3: හරිත ක්‍රෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ක්‍රෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. ₹100,000 සිට ක්‍රෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2-077-787.
2: විදෙස් පුවත්
1: ඉරානයේ යොමු කළ කරුණු 14කින් යුත් සාම සැලැස්ම කඩිනමින් සමාලෝචනය කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසායි. නමුත් කඩිනමින් ගිවිසුමකට එළඹෙන්නේදැයි ඇමරිකානු ජනාධිපතිතුමා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. ඇමරිකාව සමග යාලි යුද්ධයකට සූදානම් සිටින බව ඉරානයේ ඉස්ලාමී විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසායි. දකුණු ලෙබනනයේ තම සොල්දාදුවන්ට තර්ජනය කළ හිස්බුල්ලා සටන්කරුවන් දෙදෙනෙකු මරාදැමුව බව ඊශ්‍රාල් හමුදාව සඳහන් කරයි. හිස්බුල්ලා සටන්කරුවන් විවිධ ප්‍රදේශවල තර්ජනක් වියතැයි ඊශ්‍රාලය හඳුනාගෙන තිබේ. ඊශ්‍රාල හමුදා දකුණු ලෙබනනයේ නගරහා ගම්මානවල පදිංචිකරුවන්ට නව අවතැන් නියෝග නිකුත් කරයි. හිස්බුල්ලා සටන් කණ්ඩායම සමග යුද්ධ නැවැත්වීමේ අරමුණින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේදීත් ඊශ්‍රාල හමුදාව මෙම තීරණය ගෙන තිබේ. දකුණු ලෙබනනයේ ගම්මානවල හා නගරවැසියන්ගේ ආරක්ෂාව සඳහා නිවාසවලින් ඉවත්වීම අවමශයෙන් කිලෝමීටරයක් පමණ දුර ප්‍රදේශවලට යන්නේ ඊශ්‍රාල් හමුදාව නියෝග කර තිබේ. ගම්මාන හා නගර 10කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රාල් හමුදාව මෙම අනුතර ඇගීමේ නිවේදන නිකුත් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ එරට අතිරේක ඉන්ධන සංචිත මුදාහරි. මැද පෙරදිග යුද්ධ හමුවේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් ස්ථාවර සැපමක් තහවුරු කිරීම අරමුණයි. ඉබරාකි හා කගෝෂිමා ප්‍රාන්තවල ඉන්ධන මුදාහැරීම දැන් ආරම්භ කර ඇතැයි ජපානයේ කර්මාන්ත අමාත්‍යංශය පවසයි. පසුගිය මාර්තු මසකදී ජපාන් රජය ජාතික ඉන්ධන සංචිතවලින් මාසයකට සරණ ඉන්ධන මුදාහැරීම ආරම්භ කළේය. දකුණු කොරියාවේ පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සුමේද රණසිංහ ක්‍රීඩකයා ඊයේ සමත්ය. ඔහු දැක්ව දක්ෂතාව මීට 75.61. ඒ රණ පදක්කම හිමුවේ උස්පෙකිස්තානයටයි. කොරියාව ලෝකට පදක්කම දිනා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටිරින් දෙවික්කෝදේව් ක්‍රිකට් සංචාරය කාර්ස්ටන් නිවේදනය කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි හා ජූලි මාසවල මෙම තරඟ සංචාරය නිරත වෙති. කණ්ඩායම් දෙක අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 3ක් පන්දුවාර 20 ක්‍රිකට් තරඟ 3ක් හා ටෙස්ට් ක්‍රිකට් තරඟ 2ක් පැවැත්වේ. පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන ජුනි මාස 3 වෙනිදා පැවැත්වෙනු ඇත. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වෙනි තරඟය හයිදරාබාද්දී දැන් පැවැත්වේ. සන්රයිසර්ස් හයිදරාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් එහිදී තරඟ වදිති. කාසියවාසී දිනාගත් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එම කණ්ඩායම් පන්දුවර 19ක් අවසානයේ සිරු දන දෙවි ලකුණු 165ක් ලබා ගැනීමට සමත් විය.
2: කාලගුණ වාර්තාව.
1: බස්නාහිර සබරගමුව මැදියම වයඹහා නැගෙනහිර පළාත්වලත් පොළොන් නරුව ගාල්ල සහ මාතර දිශ්‍රිකවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිශ්‍රිකවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්තිආසන් කිරීමට යාලි සිරස්තල. මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට. මාලදිවයින් ජනපතිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිසුම් කිහිපයක් අසන් තැබීමට සැලසුම්. දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය ඇමති රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට සූදානමින්. රටම එකට ජාතික මෙහෙයුමින් සිදුවන සමාජම කාර්යය ජනමාධ්‍ය ඇමතිගේ ඇගීමට. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවේ බහුදින දිව යාත්‍රාවලට අනතුරු ඇගවීම්. ප්‍රදේශ කිහිපයකට අධික උණුසුමක්. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. රටවල් 40ක් සඳහා නිදහස් වීසා පහසුකම් ලබන 25 වෙනිදා සිට. වත්මන් රජයේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රකාශයක්. ඉරානයේ සාම සැලැස්ම කඩිනමින් සමාලෝචනය කිරීමට අමරිකානු ජනපති සූදානම්. ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ රුධී පදක්කම සුමේද රණසිංහට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමප්තයි.
4: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස්වල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
4: KD Rice
6: 0773 523 535.

0: FM 91.7 91.9
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 011-6970140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
2: ගී මිනි කලස
3: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයත් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්.
4: විලින් පෙරෙන දිය විලෙහි නුලනසි
3: ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර තිබෙනවා.
5: මාලිනී ප්‍රජාලය
2: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක්. ගී මිනි කලස සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්

0: සමිත ඇරන්දති මුදුන් කොටු ඇතුළු පිරිසයි ගීතය ගයනා කළේ. දැන් සවස 6:30 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.
1: ගී මිනි කලස සුභාවිත ගීතී ගීයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක්. ගී මිනි කලස ඉදිරිපත් කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ බාලසූරිය.
2: කවියත් දාර්ශනිකයාත් අතර කුමක්දෝ සම්බන්ධතාවක් තියෙනවා කියලා මට හිතෙනවා. කවියා ජීවිතයේ දිහා බලන්නේ දාර්ශනිකව නම් ඔහු අතින් බිහිවෙන කවියෙන් ඔහුව දාර්ශනිකයෙකු බවට පත් කරනවා. දාර්ශනිකයා ජීවිතයේ දිහා බලලා කරන ප්‍රකාශත් හරිම කාව්‍යාත්මකයි. දාර්ශනිකයන්ගේ ප්‍රකාශ මතක් කරලා බලන්න, ඒවා හරිම කාව්‍යාත්මකයි. සීනි අඳුරේ වුවද පැණි රසයි මුහම්මද් නබිතුමා කියලා තියෙනවා. මොනතරම් ගැඹුරු දාර්ශනික ප්‍රකාශයක්ද කියලා බලන්න. ඒ වගේම ඒ වචන මොන භාෂාවෙන් කිව්වත් කාව්‍යාත්මකයි. Sugar is sweet even in the darkness ඉංග්‍රීසියෙන් කිව්වත් කවියක් වගේ. සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුර, ආතුරේසු මනුස්සේසු විහාරාම අනාතුර, ආතුරයන් වැනි මිනිසුන් අතර සුවයෙන් වාසය කරමි, සෑම මනුෂ්‍යයෙක්ම ආතුරයකි, ආතුරයන් අතර අනාතුරුව වෙසමි. බුදුරජාණන් වහන්සේගේ ඒ වදන් කොයිතරම් දාර්ශනිකද, ඒ වගේම කොයිතරම් කාව්‍යාත්මකද. බෘහදාරණ්‍යක උපනිෂද් ග්‍රන්ථයේ එන තවත් දාර්ශනික ප්‍රකාශයක් ඔබට මතක් කරනවා. පවිදු සෙවුනාලෝ ඝන අඳුරකට පිවිසෙත්, ඊටත් වැඩි අඳුරකට විදුපියෝ පිවිසෙත්. නිසඳැස් කවියක් වගේ. අවිද්‍යාව සේවනය කරන නූගත් මිනිසා ඝන අඳුරකටයි පිවිසෙන්නේ. හැබැයි ඒ ඝන අඳුරකට වැඩි අඳුරකට උගත් මිනිසා පිවිසෙනවා. අර නූගතාව දැනුවත් කරලා නැවත ආලෝකයට ගන්න පුළුවන් වෙයි. හැබැයි දැනුමෙන් උගත්කමෙන් හිස පුරවගත්තු උගතව ගොඩ ගන්නක ලේසි නෑ. මට මේ කරුණ මතක් කරන්න හේතුනේ අතීතයෙන් නැසුණු එක්තරා ගීතයක් හින්දා. ඒ ගීතයේත් නිර්මාණකරුවා කවියෙක්නේ. හැබැයි ඒ කවිය ඇතුලේ දාර්ශනිකයෙක් ඉන්නවා.

මේ ආමන්ත්‍රණය ඔරුව පදිනා තොටියටයි. අපට සිත ඇතුලේ මැවිලා පේනවා ඔරුවක නැගසිටින මගියෙක්. තොටියා සහ මගියා. ඔරුව පදින තොටියාට අමතමින් මගියා මේ ප්‍රකාශය කරනවා. ඒත් මහසත් ඔබවේ මේ සංසාරයේ කිනකොට අපිට ටිකක් නතර වෙලා හිතන්න වෙනවා. මහසත් කියන්නේ බෝධිසත්වයන්ට. දස පාරමිතා පුරමින් දුකින් පෙළෙන පෘථග්ජන මනුෂ්‍යාව සංසාරයේ නැමැති ගංගාවෙන් එතෙර කරන්න වෙහෙසෙන උත්තම පුරුෂයාටයි අපි මහසත් නැත්තම් බෝධිසත්වයන් කියලා කියන්නේ. ගංගාව තරණය කරමින් ඔරුවක් පදවන තොටියාට ඇයි මේ පුද්ගලයා එහෙම අමතන්නේ? අපට ටිකක් නැවතිලා හිතන්න වෙනවා. මේ පුද්ගලයා තොටියාට කියන දේ ආයෙත් හිතලා බලමු. බුදුමල් පිපෙනා නිවන් තොට බලා ඔරුව පදින් තොටියෝ කියලයි කියන්නේ. බුදුවරුන් නැමැති මල් පිපෙන්නේ නිර්වාණ නැමැති තොටුපළේ. එහෙමනම් බුදුමලක් දකින්න, බුදුමලක් වෙන්න.

මේ උතුම් මිනිසාගේ පෙරදිවිය නැමැති නිල් ආකාශයේ හිරු නැමැති මල පිපිලා. ඒ මලෙන් සීල සමාධි රශ්මිය ගලා හැලෙනවා. ඒ කියන්නේ තොටියට සංකේතවත් කරලා ඔහු අමතන මේ පුද්ගලයාගේ වර්තමාන ජීවිතය තුළින් ඔහු අතීත ආත්ම භාවවල පූර්ණය කරමින් සිටි සීල සමාධි ගුණ පිළිබිඹු වෙනවා. ඒ යහගුණ මේ ප්‍රකාශය කරන තැනත්තා දැනටම අත්විඳිනවා. එනිසා මේ ප්‍රකාශකයාට දැනෙනවා, හැඟෙනවා මේ උතුම් මිනිසා මතු කවදා හෝ බුද්ධත්වයට පත්වෙන බව. ඒ බව පෙනෙන නිසයි මේ උතුම් මිනිසාව අගයමින් දිගටම ඔරුව පදින්න කියලා ධෛර්යය දෙන්නේ.

මේ ප්‍රකාශකයා හොඳින්ම මේ උත්තම මිනිසාගේ චරිතය අඳුනනවා. සමීපෙන් ඇසුරු කරලා තියෙනවා. සමහර විට මේ උතුම් මිනිසයා උතුම් සංගරුවනක් වෙන්නත් පුළුවන්. ආශා සැඩරැලි නැමැති මාර සේනාවන් මේ උත්තමයා විසින් සිය ශරීර ශක්තියෙන් එඩියෙන් සිඳබිඳ දමලා තියෙනවා. සංසාරයේ පරතර මේ උත්තමයා දැකලා තියෙනවා. එහෙමනම් මතු භවයක බුදුමලක් වී පිපෙන බවට ප්‍රකාශකයාට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා නොසැලී දිගටම දිවි ඔරුව නිවන් තොට බලා පදවන මෙන් මේ ප්‍රකාශකයා ඉල්ලා සිටිනවා. ධම්මපද ගාථාවක් වගේ, තිරුක්කුරල් ග්‍රන්ථයේ ගීයක් වගේ, ශතක ග්‍රන්ථයක ශ්ලෝකයක් වගේ ගේයපද රචනාවක් හැටියට මා මේ ප්‍රබන්ධය දකිනවා. ඒ රචකයා තමයි ප්‍රේම කුමාර් ජයවර්ධන. සිත ශාන්ත රසයෙන් පුරවන, ශ්‍රද්ධාවක් සිත තුළ ජනිත කරන නිර්මාණයක් තමයි ප්‍රේම කුමාර් ජයවර්ධන අතින් නිර්මාණය වෙලා තියෙන්නේ. නිසසලව ගලාපසින ගංගාවක් මැද ඒ ගඟ තරණය කරවන්නට හබල් ගසා ඔරුවක් පදවන තොටියකු අපේ සිතේ මවන, අපව ඒ ඔරුව මැද සිටුවා තබන තනුවක් හා සංගීත සංයෝජනයක් සිදු කරන්නේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි සූරිය. ඇත්තටම දෑස් පියාගෙන මේ ගීතය ඇහුවොත් ඔබට දැනෙයි ඔබ සිටින්නේ ගඟ මැද ඔරුවක බව. ඒ තරම් විශිෂ්ට විදිහට මේ තනුව නිර්මාණය සිදු කරලා තියෙනවා. එවැගේම මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ගායනයත් ගාථා සජ්ජාවනාවක් වගේ කිසියම් ධර්ම සංවේගයක් ඒ හඬට මුසු වෙලා තියෙනවා. ඒ මధుර නාදය තුලින් අපේ සිත ශාන්ත රසයෙන් පුරවාලනවා. දෑස් පියාගෙන මේ ගීතය යලිත් මුල සිට අග දක්වා ශ්‍රවණය කරන්න. අවට ලෝකෙම අමතක කරන්න. ඔබට සැබෑම ප්‍රඥාවන්ත ආස්වාදයක් දැනේවි.

ගීමිනි කලස සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක්. ගී මිනි කලසර්.

මරණය අප කාටත් සාධාරණ වූ අවස්ථාවක්. උපන් සෑම සත්වයකටම පොදු අවස්ථාවක්. මරණය ගැන නිතර සිහිකිරීම තමයි බුදුදහමේ මරණානුස්මෘතිය විදිහට භාවනාවක් බවට පත් කරලා උගන්වලා තියෙන්නේ. මිනිසා සමාජයේ ජීවත් වෙන විදිහ බලනකොට මරණ දවසක් එනව නේද කියලා අමතකව ඉන්න බව පේනවා. ඇතැම් බලවත් රටවල නායකයන්ට බල තණ්හාව හින්දා තමන් මැරෙන දිනයක් එනවද කියන එකත් අමතක වෙලා විතරක් නෙවෙයි, ජීවත්ව ඉන්න දහස් ගණනක් මිනිසුන්ට මරණය උදා කරවන තරමටම පිරිහිලා. පෘථග්ජන මනුෂ්‍යයා මරණය ගැන සිහි කරන්න බයයි. මරණය ගැන සඳහන් කළොත් අවකැපෙන කතා කියන්න එපා කියලා ඊට බාධා කරන තරමටම මෝහයක ඉන්නවා. කෙනෙකු මරණය ගැන නිතර හිතනවා නම් ඔහු ටිකෙන් ටික වැරදි වලින් ඈත් වෙලා පාරිශුද්ධත්වයකට පත් වෙනවා මොන ආගම ඇදහුවත්. දවසක මං මිය යනවා නේද කියලා හිතනවා නම් ඔහු හෝ ඇය දවසක ධෛර්යයෙන් මරණයට මුහුණ දෙනවා. මොකද ඔහුට හෝ ඇයට තමන්ගේ නිවැරදි දිවි පැවැත්මෙන්ම ශක්තියක් ධෛර්යයක් ලබා දෙනවා. මට මතක් වෙනවා දිවංගත මහින්ද අල්ගමයන් මේ මාතෘකාවෙන් රචනා කළ ගීතයක්.

පුද්ගලයෙක් සමාජයෙන් කරන ඉල්ලීමක් ප්‍රස්තුත කොටගෙනයි මේ ගේපද රචනය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔහු ඉල්ලීමක් කරනවා ඇර තබන්න කවුළුව මගේ කුටියේ මා මිය යන මොහොතේ කියලා. ඒ ඉල්ලීම අනුව අපට තේරුම් යනවා ඔහු මරණයට නොබියව මුහුණ දෙන්නට ධෛර්යයක් ඇති කෙනෙක් බව. ඇයි ඔහු ඉල්ලන්නේ ඔහු මිය යන මොහොතේ කවුළුව ඇර තබන්න කියලා? කවුළු වසන්නේ වසන් වෙන්නනේ, සැඟවෙන්නනේ. ඔහුට එහෙම රහසිගතව මිය යන්නට ඌමනාවකුත් නැහැ, බියකුත් නැහැ. ඔහු විවෘත හදවතක් ඇතිව ජීවත් වුණ කෙනෙක්. අවංකව හෘද සාක්ෂියට එකඟව ජීවිතය පවත්වාගෙන ආපු කෙනෙක්. ඔහුට සංගවා ගන්න

ගෝපිකාවද මාතුරුලේය ආදී වශයෙන් කියමින් ඔහු උදාන ගීතයක් ගයනවා අර භික්ෂුවට ඇහෙන්න. හැබැයි ඔහු දන්නේ නැහැ ඒ ඉන්නේ සාමාන්‍ය භික්ෂුවක් නොවන බව. ඒ බුදුරජාණන් වහන්සේ බව ඔහු මුලින් හඳුනාගත්තේ නැහැ. පසුව බුදුන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින් වටහලා දෙනවා ඔහුට ඒ මොනසා සම්පත් තිබුණත් සැනසිල්ලේ නින්දක් නොලැබෙන බව. ඔහු ධන තණ්හාවෙන් රාග ගින්නෙන් දැවමින් නොනිදා රැය පහන් කරද්දී තමන් වහන්සේ ඒ පිදුරු කුටියේ සැනසීමෙන් රැය පහන් කරන බව උන්වහන්සේ ප්‍රතිපිළිතුරු දෙමින් වදාරනවා. ධනිය ගෝපාලට සැනසීමක් නැහැ. ඔහුට සැනසිල්ලෙන් සැතපෙන්න බෑ. ඔහුට සැනසීමෙන් මැරෙන්නත් බෑ. දැන් මේ ගීතේන පුද්ගලයා ධනිය ගෝපාල වගේ නෙවෙයි. ඔහුට රැස් කළ ධනයක් නැහැ. ඔහු කියනවා ඔහු ළඟ ඇත්තේ මිනිස්කම පමණයි කියලා. ඒ නිසා ඔහුට සැනසිල්ලේ දැස් පියාගන්න පුළුවන්.

කියනවා ඔහු හා එකම පන්තියේ උගත් අය ගේදොර යාන වාහන උපයාගෙන සිනාසෙමින් සිටින බව. ඔවුන් එසේ සතුටින් වාසය කරද්දී මේ පුද්ගලයා ඔවුන් මෙන් තරංගයකට පිවිසලා ගේදොර යාන වාහන උපයා ගන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා ඔහු රැස් කළ ධනයක් නැහැ. ඔහුට තියෙන්නේ මේ මිහිමත මිහිදන් වෙන්න සතර රියන පමණයි. හැබැයි ඔහු වැදගත් කරුණක් කියනවා. ඔහු කියනවා ඔහුගේ හදවත මහා විශ්වයක් බව. එයින් අදහස් කරන්නේ මොකද්ද? ඔහුගේ හදවත පුළුල් බව. හදවතක් පුළුල් වෙන්නේ අදහස් වලින්, දැනුමෙන්, ප්‍රඥාවෙන්. ඔහුට තියෙනවා සතුරුකම් කරන්නන්ට සමාව දෙන, ඊර්ෂ්‍යා කරන්නන් ඉවසන පුළුල් හදවතක්. ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට තියලා ඇනගසද්දී කිව්වේ, මාගේ පියාණනි, මොවුන් නොදැන කරන දෙයට මොවුන්ට සමාවුව මැනවි කියලා. කොයිතරම් විශ්වීය පුළුල් හදවතක්ද උන්වහන්සේ සතු වුණේ. ඔන්න ඔය කාරණේයි මේ නිර්මාණයේදීත් කියවෙන්නේ, හදවත මහා විශ්වයක් බව. මිය යන මොහොතේ මෙවන් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ උතුම් මිනිසෙකුට පමණයි.

0: ඇත්ත.
1: මේ පුද්ගලයා විවාහපත්ව ඉඳලා නැහැ. ඒ නිසා ඔහුට දූ දරුවන් නැහැ. හැබැයි ඔහු ගැන දන්නා අය දන්නවා ඔහු පිරිවරාගෙන සිටි දූ දරුවන්ට නිර්ලෝභීව තමා සතු සියලු දැනුම ශිල්පය බෙදා දුන් හැටි. මේ හා සමාන ජීවන චරිතයක් මහින්ද අල්ගමයන්ටත් තිබුන් නිසා වෙන්න ඇති ඔහුට ලියවෙන්නේ හැම දුවෙකුට පුතෙකුට පිය වූයෙමි කියලා. ඔහුට විශ්වාසයක් තියෙනවා මැරෙන්න බිය නැති ඔහුගේ සයනය වටා ඔහු බිහි කළ දූදරුවන්ගේ සෙනෙහස දළුලන බව. එදා මහින්ද අල්ගමයන්ගේ ගුරුවරුකම්ගත් බොහෝ ළමා ශිල්පීන් අද ශේස්ත්‍රයේ දැවන්තයන් බවට පත්වෙලා ඉන්නවා. මා දන්නේ නැහැ ඔවුන්ගෙන් මහින්ද බලාපොරොත්තු සෙනෙහස දළුලනවද කියලා. හැබැයි ඔවුන් හා කතා කළාම ඒ බව ප්‍රකාශ වෙලත් තියෙනවා. ප්‍රකාශ නොකළත් ඔවුන්ගේ හෘද සාක්ෂිය එදා ඔහු පෑ සෙනෙහස ගැන දොඩමලු වෙනවා ඇති. මහින්ද අල්ගම නම් වූ සිරුරෙන් කුඩා එහෙත් හදවතින් දැවන්තයා අතින් ලියවුණ මේ ගේයපද රචනය ඔහුගේ අවංක හදවතින් මෝචනය වූ හෘදයාංගම භාව ප්‍රකාශනයක්. ඒ පෞද්ගලික භාව ප්‍රකාශනය විශ්ව සාධාරණ දර්ශනයක් විදිහට ඔහු අපට ලබා දෙනවා. ධර්ම පාඩයක් වගේ අපට අපේ ජීවිතය සකස් කරගන්න, නිවැරදි කරගන්න මඟ පෙන්වා දෙනවා. ආචාර්ය වික්‍රත්නායකයන් මේ උත්තරීතර හෘද ප්‍රකාශනය හදවතින්ම වැළඳගත් නිසා ඊට අතිශයින් උචිත තනුවක් නිර්මාණය කරනවා. ඒ තනුව අපේ හදවත් තුළ ප්‍රබල කම්පනයක් ඇති කරනවා. ඔබ යලිත් මේ ගීතය ශ්‍රවණය කරද්දී ඔබට ඔබේ ඒ හෘද

ස්පන්දනය දැනේවි. එවගේම ආචාර්ය වික්‍රත්නායකයන් මේ භාව ප්‍රකාශනය මුළු හදවතින්ම ගායනා කරනවා. අපේ හදවත් ශාන්ත රසයෙන් පිරී යන ගැඹුරු සංසුන් මధుර හඬකින් ඒ ඒ අවසිතන්වල හඬ උච්චාවචනය කරමින් මේ කරන ගායනය වරක් ඇහුවහම යලි යලි දින ගණනාවක් යනතුරුත් අපේ හදවත තුල නින්නාද නගනවා. දැන් දැස් පියාගෙන මේ ගීතය නිසංසලව යලිත් මුල සිට අග දක්වා සවන් දෙන්න. ලබන සතියෙත් මේ වගේ සොඳුරු නිර්මාණයක් එක්ක ඔබව හමු වෙනතුරු ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.

ගී මිනි කලස ඉදිරිපත් කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි ඉදිරිසිංහ. ගී මිනි කලස ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවී නිෂ්පාදනයක්.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වාමි කම්බි SLS සහතිකේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමි කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 1 6 63 පිවිසෙන්න www.iihs.edu.lk
3: එසැන පුවත් සමග මම සුධර්මා කුලතුංග. එල්පිටිය ප්‍රධාන බස් නැවතුම් පොලේ සෑම අවස්ථාවකම යාචකින් විශාල පිරිසක් සිටින නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බව මගේ හෝ චෝදනා කරති. බස් මගින් සඳහා පර්යන්තය තුළ ඇති බංකු මොවුන්ගේ නිදිහන් බවට පත්ව ඇත. බස් නැවතුම් පොලේ නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා මෙම ස්ථානය නිරන්තරයෙන් අපිරිසිදු වෙයි. ඒවා පිරිසිදු කිරීමක්ද නොමැති බව ජනතාව කියති. මාතර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල යෝජිත ඉදිරි සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුපිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. පළාත් සහ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මාර්ග සංවර්ධන, ජල සැපයුම්, සනිපාරක්ෂක සහ මහජන සේවා වැඩසටහන් ඇතුළු ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය මෙහිදී විස්තරාත්මකව සමාලෝචනය කර තිබේ. බුත්තල ප්‍රාදේශීය සභාවට අයත් මාලිගාවිල ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීමට බුත්තල ප්‍රාදේශීය සභාව කටයුතු යොදා තිබේ. ජලය ගබඩා කිරීම සඳහා නව ටැංකියක් ඉදිකර ඇති අතර ජලය භාවිතා කරන පාරිභෝගිකයින් සංඛ්‍යා වැඩි කිරීම ආරමුණයි. ජල ගබඩා ටැංකිය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12කට වැඩි මුදලක් වෙන් කර ඇත. මාසයක් ඇතුළත කටයුතු නිම කෙරේ. මේ වසර අවසන් වන විට කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ධාරිතාව මිලියන 2.5ක් දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. එහි සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සඳහන් කළේ ඉකුතු වසරේදී සීමිත ක්‍රියාකාරීත්වයක් ආරම්භ කළ මෙම පර්යන්තය මිලියන 1ක ධාරිතාවයක් අත්පත් කර ගැනීමට සමත් වූ බවයි. මෙම පර්යන්තය දියුණු කිරීම ජාතික ආර්ථිකයට දායක වන මහඟු පියවරක් වනු ඇතැයි හෙතෙම කීවේය.
1: ආර්ස්වාමි කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB500 වානි කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්ස්වාමි කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමි කම්බි
4: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 6 63 පිවිසෙන්න www.iihs.edu.lk
3: දැනලව රාත්‍රී 7:03 ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයටයි. මෙරුතම ගීත කිහිපයක් රසවිඳින මෙතන සිට රාත්‍රී 7:30 දක්වා ඔබට කරන ආරාධනාව සුදේශීය සේවෙන් මේරේ සුන්දර ගීත එකතු කර සමීර ගී මිහිරයි මේ. කන්නරත්න දිවුල්ගණේ ගායනා කරන මේ ගීතේ යමුනා මාලනී පෙරේරා ලියූ ගීතයක්. විශාරද ගුණදාස කපුගේ සංගීතයේ ගායන ගැයුමක්.

0: ප්‍රවේශී හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කර ගැනීමට ධම්ම ගවේෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තුලේ ස්වදේශී සේවයෙන්
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 011-2-69-7140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
2: මදුහන්ති ගීතයන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්

0: ජනරාවය
1: ජන හද අමතන
0: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය.
2: දැනලව රාත්‍රී 7:13 ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. ගීතයක රසමීර ගීතයක් රසවිඳින්නයි අපි සූදානම් වන්නේ. අබ්දුල් කේ සාදුකින් ලියු ගීතයක් දර්ශන රුවන් දිසානායකගේ සංගීතයට. ගීතය ගයන්නේ සුනිල් ඉදිරිසිංහ.

ටීම් ජයරත්න ගායනා කළ ගීතය උපාලි දනවල විතානයි පද සංකල්පන. සංගීතවත් කළේ ක්ලැරන්ස් විජයවර්ධන. දැන් රාත්‍රී 7:21. ක්ලැරන්ස් විජයවර්ධන ගායනා කළ ගීතයක් තමයි අපි දැන් රසවිඳින්නට සූදානම් වෙන්නේ.

0: මදුහන්ති ගීදැන ගීදැන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්
1: සංවේගයේ උදසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කරගෙනමට ධම්මකවීෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තුලේ ස්වදේශී සේවය
2: දැන්ලා රාත්‍රී 7:23යි.

0: ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ඉදිරිපත් කරයි.
1: ආයුබෝවන් ශ්‍රාවක හිතවතුනි, ක්‍රිස්තියානි අඩපැය. දැන් මේ ක්‍රිස්තියානි අඩපැය කිව්වම බොහෝ දෙනෙකුට හුරු පුරුදු වෙලා ඇත්තේ දේවස්ථානයක නමස්කාරමය කොටස වැනි දෙයක් සංක්ෂිප්තව මේ ගුවන්ගත කිරීමක් කරනවාය කියලා. ඔව්, ඒක එක් එක් අයගේ හැකියාවන් සහ දර්ශන මත කරන්නා වූ දෙයක්. දැන් මා කල්පනා කරන්නේ මේ ක්‍රිස්තියානි අඩපැයින් වඩාත් ප්‍රයෝජනවත් පැත්තකට ඔබ කැඳවාගෙන යන්න. ඇයි අපි මේ ක්‍රිස්තියානි අඩපැය කියන්නේ? ඒකෙදි අපි දැන් අහනවා ක්‍රිස්තුනුවන් කතෝලික පිරිස වෙන්න පුළුවන්, කතෝලික නොවන ක්‍රිස්තියානි ප්‍රජාව වෙන්න පුළුවන්. ඒ වගේම මේ කිතුණු නොවන තවත් බොහෝ දෙනෙක් මේවට සවන් දෙන බව මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් මම දැනගන්නවා. ඇතෙම්ම බෞද්ධ සංඝයා වහන්සේ පවා මේවට ඇහුම්කන් දීලා මගෙන් නොයෙක් තොරතුරු විමසනවා. මම බොහොම සන්තෝෂෙන් ඒවා කියලා දෙනවා. මගේ නම ගිවන්ත අර්ථසාද්. අද මේ සාකච්ඡාමේ වැඩසටහනකින් මේක කෙරෙන්නේ. ඒ සඳහා මේ නාද සටහන කරන ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ජනකලා ශබ්දාගාරයට සම්ප්‍රාප්ත වී සිටිනවා ඔස්කා ෂෙරෝන් සහෝදරයා. ඔස්කා ෂෙරෝන් ලංකා සභාවේ සාමාජිකයෙක්. ඒ වගේම කිතුණු ධර්මය වෙනත් අයට දැනුම් දීම, ඒ කියන්නේ සන්නිවේදනය, අනේ සන්නිවේදනයේ යෙදෙන්නා වූ පුද්ගලයෙක්. ඉතින් හොඳයි ඔස්කා, අපි මේ සාකච්ඡාව කරගෙන යද්දී මට මේ කල්පනා වෙනා මුලින්ම ගීතිකාවක් ඇහුවොත් හොඳයි කියලා. ගීතිකා තියෙනවා දහස් ගණනක් නෙවෙයි, දස දහස් ගණනකට එහා. සිංහලෙනුත් බොහෝ ගොඩක් තියෙනවා. නමුත් දැන් මෙතනදී මම දකිනවා, දැන් මගේ කල්පනාව අනුව, දැන් වෙන කෙනෙක්ට වෙන කල්පනාවකින් දෙයක් කියන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගුණ සමුදාය කැටි කරගත් ගීතිකාවක්. ඒක මට බොහෝම සමීප වෙච්ච අත්දැකීම් එක තියෙන එකක්. මේකත් ලියලා තියෙන්නේ ලංකා සභාවෙම සහෝදරයෙක්. තාම කියලා කිව්වොත් පුදුම වෙයි. අද යාගේ වයස අවුරුදු 94ක්. ලංකාවේ සිටින එකම ප්‍රාමාණිකයා තමයි සංස්කෘත භාෂාව ගැන. දැන්ටත් ඔහු කාර්යශීලී පුද්ගලෙක්. මම මේ කිව්වේ මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන් ගැන. මේ වෝල්ටර් මාරසිංහයන් මේ ගීතිකාව ලියනවා යේසුස් වහන්සේගේ ගුණ සමුදාය කැටි කරගෙන. සහ ඒකේ පණිවිඩයක් ඔහු දෙනවා. පණිවිඩය දෙන්නේ අවසානයේදී ඔහු කියන්නේ මම ඔබතුම අනුව එන්න ඕනෑ කියන එක. හොඳ, අපි මේ ගීතිකාව වරින් වර කොටස් ටික අහමු මේ වැඩසටහනේදී. බලමු මේ ගීතිකාව මුලින්ම කියවෙන්නේ මොනවද. හොඳ සිංහල, මේ කොච්චර සංස්කෘත භාෂා පඬිවරයෙක් වුණත් එක සංස්කෘත වචනයක් මේ ගීතිකාවේ නැහැ. සිංහල, හොඳ පිරිසුදු සිංහල තියෙන මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන් ලියන සමන් කැකුළු පුළුන් වලා සක්සුදටත් වඩා සුදුයි.

0: යි කියලා. මුත් මා හිතනවා මෙයි යම් කිසි විවිධත්වයක් තියෙනවා ඇති කියලා.
1: ඔහු මෙහෙමයි. ඕකේ අපි අද කතා කරන වචන නෙවෙයි පෙර පාවිච්චි වුණේ. ඔය ජේසුස් කතාවරෙන්ට ඉස්සෙල්ලා යෙසුස් කියන නම හිබ්‍රු නැත්තම් හෙබ්‍රව් නමක් හැටියටයි ඉදිරිපත් වෙන්නේ. එක යෙසුවා යෙසුවා
0: යෙසුවා
1: යෙසුවක් වගේම තවනම් දෙකක් තියෙනවා, යොෂුවා හොෂියා. මේ ඔක්කොගෙම තේරුම සැල්වේෂන් ෆ්‍රොම් යෙහෝවා. ඒ කියන්නේ යෙහෝවාගෙන් වන මිදීම. දැන් යෙහෝවා කියන්නේ අපි දෙවියන් වහන්සේ කියනවා. ඒ කියන්නේ මම හැමිලෙම දැන් පාවිච්චි කරන්නේ විශ්ව ධර්මයාණන් වහන්සේ. විශ්ව ධර්මයාණන් වහන්සේගේ එක ස්වරූපයක් තමයි යෙහෝවා කියන්නේ. දැන් අපි මේ යම් යම් නම් දානවනේ පුද්ගලයින්ට. ඒ නම් ළමයා උපන් නම දානවා. නමුත් අපි දන්නවා වෙනත් දේවල් නිසා නම් වැටෙනවා තමහරුන්ට. ඒ ඔවුන්ගේ ක්‍රියාකලාප නිසානේ අන්නේ වැනි දෙයක්. ඒතර ඒ වගේ තමයි මේ යෙහෝවා. යෙහෝවා කියන්නේ සමස්ත විශ්වයේම බලය, කිසිවක් ඉවර වෙන්නේ නැති තමන් විසින්ම බලය නිපදවා ගන්නා වූ කියන. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් self existent universal power generator, බල ජනකයක්, සමස්ත විශ්වීය ස්වයං බල ජනකය. අන්න එකයි මේ විශ්ව ධර්මයන්න් වහන්සේගේ එක පැතිකඩක්. ඒක
0: අතු සම්පූර්ණ ඕකට තව වචනයක් තියෙන ස්වයං බුහු කියලා කියන්නේ.
1: ස්වයං බුහු කියන්නේ මේ භෞතික දේ ස්වයංව නිෂ්පාදනය වෙන නිසා තමයි ශුද්ධ වචනේ තියෙනවා ස්වයං බුහු කියලා. දැන් උතනදී දැන් යේසුස් කියන නමට එන්නේ අර ඔය යෙහෝවා කියන වචනේන්නේ යෙසුවා එන්නේ. යෙසුවා කියන්නේ යෙහෝවා වහන්සේගේ මිදීම ලබාගෙන එන දෙන්නව තැනැත්තා. ඒතර ඕක යෙසුස් වහන්සේගේ උපදින කාලයේදී දැන් ග්‍රීක් භාෂාවෙන් කියවෙනකොට ඔය යෙසුවා කියන වචනේ යෙසුස් කියලායි කියවුනේ. ඒතර ඕකම ලතින් භාෂාවෙන් යෙසු කියලා කියනවා. ලතින් භාෂාවේ හරහා තමයි මේ පෘතුගීසි ජනයාතරට මේ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි යන්නේ. එතෙන්දී ඔවුන් පාවිච්චි කරන්නේ මේ රෝම අක්ෂරමනේ, තමුන්ගේ ඇල්ෆබෙට් එකට පාවිච්චි කරන්නේ ඒවා. එතනදී මේ අයි අකුර තමයි ලතින් වලින් යේසු ලියන්න ගන්නෙ. යෝ ශබ්දෙන්නේ අයි, අපි දැන් දකින අයි, අපි ඉංග්‍රීසියෙන් කියන අයි අකුර කියන එක ඔන්න ඕක. නමුත් ඒ අකුරම පෘතුගාලයේ ගන්න ජ හැටියට. එතකොට මේගොල්ලෝ කියන්නේ යේසු ලිව්වම ඔවුන් ජේසු කියන්නේ. ඒ ජේසු තමයි ප්‍රචලිත වෙලා දිගටම ආවේ. ඒක වෙනයි. නමුත් වෙනත් පැත්තකින් එනවා යේසු. දැන් මෙතොදිස්ත ඒ වගේ මේ එංගලන්ත සභා සැල්වේෂන් නාමය ඔවා කතන්නේ යේසුස් ගැන. නමුත් කතෝලික ප්‍රජාවට හුරු වුණේ ජේසු. මේකේ වෙනසක් නැහැ. මොකද ඒකම යේසුස් වහන්සේට මේ නමක් පට බැඳෙනවා.
0: පට බැඳෙනවා කියන එක අදහස්
1: කියන්නේ මේකයි. උපන්න උපන උපදේ දාපු නම නෙවෙයි.
0: ඔව්.
1: යෙසුස්.
0: කාලයගේ ඇවෑමෙන් යම් යම්
1: හේතු කාරණා නිසා ඔවුන් වහන්සේගේම ගෝලයා සීමොන් කියනවා ඔබ තමයි ක්‍රිස්තෝස්. ක්‍රිස්තෝස් කියන්නේ ග්‍රීක වචනයක්. ක්‍රිස්තෝස්. දැන් ක්‍රිස්තෝස් වචනේ තේරුම ආලේපලත් තැනැත්තා. මේ ග්‍රීක භාෂාවෙන්. නමුත් පරණ ගිවිසුමේ තියෙන අශුද්ධ ලියවිලිවල මෙසායා නැත්තම් අරමික් භාෂාවෙන් මෙෂියා. ඒ වචන දෙකේ අර්ථයත් මේකමයි. පොඩ්ඩක්වත් වෙනස් නෑ. සමහර වචන තියෙනවානේ පරිවර්තනය කළාම වෙනස් අර්ථ වෙනවා. මේක නෑ. මෙසියා, මෙසායා, ඒ කියන්නේ මෙෂියා, මෙෂියා අරමික් වචනේ, මෙසායා කියන්නේ හෙබ්‍රේව් වචනේ. මේ පසුකාලීන වෙන ග්‍රීක් භාෂාවෙන් කියන්නේ ක්‍රිස්තෝස්. ආලේපලත් තැනත්ත. ආලේප කරන්නේ රජෙකුට හෝ පූජකයෙකුටනේ. අන්න ඒ නිසා තමයි මේ යේසුස් වහන්සේගේ ගුණාංග දැක්කම මේ සීමොන් කියන්නේ ඔබ ක්‍රිස්තුස්. ක්‍රිස්තුස් කියලා අපි සිංහලෙන් කියවට ක්‍රිස්තෝස්.
0: එතකොට දැන් ඔහොම යනකොට අපේ ජීවිතය තුළ අපි දකින ඔබතුමා සඳහන් කරා ගිවන්ත සහෝදරයා, දැන් අපේ ලංකාවේ ගන්නකොට මේත් අපේ ලෝකේ ගන්නකොටත් විවිධ වූ සභා සම්ප්‍රදායන් තියෙනවා. ලංකාවේ එහෙමයි රෝමානු කතෝලික සභාව, ගැලවීමේ හමුදාව, මෙතෝදිස්ස සභාව, බැප්ටිස් සභාව, CSI චර්ච් කියලා කියනවා, ලෝතරන් චර්ච්. මේ ආදී වශයෙන් ගත්තහම කෙනෙකුට හිතන්න පුළුවන් එතකොට දැන් ජේසුස් වහන්සේ නැත්තං ක්‍රිස්ටෝ කියන වගේ නැ ක්‍රිස්තුස් වහන්සේව අදහන්න නම් විශ්වාස කරන්න නම් මම යා යුත්තේ මොන සභා සම්ප්‍රදායටම මොකටදයිතු වෙන්නේ.
1: දැන් මෙහෙමයි උතන වෙන්නේ. දැන් මේක විශේෂයෙන්ම හටගන්නේ ආගමික ප්‍රතිසංස්කරණ කතන්දරෙන් පස්සේ. දැන් යම් යම් අඩුපාඩු සහනෙක් මතිමතාන්තර ඔස්සේ

0: මාර්ටින් ලූත කියන පූජකවරයා, කතෝලික පූජකවරයා, මේ කතෝලික සභාවේ මෙන්න මේ දේවල් තියෙනවා, ඊට වඩා වෙනස් මෙහෙම තියෙනවා, අන්නේවාදී ආදි වශයෙන් ඔහු පෙන්වලා දීලා එතනට ඒක රාශි වෙනවා තව කණ්ඩායමක්. දැන් ඔය අතරේ තමයි ඒකට මේ එකහුව වෙන අයගේ දැන් විවිධ පැතිකඩ දකින්නවනේ මේ ශුද්ධ බයිබලයේ යේසුස් වහන්සේ සහ ධර්මය ගැන විවිධ පැතිකඩ. අන්න ඒ අනාවරණ ඔස්සේ ඔවුන් යම් සෙනගක් එක්ක මේ නමස්කාරය පටන් ගන්නවා. තවත් කට්ටියක් තවත් විදිහට ඔන්නෝම හොම් බෙදිලා යනවා. දැන් මෙතොඩිස්ත කියන සභාව ඇති වෙන්නේ ජෝන් වෙස්ලි නිසානේ. ජෝන් වෙස්ලි එංගලන්ත සභාවේ කෙනෙක්. නමුත් මෙතොඩිස් සභාව හරහා වෙනකොට එතන හිටියා විලියම් බූත් කියලා කෙනෙක් පසු කාලීනව. එයා යම් දෙයක් දැක්ක මේ දිලිඳු අය ඔවුන්ව ගලව ගන්න ඕන. ඒ පැතිකඩ ඔස්සේ ඔහු සංවිධානයක් ආරම්භ කරා ගැලවීමේ හමුදාව. නමුත් අද ඒක වර්තමානයේ ඒක සභානිකායක්.
1: ඒ වගේම තමයි
0: මේ වගේ දේවල් ඇතිවලා තමයි මේ එන්නේ. නමුත් මෙතන ඔස්කර් සහෝදරයා මතක තියාගන්න එක දෙයක්. මේ හැමෝම කතෝලික වේවා ප්‍රොටෙස්තන්ත හෝ මේ ඕන සභාවක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මූලිකය කරගන්නේ.
1: ඔව්. දැන් ජෝන් කැල්වින් ගත්තොත් එහෙම රෙපරමාදු සභා සම්ප්‍රදාය ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට මේ කතෝලික ක්‍රිස්තියානි කියලා කියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වචන දෙකක් එහෙමනම් මම මොන පැත්තටද අයිති වෙන්නේ කියලා. ඔතනදී යම් කිසි ගැටලුවක් වෙන්න පුළුවන්නේ.
0: කතෝලික තමයි මූලික වචනේ. ඒ කියන්නේ රෝමානු කතෝලික නෙවෙයි. අපේ රටේ තියෙන රෝමානු කතෝලික සභාවනේ. මොකද රෝමේ රාජ්‍යාගම් බවට පත්වෙච්ච සභාව නිසා තමයි රෝම ආණ්ඩුවෙන් ඒක රෝමානු කතෝලික, රෝම අනු කතෝලික කියන්නේ. නමුත් මේ සෑම ක්‍රිස්තියානි කාර්යයක්ම, කාර්යය ප්‍රශ්නයක් නැහැනේ, කාර්යය කියන්නේ කාර්ය කරන කෙනා, ක්‍රිස්තියානි කාර්යයක්ම කතෝලිකෙක්. ඇයි? කතෝලික වචනේන්නේ ග්‍රීක භාෂාවෙන් කැතෝලිකස්. කැතෝලිකස් කියන්නේ සමස්ත විශ්වීය එකම ශුද්ධ සභාව. නිකම් සභාව කියන්නේ බෑ. මොකද නගර සභාවක් තියෙනවානේ, පළාත් සභාවක් තියෙනවානේ. ඉතින් නිර්වචනය වෙන්න ඕන වචන සමස්ත විශ්වයේ එකම ශුද්ධ සභාව තමයි කැතොලිකස්, නැත්නම් කැතොලික් කියන්නේ. ඒකේ තමයි මේ සියලු කණ්ඩායම් ඉන්නේ. කවුරු මොනවා කිව්වත් ක්‍රිස්තියානි කතෝලික ඔක්කොම දෙනව කැතුලි ඉන්නේ. නමුත් එතකොටම අපි වෙනවා ක්‍රිස්තියානි කියලා වචනේනේ. හැමෝටම ඒ ක්‍රිස්තියානි කියන ගුණාංග මත පිහිට වෙන්න ඕන. ඒ නිසා කතෝලික හැමෝම ක්‍රිස්තියානි, ක්‍රිස්තියානි හැමෝම කතෝලික. ඔය දෙක නැතුව වෙන් කරන්න බෑ. වෙන්වෙන් බේද අපි ක්‍රිස්තියානි විතරයි කියන්න බෑ, අපි කතෝලික විතරයි කියන්න බෑ. දෙකම සම්මිශ්‍රණය වෙච්ච දෙයක්. එතකොට දැන් ඔස්කර් අහපු දෙයින් තියෙනවා මේ ක්‍රිස්තියානි කියලා කතන්දරයක්
1: තියෙනවා නේද?
0: දැන් ක්‍රිස්තුස් කියන වචනේ ආවේ ඒතන පටන් යේසුස් වහන්සේට පට බැඳුන නම. ඒක එක්තරා විදිහක තනතුරු නමක්, සංඥා නාමය නෙවෙයි. තනතුරක් නෙදෙන්නේ ආලේපලත් තැනැත්ත කියන එක නෙමෙයි ක්‍රිස්තුස්. ඒක උන්වහන්සේගේ ජීවිතේ එම්බෙඩ් වුණා. එම්බෙඩ් වුණා කියන්නේ

0: හොඳ, අපි දැන් කතා කර කර හිටියේ ගිවන්ද සහෝදරයා මේ ක්‍රිස්තියානි කියන නැත්තම් කතෝලික එහෙම නැත්තම් මේක විශ්වීයයි කියන අදහස අපි දැනගත්තා මේ අපි අහපු ගීපදවල වලත් මනරම් ලෙස මේ ගැන කතා කරනවා. මම දකිනවා මේ පුවත්පත්වල දැන්වීම්වල විශේෂයෙන්ම මනමාලයන් හොයනවනේ. ඔතන දානවා ක්‍රිස්තියානි දියණියට නැත්තම් ක්‍රිස්තියානි පුතාට ආදි වශයෙන් පුත්‍රයෙකු හොයනවා නැත්තම් පුරුෂයෙකු හොයනවා කියලා. නැත්තම් කතෝලික රෝමානු කතෝලික කියලා දාන්නේ නැහැ. මේක පොඩි ගැටලුවක් මතුවෙනවානේ. දැන් අපි වුණත් ඔක හොයනකොට මොකද්ද මේකේ තියෙන?
1: දැන් ඔස්කා බොහොම හොඳ ප්‍රශ්නයක් යොමු කරේ. දැන් ඔතන වෙලා තියෙන දැන් මේ ගීතිකාවේ තියෙන්නේ මොකද්ද? දැන් මේ කියාගෙන එන්නේ මේ ගීතිකාවේ යේසුස් වහන්සේගේ ගුණ සමුදාය ගැනයි මේ මහාචාර්ය වෝල්ටමාර් සිංහ ලියලා තියෙන්නේ. දැන් අන්තිම පදය හුවම් මේක තේරෙයි. මම ඔබතුමා අනු වෙනවා. අපි අනුගමනය කරනවායි කියන්නේ ඒ ආකාරයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවායි කියන එක. එහෙනම් යේසුස් වහන්සේගේ ගුණ සමුදාය අනු අපි ජීවත් වෙන්න ඕන. ඒක තමයි ක්‍රිස්තියානි කාරකම.
0: නිකන් ඔපෙන් කිව්වට හරියන්නේ නැහැ. මම ක්‍රිස්තියානි කියන එක
1: ලේබල් ගහගන්න පුළුවන් නෝන් තරම්. ආ කුරුසෙල්ල ගන්න පුළුවන්. මං ක්‍රිස්තියානි කියලා පෙන්වන දේවල් තියෙනවා. දැන් ඔබ දකින්නනේ ඔබේ කරෙත් කුරුසියක් නැහැ. මගේ කරෙත් නැහැනේ. අපිට කුරුසි ඕනේ නැහැ. අපේ ජීවිතෙන් එක පෙන්වන්න පුළුවන් නම් හරි. දැන් එතකොට ඔය නංගන් දානවා ක්‍රිස්තියානි මනමාලියක් සොයයි නැත්තම් ක්‍රිකේ මේ ක්‍රිස්තියානි මේ මනාලියක් සොයයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඕ හැමෝ දෙනාම පල්ලියයි බයිබලුත් කියවයි කුරුසත් කරේල්ලන් යයි. නමුත් ජීවිතේ තියනවාද එතන? ඔන්න ඔය ප්‍රශ්නේ මේ අපේ මහාචාර්ය වෝල්ටමාර් සිංහයන් අපට යොමු කරන්නේ. අපි ක්‍රිස්තියානි හෝ කතෝලික කියනවා නම් ඒ කාරණාවට අනුගත වෙච්ච ජීවිතයක් අපට තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඕන තරම් ඔය ලේබල් ගහගන්න පුළුවන්. සමහරු මේ විවාහ වෙන්නත් එක පාරමේ ආගම් මාරු කරලා එන්නේ. ඉතින් ඊට පස්සේ ක්‍රිස්තියානි.
0: ඔව්, දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම විවාහය සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් එකම ආගමික සංස්ථාව වෙන්නේ ක්‍රිස්තියානි නැත්නම් කතෝලික සභා සම්ප්‍රදායන් තුල තමයි අපි. දැන් බෞද්ධ පන්සලේ අපිට විවාහ වෙන්න බෑනේ. ආගමික වතාවත් කරන්න පුළුවන්. නමුත් අර රෙජිස්ට්‍රාර් කියන තනතුර දීලා තියෙන්නේ මං හිතනවා අපේ ක්‍රිස්තියානි පරපුරට විතරයි. ලංකාවට වෙනම කතන්දරයක්.
1: ඒක දේවස්ථානවල දීලා තියෙන දෙයක්. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. අපිට මේ ක්‍රිස්තියානි කම කියන්නේ පැවැත්මක්. අපි ඒ ධර්මය තුල පැවතින්න ඕනේ. ඒතර මේ හැබැයි මම දන්න කීප දෙනෙක් ඉන්නවා මේ කිතුණු වෙච්ච. දැන් ඒගොල්ලෝ මටත් වැඩි වයසයි. ඔවුන් ඇත්තටම මේක මේ හරියටම ක්‍රිස්තියන්ටි කියන එක ප්‍රැක්ටිස් කරනවා. ඒ තුල ජීවත් වෙනවා කියලා මට පැහැදිලිව පේන දෙයක් තියෙනවා. එහෙමයි ඉන්නවා.
0: කොහොමද අපිට දකින්න ලැබෙන ගුණාංග?
1: ඉතින් මේ ගුණාංග තමයි මේ යේසුස්වහන්සේගේ ගුණාංග. දැන් සම්මහාචාර්ය වෝල්ටමාර් සිංහයන් කියන්නේ මේ වචන ටිකේ කියන්නේ ඒවනේ. ඉතින් දැන් ඔබ යොමු කරන එකේ වෙනත් ප්‍රශ්නයක් තියෙනවානේ. මේ ක්‍රිස්තියන් කියන වචනේ ඉන්නේ කොහෙන්ද කියලා නැත්තම් තියෙන්නේ. ඒ ක්‍රිස්තියන් නමත් මේ

0: ඉදිරිකොට ගත්ත ළමක්නේ එක්තරා ස්වාංශකෙන් පස්සේ කාලේ මේ මිනිස්සු ජීවත් වෙනකොට ඔවුන් ලව්ව කරව ගන්නට බැරි වුණා මේ බොරු කියන එක. පගා ගන්න අල්ලස් ගන්න වැඩ කරගන්න බැරුව. ඒ නිසා ලතින් භාෂාවෙන් තමයි මේ ක්‍රයිස්ට් යානි කියලා කිව්වේ ක්‍රිස්තුස්ගේ සෝල්ජර්ස්ලා. ක්‍රයිස්ට් යානි කියන්නේ සෝල්ජර් මේ ලතින් භාෂාවෙන් ක්‍රයිස්ට් ක්‍රිස්ටෝස් කියන එකේ ලතින් වචන තමයි ක්‍රයිස්ට්. ඕක තමයි ක්‍රයිස්ට් යානි එකට ලිව්වම වෙන්නේ ක්‍රිස්තියානි. ඕකම තමයි සිංහලෙන් ක්‍රිස්තියානි කියලා ගන්න. ඒතකොට එහෙමනම් තේරුම් ගන්න ඕන මේ මේකත් සන්නාම නාමයක් තමයි වෙන්නේ.
1: සමහරක් අය මේ සන්නාම නාමය තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්න පුළුවන් කියලා හිතේ තියාගෙන අර ප්‍රැක්ටිකලි නැතුව දාගන්න උත්සාහ කරනවා.
0: ඔව් ඒ වැඩක් නෑ. අපි ජීවිතේනේ දැන් යේසුස් වහන්සේගේ ජීවිතෙන් ඒ ක්‍රිස්තෝස් කියන මේ දේ පෙනුන නිසානේ සීමොන් කියන්නේ ඔබ ක්‍රිස්තුස්සේ කියලා. ඔබ ක්‍රිස්තෝස්සේ කියලා කියනවා. ඉතින් අන්න ඒතර අපේ අපිට අපේ ගැනත් හඳුනා ගන්න පුළුවන් ද පිට ලෝක මිනිස්සුන්ට. එවැනි දෙයක්. නැතුව පල්ලි යනවා නමට ගත්ත නෙවෙයි මේ නත්තල පැවැත්වා මාසිකුරාත තිබුණා පාස්කු ගියා ඒව නෙවෙයි කතන්දරේ. අපේ ජීවිතේ කොතනද තියෙන්නේ මේ ධර්මයක ධර්මය. අපි ධර්මයානන් වහන්සේ කියන්නේ ඒකනේ. සමස්ත විශ්ව ධර්මයානන් වහන්සේ තමයි අපි දෙවියන් වහන්සේ කියන ස්වරූපෙට එන්නේ. නමුත් ඔවුන් වහන්සේ මේ මහාචාර්ය වර්ණමාල් සිංහයන්ගේ මේ ගීතිකාවේ තියෙනවා ඔබමය දෙවිඳුන් අනුරු කුළුණු භවෙහි වෙති පිළිරු. අනුරුවක් මේ සමස්ත විශ්ව ධර්මයානන් වහන්සේගේ තව රෙප්ලිකා එකක් නේ අනුරුවක්. ඒ වගේම කියනවා කුළුණු භවෙහි වෙති පිළිරු. කුළුණු කියන්නේ ප්‍රේමය දයාව දක්වන. අන්න ඒකේ ඒක නම් බැලුවම පිළිමයක් පිළිරුවක්. මේ පිළිම වන්දනාව ගැන කියනවා නෙවෙයි. ඒ මොකද පිළිමයක් කියන එක හෙලෙන්නේ නැහැ. ඒ පිළිරු යොදලා තියෙන එකයි පිළිරුවක්. ඒ එතන ඒ තියෙන තැනින් හෙලෙන්නේ නැතුව ඉන්නවා. ඒ ඒ ආස්ථානේ ඉන්නවා. අන්න එහෙම පුද්ගලයෝ බිහි වෙන්න ඕන. මේ පිළිමයක් කියන එක නෙවෙයි අදහස කරන්නේ. පිළිරුවක් කියන්නේ අරකමයි පේන්නේ. අර දීමයි පේන්නේ. අන්න එවැනි දෙයක්.
1: දැන් එතකොට ගිවන්ද සහෝදරයා දැන් ඔය කියන ගතිගුණ ඔය කියන විදිහට හැසිරෙන පුද්ගලයන් පිරිස් අපේ මේ මිහිතලය තුළ ඕනට වඩා ඉන්නවනේ. ඕන තරම් හොයාගන්න පුළුවන්. හොඳ ගතිගුණ තියෙන ප්‍රේමය ඔය කියන සියලු දේවල් තියෙන ජනතාව ඉන්න. හැබැයි ඔය අපි කියන වගේ එයා ක්‍රිස්තියානි වෙලා නැත්නම් බෞතිස්ම වෙලාවත් පල්ලියකට යන්නෙත් නැතුව කටයුතු කරන පිරිස් ඉන්නවා. මේ වගේ අය මේ කාණ්ඩයට අයිති වෙනවද එතකොට?
0: ඔවුනේ. දැන් ඌක හුඟක් දෙනට ප්‍රශ්නයක්. මට නම් ඌේ ප්‍රශ්නයක් නෑ.
1: කෙනෙකුට හිතන්න පුළුවන් පල්ලිය යන්න ඕනේ කියන කාරණාව තියෙනත් පුළුවන් පල්ලිය යන්න නැති අයත් ඉන්නවා මේ වගේ හැසිරෙන.
0: මෙතන පල්ලිය යෑම කියන එක නෙවෙයි.
1: ඔව්.
0: අපි ධර්මයක් ගැනනේ කතා කරන්නේ.
1: හ්ම්.
0: පල්ලි කියන දේ එන්නේ ආගම් කියන එකට. ධර්මය ඒ ධර්මය තමයි අපි විශ්වාස කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. මාංශවත් වෙච්ච. මොකද යොහන් කියන සුභාරංචි කතුවරයා මේක ලියනවා ආරම්භයේදී ධර්මයානන් වහන්සේ සිටිසේක ධර්මයානන් වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටිසේක ධර්මයානන් වහන්සේ දෙවියන් වහන්සේවම සිටිසේක. ඒ කියන්නේ දෙන්නම එක්කෙනෙක්ගේ කියන එක පෙන්වනවා. ඒතකොට ඒ තියා ඒතර මාංශවත්තල ඉන්නවා. එයාගේ ගතිගුණ එක්ක නෙමෙයි මිනිස්සු එයාගේ පස්සෙන් ගියේ. තමුන්ටත් එහෙම කෙනෙක් වෙන්න ඕනයි කියලා. ඉතින් ඒකෙදි ආගම නෙමෙයි බලපාන්නේ ධර්මය. ඒ ධර්මයේ තුල කෙනෙක් වා දැන් කිව්ව හැට කෙනෙක් ඉන්න පුළුවන් පල්ලි දන්නේත් නැහැ වෙනමකුත් දන්නේ නැහැ. නමුත් ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේගේ
1: අනුරු ගති ලක්ෂණ අනිවාර්යයෙන්ම
0: අනුරුවක් වුණොත් හරි. අන්න එතනදී එතනට આવොත් අපිට ලේබල් ගහන්න දෙයක් නැහැ. පැනඳගෙන යන්න දෙයක් නැහැ. කුරුසේ කරේ තියන් ගියයි කියන්න දෙයක් නැහැ. ඔහුගේ ජීවන රටාවේ ටික දැක්කොත් ඔහුගේ අර ලෞකික ලේබල් එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඔහු මෙන්න මෙහෙම පුද්ගලෙක්.
1: ඒත් එකම දැන් ඔය කියන විදිහට ක්‍රිස්තුස් වහන්සේව අදහන ඕනම අදහන දන්නේ නැති වුණත් ඒ කියන කෙනාට අර ධර්මයේ තියෙන රැකවරණය අනිවාර්යෙන්ම අයිති වාසිකමකට කියන්න
0: කාටත් අයිති. ඒක මේ ක්‍රිස්තියානි කතෝලික සමස්ත ජනතාවට අයිති. ඇයි දැන් බලන්න පාලි භාෂාවෙන් කියන්නේ ධර්ම කියන එකට කියන්නේ පාලි භාෂාවෙන් ධම්මෝ.
1: ධම්මෝ
0: ධම්මෝ හවේ රක්කති ධම්මචාරය කියන්නේ ධර්මය විශ්ව ධර්මය අනුව ජීවත් වෙන පුද්ගලයාට විශ්ව ධර්මයේ රැකවරණේ හැම වෙලාවෙම අපිට මේ වෙන වැඩසටහන ගිහින් මේක දිගට විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් අපි මේක තේරුම් ගන්න ඕන නම් මේ ධර්මය තුළ ජීවත් වෙනවා නම් කියන එක දැන් බයිශුද්ධ බයිබලයේ ගීතාවලිය පොතේ පළවෙනි පරිච්ඡේදයේ මේක සම්පූර්ණයෙන් අඩංගුයි. මේ පද 6යි තියෙන පද 6න් මේ ඔක්කොම ටික කියනවා. අපි එහෙමනම් අපේ ජීවිතේ කොතනද තියෙන්නේ? මේ විශ්ව ධර්මයක අපි ගමන් කරන්න තින අපේ සියලු වැඩකටිතිය සමහා සඳහා ඒ විදිහට කරගන්න තිනවා. නැත්තම් අපි කිතුනුවන් නැත්තම් ක්‍රිස්තියානීන් නෙවෙයි. යේසුස් වහන්සේ අනුව යන්නේ. එතකොට අපි දැන් මේ අද වැඩසටහන අපි නිමා කරන්නත් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය වෝල්ටමාල් සිංහයන්ට මේ ගීතය ලිවීම ගැන. ඒ වගේම මා සමග කතා කළේ මේ ඔස්කා ෂෙරොන් සහෝදරයා ලංකා සභාවේ මා ගීවන්ත අර්ථසාද් අපගේ මේ කතා බහ නාද සටහනකට පත් කරගත්තේ අසිත මනෝරංග සහෝදරයා ජාති ක්‍රිස්තියානි මණ්ඩලයේ ජනකලා ශබ්දාගාරයේදී.
2: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වාමි කම්පී SLS සහතිකය සමඟ පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමි කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
3: ඉස්සනපුවත් සමඟ මම සුධර්මා කුලතුංග. ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා තෙදින රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් අද පස්වරුවේ දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන්තොටුපලේදී ඔහු ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ අගමැති ආචාර්ය හරිණි අමරසූරිය විසිනි. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 61ක් පිරෙන අවස්ථාවේ මෙම සංචාරය සිදු කෙරේ. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙයි. හෝමෝ සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති ඇමරිකානු අවහිර කිරීම නිසා සිය බොරතෙල් නිෂ්පාදනය අඩු කිරීමට ඉරානය ක්‍රියා කොට තිබේ. ඔවුන්ගේ තෙල් අපනයනයද සීග්‍රෙන් පහළ වැටි ඇත. එහෙත් තෙල් නිෂ්පාදනය නිසා ගබඩ අධාරිතාව සම්පූර්ණ වී තිබේ. සම්බාධක කළමනාකරණය පිළිබඳව ඉරානයට දශක කිහිපයක අත්දැකීම් පවතී. මේ නිසා තම තෙල්ලින් වලට හානි නොවන පරිදි ඒවා තාවකාලික වසා දැමීමටත් ක්‍රමානුකූලව යළි විවෘත කිරීමටත් තාක්ෂණ ක්‍රමවේද භාවිත කරයි. ශ්‍රී ලංකාවත් සමග පැවති දෙවන රග්බි තරගයෙන්ද ජයගැනීමට සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් 15 රග්බි කණ්ඩායම සමත් විය. මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ඔවුන්ට ලකුණු 25-10 ජයක් හිමි විය. ශ්‍රීමත් ග්‍රැහම් හෙන්රි කුසලානේ වෙනුවෙන් දෙපාර්ශ්වය අතර තරගය පැවැත්තිනි. මෙහි කොත්වසරේ ශෝරතාව දිනාගත්තේ නවසීලන්තයයි.
1: ආර්.එස්. ස්වාමි කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
4: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.
3: දැනුලව රාත්‍රී 8:00 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි.

0: ධර්මානුශාසනාව අද දේශකයාණන් වහන්සේ පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අද මෙම ධර්මානුශාසනාවේ පූර්ණ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නුගේගොඩ ඇඹුල්දෙණියේ සන්තානම්පිටිය පාරේ පදිංචි නාලිනී වර්ණසූරිය රුක්මලේ පන්නේපිටිය බාලිකා නිවාස පාරේ වුඩ්ලන් පාක් හි පදිංචි සුමිතා වර්ණසූරිය සහ උඩහමුල්ල දුම්රියපොළ පාරේ පදිංචි ලිලානි වර්ණසූරිය යන සහෝදරියන් තිදෙනා තම සහෝදරයා වන ශ්‍රී ලංකා මහබැංකුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක්ව සිටි විශ්‍රාමික WP ලීලාරත්න වර්ණසූරිය මහතා පරලොව සැපත් වී අද දිනට වසරක් පිරීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ කරගනිමින්. මේ අවස්ථාවේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට තැහැත්වට්ටියක් පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කළ උඩහමුල්ල දුම්රිය පොළ පාරේ පදිංචි ලිලානි වර්ණසූරිය මහත්මිය. සදහෙවතුනි සංයුක්ත නිකායේ මහා වග්ගයේ සත්‍ය සංයුත්තේ එන අන්ධකාර සූත්‍රයේ ඇසුරු කරගෙනයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
0: බුද්ධං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
0: ධම්මං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
0: සංඝං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: අදින්නාදානා වේරමණී සික්ඛාපදං

0: කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු.
1: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡහන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා

0: සාදු සාදු
1: නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ ලෝකාන්තරිකා අගහ අසංඋතා අන්ධකාරා අන්ධකාර තිමිසා යත්ථ මිමේ සංචන්දිම සුරියාණං ඒවං මහිද්ධිකාණං ඒවං මහානුභාවානං ආභාය නානුභොන්ති තී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විකාශය කරනු ලබන මෙම උතුම් ධර්මදානමය වැඩපිළිවෙලට සම්බන්ධ වෙමින් දායකත්වයේ දරන පින්වතුන් සහ මේ අවස්ථාවේ ලංකාවේ ලෝකේ කොහේ හෝ සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් බණපදයක් ශ්‍රවණය කිරීමට සූදානම්ව සිටින සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි, අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දානය කරන මේ මහනීය වැඩසටහනට සම්බන්ධ කරගෙන මේ දායකකාරකාදීන්ද සමග උතුම් ධර්ම ශ්‍රවණමය ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට සූදානම් වන්නේ. ලෝකේහි සකලවිධ ශ්‍රවණයන්ට වඩා සියලුම අවබෝධයන්ට වඩා ධර්ම අවබෝධය උසස්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධම්මෝසධ සමං නත්ති ඒතං පිබත භික්කව. ධර්මය හා සමාන ඖෂධයක් නැහැ. ඒ නිසා මේ ධර්ම ඖෂධය පානය කරන්න කියලා. අපි විවිධ ඖෂධ පානය කරනවා නිදුක් නිරෝගී සුව සඳහා. හැබැයි ඒ ලබන නිරෝගී බව යම් සුළු කාලයක් තුළ නැවත අපිට අහිමි වෙනවා. හැබැයි ධර්මයේ නැමැති ඖෂධය පානය කිරීමෙන් ලබන ආරෝග්‍ය සසර දුක් නිවා ගන්නට නැවත මේ සංසාරයේ නැමැති මහා රෝගය නොවැළඳී පවත්වා ගන්නට හේතු වෙනවා. එනිසා පින්නතුනි, අපි සසර භය දකින අය භික්ඛු කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංසාරේ භයං ඉක්ඛතීති භික්ඛු කියලා. ඒ කියන්නේ සංසාරේ භය දකින නිසා තමයි භික්ඛු කියලා කියන්නේ. උපාසක උපාසිකාවන් වුණත් ඔබ මේ සසර බිය දැකලා එයින් නිදහස් වීම සඳහා තමයි මේ කරන සියලුම උත්සාහයන් වීරයන් වඩන්නේ. ඒ නිසා අද අපි මේ ධර්ම ශ්‍රවණය සසර දුක් නිවාගෙන උතුම් නිවනින් සැනසීමේ ගමන දක්වාම උපනිශ්‍රේ වේවා කියන හැඟීම බලාපොරොත්තුව තබාගෙන ධර්මශ්‍රවණය කළ යුතුයි. ධර්මශ්‍රවණයෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය සැමට මෙලව පරලොව සුවපත් භාවය උතුම් නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන කවුරුත් ධර්මශ්‍රවණයට සූදානම් වෙන්න. අද මේ ධර්මදේශනාව සඳහා අපගේ මාතෘකාව බවට පත්ුණේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ සච්ච සංයුත්තේ එන අන්ධකාර සූත්‍රය. අන්ධකාර සූත්‍රය කිව්වම ඔය ඇයට මූලික අදහසක් ඇති වෙනවා, අඳුරක් ගැන තමයි මෙතන කතා කරන්නේ කියලා. ඔව්, ලෞතර බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලා අමතලා මහා ලස්සන ප්‍රකාශයක් කරනවා. මේක අද විද්‍යාඥයන් පවා පුදුම වෙච්ච කාරණාවක්. උන්වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ ලෝකාන්තරිකා අගහ අසං උතා අන්ධකාරා අන්ධකාර තිමිසා. මහණෙනි, මේ ලෝකයේ තියෙනවා ලෝකාන්තරික අන්ධකාරය කියලා එකක්. ඒ අන්ධකාරය යත්ත මිමේ සං චන්දිම සුරියානං ඒවං මහිද්දිකා ඒවං මහානුභාවානං ආභායනානුබොන්ති. හඳ හිරේ ආලෝකයවත්, ඉරේ හඳේ ආලෝකයවත් නොවැටෙන එතරම් බරපතල අන්ධකාරයක්. අපි ඔය සමහර විද්‍යාත්මක ප්‍රකාශනවල අහලා තිනවා මේ බ්ලැක් හෝල්ස් කියලා. අඳුරු ගුහා, අන්ධකාර. ඒ වගේ ආලෝකය පතිත වෙන්නේ නැහැ. ආලෝකය රඳන්නේ නැහැ. ආලෝකය ඇති කරන්න බෑ. අර කෑලි කපන ඝනඳුර කියලා කියන්නේ. අන්න ඒ වගේ තද ඝනඳුරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉර හඳ ආලෝකයවත් වැටෙන්නේ නැති. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළාට පස්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ට සඳහන් කරනවා, මහාවත බොහෝ භන්තේ අන්ධකාරෝ, ස්වාමීනි ඒ අන්ධකාරේ නම් මහා අන්ධකාරයක් විය හැකි. සුමහාවතසෝ භන්තේ අන්ධකාරෝ, ස්වාමීනි ඒක නම් අතිශය මහා අන්ධකාරයක් විය හැකි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ භික්ෂුන් වහන්සේ, අත්තිනකෝ භන්තේ ඒතම්මා අන්ධකාරා අඤ්ඤෝ අන්ධකාරෝ මහන්තතරෝච භයානකතරෝච. ස්වාමීනි මේ අන්ධකාරයටත් වඩා භයානක අන්ධකාරයක් තියෙනවද? ඔය කියපු ඉරහඳේ ආලෝකයක් නොවැටෙන ඒතරම්ම ඝන වූ මේ තිමිරාන්ධකාරයටත් වඩා අන්ධකාරයක් තියෙනවද කියලා බුදුහාමුදුරන්ගෙන් මේ භික්ෂුන් වහන්සේ අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අත්තිකෝ භික්ඛු ඒතම්හා අන්ධකාරා අඤ්ඤෝ අන්ධකාරෝ මීටත් වඩා භයානක මහන්තතරෝච භයානකතරෝච මහත් වූ අන්ධකාරයක්, භයානක අන්ධකාරයක් තියෙනවා භික්ෂුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේම සදහන් කළාම මේ භික්ෂුන් වහන්සේ අහනවා, කතමෝපන භන්ති ඒතම්මා අන්ධකාරා අඤ්ඤෝ අන්ධකාරෝ මහන්තෝච භයානකතරෝචාති. ස්වාමිනි මේ අන්ධකාරයටත් වඩා මහා භයානක අන්ධකාරය මොකක්ද? අර කියපු ඉරහඳේ ආලෝකයක්වත් වැටෙන්නේ නැති, රඳන්නේ නැති අන්ධකාරයටත් වඩා මොකක්ද අන්ධකාරය කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරිම වටිනා දේශනාවක් කරනවා. ඒකේ තියෙන්නේ, යේහි කේච බික්ඛු සමනාවා බ්‍රාහ්මණාවා ඉදං දුක්ඛන්ති යතා භූතං නප්පජානಂತಿ. යම්කිසි ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි ඉදං දුක්ඛන්ති, මේ දුකය කියන එක යතා භූතං නප්පජානಂತಿ, තත්තු පරිද්දෙන් තේරුම් ගන්නේ නැද්ද? ඉදං දුක්ඛ සමුදයන්ති යතා භූතං නප්පජානಂತಿ, මේ දුක ඇතිවීමයි හටගැනීමයි කියන එක තත්තු පරිද්දෙන් තේරුම් ගන්න නැද්ද? ඉදං දුක්ඛ නිරෝධාන්ති, මේ තමයි දුකේ කෙලවර වීම, දුක් අවසන් කිරීම කියන එක තත්තු පරිද්දෙන් දැනගන්න නැද්ද? අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති, මේක තමයි දුක නැති කිරීමේ ප්‍රතිපදාව කියන එක තත්තු පරිද්දෙන් දැනගන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තේ ජාති සංවත්තනිකේසු සංඛාරේසු අබිරමಂತಿ. ඒ දන්නේ නැති අය ಜಾති සංවත්තනිකේසු, ඒ කියන්නේ උපත ඇති කරන මේ සංසාරයේ භවයේ නැවත නැවත අර පුනප්පුනං ජායති මීයති චනේ, නැවත නැවත උපදිනවා මැරෙනවානේ. මෙන්න මේ ಜಾති, එහෙමත් නැත්නම් උපත ඇති කරන සංඛාරේසු සංස්කාරවල ඇලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අභිරතා අභිසංකරොන්ති, මේ සංස්කාරවල ඇලිලා මොකද කරන්නේ? ඒවා රැස් කරනවා, සංස්කාර රැස් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අභිසංකරිත්වා ජාතන්ධකාරම්පි පපතන්ති, මේ විදියට රැස් කරලා ජාතන්ධකාර, ඒ කියන්නේ ಜಾති අන්ධකාර, උපත නැමැති අන්ධකාරයට වැටෙනවා. ජරන්ධකාරම්පි පපතන්ති, ඒ විතරක් නෙමේ ජරාව නැමැති අන්ධකාරයට වැටෙනවා. වයසට යාම මරණන්ධකාරම්පි පපතන්ති, මරණය නැමැති අන්ධකාරයට වැටෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස අන්ධකාරාපි පපතන්ති. එතකොට ශෝකය, පරිදේව කියන්නේ හඬා වැළපීම, දුක, දෝමනස්සය. එතකොට මෙන්න මේ සියල්ලටම උරුමකාරයෙක් වෙනවා. මොකක් නිසාද? මේගොල්ලෝ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය තත්තු පරිද්දෙන් නොදැනීම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණාදියෙන් නිදහස් වීමට ඔය කියපු චතුස්සත්‍යාවබෝධය, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුස්සත්‍යාවබෝධය අවබෝධ නොකළොත් ඒ පුද්ගලයා අර කියපු මහා අන්ධකාරයටත් වඩා ඝන අන්ධකාරයකයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මේක අවස්ථාවක දේශනා කරලා තියෙන ඔයයට මතක ඇති. අන්ධකාරේන ඕනද්දා පදීපංන ගවෙස්සත නේද? අන්ධකාරේන ඕනද්දා, අපි මේ අන්ධකාරයකින් වැහිලා ඉන්නේ. පදීපංන ගවෙස්සත, පහනක් හොයන්නේ නැද්ද? මේ අන්ධකාරයට පහන, අඳුරට පහන අන් කිසිවක් නෙමේ, නිවනට මාර්ගය, මේ ධර්මයේ නැමැති ආලෝකය, ධර්මෝ භාසය. ධර්මය කියන්නේ සූර්යෙක් වගේ. මේ ධර්ම සූර්යා පෑවුවෙන් පස්සේ අවිද්‍යාව නැමැති අන්ධකාරය නැති වෙනවා. ඒ නිසා අවිද්‍යා අන්ධකාරයේ දුරලන ධර්ම සූර්යාගේ පහළ වීම පිළිබඳව අපි හැමෝටම තියෙන්න ඕන පින්නතුනේ පහළ කර ගැනීම පිළිබඳව ලොකු අවශ්‍යතාවක්, මඟ පෙන්වීමක්, ඒ වගේම වීරියක්, ධෛර්යයක්. ඒ ධෛර්යය තියෙන අය තමයි මේ නිස්සරණයට, නිවීමට කැමති උදවිය කියලා කියන්නේ. ඔය දන්නවා, ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහන් කරනෝනේ නෙක්ඛම්ම සංකප්ප කියලා. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මේ සසර දුකින් නික්මීම පිළිබඳව තියෙන කැමැත්ත. ඒ නෙක්ඛම්ම සංකප්පේ කාමයන්ගෙන් ඈත් වීමට තියෙන කැමැත්ත නැත්තම් මොකද වෙන්නේ? අපි මේ කාමයන්හි අතිමුච්චිතා ගැලිලා මේ කාමයන් තුල මේ සංසාර ජීවිතේ නැවත නැවත ඉපදෙමින් මැරමින් මේ ගමන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කාමයන්ගේ ලක්ෂණේ තමයි කාමාහි ලෝකේ නහි සුප්පහාය. මේ කාමයන් කියනවා අතාරින්න හරි අමාරුයි. කාමයන් අතාරින්න ගිහිල්ලත් ආයෙත් වැටෙන්නේ කාමයන්ටමයි. හරි ලස්සන උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ඊටාම මේක සත්‍යකහ සම්බන්ධ සාකච්ඡාවකදී ඒක තියෙනවා. දැන් ගිහියෝ මේ තමන්ගේ ජීවිතේ නිවන් දකින්න හදන්නේ හරියට වතුරක බැහැගෙන, ජලයක බැහැගෙන ලී කෑලි දෙකක් වතුරේ ඉඳලා එකට අතුල්ලනවා වගේලු. වතුරේ බැහැගෙන ඉඳලා ලී කෑලි දෙකක් එකට අතුල්ලුවාම මේකෙන් ගින්දර උපදිනවද? නෑනේ. ඇයි ඒ? ඒගොල්ලෝ ගිහි සිතුවිලි, ගිහි පැතුම්, ගිහි අපේක්ෂා ඔක්කොමත් එක්කනේ මේක ඇතුලේ ඉන්නේ. ඒ නිසා ජලයේ බැහැගෙන ඔය උත්තරාරණියෙන් එමත් නැත්තම් ලී කෑලි දෙකක් අරගෙන එකට අතුල්ලුවාට ගිනි උපදවන්න බෑ වගේ හරිම අමාරුයි ගිහි ජීවිතේ ඉඳගෙන නිවන් දකින එක. ඊළඟට කෙනෙක් පැවිදි වෙනවා. මහාන වෙලා ඉඳගෙන ඒ පැවිදි වෙච්ච එක්කෙනා මොකද කරන්නේ? ගිහි හැඟීම්, ගිහි බලාපොරොත්තු, ගිහි සිතුවිලි තියාගෙන මේ මහානකම කරනවා. ඒ කියන්නේ ගිහියෝ හිතන විදියටමයි හිතන්නේ. ගිහියෝ කරන දේවල්මයි කරන්නේ. ගිහියන්ගේ අගය කිරීම එහෙමත් නැත්තම් ගිහියන්ට තියෙන වටිනාකම්ම තමයි මෙයාගේ වටිනාකම් හැටියටත් ඔහු සලකන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට නිකන් ගොඩ දාපු ලී දඬු දෙකක් එකට අතුල්ලනවා. හැබැයි තාම තෙතයි. තෙත ලී දඬු දෙකක් එකට අතුල්ලලා ගින්දර උපදවන්න බෑ වගේ තමයි ගිහි ගෙයින් නික්මිලා පැවිද්දට ආවත් ගිහි ආකල්ප තියාගෙන ඉන්න කෙනෙක් නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, හැබැයි යම් කිසි කෙනෙකුට දඬු දෙකක් ලැබෙනවා සුඛං, ඒ කියන්නේ වියලි දඬු දෙකක්. මේ වියලි දඬු දෙක එකට අතුල්ලලා පුළුවන් එයාට ගින්දර උපදවන්න. ඒ කියන්නේ ගිහිගෙන් නික්මිලා පැවිද්දට ඇවිල්ලා පැවිදි ආකල්ප, අර පැවිදි වෙනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තියෙනවා මම පැවිදි වෙන්නේ ඇයි කියන අදහස. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය, සියලු දුකෙන් නිදහස් වෙලා නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි මේ ගමන කියලා. අන්න එබඳු භික්ෂුන් වහන්සේට තමන්ට පුළුවන්කම තියෙනවා කෙලෙස් නැති කරගෙන නිවන් සලසා ගන්න කියලා. මේකෙන් අපේ ගිහි උදවිය අධෛර්යයට පත් වෙන්න එපා. දැන් මේ හාමුදුරුවෝ කියන විදිහට එහෙනම් අපිට නිවනක් ඇත්තේම නැද්ද කියලා. හැබැයි පින්නතුනි, ගිහිගේ ඉඳගෙන නිවන් දැකපු රහත් වෙච්ච අයත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ වෝහාර සමුච්ඡේදය කරන්න ඕනේ. වෝහාර සමුච්ඡේදය අර පෝතලිය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ පෝතලිය බ්‍රාහ්මණයාට වෝහාර සමුච්ඡේදය කියලා කියන්නේ සමස්ත ලෝකයේ තියෙන බැඳීම් වලින්, තමන් නිදහස් වෙන්න ඕනේ. ඒ බැඳීම් වලින් නිදහස් වෙන තරමට නිවනට යන මාර්ගයට බොහොම හොඳ පසුබිමක් ඒ පුද්ගලයාට සැකසෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ චතුස් සත්‍යාවබෝධය, එමත් නැත්නම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යාවබෝධය තුළ තමයි විමුක්තිය සැලසෙන්නේ. ඒ විමුක්තිය සලසා ගැනීම සඳහා පුද්ගලයා තුළ ගොඩනගා ගන්න ඕනේ අන්න අර මුලින් සඳහන් කරපු ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දේවල් පිළිබඳව බය. ඒ අන්ධකාරයෙන් නිදහස් වීම සඳහා අවශ්‍යතාව, උවමනාව ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එහෙම මේ දේවල් කරෙහි නිබ්බින්දති කියන්නේ කලකිරනවානේ. එබඳු කලකිරිච්ච පුද්ගලයා මොකද කරන්නේ? එයා තේ ජාති සංවත්තනිකේසු සංඛාරේසු නාබිරමති. එයා ජාති සංවත්තනික උපත ඇති කරන සංස්කාරයන්හි නාබිරමන්ති කියලා කියන්නේ ඇලෙන්නේ නැහැ. අනබිරතා නාබි සංකරන්ති. එතකොට ඒ ජාති සංවත්තනික මෙබඳු ක්ලේශයන්ගෙන් බැඳෙන්නේ නැති කෙනා නාබි සංකරොන්ති, අபிසංස්කරණය කරන්නේ රැස් කරන්නේ නැහැ. ඒ නිසා අනபிසංකරිත්වා ජාතන්දකාරම්පින පතන්ති. එයා ජාති අන්ධකාරයට වැටෙන්නේ නැහැ. මොකක් නිසාද? මේ කෙලෙස් රැස් කරන්නේ නැති නිසා. ඒ නිසාම ජරන්දකාරම්පිනප්පතන්ති මරණන්දකාරම්පිනප්පතන්ති. ජාතිය කියන්නේ උපත නැත්තං ජරාව, වයසට යාමත් නැහැ, මරණ මරණය ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒ ජරා මරණ නැත්තං එයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. මේ වචන හතර එක වගේ පේන්නේ. ශෝක කියලා කියන්නේ ශෝක වෙන එක, පරිදේව කියලා කියන්නේ අඬා වැළපෙන එක, දුක්ඛ කියලා කියන්නේ ඒක සඳහන් කරන්නේ කයට ඇති වෙන දුක්, දෝමනස්ස කියන්නේ මනසට ඇති වෙන දුක්. එතකොට මේ කයේ මනසේ බාහිර බලපෑම් නිසා මේ ඇති වෙන කිසිදු ආකාරයක දුක් දොම්නසක් යාට නැහැ. ඒ නිසා තේ පරිමුච්ඡanti ජාතියා ජරාය මරණේන. ඒ අය ජාති ජරා මරණ වලින් පරිමුච්ඡanti මිදෙනවා. ශෝකේහි පරිදේවිහි දුක්ඛේහි දෝමනස්සේහි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් ඒ අය මිදෙනවා. උපායාසෙහි එයාට කිසිදු වෙහසක් නැහැ. ඒ අය පරිමුච්ඡanti දුක්ඛස්මාති වදාමි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ අය දුකින් මුළුමනින්ම නිදහස් වෙච්ච අයයි කියලා කියන්න පුළුවන් කියලා. ඒ නිසා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා තස්මාතිහ භික්කවේ. ඒ නිසා මහණෙනි ඉදං දුක්ඛන්ති යෝගෝ කරණීයෝ. මේ දුක කියන එක හඳුනා ගන්න උත්සාහ කරන්න. ඉදං සමුදයෝති. මේක තමයි දුකට හේතුව, දුක හට ගන්නා හේතුව කියලා අන්න ඒ පිළිබඳව දැනගන්න කටයුතු කරන්න. ඒ වගේම තමයි ඒ හේතුව දුරු කරන්න. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති. මේක තමයි දුක් නැති කිරීමේ ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාව වඩන්න උත්සාහ කරන්න. ඊළඟට මේ තමයි නිර්වාණය. ඒ නිර්වාණය සාක්ෂාත් කරන්නට උත්සාහ කරන්න කියලා. මෙතනදී අපි වැදගත් සංවාදයකට, සාකච්ඡාවකට එනවා. ඒ තමයි පින්නතුනි අපි හඳුනා ගන්න ඕනේ මෙන්න මේ කාරණා හතර චතුරාර්ය සත්‍ය ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. පින්නතුනි ඉත අපි ගත්තොත් එහෙම දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය හඳුන්වන්නේ පරිඤ්ඤය ධර්මයක් හැටියට. ඔය අහලා ඇති මේ වචනේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මනි බ්‍රාහමණ කියලා බුදුහාමුදුරු අර ද්‍රෝණට සඳහන් කරන්නේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං. මම දැනගත යුතු දේ දැනගත්තා. එතකොට දැනගන්න තියෙන දේ තමයි දුක්ඛ. මේ දුක්ඛ කියන එක සමහරු හිතන්න පුළුවන් දුක දන්නේ නැත්තේයි මේ දැන් සමහර ප්‍රශ්නත් එක්ක ගත්තාම මිනිස්සුන්ට හරියට දුක තේරෙනවනේ. දැන් පහුගිය කාලේ හරියට පෑවිල්ල ඇල්ලුවා. එතකොට මිනිස්සුන්ට දාඩිය දානවා, හරි අමාරුයි, නින්දයක් නැහැ, ඉතින් දුක නේද තියෙන්නේ. එහෙමත් නැත්නම් මිල මුදල් නැති වුනහම දුක නේද තියෙන්නේ. තමන්ගේ කවුරු හරි මේ තමන්ට අහිමි වුනහම දුක නේද තියෙන්නේ. ඇත්ත. ඒ දේවල් ඔක්කොම දුක් තමයි. හැබැයි පින්නතුනි දුක තේරුම් ගන්නවා කියලා කියන්නේ අපි හිතමුකෝ තිරිසංගත සතෙකුටත් දුක දැනෙනවානේ. දැන් බල්ලෙකුට යම් කිසි කෙනෙක් ගලකින් හරි ගැහුවොත් එහෙම ඒ සතාට දුක දැනෙනවානේ. හරකෙකුට පහර දුන්නොත් දුක දැනෙනවනේ. ඒ නිසා මේ දුක දැනෙනවයි කියන එකේ තේරුම ඔය පීඩාව විඳිනවා කියන එක නෙමෙයි. ඒ පීඩාව නිවනට අනුකූලව අවබෝධ කර ගැනීම. දුක තේරුම් ගන්නවා කියන්නේ ඒකයි. නිවනට අනුකූල ලෙස දුක තේරුම් ගැනීම. නිවනට අනුකූල ලෙස දුක තේරුම් ගැනීම තමයි දුක දැනගන්නවා කියලා කියන්නේ. කොහොමද ඒක දැනගන්නේ? ඒකත් අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. දැන් මේකේ තියෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. දැන් ජාති, ජාති කියන්නේ උපතනේ. එතකොට උපදිනවයි කියන එක සාමාන්‍ය ලෝකේ බොහොම සැපයක් හැටියට සලකන්නේ. මොකද හේතුව උපත අපි ගැබේ පිළිසඳගත්තු දවස ඉඳලා බොහොම සතුටින් බලා හදාගන්නවා. දරුවා බිහි කරාට පස්සේ එයාට වසරෙන් වසර එළඹෙන දවසින් දවස උපන්දින උත්සව පවත්වන මිනුෙක් දේවල්. ඒ නිසා මේ ලෞකික තත්ත්වය ඇතුලේ ලෞකික සිත තුල උපත කියන එක අපිට පේන්නේ බොහොම සැපතක් හැටියට. ඒක ඇත්තටම එක පැත්තකින් සැපතක් තමයි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක තිරිසං ආදී ආත්මභාවයක් ලබන්නේ නැතුව. හැබැයි පින්නතුනි මේ උපත කියන එක සැබවින්ම සපතක් වෙන්නේ නිවන අවබෝධ කරගෙන සසර දුක් නිවා ගන්නට මේක පාවිච්චි කරනවා නම් විතරයි. ඒ නිසා මේ නිවන් දකින්න උපදින අයගෙන උපත හරිම ප්‍රයෝජනයි. උපත හරිම වටිනවා. උපත අපි සමරන්න ඕනේ. ඒ උපත අපි දැන් බෝධිසත්වයන් වහන්සේගේ උපත ගැන කතා කරන්නේ. උන්වහන්සේ උපන් දවසේ නේද අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝනේ. මම ලෝකට අග්‍රවෙමි, ජ්‍යෙෂ්ඨවෙමි, ශ්‍රේෂ්ඨවෙමි. ඒ නිසා එවන් උතුමෙකුගේ උපත සැබවින්ම ප්‍රයෝජනයි. අපිට වුණත් අපි මේ ඉපදිච්ච උපතට සාධාරණයක් ඉටු කරනවා නම් මේකට බුදුහාර ලස්සන වචනයක් දේශනා කරනවා. සාරාදායිච හෝති වරාදායි කායස්ස. තමන්ගේ මේ උපතෙන් මනුෂ්‍යත්වයෙන් මේ මිනිස් කයෙන් සාරාදායි හෝති හරය උකහා ගන්න සාරය ලබා ගන්න කියලා. මේකෙන් ගන්න තියෙන සාරය නම් කුසල සාරයම පමණයි. පින්කරන එක විතරයි. ඒ නිසා මෙයින් ගන්න ඕනේ ප්‍රයෝජනය ගන්නවා නම් ඒ උපත ඔහුගේ උප්පත්තිය බුදුදහමට අනුව සාර්ථක වටිනා උපතක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් අපි ඉපදිලා ඒ ජීවිත කාලේ අර තියෙන කුණුවන නැටුම් කෙලි කවට සිනාදා කියලා නොඑක් ආකාරයේ කෙලි කවට සිනාවලින් ජීවත් වෙලා මරණයට පත් වෙනකොට ජීවිතේ පිළිබඳ ආපහු හැරිලා බලනකොට පින්නොතුනි අපිට දැනෙන්න ගන්නවා මම මගේ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා. ඒ නිසා ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියලා කියන්නේ එය කුසල් වඩන්නට. කත්තබ්බං කුසලං කුසල් වඩන්ඩ චරිතබ්බං බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාවේ දෙන්න කටයුතු කරන්න ඕන. එවන් ජීවිතේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර්ථ සම්පන්න ජීවිතයක් කියලා. එතකොට මේ ජාති උපත කියන එක කෙනෙක් සැපතක් බවට පත් කරගන්න නම් ඒක නැවත උපත ඇතිවෙන විපත නැති කරන නිවන වෙත තමන්ගේ ජීවිතය මෙහෙවන්න ඔව් යොදා ගන්න ඕන එක තමයි පළවෙනි කාරණාව. එහෙම නැත්තම් අපි මේ උපත ඇතුලේ බොහෝ දුක්වලටයි මුහුණ දෙන්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් එමේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. ජරාපි කියලා කියන්නේ පින්නතුනි වයසට යනවා කියන එකනේ. දැන් පොඩි කාලේ අය වයසට යනවට කැමති නැද්ද? පුංචි ළමයි හරි කැමති. ඒගොල්ලෝ අවුරුද්ද දෙකේ තුනේ හතරේ ඉන්න අය ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ අනිත් අයට වඩා මං උසද නේද? ඒ අය ඉරි ඇඳ ඇඳ බලනවා උසයි. දැන් අම්මලත් කියනවා දැන් මගේ පුතා ලොකුයි උසයි කියලා. හැබැයි වුණාට පුංචි කෙනා ජරාවට පත්වීම තමයි තරුණයා වෙනවා කියලා කියන්නේ. තරුණයා ජරාවට පත්වීම තමයි වයසට යනවා කියලා කියන්නේ. ඒ නිසා පුංචි කාලේ තිබිලා තියෙන ජරාවමයි තරුණ කාලේ තියෙන ජරාවමයි. ජරා කියලා කියන්නේ දිරා යනවා කියන එකනේ, වයසට යනවා කියන එකනේ. එතකොට මේ සියල්ල ගත්තොත් එහෙම අපි උපතේ සිට මරණය දක්වාම මේ ජරා නැමැති ක්‍රියාකාරීත්වය, දිරා යාම නැමැති ක්‍රියාකාරීත්වය ඇතුළේ තමයි ඉන්නේ. ඒ නිසා ඒක මුලදී සතුටක් වගේ දැනුණට වැඩෙන බව තේරෙද්දී අගදී ඒක දුකක් බව දැනෙනවා, වියකී යනවා, වයෝ වෘද්ධ භාවයට පත් වෙනවා, අතපය අවසන් වෙනවා කියන මේ තත්ත්වයට පත් වෙද්දී. ඊළඟට ව්‍යාධි. කවුද ලෙඩ වෙන්න කැමති? අපි කවුරුත් ලෙඩ වෙන්න කැමති නෑ. හැබැයි පින්නතුනි ලෙඩ කියන දේවල් අපි හැමෝටම පොදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉමං කායං පරිහරන්තෝ මුහුත්තමපි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාල්‍යා. ඉමං කායං පරිහරන්තෝ, මේ කයක් තියාගෙන ඉන්න කෙනෙක්, මනුෂ්‍ය කයක් හෝ යම් ආකාරයක ශරීරයක් තියාගෙන ඉන්න කෙනෙක්, තමන් මුහුත්තමපි ආරෝග්‍යං පටිජානෙය්‍ය, මොහොතක් හරි මම නිරෝගී කියලා හිතනවා නම් කිමඤ්ඤත්‍ර බාල්‍යා, මෝඩකම හැර අන් කුමක්ද? ඒ නිසා පින්නතුනි, අපිට නිරෝගී කියලා දැනුණට මේ ශරීරයම රෝග නිද්ධං පබංගුරං, රෝගයන්ට කැදැල්ලක් වගේ නිතරම බිඳීමට ලක් වෙනවා. මේ ශරීරයේ මොහොතක් මොහොතක් ගානේ පින්නතුනි පවතින්නේම රෝග මතමයි. ඒ නිසා මේ ශරීරය රෝගයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච මොහොතක්වත් නැති ගානයි. ඒ නිසා අපි හැමෝම ජීවත් වෙන්නේ රෝග ඇතුලේ. ඊළඟට මරණ. මරණ කියන්නේ මේ භවයට මේ කය ඉවර කරනවා, අතහැරලා දාලා තව කයකට යනවා. එතකොට මේක කෙනෙක් හිතන්න පුළුවන් ආත්මවාදයේද කියලා. කියන්නේ මේ කය දාලා තව කයකට යනවා කිව්වම නෑ. මේක තියෙන්නේ සැබවින්ම අපි ගත්තොත් එහෙම පුද්ගලයා පංචස්කන්ධයක ඉන්නේ. මේ පංචස්කන්ධයට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධයට අපි උපාදාන කරනවා. එතකොට මේකට කියනවා උපාදානස්කන්ධ සංයුතිය. එතකොට මේ උපාදානස්කන්ධ සංයුතිය නිරන්තරයෙන්ම වෙනස් වෙවි. නිරන්තරයෙන්ම වෙනස් වීමට භාජනය වෙවි, ගමන් කරනවා. එතකොට ඒක මනුෂ්‍ය ශරීරයක් තුළ පවතින්න පුළුවන්, තිරිසන් ශරීරයක් තුළ පවතින්න පුළුවන්, දේව ශරීරයක්, බ්‍රහ්ම ශරීරයක් තුළ හරි පවතින්න පුළුවන්. හැබැයි පින්නතුනි මේකට කියනවා සංසරණේ නිසා සංසාර කියලා. සැරිසැරීම කියන අර්ථයෙන්. සංසාර කියන්නේ සැරිසැරීම. එතකොට මෙන්න මේ සැරිසැරීම ඇතුලේ අපි කොච්චර දුකටපත් වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංසාරෝඝා මහභය. මේ සංසාරය කියන්නේ මහා බියකරු ඕඝයක් වගේ. ඕඝයක් කියන්නේ මොකේටද? ඕඝයක් කියන්නේ සැඩපහරට. ඒ නිසා මේ සැඩපහර තරණය කරන එකට තමයි කියන්නේ බුදුදහම නිවන කියලා. ඒ නිසා මෙතර බය සහිතයි, එතර සුව සහිතයි, බිය නැහැ. ඒ නිසා මෙතර කියන්නේ සංසාරයේ, එතර කියලා කියන්නේ නිර්වාණය. ඒ නිසා අන්නේ සංසාරයේ නැමති මේ බියකරු තැනින් නිර්වාණය නැමති නිර්භය තැනට, අභය කියන වචනයකුත් පාවිච්චි කරනවා නිවනට. අභයානාම තා දිසා කියලා අච්චරා සූත්‍රයේදී අපිට පේනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අභය කියලා නිවනට නම. අභය කියලා කියන්නේ ඇයි? කිසිදු බියක් නැති තැන. එතෙන්ට යන්න නම් මොකද කරන්න ඕනේ? ඒ සඳහා තරණය කරන්න ඕනේ මේ සසර සැඩපහර. ඒ සසර සැඩපහර තරණය කරපු උත්තමයන්ට කියනවා අට්ඨපුරිස පුග්ගලා. අර අපි වන්දනා කරද්දි කියන්නේ අට්ඨපුරිස පුග්ගලා කියලා. ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත ඵලස්ත, සකෘදාගාමි මාර්ගස්ත ඵලස්ත, අනාගාමි මාර්ගස්ත ඵලස්ත සහ අරිහත් මාර්ගස්ත ඵලස්ත කියන මෙන්න මේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග ඵලවලට පත්වෙච්ච උදිවියට තමයි කියන්නේ අට්ඨපුරිස පුද්ගලයා. සෝවාන් ඵලයට පත් වුණා. ඒ පුද්ගලයා පුදුම තරමේ සැනසෙල්ලක් ලබනවා. පින්නතුනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට සංසාරේ තියෙන්නේ තවදුරටත් ආත්ම භාව හතක්. ඒකට කියන්නේ සත්තක්ඛත්තු පරම කියලා. සත්තක්ඛත්තු පරම. ඒ කියන්නේ ආත්ම භාව හතයි. ආත්ම භාව හතකට වඩා උපදින්නේ නැහැ. යාට සමහරට මේ භවයේම සෝවන් වෙච්ච කෙනාට රහත් වෙන්නත් පුළුවන්. මේ වරම ඉවර කරගන්න පුළුවන්. හැබැයි උපරිම ගියත් ආත්ම භාව හතයි. මොකද එයා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන් ප්‍රහීන කරපු කෙනෙක්. ඒ සංයෝජනයන් ප්‍රහීන කරපු කෙනෙකුට ඊට වඩා කාලයක් සසරේ පවතින්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ගැන සඳහන් කරන්නේ පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං. පතව්‍යා ඒක රජ්ජේන, මේ මහ පොළොවේම එකම රජු වෙනවට වඩා සග්ගස්ස ගමනේනවා, ඒ කියන්නේ සග්ග කියලා කියන්නේ දිව්‍ය ලෝකේ, දිව්‍ය ලෝකයට යනවටත් වඩා සබ්බ ලෝකාධිපච්චේන චක්‍රවර්ති රාජ්‍ය ලැබනවටත් වඩා සෝතාපට්ටි ඵලං වරං, සෝවාන් වීම වටිනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා පින්වත්නි සෝවාන් ඵලය කියන එක බුදුදහමේ කතා කරන්නේ මේ සසර බැම්ම, භව බැම්ම කඩන්ඩ ආරම්භක පියවර. ඒ නිසා අපි අපේ ජීවිතවල මේ පින් කරමින්, පව් කරමින්, නොයෙක් ආකාරයේ මේ වින්දනයන් වෙනුවෙන්ම කාලය ගත කරමින් ඉන්න අතරතුරේ අපි කුසල් වඩන්නට කෙලෙස් නසන්නටත් කටයුතු කරන්න ඕනේ. පින් කරනගෙන ඉන්න අය සසරදී සැප ලබනවා. පව් කරමින් ඉන්න අය සසරදී දුක ලබනවා. පින් කරත් පව් කරත් ඒ දෙගොල්ලම සංසාරේ ඉන්නේ. හැබැයි මේ පින් පව් දෙකම නැති කරන තැනකට අපි යන්න ඕනේ. ඒක තමයි රහත්භාවය කියන එක. මේක වරදවා තේරුම් ගන්න එපා. සමහර අය හිතන් ඉන්නවා නිවන් දකින්න පින් පව් දෙකම නැති කරන්න ඕනේ කියලා. එහෙම නැහැ. නිවන් දකින්න පින් පව් දෙකම නැති කරන්න ඕනේ නැහැ. මොකද හේතුව හොඳටම පින් තිබ්බු කෙනෙක් තමයි සීවලි මහරහතන් වහන්සේ. හැබැයි සීවලි මහරහතන් වහන්සේ නිවන් දැක්කේ නැද්ද? උන්වහන්සේ රහත් වුණා. ඒ වගේම හොඳටම පව් තිබ්බු කෙනෙක් තමයි ලෝසක මහරහතන් වහන්සේ. උන්වහන්සේට කුසපි

පාප පහින මොකද උන්වහන්සේලාට ඇති වෙන මොන සිද්ද? ක්‍රියාසිට. ක්‍රියාසිට කියලා කියන්නේ උන්වහන්සේලා අතින් කිසිවිටකත් මේ පිං පව් කියන දෙක සිද්ධ වෙන්නේ නැහැ. කොච්චර හොඳ දේවල් උන්වහන්සේලා සිද්ධ කළත්. දැන් රාතන් වහන්සේලා වතාවත් සිද්ධ කරනවා. වැඩිහිටියන්ට සලකනවා. ගුරුවරුන්ට සලකනවා. උන්වහන්සේලා තුනුරුවන් වන්දනා කරනවා. හැබැයි උනාට උන්වහන්සේලාට පිං සිද්ධ වෙන්නේ නැත්තේ අණ්ඩයක් නිසා නෙමේ, උන්වහන්සේලාගේ බීජ නැති වෙලා තියෙන. මොකද හේතුව, පිනක් සිද්ධ වෙන්න නම් අවශ්‍ය කරන හේතු තියෙන්න ඕනේ. උන්වහන්සේලාට ඒ හේතු නැති කරපු නිසා උන්වහන්සේලාට කුසල් සිද්ධ වෙන්නේවත් අකුසල් සිද්ධ වෙන්නේවත් නැහැ. ඒ නිසායි උන්වහන්සේලා හඳුන්වන්නේ පුඤ්ඤ පාප පහීන කියලා. එහෙම නැතුව නිවන් දකින්න පින්පව් දෙකම නැති කරන්න ඕනේ කියලා අර්ථයක් නෙමේ මේකේ තියෙන්නේ. ඉතින් අපි මේ අද සාකච්ඡා කරමින් එන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ විශ්වයේ පවතින බරපතලම අන්ධකාරයටත් වඩා බරපතල අන්ධකාරය තමයි මොකක්ද? මේ අවිද්‍යා අන්ධකාරය. ඒ අන්ධකාරය තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීම. මේ චතුරාර්ය සත්‍ය නොදැනීම ඇතුලේ අපි මොකද කරන්නේ? මේ සංසාරේ දිගින් දිගට ගමන් කරනවා. මොකට මූණ දීලාද? මේ පටිච්ච සමුප්පාදයට. මේ පටිච්ච සමුප්පාදේ අනුලෝම පටිච්ච සමුප්පාදේ තමයි අපිට හැමදාම මූණ දෙන්න වෙලා තියෙන්නේ. පටිලෝම පටිච්ච සමුප්පාදේ කියන්නේ දුක නැති කරන එකනේ. හැබැයි අපි පටිච්ච සමුප්පාදේ අනුලෝම පටිච්ච සමුප්පාදේම තමයි. ඒ කියන්නේ අපි නිරන්තරයෙන්ම අවිද්‍යාවට ලක් වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර රණ්ඩංගනවා. සංස්කාර නිසා විඥාන ප්‍රතිසන්දි විඥානයකට යනවා. විඥාන නිසා නාම රූප, නාම රූප නිසා ආයතන හය. ආයතන හය නෙමෙයි අපේ තියෙන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන. එතකොට ඒ ආයතනයන්ගෙන් සමන්විත වෙච්ච පුද්ගලයා මොකද කරන්නේ? ඒ ආයතනයන් හරහා ස්පර්ශ ලබනවා. චක්ෂුරාදී ඉඳුරංගෙන් රූපාදී ලබනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දේවල් වල ඇලෙනවා. ඊට පස්සේ නැවත බැඳෙනවා. ඒ බැඳිච්ච නිසා අපි සංස්කාර රැස් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නැවත මේ භවයට බැඳෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරි ලස්සන සූත්‍රයක්, මහානිදාන සූත්‍රය. මහානිදාන සූත්‍රයේ දුන්වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ ගමන. යම්කිසි කෙනෙක් නැවැත්තුවොත් ඉමස්ස පටිච්ච සමුප්පාදස්ස අපටි වේදා අනනුබෝධා. මේ පටිච්ච සමුප්පාදේ තේරුම් ගත්තු නැති නිසා, අවබෝධ කරපු නැති නිසා, තුම්හා කංචේව මමංච, ඔබ වහන්සේලයි අපි ඔක්කොම. ආනන්ද හඳුරන්ට කියන්නේ, ඒව මිදං දීග මද්ධානං සංසාරං සංසරිතං. මේ තරං කාලයක් මේ දිග සංසාරේ සැරිසැරුවා. ඒ නිසා අපි මෙන්න මේක අවබෝධ කරන්න ඕන. මොකද්ද? ප්‍රතිත්‍ය සමුප්පාදය, පටිච්ච සමුප්පාදේ. ඒ පටිච්ච සමුප්පාදේ කියන්නේ හේතුඵල දහම. මේක තමයි බුදුදහමේ තියෙන කේන්ද්‍රීය දර්ශනය. මේක කේන්ද්‍රීය දර්ශනය කියලා මජ්ක්‍ධිමා දේශනා කියලා හඳුන්වනවා කච්චානගොත්ත සූත්‍රයේදී. එනිසා පින්නතුනි, මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්න නම් මෙන්න මේ චතුස්සත්‍ය අවබෝධය සඳහා අපි සිත්්‍යමන්න ඕනේ. ජාති, ජරා, ව්‍යාධි, මරණාදී මේ දුක්. අනිත් පැත්තෙන් ගත්තාම අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, මේවත් දුක්. දැන් අපිට කැමති අය හම්බුනාම අපි සතුටු වෙනවා. හැබැයි මතක තියාගන්න, කැමති අය හැම වුණත් හා සංයෝගා වියෝගන්තා, ඒ හම්මු වෙන හැම කෙනෙක්ම වියෝගෙන් තමයි කෙලවර වෙන්නේ. කවදාවත් කැමති කියලා දිගටම පවත්වා ගන්න බෑ. ඒ නිසා ඒ අය වියෝ වෙනවාමයි. ඒ නිසා හමු වෙන හැම මොහොතක්ම දැනගන්න වෙන්වීමකටමයි මේ හමු වෙන්නේ කියලා. ඒ නිසා එබඳු ලෙස අපි අප්‍රිය සම්පයෝග, පිය විපයෝග ආදී මේ සියල්ල නිසා දුකටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කරන්නේ, සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. මේ උපාදානස්කන්ධ පංචකයම කෙටියෙන් ගත්තොත් දුකක්. ඒ නිසා මේ දුක මත තමයි සමස්ත ලෝකෙම පවතින්නේ. මේක කවුරු නෑ කියන්න හැදුවා. විවිධ අය කියනවා මේ බුදුදහම කියන්නේ අසුභවාදයක් කියලා. දුක ගැනයි කතා කරන්නේ. පින්නතුනේ බුදුදහම දුක කියලා හඳුන්වන්නේ මේ ලෝකෙ පවතින தත්ත්වය. හැබැයි බුදුදහම කතා කරන්නේ සැප ලබා ගැනීම සඳහා. බුදුදහමේ උගන්වන සැපේ මොකක්ද? නිබ්බාණං පරමං සුඛං, නේද? පරම සැපේ. ඒ නිසා මේ පවත්නා தත්ත්වයේ දුක බැවින් සැපේ සඳහා මේ සත්වයා ලෝකයා යොමු කරන ධහම තමයි බුදුරජාණන් වහන්සේගේ ධහම. අන්න ඒකට තමයි මේ දුක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා දුක දැනගන්නවායි කියන්නේ මේ සැපය, නිර්වාණ සැපේ ලබා ගැනීම පළවෙනි පියවර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අභිඤ්ඤේ ධර්මයෙන් දැනගත යුතු එකනේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි පහතබ්බං, ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න තියෙන්නේ මොකක්ද? සමුදය. සමුදය කියන්නේ තෘෂ්ණාව. පින්නතුනි, මේක බුදුන් වහන්සේ දේශනා කරන්නේ යථාපි මූලේ අනුපද්ද වේ දල්හේ චින්නෝපිරුක්කෝ පුනරේව රූහති.
අපි උපද්‍රව රහිතව දැඩිව තියෙන

මේ මුලක් තියෙද්දි ගහ කපල දැම්මත් නැවත නැවත මේ ගහ ලියලනවා. ඒවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදම් පුනප්පුනං. මේ විදිහටම තෘෂ්ණානුසය නැතිකරොත් නැවත නැවත මේ සංසාරයට අපි එනවා. ඒ නිසා මේක හරි භයානක සංසාරයක්. අපි මේක මුලින්ම උදුරලා දාන්න ඕනේ. මුලම කපලා දාන්න ඕනේ. එහෙම නැත්නම් නැවත නැවත මේ සසරට එනවා. తాවකාලිකෝ කෙලස් නැති කරත් ඇති වැඩක් නැහැ. ඉතින් අපි දන්නවා ඔය අපේ අටුවාවේ ලස්සන කතාවක් තියෙනවා. එක්තරා අපේ රහතන් වහන්සේ නමක් හිටිය ධම්මදින්න කියලා. උන්වහන්සේ ඔය අනුරාධපුර යුගයේ ගැන කතා කරන්නේ. උන්වහන්සේ දවසක් මේ සිතුල්පව්වට වඩිනවා. මේ සිතුල්පව්වට වඩින මේ හාමුදුරුවන්ට අතර මැද්දදී උන්වහන්සේ වඩිනවා හංකන විහාරය කියලා විහාරයකට. මේ විහාරයට ගියන් පස්සේ මේ විහාරේ ඉන්නවා හාමුදුරු නමක්. උන්වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි, ඔබ වහන්සේ මේ තථාගත දේශනාව තුළ ලබා ගන්න ඕනේ

0: පත්වෙච්ච කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ඛු විසාසමාපාදී අපත්තු ආසවක්යන්. මහණෙනි, කෙලෙස් නැති කරනකල් තමන් විශ්වාස ඇති කරගන්න එපා. මොකද හේතුව, අපි තුල පවතින වංචක ධර්ම විසින් අපිට හඟවන්න පුළුවන් අපි කෙලෙස් නැති කරපු අය හැටියට. ඒ නිසා හැම මොහොතකම මේ මාර්යාගේ වංචාවිනුත් බේරිලා ඉන්න ඕනේ. මොකද හේතුව, අපේ හිතම අපිව වංචා කරලා අපිට හඳුන්වා දෙනවා ඔබ දැන් හොඳ තැනක ඉන්නේ කියලා. හැබැයි පින්නතුනේ, ඒකම තමයි අපිට මේ සසර දුක් දිනන්න තියෙන බාධකේ බවට පත් වෙන්නේ. ඒ නිසා අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ වංචක ධර්ම පොත බලන්න. ඒකේ පැහැදිලි කරනවා කොහොමද මේ අපේ හිතේ කුසලයන් හැටියට අකුසලයන් වංචා සහගත ලෙස මතුවෙන්නේ කියලා. ඒ නිසා පින්නතුනේ, ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ දෙවෙනි කාරණාව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ, අපි අවශ්‍යයි මේ සමුදය ප්‍රහාණය කරන්න. එමත් නැත්නම් තෘෂ්ණාව ප්‍රහාණය කරන්න. ඒ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් ලබන තත්වයට කියනවා නිර්වාණය කියලා. නිබ්බාන, වාණ කියන්නේ කෙලෙස්, නිර්වාණ කියන්නේ කෙලෙස් නැතිකම. යම් කිසි කෙනෙක් කෙලෙස් නැති කළොත්, ඒ කෙලෙස් නැති කරාට පස්සේ ඇති වෙන තත්වයේ පින්නතුනි පුදුමාකාර සැහැල්ලුවක්. ඕහිත බාරෝ, මේ බර බහා තැබුව කෙනෙක්. ආය යාට බරක් නැහැ. එයා මේ බන්ධන මුත්තු, මේ බන්ධනෙන් මිදිච්ච කෙනෙක්. එයා ඉතින් එයාගේ ලෝකේ යාට තියෙන සැනසිල්ල පින්නතුනි අපි මේ ලෝකේ සක්විති රජ සැපේ ලබලා ලබන සැනසිල්ලටත් වඩා මහා සැපයක්. ඒ නිසා උන්වහන්සේලා පුදුමාකාර සැනසිල්ලකින් ජීවත් වෙන අය. ඒගොල්ලන්ට මරණය ගැන සතුටු වෙන්න දෙයක්වත් නැහැ, ජීවිතය ගැන සතුටු වෙන්න දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ එන අය ගැන සතුටු වෙන්නෙත් නැහැ, යන අය ගැන දුක් වෙන්නෙත් නැහැ. ඒ තරම් සැනසිල්ලක්. දැන් අර සංගාමජී හාමුදුරුව ගැන සඳහන් කරන්නේ, සංගාමජී හාමුදුරුවන්ගේ පුරාණ භාර්යාව, ගිහිකල භාර්යාව දරුවත් අරගෙන උන්වහන්සේ ළඟට එනවා. උන්වහන්සේ උපේක්ෂාවෙන් වැඩ ඉන්නවා. බුදුහාමුදුරුව දේශනා කරනවා, ආයන්තින් නාභිනන්දති පක්කමන්තින්න සෝචති. මේ රහතන් වහන්සේලාට එන ස්ත්‍රිය පිළිබඳව සතුටු වීමකුත් නැහැ, යන ස්ත්‍රිය ගැන දුක් වීමකුත් නැහැ. එන කෙනාගෙන සතුටු වෙන්නත්, යන කෙනාගෙන දුක් වෙන්නත් හේතුවක් තියෙනවා නම් තියෙන කෙලෙස්නේ. ඒවා නැති කළාට පස්සේ සියලු බැමි වලින් නිදහස්, ඒ අය හරියට පුදුමාකාර සැනසිල්ලක ජීවත් වෙන උදවිය. ඒ සඳහා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට තමයි භාවේ තබ්බං කියලා කියන්නේ, වඩන මාර්ගය. ඒ මාර්ගයේ වැඩීම පිළිබඳව ඕනෑ තරම් ධර්මදේශනා ඔබ ඔබේ ජීවිතය තුළ අහලා තියෙනවා. ඒ නිසා පින්නොත්නි, අපි අද මේ ධර්මදේශනාවේදී සාකච්ඡාවට ලක් කළේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඉතාමත් වැදගත් සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි අන්ධකාර සූත්‍රය. අපි හැමෝම අන්ධකාරයක ඉන්නේ. ඒ අන්ධකාරයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ අර සඳහන් කරපු ඉර හඳේ ආලෝකයේ පවා නොවැටෙන ඒ තරම් ඝන තිමිරාන්ධකාරයටත් වඩා එහා ගිය අන්ධකාරයක්, බ්ලැක් හෝල් එකක තියෙන අන්ධකාරයටත් වඩා මහා අන්ධකාරයක් කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා පින්නතුනි, ඒ අඳුරෙන් මිදෙන්න, තථාගත ධහම තුළ යෙදෙන්නට අපි හැමදෙනෙක්ම ආරභත, නික්ඛමත, යුඤ්ජත බුද්ධ ශාසනේ කියන පටන් අරගෙන නික්මිලා එහි යෙදෙන්න අදිෂ්ඨාන ඇති කරගමු. ඒ සඳහා පින්වත් ඔබ හැමදෙනාටම තුනුරුවනේ ආශිර්වාදය. මේ ධර්මදේශනාව තුනින් ලබා ගත්තා වූ ඥාන සම්භාරය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස, අද පූර්ණ දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක්ව සිටි විශ්‍රාමික WP ලීලාරත්න වර්ණසූරිය සොහිරා පරලෝසපත් වී අද දිනට වසරක් පිරීම නිමිත්තෙන් එතුමා ප්‍රධාන කොට වසර 58කට පෙර පරලෝසපත් වූ ආර්යදාස වර්ණසූරිය දයාබර පියාණන්ට, වසර 19කට පෙර පරලෝසපත් වූ රොස්ලින් විජේතුංග දයාබර මෑණියන්ට, වසර 28කට පෙර පරලෝසපත් වූ විශ්‍රාමික ප්‍රාදේශීය විදුලි සංදේශ ඉංජිනේරු MW සැම්සන් සිල්වා සොහිරාට, 2004 වසරේ අකල් මරණයකට පත් වූ චතුරි ජයමාලි ලියන පටබැඳි දයාබර දියණියට, සසර වසනතුරු මෙවැනි අකල් මරණයකට පත් නොවේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත්, වසර 5කට පෙර පරලෝසපත් වූ විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රිචඩ් වර්ණසූරිය වැඩිමහල් සොහිරාටත්, සාමදාන විනිසුරුව සිටි කරුණාද සිල්වා නැන්දනියටත්, ගැලිසන් සිල්වා මාමාටත්, ජයරාජ් නිමලසූරිය ඥාති සොහිරාටත්, AB නෝනහාමි ආච්චි අම්මාටත්, P විජේතුංග පුංචි අම්මාටත්, නන්දියස් විජේතුංග මාමාට සහ දෙපාර්ශ්වයේ නැසී ගිය සියලුම ඥාතීන්ටත්

0: මෙම පින් අනුමෝදන් වී මෙම කුසල් හේතුවාසනා බලයෙන් අමාමහා නිවන්සුව ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සුමිතා වර්ණසූරිය, ග්‍රේස්, ඉන්ද්‍රාණි, නාලිනි, ලීලානි යන සොයුරියන් සහ චන්ද්‍රානන්ද පේමචන්ද්‍ර සොහුරාටත් බුද්ධානුභාවයෙන් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම උදෙසාත් විදේශගතව එංගලන්තයේ පදිංචි ලසන්ති, ධනුෂ්ක, අමෝද්, ගිහාන්, ලක්ෂිත, පියුමි, බ්‍රයන්, ඇන්ජලෝ යන දරුවන්ටද ස්වීඩන්වල පදිංචි සමන්ති, පතිදේව, අසෙල්, නිසල්, නදුනි යන දරුවන්ටද යසන්ති, ලලිත්, දිනුල්යා යන දරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් විශේෂයෙන් ගෞරවනීය දේශකයාණන් වහන්සේට තව තවත් ශාසනික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දිට්වා සුලිකුණාටුවෙන් විපතට පත්ව මියගිය අයට පින් අනුමෝදන් කිරීම සඳහාත් අද පූර්ණ දායකත්වයේගෙන කටයුතු කරන්නේ නුගේගොඩ ඇඹුල්දෙණියේ සන්තානම් පිටිය පාරේ පදිංචි නාලිනී වර්ණසූරිය රුක්මලේ පන්නිපිටිය බාලිකා නිවාස පාරේ වුඩ්ලන්ඩ් පාක්කේ පදිංචි සුමිතා වර්ණසූරිය උඩහමුල්ල දුම්රිය පොළ පාරේ පදිංචි ලීලානි වර්ණසූරිය යන සොයුරියන් තිදෙනා. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා.
1: එම නම් සඳහන් කළ සියලුම මියගිය ඥාතීහු මේ පින් අනුමෝදන්ව ඒ අයගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් නිවනින් සනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරමු. ඒ වගේම ධර්ම දේශනාවට දායකත්වයේ දරුව පින්නතුන්න, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයේ නියුතු මේ පින්වත් සියලුම දෙනාට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටමත් මේ ආශිර්වාද ශක්ති හේතු ආසනා වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවන සම්පත් සැලසේවා. මේ දුක්ඛිත කටුක සසර දුකින් නිදහස් වෙලා ලබන පරම ශාන්ත නිවනින් සැනසීම පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණය උපයෝගී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හොඳයි.
0: සාදු සාදු සාදු.
1: ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ යස ඉසුරු වැඩි වර්ධනය කරගනිත්වා මේ පින්නතුන්ව ආරක්ෂා කර දෙත්වා. සම්බුද්ධ ශාසනේ ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කර දෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් අමා මහ නිවනින් සනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
0: සාදු සාදු සාදු. සදහෙවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍යපාද මැදකොඩ අබේතිස්ස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපගේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහෙවතුනි, ඔබටත් පුළුවන් සුදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමිකංශයට අපගේ දුරකථන අංකය 011-2-697-140. සදහෙවතුනි, මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකි. ඔබට තෙරුවන් සරණයි.

බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාවක්.

0: එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් දස දහසකි. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: දැනලා රාත්‍රී 8:56 ඔබ සවන්දෙමි සිටින්නේ සදේශීය සෙවෙටයි. තවත් විනාඩි 4කින් ඔබට පුළුවන් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්නට.

වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවක රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.

0: උරාත්‍රී නවයයේ මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා ප්‍රකාශය ඉනුෂාවි බෙද්ද මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ක්ෂේත්‍ර ගණනාවක් සමග සම්බන්ධතා තර කර ගැනීමට සූදානමින් ජූලි මාසයේ තෙක් ප්‍රමාණවත් ඉන්ධන ඇති බව සහතික කෙරේ. ඉකුත් මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම 74%කින් ඉහළට. මෙරට සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍යෝත්සවයක් ටෙක්සාස්හිදී. විද්‍යුත් දුම් වැටි සම්පූර්ණයෙන් තහනම් කිරීමට නව නීති. මෝරු පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙට කොළඹදී ඇරඹෙයි. හෝමුස් අවහිරය සමග ඉරානයේ බොරතෙල් නිෂ්පාදනය අඩුවෙයි. බොට්ස්වානාහි පැවැත්වෙන ලෝක සහය දිවීමේ ශූරතාවලියේ සියලු පදක්කම්වලට දියමන්ති. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් අද පස්වරුවේ දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන්තුටුපලේදී ඔහු ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ අගමැති ආචාර්ය හරිනියාමරසූරිය විසිනි. තවත් නැමැතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරුද එම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක් පිරිනැමීය. සියලු ජාතීන් නියෝජනය වන පරිදි කුඩා දරු දෙරියෝ දෙරටේ ජාතික ධජ රැගෙන මග රැඳී සිටිමින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 61ක් පිරෙන අවස්ථාවේ මෙම සංචාරය සිදු කෙරේ. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වෙන් හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සාකච්ඡාවල අරමුණයි. එහිදී අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබේ. මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී ව්‍යාපාරික හමුවකටද එක්වනු ඇත. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව ලබන බදාදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහයිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෙට සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා එකඟතාවන්ට එළඹීමට සැලසුම් කර තිබේ. මෙම සංචාරයේදී ඖෂධ හා වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව අධ්‍යන සහයෝගිතාව ඇතිකර ගැනීමටද දෙරට බලාපොරොත්තු වේ. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය හා සංචාරක සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන්ද රුසියානු අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. ඒ අතරම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වේ. අමාත්‍ය විජිත හේරත් මහතා සමගද ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. පෙට්‍රල් හා ඩීසල් රැගත් නැව් දෙකක් කොළඹ වරායට ඊයේ පැමිණියේය. රටපුරා ස්ථාවර ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යාම සඳහා කංචතෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ආයතන උපරිම උත්සාහ ගනිමින් සිටී. ලංකා කංජතෙල් ගබඩා පරියන්ත සමාගමේ විධායක අධ්‍යක්ෂ හේමන්ත කුමාර මහතා පැවසුවේ මෙට්‍රික් ටොන් 37,000 බැගින් යුත් තවත් ඩීසල් නෞකා දෙකක් මේ මස අගදී මෙරටට පැමිණෙන බවයි. මේ හේතුවෙන් බෙදාහැරීම් බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කෙරේ. සැලසුම් කළ ආනයනික ඉන්ධන තොග ජූලි මාසේ දක්වා ප්‍රමාණවත්ය. මේ හේතුවෙන් QR ඉන්ධන කෝටාව තවදුරටත් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත. මේ වර්ෂයේ මාර්තු මාසයේදී ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 630ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. එය ඉකුත් වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 74.7% වැඩිවීමකි. පසුගිය වසරේ මාර්තු මාසයේදී වැය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 360.7කි. මේ වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 1.81.5ක් වැය වී ඇතැයි මහබැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 121.3ක ඉහළ යාමකි. මැද පෙරදිග යුද්ධයේ හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යාම මීට හේතුවයි. ඉන්ධන ආනයන වියදම මෙරට ආනයන වියදමෙන් විශාලම ආනයන කොටස වේ. පසුගිය වසර 10 තුළ එය මුළු ආනයනවලින් 20%ක් පමණ වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ. එහිදී ලකුණු 41කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත. පසුගිය වසරේදී ලකුණු 40කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් 139 වන ස්ථානයේ පසුවිය. මෙහි පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමි වෙයි. නෙදර්ලන්තයට දෙවන ස්ථානය හිමිවන අතර තෙවන ස්ථානය එස්තෝනියාවට ලැබී ඇත. උතුරු කොරියාව, චීනය සහ ඉරානය මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස දර්ශකයට ඇතුළත් වෙයි. මෙරට සිට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙත වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ හා වන්දනාමාන කිරීමේ විශේෂ පුණ්‍ය මහෝත්සවය මේ දිනවල පැවැත්වේ. ටෙක්සාසේ බෞද්ධ විහාරස්ථානයක එය සංවිධාන කර ඇත. ඒ සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව මෙන්ම අනිකුත් විදේශීය බැතිමත්හුද සහභාගී වෙති. විදේශයකදී මෙවැනි දුර්ලභ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීම තුළින් බෞද්ධ සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යාමට අවස්ථාව සැලසේ. මෙම පින්කම යටතේ විශේෂ ආශිර්වාද පූජාවන්, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන්ද පැවැත්වේ. දුම්කොළ වලින් තොර පරම්පරාවක් නිර්මාණය කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස විද්‍යුත් දුම්වැටි තහනම් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පැවසුවේ පවතින නීතිවල ඇති අඩුපාඩු සංශෝධනය කිරීමට නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කර ඇති බවයි. යෝජිත සංශෝධන මගින් සීලු වර්ගවල විද්‍යුත් දුම්වැටි සහ වාෂ්පීකරණ උපාංග භාවිතයේ ඉවත් කිරීමට ක්‍රියා කෙරේ. දැනටමත් ඒවා විකිණීම, ආනයනය සහ නිෂ්පාදනය තහනම්ය. කළුතර කටුකුරුන්ද වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ. අද පස්වරුවේ තම දරුවන් හා ඥාතින් පිරිසක් සමග විරලේ දියනාමින් සිටියේදී ඔහු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මෝරුන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට ඇරඹේ. මේ සඳහා ලෝපුරා සිටින ඒ පිළිබඳ විශේෂඥයෝ සහභාගී වෙති. වසර 4කට වරක් පැවැත්වෙන මෝරුන් සම්බන්ධ ප්‍රමුඛතම ගෝලීය විද්‍යාත්මක සමුළුව මෙයයි. ලබන 8වෙනිදා දක්වා එය පැවැත්වෙයි. ආසියානු රටක මෙම සමුළුව පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මේ වේ. ජාත්‍යන්තර සංවිධාන කිහිපයක සහය ඇතිව ශ්‍රී ලංකාවේ නිල සම්පත් භාරය මෙය සංවිධාන කරයි. ශ්‍රී ලංකාව වටා ඇති ඉන්දියානු සාගර කලාපයේද ගෝලීය ජෛව විවිධත්වය ඉහළම ප්‍රදේශයකි. ආසන්න වශයෙන් මෝරු විශේෂ 105ක් පමණ මේ ආශ්‍රිතව සිටිති.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: ආලේප
1: පිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
2: මාතර දිශ්‍රිකයේ සියලු පළත්පාන ආයතනවල යෝජිත ඉදිරි සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණි. පළාත් සභා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මාර්ග සංවර්ධන, ජල සැපියුම්, සනීපාරක්ෂක සහ මහජන සේවා වැඩසටහන් ඇතුළු ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය මෙහිදී විස්තරාත්මකව සමාලෝචනය කර තිබේ.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: යෝජිත විලඳ භාණ්ඩ ව්‍යුත්පන්න හුවමාරුව ස්ථාපිත කිරීමට ලැබී ඇති යෝජනා හය විශ්ලේෂණය කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි. ඇගීමේ ක්‍රියාවලිය අසන්න වශයෙන් මාස දෙකක් ඇතුළත අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරින්ද දිසා බණ්ඩාර මහතා පවසයි. එම ලැබුණු යෝජනා හය අතරට ඉන්දියාවේ ජාතික වෙළඳ භාණ්ඩ හා ව්‍යුත්පන්න හුවමාරුවට කොළඹ කොටස් හුවමාරු ඉදිරිපත් කළ යෝජනාවක්ද වේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මේ වසර අවසන් වන විට කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ධාරිතාව මිලියන 2.5ක් දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. එහි සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සඳහන් කළේ ඉකුත් වසරේදී සීමිත ක්‍රියාකාරීත්වයකින් ආරම්භ කළ මෙම පර්යන්තය මිලියන 1ක ධාරිතාවක් අත්කර ගැනීමට සමත් වූ බවයි. මෙම පරියන්තයේ දියුණු කිරීම ජාතික ආර්ථිකයට දායක වන මහඟු පියවරක් වනු ඇතැයි හෙතෙම පැවසීය.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල් කළ ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල් කළ ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: එල්පිටියේ ප්‍රධාන බස් නැවතුම්පොලේ සෑම අවස්ථාවකම යාචකීන් විශාල පිරිසක් සිටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බව මගී හූ චෝදනා කරති. බස් මගීන් සඳහා පර්යන්තය තුළ ඇති බංකු මොවුන්ගේ නිදිහන් බවට පත්ව ඇත. බස් නැවතුම්පොලේ නිලධහරින් මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මොවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ස්ථානය නිරන්තරයෙන් අපිරිසිදු වෙයි. ඒවා පිරිසිදු කිරීමක්ද නොමැති බව ජනතාව කියති. දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120077787.
3: විදෙස් පුවත්
2: හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති ඇමරිකානු අවහිර කිරීම හේතුවෙන් සිය බොරතෙල් නිෂ්පාදනය අඩු කිරීමට ඉරානය ක්‍රියාකොට තිබේ. ඔවුන්ගේ තෙල් අපනයනයේද සීග්‍රහෙන් පහළ වැටි ඇත. එහෙත් තෙල් නිෂ්පාදනය නිසා ගබඩා ධාරිතාව සම්පූර්ණ වී තිබේ. සම්බාධක කළමනාකරණය පිළිබඳව ඉරානයට දශක කිහිපයක අත්දැකීම් පවතී. මේ හේතුවෙන් තම තෙල් ලින්වලට හානි නොවන පරිදි ඒවා තාවකාලිකව වසා දැමීමටත් ක්‍රමානුකූලව යළි විවෘත කිරීමටත් තාක්ෂණ ක්‍රමවේද භාවිත කරයි. ඇමරිකානු පීඩනය හමුවේ නොසැලී සිටීමේ ප්‍රතිරෝධී ආර්ථික ආකෘතිය භාවිත කිරීමට ඉරානය තීරණය කර ඇත. මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහි යළි ප්‍රහාර ආරම්භ කරන බව පැවසුවත් ඔහු යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් කොංග්‍රසය දැනුවත් කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකාවත් සමග පැවති දෙවන රග්බි තරගයෙන්ද ජයගැනීමට සංචාරක නවසිලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම සමත් විය. මහනුවර නිත්තවල ක්‍රීඩාංගණයේ පැවති තරඟයේදී ඔවුන්ට ලකුණු 25-10 ජයක් හිමි විය. ශ්‍රීමත් ග්‍රැහම් හෙන්රි කුසලානේ වෙනුවෙන් දෙපාර්ශ්වය අතර තරඟයේ පැවැත්වින. මෙහි ඉකුත් වසරේ ශූරතාව දිනාගත්තේද නවසීලන්තයයි. ලෝක සහය දිවීමේ ශූරතාව බොට්ස්වානාහිදී අද අවසන් වේ. තරඟාවලියේ සුවිශේෂත්වය වන්නේ මෙවර පිරිනැමෙන පදක්කම්වල දියමන්ති අන්තර්ගත වීමයි. ඒ සියලු දියමන්ති බොට්ස්වානා රාජ්‍යයට ආවේණික වූ දියමන්ති වේ. ජයග්‍රහකයන් වෙත පිරිනැමෙන රන් රිදී සහ ලෝකඩ යන සියලු පදක්කම්වලට දියමන්ති ඇතුළත් කොට ඇත. මෙමගින් ක්‍රීඩා උළෙලට බොට්ස්වානා රාජ්‍යයේ ආඩම්බරය එක්කෙරෙන බව එරට ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
3: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සබරගමුව මධ්‍යම වයිබහා නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් හෙට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇදහලේ. දකුණු පළාතේත් කළුතර කොළඹ හා පුත්තලම දිස්ත්‍රික්කවලත් උදැසනද වැසි ඇතිවීමේ හැකියාව පවතී. යළි සිරස්තල මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ක්ෂේත්‍ර ගණනාවක් සමග සම්බන්ධතා තරඟකර ගැනීමට සූදානමින්. ජූලි මාසයේ තෙක් ප්‍රමාණවත් ඉන්ධන ඇති බව සහතික කෙරෙයි. ඉකුත් මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම 74%කින් ඉහළට. මෙරට සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍යෝත්සවයක් ටෙක්සාසයේදී. විදුත් දුම් වැටි සම්පූර්ණයෙන් තහනම් කිරීමට නව නීති. මෝරු පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙට කොළඹදී ඇරඹේ. හෝමුස් අවහිරය සමග ඉරානයේ බොරතෙල් නිෂ්පාදනය අඩුවේ. බොට්ස්වානාහි පැවැත්වෙන ලෝක සහය දිවීමේ ශූරතාවලියේ සියලු පදක්කම්වලට දියමන්ති. ප්‍රවෘතිමින් සමක්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය හෙට උදැස්සන 6ට බලාපොරොත්තු වන්න.
1: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සුත් ඉතුරුයි.
1: KD Rice
6: 0773523 535

0: දයනන්ද ගුණවර්ධන ලියූ ගීතයක් සෝම්දා සැල්වටිගලගේ සංගීත පඬිත් ඩබ්ලිව් අමරදේවයි කීත ගායනා කළේ. දැන් රාත්‍රී 9යි විනාඩි 25යි මේ ස්වදේශීය සේවයයි.
1: සරසරාවය විශ්ව සංගීත රසභාවයන් ඔබ වෙත ගෙනෙන ශාස්ත්‍රීය සංගීතමය සුයාමය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීතංශය ඉදිරිපත් කරයි. සරසරාවෙන් අපි මුලින්ම රසවිඳිමු ශාස්ත්‍රීය වීණා වාදනයකට. ඉදිරිපත් කරන්නේ ශිල්පී මොහමඩ් ෂරීෆ්. තබ්ලා වාදනයෙන් සහය වන්නේ ආමන් ජාන්තිරක්වා.

සරසරාවෙන් දැන් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ පංක ජුදාස්ගේ ගසල් ගායනයක්. මෙය රචනා කර ඇත්තේ සගර් ගරාපුරී.

මේ ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශය ඉදිරිපත් කරන සරසරාවේ වැඩසටහනටයි. සරසරාවේ වැඩසටහනින් දැන් අපි රසවිඳිමු ශාස්ත්‍රීය ගිටාර් වාදනයක්. ඉදිරිපත් කරන්නේ ශිල්පී බ්‍රික් භූෂන් කප්‍රා. තබ්ලා වාදනයෙන් සහාය වන්නේ ශාමල් බෝෂ්.

බටනලාව දීර්ඝ ඉතිහාසයක් සහිත සංගීත භාණ්ඩයක් වන අතර එය සුළං පිඹීමෙන් හඬ උපදවා ගනු ලබයි. පෙර අපර දෙදිගම ජනප්‍රිය සංගීත භාණ්ඩයක් වන මෙය වාතය ඇතුල් කරන සිදුරු සමග සිදුරු හතකින් සමන්විතයි. මීළඟට ලෝක ප්‍රකට බටනලා වාදකයෙකු වන හරිප්‍රසාද් චෞරසියා වාදනය කරන හින්දුස්ථානී සංගීත වාදනයකට යොමුවෙමු.

0: විශ්ව ශාස්ත්‍රීය සංගීත රසභාවයන් ඔබ වෙත ගෙනා සරසරාවේ වැඩසටහනේ නිමාවයි මේ. ඉදිරිපත් කිරීම හා නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල.
1: ඔබ මේ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. රටටත් ඔබටත් සෙත්පතන ජයපිරිත් දේශනාව දැන් අපි ශ්‍රවණය කරමු.
2: නමෝ

ඉන් හපුතලෙන් කොකාවිල්වලින් 91.9 මෙගාහර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ හෙට අලුයම අපි සුපුරුදු සෙනෙහසින් හමුවෙමු. ඔබට සුභ පැතුම්. ආයුබෝවන්.

0: අයිබෝවන් සුබ උදෑසනක්. අලුම පහේ දැන් වෙලාව. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. අදට නියමිත ස්වදේශීය සේවා වැඩසටහන් දැන් ආරම්භ කරමු. අද දින ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන්නේ වෙසක් මස අවතීවක නම් තිතියලත් සඳු දින හෙවත් ක්‍රිස්තු වර්ෂ 2026 වූ මැයි මස 4 වෙනිදා සඳුදා. ස්වදේශීය සේවයේ වැඩසටහන් විසුරුවා හරින්නේ කොළඹින්, දෙනියායින්, හුන්නස්ගිරියෙන්, කරකහතැන්නෙන්, රදැල්ලෙන් සහ යාපනයෙන් මෙගහට්ස් 91.7 සංඛ්‍යාතයෙන්. යටියන්තොටින් හපුතලෙන් සහ කොකාවිල් මෙගහට්ස් 91.9 සංඛ්‍යාතයෙන්. වැඩ කරන සතියක නැවුම් දිනයක් ආරම්භ වී තිබෙනවා. ඒ නැවුම් දිනය ඔබට නිදුක් නිරෝගීමත් ජය සතුට සපිරි සුබ දිනක් වේවා. අලෙඹ පහයි විනාඩි 1යි.
1: පන්සිල් සහ සෙත් පිරිත්. අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

0: කතාව. අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: තෙරුවන් සරණයි හැමදෙනාටම. ලැබුවා වූ දවස පිම්බර දවසක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ධම්මපදයේ පින්නතුනි තියෙනවා හරි ලස්සන ගාථාවක්. සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම සාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති නිච්ඡං ධම්මගතා සති නිච්ඡං සංඝගතා සති කියලා. නිතර බුදුගුණ මෙනෙහි කරන කෙනා සුවසේ අවදි වෙනවා. නිතර බුදුගුණ දහම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරන කෙනාට සුවසේ නිින්ද යනවා. ඒ විතරක් නෙවෙයි, දවසේ කරන සියලුම කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩනවා කියලා කියන්නේ සමත භාවනාවක්. සමත භාවනාවෙන් අපි සිදු කරන්නේ කුසල් වඩන එක. ඒ නිසා කුසලය අපිට වැදගත් වෙනවා. අපි හැමෝම අහලා තියෙනවා මරණාසන්න මොහොතේ පහළ වෙනවා චුතිචිත්තය. ඒ චුතිචිත්තයට හොඳ සිතක් පහළ වුණොත් පුනර්භවය හොඳ තැනක, නරක සිතක් පහළ වුණොත් පුනර්භවය නරක තැනක කියලා අපි අහලා තියෙනවා. ඉතින් චුතිචිත්තය හොඳ සිතක් බවට පරිවර්තනය කරන්න නම් අපි පින් වගේම අතිශයින් සිද්ධ කළ යුත්තේ කුසල් වඩන එක. මනසේ රාගය, දේශය, වෛරය, මාන්‍ය වැනි අකුසල ධර්මවලට එන්න ඉඩ නොදී මනසේ නිතරම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව තියාගෙන ඉන්නව නම් එය තමයි කුසලය කියලා කියන්නේ. නිතරම පුළුවන් නම් ඔබට පරාප වාදෝ බදිරක්, අනිත් අයගේ වැරදි ඇහෙනකොට බීරෙක් වගේ ඉන්න, පරච්චිද්‍රේශ ලෝචනක්, අනිකාගේ වැරදි පේනකොට අන්ධෙක් වගේ ඉන්න, පංගු කර්මාස නාරේෂු, අනිකාව ඔබව වරදක යොදවනකොට පුළුවන් නම් කොරෙක් වගේ ඉන්න, ඔබට පුළුවන් නම් ඔබේ මනසට නිතරම රාගය, දේශය, මෝහාදී අකුසල ධර්ම එනකොට හිතක් නැති මිනිස්සෙක් වගේ ඉන්න පුළුවන් නම් අන්න ඒව තමයි කුසලය කියලා කියන්නේ. ඒ නිසා විශේෂයෙන් අපේ ජීවිතයේ නිවන් දකින්න ආස කරන කෙනෙක් නම් අනිවාර්යෙන් කුසල් වඩන්න ඕන. ලබන ඊළඟ භවයන් හොඳ තැන්වල, දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල උප්පත්තිය ලබන්න නම් අපි කුසල් කරන්න ඕන. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වඩන එක ධර්මයේ උගන්වන්නේ කුසලයක් විදියටයි. බුදුහාමුදුරුවන්ගේ උතුම් බුදු ගුණ අසීමිතයි. ධර්මයේ විස්තර කරන්නේ බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නම් කප්පම්පි චේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝ න කීයේත තථාගතස්ස කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගුණයන්ගෙන් සමාන වෙන්නේ තවත් සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුඛයන් ලක්ෂයක් මවාගෙන කල්පයක් මුළුල්ලෙහි බුදුගුණ වර්ණනා කළත් බුදුගුණ ඉතුරු වෙනවා, කල්පය ගෙවිල යනවා. ඒ සාසීමිත බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ නිතර මෙනෙහි කරන්න සුන්දර දවසක් බවට ඒ අනිවාර්යෙන් පත් වෙනවා. ඔබට ලැබුවා වූ දවස ලස්සන සිතුම් පැතුම් ඉටු වෙන සුපින්බර දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.

0: දවසේ සිතුවිලි ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ගිවන්ත අර්ථසාද් මහතා විසින්.
1: ආයුබෝවන්. අපි කවුරුත් බලන් ඉන්නේ අද දවසේ මේ තව ටිකක් ආලෝකේ වැඩි වෙලා හොඳට අපට එළිය හම්බෙනකන් නේද? මේ හිරු උදා වෙන අවස්ථාවනේ. මට මතක් වෙනවා සිදුවීමක් අපේ ජන සාහිත්‍යයේ තියෙන එක. තාත්ත කෙනෙක් හිටියා ඉදම් වතු පිටිහිමි, කියන්නේ ගමරාල කෙනෙක්. ඒ කාලේ මේ ගමරාල කල්පනා කරා තමුන්ගේ පුතුන් දෙදෙනගෙන් කාටද මගේ වස්තුව පරිහරණය කරන්න බාර දෙන්නේ? ඥානවන්ත පුත්‍රයාට පමණයි මේක දෙන්න ඕනේ. ඉතින් මේ පුත්‍රයන් දෙදෙනාට ඌ දවසක් කතා කරලා ගේ ඇතුළට ගිහිල්ලා මේ විශාල ගයක් එක ළඟ තියෙන එක ප්‍රමාණයේ කාමර දෙකක් දොර ඇරලා පෙන්නුවා. මං ඔබට යම් මුදල් ප්‍රමාණයක් දෙනවා, එකිනෙකාට වෙන වෙනම. ඔය දෙන්නම කරන්න ඕන, එක්කෙනෙක් මේ කාමරේ, අනිත් එක්කෙනා අනික් කාමරේ. වියදම අඩුවෙන්ම පුරවන්න. බලමු කවුද කියලා පුරවන්නේ. පුතාලා දෙන්නගෙන් වියදම අඩුවෙන්ම මේ කාමරේ පුරවන්නේ. සතියක් කල් දෙනවා. හොඳයි. දැන් ඔන්න මේ සතිය ගෙවෙනකන් අර එක පුතෙක් කරේ මොකද්ද? ගිහින් ගිහින් තියෙන තැන්වලින් ලාභ දෙයක් හොයාගත්තා. අරගෙන ආව පිදුරු. මිල අඩුවෙන්නේ තාත්තා කිව්වේ පුරවන්න කියලා. පිරෙව්වා ඔබලා ඔබලා ඔබලා මේ කාමරේට දොර වහගත්තේ බොහොම අමාරුවෙන්. හරි, වැහුවා. දැන් සන්තෝසයි. අනික් පුතා මුකුත් ගාණක් නැතුව ඉන්නවා. මොකද මේ කොහොම නමුත් මේ දවස් හත ගෙවිලා ගියාම තාත්තා පුතුන් දෙදෙනාට කිව්වා අදනේ දවස. දැන් බලමු අපි මේ කාමර. ගිහිල්ලා අර එක පුතෙක් ඇරියා. ආප්ප, පිදුරු ගොඩවල් එළියට ආවා. තාත්තට කාමරේට ඇතුල් වෙන්නවත් බෑනේ. බලන්නකො මේ තාත්තේ, මං පිරෙව්වනේ. ඕ, වැඩි මුදලක් වියදම් වුණෙත් නෑ. මෙන්න සල්ලි, මේ බලන්න. බොහොමදයි බොහොමදයි, අපි අනිත් පුතාගේ බලමු. ඕ, කාමරේ හැරියා, කාමරේ හිස්. එන්න තාත්තේ ඇතුළට. අනිත් සහෝදරයත් ආවා, අම්මත් ආවා. කෝ, මුකුත් නෑනේ පුතේ මේ කාමරේ. නෑ නෑ, පොඩ්ඩක් ඉන්න. ඌ සාක්වෙන් ගත්තා ඉටිපන්දමක් අරන් ගිනි පෙට්ටියෙන් කූරක් ගහලා දැල්ලුවා. මුළු කාමරයම පිරුණ ආලෝකයෙන්. ප්‍රේමන්තේනි, ආලෝකයෙන් අපේ ජීවිත පුරවා ගනිමු.